බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ගුරුයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: ලස්සන ඔබේ සිත් අවදි කරන්නේ. නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: මේ පින්බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: කවදත් අලුත් කාක

0: දැසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට
1: ප්‍රේමවන්ත දරුවෙනි. අද ලස්සන උදෑසනක ඔබේ නිවහනට මම එන්නේ සමිධානන් වහන්සේගේ වදන් රැගෙනයි. මෙන්න උන්වහන්සේ අද ඔබට අපූරු කතාවක් කියනවා. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. අප සමිධානන් වහන්සේගේ ප්‍රේමය අපරිමිතයි. ඒ ප්‍රේමය ඉහ වාගිය ප්‍රේමයක්. ඉමක් කොනක් නිමක් නැතුව ගලා හැලෙන ප්‍රේමයක්. මේ ප්‍රේමයට කොන්දේසි විරහිතයි. ඔබත් උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරෙත් නම් පිරෙන ප්‍රේමයෙන් ඔබ ඔබේ ප්‍රේමය තව කෙනෙකුට දක්වනවා නම් ඔබේ ජීවිතය තුළ සමිධානන් වහන්සේ ජීවමාන වෙන්න පටන් ගන්නවා. ආදරයෙන් ආදරයට ආදරය කරන්න තීන්දුවක් ගන්න. ආදරයෙන් ආදරයට ආදරය කරනකොට සමිධානන් වහන්සේ කිව්ව විදිහට ඔබේ ජීවිතය ඔබේ මුළු මහත් ජීවිතය තව කෙනෙකු වෙනුවෙන් දෙන්න ඔබගත්තු තීන්දුව ක්‍රියාත්මක වෙනවා. අපි වෙනුවෙන් නෙමෙයි මහ පොළොවේ ඇවිදින්නේ. අපි ඇවිදින්නේ අනුන් වෙනුවෙන්. අනුන් වෙනුවෙන් ඇවිදින හැම පියවරකම අපි දෙන්නේ කොන්දේසි විරහිතව අපෙන් නික්මෙන ආදරය. ඒ ආදරයෙන් පිරෙන්න සමිධානන් වහන්සේ අද දවසේ හමුවෙන හැම මිනිසෙක් තුළම ගැහණියක් තුළම ඔබට අවස්ථාව දෙනවා. එබැවින් ඔබට ඔබව අමතක වෙනතුරු ආදරයෙන් ආදරයට ආදරය කරන්න සමිඳුන්ගේ නාමයෙන් පෙරට එන්න. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මා ආදරණීය සහෝදර සහෝදරියනි, දෙමව්පියනි, නෙත් FM අහන මා ආදරණීය මාගේ සහෝදරියනි, අද දින අපි කතා කරන්නේ මද සිනහපෑම ගැන. මේ මද සිනහ කියනක අරාබියෙන් අපි කියන ඉස්ලාම් ධර්මයේ කියනවා තබස්සුම් කියලා. තබස්සුම් කියන මද සිනහව මගින් අනිත් අයට අපි ආදරය දක්වන්නට පුළුවන්. ඒ වගේම අපගේ ඒ සහෝදර සහෝදරියන්ට අපි සතුටක් ලබා දෙන්නට පුළුවන්. අපගේ දිනය මේ තබස්සුම් කියන මද සිනහව මගින් දෙමව්පියන්, තමන්ගේ මව, තාත්තා, සහෝදර සහෝදරයන්, ඒ වගේම ළමයින්ත් එක්ක ඒ මද සිනහවත් සමගම අපි ආරම්භ කළ යුතුයි. හේතුව නබිතුමාණන් කිව්වා මද සිනහ පෑම දානයක් කියලා නබිතුමාණන් කිව්වා. එතකොට අපිට ලොකු මුදල් වියදම් කරලා දානයක් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒක කරන්න පුළුවන් කට්ටිය කරන්නට හැකි. නමුත් මේ සිනහව මද සිනහව මගින් අපිට ඒ දානය කිරීමේ පින ලැබෙනවා. එනිසා අපි සෑම කෙනෙක් සමගම, මුණ ගැහෙන අපේ සෑම සහෝදර සහෝදරියන් සමගම ඒ මද සිනහව පෑම අපි වගකීමක් බවට පත් වී තිබෙනවා. සරල බසින් කතා කරනවා වගේම, හැම කෙනෙකුටම ආදරය දක්වනවා වගේම, අපි ඕනෑම තැනකට ගියා නම් අපි පිළිගන්නට, සිනාමුණු මුසින් පිළිගන්නට අයත් ඉන්නවා. අපිත් ඒ වගේ අපේ මද සිනහව පෑම මගින් අපගේ සහෝදරයන් එක්ක කතා කෙරුවොත් අපිට පුළුවන්කමක් ලැබෙනවා සෑම කෙනෙක්ගේම හදවත දිනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ මද සිනහව මගින් ඒ දානය කළ පින ලබා ගැනීමට දෙවියන් අපිට වාග්ය ලබා දෙත්වා.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් Hindu ධර්මයෙන් ඔබේ දිවියට.

0: Hot FM Alpha Studio with Cosini and Lehansa.
1: උදේහයට බම්බල පිටියට වැස්සකට ඇල්ෆා ස්ටුඩියෝ එකට අපි දෙන්න එනකොට සුබෝදැසනා කියන්න ඉන්න බෑනේ ඉතින් නේද? සුබෝදැසනා කොබට?
2: ඒකනේ අනේ, දැන් කසුනියකි සින්දුවෙත් කිව්ව ඇහුණද? හිරිපොද කියලා. ඒ වුණාට මේක නම් හිරිපොදයක් නෙවෙයි.
1: හරිම බර වැහි බින්දුනේ. හරිම බර වැහි බින්දු වැටෙනකොට දැනෙන දේවල් මොනවද ලෙහන්සට?
2: මට දැනෙනවා අමුතුම සීතලක්. ඒ සීතලට හැබැයි මං ටිකක් විතර ආසයි. ඒ කියන්නේ අර රස්නේ කාලෙට වඩා වැස්ස තියෙන කාලෙට මං ටිකක් වැඩිපුර ආසයි.
1: ඔව්, ගොඩක් අය ඒක එහෙම තමයි. ඉතින් ගොඩාක් පැතිවලට මේ වෙලාවේ තදටම වැස්ස කියලා අපිට දැන් වට්ස්ඇප් පණිවිඩ එනවා හෝ ගාලා නේද? අපි එන්නත් කලින් ඇල්ෆා ස්ටුඩියෝ එකට වට්ස්ඇප් පණිවිඩ ගොඩාක් තියෙනවා අපිට බලන්න.
2: මම ආපු ගමන් වට්ස්ඇප් චැට් එක තමයි බලන්නේ. කසුනියක් කී සොංග්ස් ඩිසයිඩ් කරද්දි මම වට්ස්ඇප් චැට් එක ලස්සනට ඉතින් කියවනවා තනියම.
1: ඒකනේ, මං ඉතින් හොරෙන් හොරෙන් වාගේ මූණ දිහා බල බල තමයි ඉන්නේ. හැම පැත්තකම වැස්ස තමයි. ඉතින් දැන් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙනුත් කියනවා මේ දවස් දෙක තුනේ මේ තියෙන මෞසමත් එක්ක, මේ තියෙන වෙනස් පරිසරය වෙනස් වෙලා තියෙන විද්‍යාත් එක්ක වහින්න පුළුවන්. වහිනවා තමයි. ඉතින් වහිනකොට ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ අපි කොහොමද පරිස්සම් වෙන්න ඕන කියලා. ඒ වැස්සේ ආය අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ අපි අඩි පස්සට ගන්න ඕනේ නැහැ කියලා. මෙහෙමයි, චුට්ටක් චුට්ටක් සමහර දේවල් වෙනස් කරගන්න වෙනවා. ඉතින් ප්‍රායෝගිකව අපි කරන විදියම කරන වේගෙම කරගන්න බැරි වෙයි. ඒ වුණාට අතපසු කරගන්න එපා. හොඳම උදාහරණේ අදත් ලෙහන්සට විභාගේ තියෙනවනේ.
2: ඒකනේ.
1: අද මොනවාද තියෙන්නේ?
2: අද තියෙන්නේ නාට්‍ය හා රංග කලාව ඩ්‍රාමා.
1: හොඳයි. ඉතින් නාට්‍ය හා රංග කලාව තියෙනවද ලෙහන්සගේ ස්කෝලෙට? තව ස්කෝල ගොඩකට වාර විභාග මේ දවස්වල තියෙනවා. සමහර ස්කෝල වහලත් තියෙනවා. දිනියාය පැත්ත ස්කෝල බොහොමයක් වහලා තියෙනවා. සමහර පළාත්වල ඇත්තටම ගොඩක් මේ දවස්වල ළමයි ස්කෝලේ ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ උණ තත්වය, අසනීප තත්වය. ඉතින් ඒ හැම දෙයක් එක්කම අපි අපේ ගමන යන්න වෙනවා.
2: එහෙම තමයි. බාධක තියනවා, බාධක නැතුව ඇති තින් වැඩක් නැහනේ.
1: දැන් මෙහෙමයි ලෙහන්සා, දැන් වැහි බින්දු බරයිනේ වෙනදට වඩා අද. ඉතින් ඒ බරට අපි දෙන්නත් බරට කෑ ගහන්න ගියොත් එහෙම වැඩි ටිකක් වරදිනවා.
2: ඒකනේ,
1: තැනට සුදුසු විදිහට ඉන්නත් වෙනවා හොඳේ. ඒ නිසා අද මෙන්න මේ සින්දුවේ වගේ යමුද අපි ගමන? අහන්නකෝ, විඳින්නකෝ, කියන්නකෝ.

0: මහ වැස්සට මොකත කරන්න ඕන ලෙහස?
1: හනික ගෙදරට දුවන්න ඕනේ.
0: දැන්තකට හනික ඉස්කෝලට යන්න ඕනෙන දැන් ලෑස්ති වෙන්න ඕනෙනෙ. හැබැයි දැන් වාර විභාග නැති ඉස්කෝලවල නම් මට හිතනවාද ටිකක් ළමයි අඩුවේ. දැන් අද නැතිෆේ මල්ෆ ස්ටෝඩියෝ එකටත් එන්න බලාගෙන හිටියනේ ටැලන්ස් තියෙන දෙන්නෙක්. ඉතින් වැස්ස නිසා ඊයෙත් එන්න බැරි වුණා. අදත් ඒක එහෙම තමයි මං කිව්වනේ. සමහර දේවල් අපිට ප්‍රායෝගිකව වෙනස් කරගන්න සිද්ධ වෙයි.
1: ඒකනේ අරමී මම ඇල්ෆ ස්ටුඩියෝ එකේ එක දවසක් කිව්වා කසුනියක්කිට මතකද දන්න කන්ට්‍රෝලබල්ස් කියලත් දේවල් තියෙනවා. තවත් දේවල් තියෙනවා අපිට කන්ට්‍රෝල් කරගන්න බැරි දේවල්. අර මම සර්කල් දෙකක් එක කිව්වේ එක සර්කල් එකක් තියෙනවා. ඒ සර්කල් එකේ ඇතුලේ තියෙන දේවල් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. අපේ සතුට අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. කවුරු හරි බැන්නොත් ඒ දුක ගන්න විදිහ ඒක ඒ බලන සයිඩ් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඒකේ එහා පැත්තේ තියෙන ලොකු සර්කල් එකට තියෙන්නේ අපිට වෙනස් කරගන්න බැරි දේවල්. කවුරු හරි ඔයාට මොනා හරි කිව්වොත් ඔයාට ඒක ඉතින් වෙනස් කරන්න බෑනේ. හැබැයි ඔයාට පුළුවන් ඒක ගන්න විදිහ වෙනස් කරන්න.
0: හරියටම හරි. නකේ නකේ වැහි එනවා හොඳේ. අකලට වැහි කෝඩෙට ඇයි ඉතින් අනේ නිකමට තෙමෙන්නේ? මොකටද මොටද මොටද? වැහි බීරම හීන් පොදයි ඇගේ වටිනව තමයි ඉතින්. හැබැයි මහවැස්සට ගෙට වෙන්නට ඉතින් ඔය යන්නේ රාජකාරී වලට යන්න වෙනවා අපේ අදට. අද ඉතින් රාජකාරී වලට යනකොට ඒ අවශ්‍ය විදිහට පරිස්සමට යන්න ඕනේ. මම දන්නවා මේ දැන් රියදුරු මහත්වරුන්ට අද ඒ කටයුතු කරන්න හරි අමාරුයි. දැන් මමත් අද උදේ අපේ රියදුරු මහත්තයත් එක්ක ආවනේ. සුගත් ගොඩක් ආදරෙන් මේ වෙලාවේ මතක් කරනවා. දැන් මට අනුව සුගත් ඒ අනිත් ඉන්නවා අපේ රියදුරු මාමලා. එතකොට ඊළඟට අපේ යාළුවන්ගේ ඉන්නවනේ දැන් අර ඇන්ටිලා බලාගන්න වෑන් එකට නැග්ගම ස්කූල් බස් එකට නැග්ගම චූටියා යන ස්කූල් බස් එහෙම තියෙනවා. මම දැකලා තියෙනවා දැන් දොර ඇරලා ඒගොල්ලන්ව නැග්ගගෙන හුරතලෙන් ඒගොල්ලන්ව බලාගෙන යනවා. ඉතින් අද ඒ වැඩ ටික ටිකක් අමාරු වෙන දවසක්.
1: ඕ නේද චූටියාත් එක්ක වැඩ ටික කරගද්ද ඉතින් අමාරුයි. ඒත් අපි කොහොම හරි කරමු.
0: ඔව් ඉතින් රියදුරු මහත්තුරුන්ට මට කියන්න තියෙන්නේ හරියම පරිස්සමින් යන්න. මොකද දැන් මෙච්චර බරට වැහි වැටෙනකොට පාර පේන්නේ නැහැ ඇත්තටම. වැහිලා ටිකක් තියෙන්නේ. මම ඒක දැන් වින්දනේ උදේ එනකොට. ඒ නිසා ඒක කියන්නත් ඕනේ ලෙහන්සා. අපි ඉතින් අද සැනසීමෙන් මේ වැහි බිඳුවල තියෙන බර හෙතට අරගෙන මේ වැහි බිඳුවල තියෙන අර සැනසෙල්ල ලෙහන්ස කිව්ව ඒ සීතල ඒකත් හෙතට අරගෙන යමු ඉතින් දවස ගෙවාගෙනනේ.
1: යමු යමු ගන්න ඉක්මන්ටම රහම රහ කෝපි කෝප්පයක් ඔයාගේ අතට.
0: හරියටම හරි රස්නෙට මොනවා හරි දෙයක් උදේම බොන්නකෝ. බීලා දවස පටන් ගන්නකෝ. ඇල්ෆා ස්ටුඩියෝ ටිකක් සද්දෙට වැඩි කරගෙන වැහි බින්දුවට ටිකක් ඇහෙනව මදි වගේ නම් ඉතින් චුට්ටක් බලන්න ඒකට මොකද්ද කරන්න පුළුවන් කියලා. අපි වට්ස්ඇප් අංකෙත් කියමුද ලෙහන්ස?
1: 0711 95 95 95.
0: අපි බලාගෙන ඉන්න ඔයාගේ මැසේජස් කියවන ගමන්.

0: FM Alpha Studio with Kosuni and Lehansa.
1: නැත FM Alpha Studio වෙලාව 2:06 විනාඩි 19යි. එවන් එවන්න. ඔයාගේ බර්ත්ඩේ විශ් එක ඉක්මනට අපිට එවන්න.
2: FM 95.8 නැත FM දිවයින පුරා.
3: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ, නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
7: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 3872.
2: FM 95 94.8 Net FM දිවයින පුරා
0: FM Alpha Studio with Kosuni and Lehansa.

0: නැතැෆම් ඇල්ෆ ස්ටෝඩියෝ වෙලාව උදේ හයයි විනාඩි විසිතුනයි. කොහොමද වැස්ස තත්ත්වය කියන්න බලන්නවාගේ පලාතට කොහොමද කියලා.
1: මට නම් කියලා තියෙනව ගොඩාක් අය කසුනියක් ඉදිටින් පේන්නේ නෑනේ.
0: කමන්නෑ කමන්නෑ, ඔහොම තමයි පහු පහු වෙනකොට. හරි බේ, දැන් තියෙනවද මේ උපන්දිනය සමරන්න පුළුවන් අපිට මේ වැස්සේ?
1: පුළුවන් පුළුවන්, අපිට එවල තියෙනවා. හැබැයි වෙනදට වඩා නම් චුට්ටක් කඩුයි. අර සිග්නල් ප්‍රශ්න එහෙමත් ඇතිනේ නේද?
0: ඔව් ඒකනේ. ඉතින් කියන්නකෝ.
1: ඉතින් මගේ වයස යාළුවෙක් ඉන්නවා, දෙව්මි. මට මේ කසුනියකි අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එනවනේ මැසේජස්. එතකොට මගේ වයස යාළුවෙක් මේ හම්බ වුණාමයි චූටිම බබාලා තමයි ඉන්නේ. ඉතින් හැපි බර්ත්ඩේ දෙව්මි. එයා ඉන්නේ 11 වසරේලු.
0: ඉස්කෝලේ කියන්නකෝ අනේ, අපි ආසයි ඔයාගේ ඉස්කෝලෙත් දැනගන්නනේ. 11 වසර යාළුවාගේ තව තියෙනව මෙන්න ෆොටෝ එකකුත් එක්කනේ. හරිම ලස්සන ෆොටෝ එකක්. ධෝනි ලස්සනයි ඔයා හොඳේ.
1: 14 වෙනි බර්ත්ඩේ එක සමරනවා ඔමායා ප්‍රමෝදි. හැපි බර්ත්ඩේ නංගි.
0: ඔමායා වස්තු කැටේ හැපි බර්ත්ඩේ. ඊළඟට කවුද?
1: ඊළඟට අපිට බර්ත්ඩේ විෂස් වලට වඩා කසුනියකි ගොඩාක් තියෙන අපිට විෂ් කරලෙවපු ඒවා. මම එකක් දැක්ක, රේඩියෝ වලට ඇබ්බැහි කරපු අපේ කසුනි සහ ලිහන්ස කියලා එකක් දාලා තියෙනවා. ඒ වගේ දිග අපිට ලස්සන එකක් අපි උදේම කියවුවා මතකද?
0: අර නිසදසක් කියවපු එක, කවි කියවපු එක නේද? ඒකේ චුට්ටක් අපි කියවමුද? කියන්නකෝ බලන්න ඔයාගේ කටහඬින්.
1: කසුනියකි කටහඬින් කියන්නනේ.
0: නෑ එතකොට ඇද මගේ එක මමම කියවනකොට ඒක නිකන් නේද? කියන්නකෝ.
1: හැබැයි මං ගැනත් තියෙනවා, එහෙනම් කමක් නෑ මං කියවන්න. කසුනි, නුඹේ ස්වරය තෙතමනයක් වියලි මිටියාවතකට, නොකියූ කවි පේලියක අවසන් නැවතීමක් වැනි, සොයා යන මිනිස්සුන්ට ඉතිරි කළ සලකුණක් වැනි, නිවුණු දැසක ගැඹුර හඳින් නැතගා බලන ලෙහන්සා, නුඹේ දඟකාර සිනහව නිසල විලක කැළඹීමක්.
0: හා එතනින් චුට්ටක් නතර කරමු. තව ගොඩාක් එහෙම තේනානේ. බොහොම ස්තුතියි ඒ වචනවලට. හමන් කිව්වනේ බැහි බින්දුවේ බර කොහොමද කියලා. කොහොමද ඒ වචනවල බර නේද? හරිම ලස්සනට ලියන්න පුළුවන්, හොඳ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ හැකියාවෙන් ඉදිරියටම යන්න අපි සුබ පැතුම් එකතු කරනවා. ඊළඟට අර මම දැක්ක තේ කෝපි කෝපයක කතාවක් තියෙනවා. මොකක්ද ඒවල තියෙන්නේ? තේ කෝපි වැනි සියඹල එවන්න.
1: තේ කෝපි පැණි සියඹල එවන්න.
0: තේ කෝපි පැණි සියඹල එවන්න. ආ හොඳයි, ඒකත් හොඳ අදහසක්.
1: එවන්න එවන්න.
0: අපි බෑ කියයි නැද්ද? හරි, එහෙනම් ওই විදිහට අපේ දවස පටන් ගමු. මම දන්නවා මේ වෙලාවේ ගොඩාක් ව්‍යාපාර කටයුතු කරන අය දවස පටන් ගන්න හදන විදිය නේද? ඉස්කෝලේ යන අය දවස පටන් ගන්න හදන විදිය. ඉතින් අපි එකතු වෙලා අද මේ වැහි බර කරට අරගෙන, වැහි සීතලේ සිසිලසට ලස්සන දෙයක් එකතු කරගෙනම අපේ වැඩ ටික කරගෙන යමු. ජය වේවා ඔයාට.

0: දෙහයයි විනාඩි 29යි ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඔයාද දවස පටන් ගන්න මේ වැස්සම පරිස්සමට පරිස්සමට ඔන්න නිතරම මේක කියනවා. දැන් ලෙහන්සා අද වගේ දවසක උදේම නැගිටින්න ආසයිද?
1: අම්මේ ගැනනම් කතා කරලා වැඩක් නෑ. අදත් ඒ වගේ ආහාරි ආසාවෙන් මං නැගිට්ටේ.
0: පේනවා පේනවා. ඉතින් ඒක සාධාරණයි. ඇත්තටම ප්‍රායෝගිකව කියනවා නම් අපි එහෙම කිව්වට අපි එහෙම හිතුවට මෙහෙම වැස්සකට හිතෙන්නෙම ගුලි වෙලා චුට්ටක් වැඩිපුර නිදාගන්න. ඒක තමයි හැමෝගෙම ස්වභාවය. හැබැයි ලෙහන් සෞතනදි මෙහෙම දෙයක් කියන්න ඕන. මම මටත් එහෙම කියාගත්තා අද උදේම නැගිටිනකොට. දැන් ගුලි වෙලා නිදාගන්න හිතෙනවා තමයි. හැබැයි ගුලි වෙන්න ගුලි වෙන්න මොකද වෙන්නේ කියන්නකෝ. චූටි වෙනවනේ. ඇකිලෙනවනේ.
1: ඇකිලෙනවා ඇකිලෙනවා.
0: ගුලි වෙන්න ගුලි වෙන්න මොකද වෙන්නේ?
1: ඇකිලෙනවා.
0: හා එහෙනම් ඉතින් මොකද වෙන්නේ ගුලි වෙලා නිදාගත්තම?
1: ඇකිලෙන්න වෙනවා.
0: ඇකිලෙන්න වෙනවා. මං අද ඒක තමයි මුලින්ම නැගිටිනකොට හිතුවේ උදේම. හැමෝටම ස්තුති වෙලා නැගිටලා මං කොහොමත් සාමාන්‍යයෙන් උදේ නැගිට්ට ගම මං අපි ඒක කියලා තියෙනවා. හැමෝටම ස්තුතිවන්ත වෙලා දවස පටන් අරගෙන නැගිටින්න බෑ කියලා හිතන වෙලාවකත් දැන් ගුලි වෙලා නිදාගත්තම මටත් වෙන්නේ ගුලි වෙන්න තමයි කියලා මම මගේ මොළේට කියා ගන්නවා. ඒක අපි පුරුද්දක් කරගත්තම හොඳයි. සාමාන්‍යයෙන් ඔය අපි නිතරම කියන දැන් අපි මේ ළඟදිත් ජැක් මගේ කතාවක් කිව්වා නේද? ඊළඟට ඉලාන් මස් ගැන අපි නිතරම කියනවා එයාගේ බිහේවිය එක කොහොමද කියලා. එතකොට සකර්බර්ග් ගැන අපි නිතරම කතා කරනවා. ඉතින් මේ වගේ ලෝකෙම ප්‍රසිද්ධ කතා කරන බිලියනපතියන්ගේ චරිත ගැන කිව්වම එයාලා ඇත්තටම වැඩ කරන්නේ අනිත් අය වැඩ නොකරන වෙලාවේ. ඒගොල්ල දවස පටන් ගන්න අපිටත් කලින් උදේ 4ට උදේ 3ට විතර නැගිටලා රෑ ටිකක් කලින් 9ට 10ට විතර නිදාගෙන සමහර වෙලාවට හැමෝම නිදාගන්නකොට ඒගොල්ලෝ පැය කිහිපයක් ඉස්සරහින් ඉන්නවා වැඩ කර. ඉතින් ඒක නිසා තමයි අනිත් අයට වැඩිය ඉතිරියෙන් ඉන්නේ. ඊළඟට මං අර කලින් කිව්ව මතකද දවසක් මොලේ හොඳට හොදගන්න කියලා?
1: මතකයි මතකයි.
0: හොදගෙනද තියෙන්නේ?
1: හොදගන්න ගමන් ඉන්නේ. ඉතින් අර සමහර වෙලාවට ඉතින් කුණු හැම බැඳෙනවා. ඒ වුණාට කොහොම හරි මං කසුණියකි කිව්ව කතාව මතක් කරගෙන ඒකේ තියෙන දූවිලි ටික ඔක්කොම අර පිරිසිදු කරලා හොදලා දානවා.
0: අන්න ඒකයි. ඊළඟට මොලේට හොඳට කෑම දෙන්න ඕන ලෙහන්සා. බඩගින්නේ ඉන්න පුළුවන් ද අපිට? බඩේ පොඩ්ඩක් හිස්සුනහම මොකද වෙන්නේ? ගොර ගොර ගාන ගුරු ගුරු ගාන.
1: ඔව් අනේ බෑ බෑ. බඩගින්නේ නම්

0: වාව් ඒක මරු. දැන් කසුනියක්කි මේ කසුනියක්කි බලන්න. කසුනියක්කගේ අම්මා නැගිටවනකන් ඉන්නේ නෑනේ. ඒ කියන්නේ දැන් අපේ අම්මලා හැම සමහරවට වතුර බාල්දියක් හිටන් ගහලා හැරවරවනේ. මං කියන්නේ එහෙම නොවි. අපි අපිට එහෙම නීති දාගමු. අපි අපේ අම්මා වෙලා අපිව බලාගමු.
1: ඒකනේ. ඉතින් අපිට මේ කාලේ තමයි වැඩක් කරන්න තියෙන කාලේ. ගුලියෝ නැති, ඇකිලෝ නැති, නැගිටින්න මැනික.

0: ජනාධිපතිවරු ගැන දන්නවා නේද ලෙහන්ස ඉගෙන ගන්නත් තියෙනවා නේද ඔගලන්ට හිස්ට්‍රී වලදිහෙම
1: තියෙනවා තියෙනවා
0: මොනවද සාමාන්‍යයෙන් ඔයා දැන් ජනාධිපතිවරු කියලා කිව්වහම දන්නේ මොනවද
1: අපිට දැන් ග්‍රේට් 11 සිලබස් එකේ තියෙන කසුණියක්. එතකොට මේ අපිට ඕක ලස්සන කතාවක් තියෙනවා. අපිට ওই ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන් අර මේ තාක් වෙනකන් හිස්ටරි එක උගන්වනවා. එතකොට 10 වසරේ අපිට ඔක්කොම රජවරු 11ේදී හැම රජ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඒකේ අන්තිමටම තමයි ජනාධිපතිවරු ගැන තියෙන්නේ. ඉතින් ජනාධිපතිවරු ගැන කිව්වොත් ජනාධිපතිවරේ කියන්නේ කියන්නේ කසුණියක් කියන්නේ ජනාධිපතිවරේ ගැන කියන්නේ කියලා.
0: ඔව් නෑ මං අහන්නේ වා මොනවද දන්නේ මොකක් හරි විශේෂ දෙයක් තියෙනවා නම් එහෙම දන්නවා නම් කියන නැත්නම් අර එහෙම ගොඩාක් කියව ඉන්නත් ඕනේ නැතත්
1: දන්නේ නෑ මං හිතන්නේ.
0: ඒක තමයි මට හිතන මුලින් ඉඳලා කියවගෙන
1: ඉන්නේ. නෑ ඒ කියන්නේ මෙහෙමයි ඔය අපේ මේ සිලබස් එකේ තියෙන විදිය මං ඒකේ අන්තිමට තමයි තියෙන්නේ. අපිට උගන්නලා නෑ තාම.
0: දැන් මේ ඔකත් එක්ක මම වෙනම එකක් කියන්නේ හරි. දැන් මේ අපි දෙන සමහර වෙලාවට කියන ඒවත් එක්ක එක එකව කියා ගන්න ඕනේ. එහෙම වුණාම මං දන්නවා ගෙවල් වල දැන් අහන අම්මලා අපිව හරි දැන් ඒ අම්මලා මේ අහනකට අම්මලා කියලා කියන්නේ හිතන්න එපා දැන් මේ ගොඩාක් අයස් මම්මලත් නෙමෙයි ඒ අම්මලත් අපිව අහනවා දැන් ඔය ඉන්නවනේ අවුරුදු 20 ගණන් වල අම්මලා 30 ගණන් වල අම්මලා 40 ගණන් වල 50 ගණන් වල ඉතින් ඒ අම්මලා අර මොන උයන ගමන් ඒක හදන ගම වැඩේ කරන ගම අපි කියන ඒවට හිනා වෙනවා කහක ගන්න. එහෙමට මැසේජ් දාලා තිනවා ඒගොල්ලන්ගේ පුතාලා. හරි. ඉතින් ආසා එහෙම කියනකට දැන් මේ ලෙහස දැන් ඔය ගොඩාක් කියාගෙන ආවනේ. ජොෂ් W. බුෂ් අහලා තිනවනේ.
1: ඔව්.
0: බුෂ් ජනාධිපතිවරයා කියලා කියන්නේ අම්මෝ ලෝකෙම හරි මාදරෙයාට. අර එයාගේ ඒ මැනේජ්මන්ට් ස්ටයිල් එකට එයා කතා කරන විදිහට කියන දේවල් වලට ඒ ආදර්ශයට හැමෝම කැමති. ඉතින් මේ දවසක් එයා එක

සාකච්ඡාවකදී කෙනෙක් නෑ නෑ මට කරන්න බෑ මෙහෙමයි මෙහෙමයි අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා කොහොමද මේ සර් මෙහෙම කරන්න කීක තර්ක කරනවලු. එතකොට කෙලින්ම කියලා තියෙනවා ඉංග්‍රීසි වලින් කියලා තියෙනවා skill is king, skill is king. Okay man කියලා කියලා තියෙනවා. හරි, ඔයා ඩිග්‍රී එකක් අතේ තියාගෙන ඉන්නවා ඇති මේ වෙලාවේ. හරි, ඩිග්‍රී එකක් ඔයාට තියෙනවා. එතකොට ලෙහන්සා ඕලෙවල්ස් හොඳට කරලා දැන් ලෑස්ති වෙනවා. ඊළඟට ඒලෙවල්ස් හොඳට කරලා ඒවයින් හොඳ මාක්ස් අරගෙන පාස් වෙලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. අපි හොඳට ඉගෙන ගන්නවා. ඩිග්‍රී එකක් තියෙනවා කියලා කියන්නකො. හැබැයි ඔයාට අවශ්‍ය කරන විදිහට, ඔයාට ලෝකෙට දෙන්න අවශ්‍ය කරන විදිහට හොඳ ඉන්කම් එකක් නැත්තම් ඒක හරි ප්‍රශ්නයක් වෙනව නේද? එපා වෙනව නේද ජීවිතේ? මොකටද මං ඉගෙන ගත්තේ කියලා හිතනවා නේද? මං ඉගෙන ගත්ත දේෙන් ප්‍රයෝජනයක් ගත්තේ නෑ කියලා හිතනවා නේද? ජෝෂ් ඩබ්ලිව් බුෂ් කියනවා skill is king man. හොඳට ඒක මතක තියාගන්න. ඔයා නිකන් කඩදාසියකට සීමා වෙන්න එපා. ලෝකයට අවශ්‍ය කරන high income skill එක ඔයා හදාගන්න man කියලා කියනවා. ඉංග්‍රීසි වලින් කියන්නේ හොඳේ. ඉතින් ඒ නිසා අපි අපේ skill එක හදාගමුනේ, ස්කිල් එකෙන් වැඩක් ගමුනේ. ගදවාට ඒක කරන්න පුළුවන්. වැස්ස කියලා සීමා වෙන්න එපා මෑන්. වැස්ස කියලා සීමා වෙන්න එපා ලෙහන්සා. හිනා වෙලා හරියන්නේ නැහැ හොඳේ.

0: එහෙනම් අපි අදට ගිහින් එන්න. හෙට හම්බ වෙමුකෝ. අපි මේ සතිය ප්ලෑන් කරගෙන හිටියා. ගොඩක් ටැලන්ස් තියෙන අයට නෙතෆෙම් ඇල්ෆා ස්ටූඩියෝ එක අපි විවෘත කරලා දීලා තිබුණා. හැබැයි වෙලා තියෙන්නේ මේ කාලගුණක තත්ත්වය, තිය වෙලා තියෙන අස්සනීපකම්, මේ දේවල් එක්ක. ඉතින් ඒ නිසා එහෙම තමයි, අවිනිශ්චිත ලෝකයක් තමයි මේක. හැබැයි ඉතින් එහෙම කියලා වැඩ නොකර ඉන්න නෑ. ඉතින් අපි දෙන්නාවනේ.
1: ඒකනේ, දැන් කවුරුත් ආවෙ නැති වුණාට අපි දෙන්නට හරි එන්න පුළුවන් වුණා නේ. ඒකම ලොකු බ්ලෙස්සිං එකක් නේ.
0: ඒ බ්ලෙස්සිං එක අරගෙන ඉස්සරහට යන්න, වැහි බින්දු බර ඔයාගේ හිතට ගන්න, ඒ බර කරට අරගෙන සීතලෙන් තෙමෙන්නේ නැතුව සීතලේ සිසිලසින් ඔයාගේ වැඩක් කරගන්න. ජය වේවා, සුභ වේවා. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: Hot FM Alpha Studio with Cosini and Lehansa.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
2: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited within Mapamanai. 077-406-43-97.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
6: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
5: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
7: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
8: අම්බ බණ්ඩාර රත්නායක නාගල තුන්කම. එහෙනම් අපෝ රිදෙන්න ගත්තා. අඩුුනේ නෑ. ඊළඟට හොස්පිටල් ගියා. දිවෙන් තියෙන පෙට්ටක් తీවල පස්සෙ තමයි අඩුුනේ මට. ටෙක්නියම ටෙස්ට් දෙහෙත් දීලා. ටිකට් කපන් ආවද 16කින්. මුින්න අතර තමයි මගේ ලොකු අයියාගේ නෝනා තාත්තා කිව්වේ මේ වෙලාවට ඉන්නවා අපි ගිහින් බලමු කියලා. ඒ දින කාරික් කච්චේ කැමති වුණත් නෑ. සිංහල දෙවන් කරා. අතම දියෝ විතරයි නිසා දැන්නම් පුතුවන්නේ කියලා අවුලන්නේ.
7: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවණගල කමල් බඳුන වෛද්‍යතුමාට 077-377-3940.
9: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි. කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: අම්ම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
7: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
13: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
12: සිලිකන් නිම්නයේ top secrets.
11: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
7: ඔය ඕන එකකින් update වෙන්න.
12: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න.
7: Brought to you by අලුත් තැනක් අඩුම මිලක් කසාගල Green Super කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ
12: Prime Residences වෙත නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
14: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
15: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
16: ඇසේම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10
17: Net FM Algo Town
18: FM 95 FM 94.8 Net FM

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: පොළඹට තද වැසි මාර්ග රැසක් ජලයෙන් යටවේ. ගංගා රැසක ජල මට්ටමත් ඉහළට. අධි අවදානම් ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් ගැන ජනපතිගෙන් දැඩි තීන්දුවක්. අල්ලස් කොමිසමේදී මහින්දගෙන් අහපු ප්‍රශ්න එළියට. චීන සංචාරයට පෙර ට්‍රම්ප්ගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net Weather News.
3: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩුපීඩන කලාපයේ තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය ඉදිරි දින කිහිපය තුළ ආසන්නව උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහිත තත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇති බවයි අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණනාවකයේ දැක්වෙන්නේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනේ අනෙකුත් ස්ථානවල පෙරවරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත්, අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. ඒ පිළිබඳ තොරතුරු Net News මාණ්ඩලික වාර්තාකරු ඩිල්ෂාන් සඳකැකුළුගෙන්. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු චිරාන් ජීවන්ත ධර්මසේනගෙන්. අයිබෝන් චරන්.
4: අයිබෝන් මනෝජ්, ඔබ සඳහන් කරපු ආකාරයටම අද අලුයම් කාලයේ සිටම කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවලට අධික වැසි තත්ත්වයක් පතිතුමින් පවතිනවා. සාමාන්‍යයෙන් පහුගිය දිනවල උදෑසන 6:00 කියලා කියන්නේ සාමාන්‍යයෙන් හිරු රැස් කොළඹට නගරයට වැටුණු කාල සීමාවක්. හැබැයි අද දවසේදීත් මා මේ කතා කරන මොහොත වෙන විටත් ඉතාමත් අඳුරු ස්වභාවයක් තමයි, වැසි බර කාලුණු තත්ත්වයක් තමයි, වැසි අඳුරක් තමයි කොළඹ ඇතුළු තදාසන නගරවල දක්නට ලැබෙන්නේ. අපි අද උදෑසන කඩුවෙල, මාලඹේ, රාජගිරිය, බොරැල්ල ආදී ප්‍රදේශවල සංචාරය කළා. එහිදී අපට දක්නට ලැබුණේ අධික වැසි ඇදහැලී තිබෙන ආකාරය තමයි. විශේෂයෙන්ම මේ කාල සීමාවට සාමාන්‍යයෙන් පාසල් දරුවන් විශාල වශයෙන් තදාසන නගරවලට පැමිණෙනවා පාසල් යන්න. හැබැයි අද දවසේදී මේ වෙනතුරු ඇතැම් නගර පාළු ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. අධික වැසි තත්ත්වයක් තමයි අද අලුයම් කාලයේ සිට කොළඹ නගරයට පැවතුනේ. ඇතැම් ස්ථානවල ගස්වල අතු කඩා වැටීම් සහ මාර්ග සංඥා ආසන්න ප්‍රදේශවල සුළු වතුර පිරීම් අපට නිරීක්ෂණය වුණා. මෙයයි තත්ත්වය මනෝජ් අද උදෑසන කොළඹ නගරයේ.
3: සෝතේ චරන්, අද දින කාලගුණ තත්වය පිළිබඳව සැලකීමේදී ගංගා රැසක ජල මට්ටමද ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ LS සූර්යබණ්ඩාර මහතා,
5: මේ වන විටත් වර්ෂාපතනය ඇතැම් ස්ථානවල ලැබෙමින් පවතින අවස්ථාවක් තමයි තියෙන්නේ. එදී ප්‍රධාන වශයෙන්ම තෙත් කලාපයේ ආවරණය වන බොහෝ ගංගා ද්‍රවණිවල වර්ෂාපතනය, තලිකුතු වර්ෂාපතනයක් ලැබෙමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වන විට කැස්බෑව ප්‍රදේශයේ වර්ෂාපතනය මිලිමීටර 150 ඉක්මවා ලැබී තියෙන බව තමයි පේන්න තියෙන්නේ. වගේම මේ වන විටත් වර්ෂාපතනය ලැබෙනවා කොළඹ ආසන්නයේ, විශේෂම කොළඹ නගරයේ සහ ඒවට සැලකුතු වර්ෂාපතනයක් මේ වන විටත් ලැබෙනවා. ඒ වගේම කැලණි ගඟ ද්‍රෝණියේ පහළ සහ ඒ වගේම ඉහළ ප්‍රදේශවලටත් වර්ෂාපතනය ලැබෙනවා. මේ තත්ත්වයේ අර්ථ මිලිමීටර 50 100කට ප්‍රමාණයක් බොහෝ ස්ථානවල වර්ෂාපතනය ලැබිලා තියෙනවා. ඒ වගේම ගින්ජංග සහ නිල්වලාගඟ පහළ ද්‍රෝණී මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයකුත්, ඒ වගේම ඉහළ ද්‍රෝණී මේ වෙන විටත් වර්ෂාපතනය ලැබෙනවා මිලිමීටර 50කට ආසන්න වර්ෂාපතනයක්.
3: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා.
5: ඒ වගේම අත්තනගලුවේ ඉහළ මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් මේ වෙන විටත් ගැටී තියෙනවා. දැනටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. කෙසේ නමුත් ගංගාවල් ද්‍රෝණින් ඉහළ පිහිටි මහවැලි ගඟ, ඒ වගේම කළු ගඟ සහ කැලණි ගඟ, ඒ වගේම අත්තනගලුවේ මේ ප්‍රදේශ බොහොමයකටම වර්ෂාපතනය ලැබෙනවා. රාෂ්ටපුර ඉහළ ද්‍රෝණියේ රත්නපුර ප්‍රදේශයටත් මේ වෙනකොට මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ගංගාවල ජලමට්ටම් ගත්තොත් මේ දක්වා ජලමට්ටම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී නැතත් දැනට සිමින් ජලමට්ටම් වැඩිවෙමින් පවතිනවා.
3: අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති ස්ථානවල ජනතාව වාසය කිරීමට ඉඩ ලබා දීමට රජයට නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මහනුවර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. දිත්වා අපදා තත්වෙන් නිවාසාහිමි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනමින් අවසන් කරන ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. අධි අවදානම් කලාපවල නිවාසවලින් ඉවත් විය නොහැකි බවට නිවාස හිමියන් කිහිප දෙනෙකු දැනුම් දී ඇති බව නිලධාරීන් මෙහිදී අනාවරණ කළා. ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
6: ජනාධිපතිතුමනි, අපිට විකල්ප අවස්ථා ලබා නොදුන්න 35ක් ඉන්නවා.
7: එන්නේ නැහැ කියලා නමයක් දීලා තියෙනවා.
6: එන්නේ නැහැ කියලා නමයක්.
7: ඒකත් තියෙනවා නේ.
6: එතන දිවුරුම් ප්‍රකාශ දීලා තියෙන්නේ.
7: අපේ විද්‍යාත්මක අපේ ගවේෂණ වාර්තා අනුව අපි කියනවා එයාට එතන පදිංචි නැහැ කියලා. එයා දිවුරුම් ප්‍රකාශයක් දීලා කියනවා මම ඉන්නේ නැහැ, මම එතන ඉන්න කැමති නැහැ කියලා කියන්නේ.
6: ඔව්.
7: අපි ඒකට අවසර දෙනවද?
6: නැහැ. නමුත් නිවසට හානි නැති නිසා ඒගොල්ලෝ කියනවා නැවත NPRI චෙක් කරන්න කියලා. ඒ කියන්නේ අධි අවදානම් කලාපයේ තමයි නිවාස තියෙන්නේ. නිවසට හානියක් වෙලා නැහැ.
7: රජයටනේ වගකීම තියෙන්නේ. රජයකට වගකීමක් තියෙනවා. අධි අවදානම් කලාපවල මිනිස්සු පදිංචි වීම වළක්වන්න. ඒතර එයා කියනවා මම දිවුරුම් ප්‍රකාශයක් දීලා මම එතන ඉන්නම් කියලා. එහෙම කරන්න බෑ. ඉවත් කරන්න ඕන.
3: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා.
7: එවනත මොකද කරන්නේ? වාර්තා හරින්නේ නේද? මොකක් කර විද්‍යාත්ම ක්‍රමයකින් අපි බලන්නේ නේ.
8: ඒක නම ඒක තමයි අපි අපීල් ප්‍රොසෙස් එකක් තියෙනවා. පළවෙනි වාර්තාවට කවුරු හරි ඒක සැකයක් තියෙනවා නම් දෙවෙනි වාර්තාව ඊට වටින පරීක්ෂණ උපකරණ දාලා බලනවා. ඒකෙන් බලන්න පුළුවන් කියලා තියෙනවා අපිට.
7: එහෙම බලපුවම percentage එකකට පරණ එකම හරි ගිපෝ කියක් වගේ
8: තියෙනවා. හුඟක් දේවල් පරණ මතය තමයි.
7: පරණ මතය.
8: බොහෝ කලාතුරකින් තමයි ඒ කියන්නේ ඒක වෙනස් වෙන්නේ.
7: වෙනස් වෙන්නේ.
8: නමුත් ඒක වෙනස් කරන පුළුවන් ජනාධිපතිතුමනි ඒක mitigation ක්‍රම භාවිත කරන්න ඕනේ.
7: ආ රයිට්. එතන සුරක්ෂිත වීම සඳහා වෙන ඕගොල්ලෝ යෝජනා කරනවා.
8: යෝජනා කරනවා.
7: අනේ දෙකින් එකකට එන්නේ. එක්ක එතන යන්න ඕන. එහෙම නැත්නම් මෙහෙන් දෙනවා නිර්දේශයක් හිතන නිවාසයේ තියෙන ඕන විදියක් ගැන නේද? පැති තාප්පයක් බල එහෙම නැත්නම් නේද? පැති ආරක්ෂිත බැවි
8: බඳින්න ඕන. මම බඳලා වතුර ටික අයින් කරලා
7: ඒක කරලා ඒකේ ක්‍රමෙට
8: ඉන්න ඕන මේක කරලා.
7: එහෙම නැතුව ඒගොල්ලන්ට අපිට අයිතියක් දෙන්න බෑනේ. අධි අවදානම් කියලා අපිට වාර්තාවලින් ඇවිල්ලා තිනේ ඒගොල්ලන්ට ඕන විදියට ඉන්න පුළුවන් ඉන්න බෑනේ.
3: දැන් කනින් කොනින් ඇසුණු කතා විශේෂාංගය.
0: කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා.
9: අදත් කණින් ගොනින් ඇසුණු කතා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඊයේ ගියා අල්ලස් කොමිසමට. එයා බස් ගනුදෙනු සම්බන්ධයෙන් කපිල චන්දසෙන් ලබා දුන් කට උත්තරේ පදනම් කරගෙනයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ විදිහට අල්ලස් කොමිසමට කැඳවලා තිබ්බේ. ඊයේ උදේ අල්ලස් කොමිසමට ආවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ ගෙදර ඉඳන්. ඒ කියන්නේ කිරුළපනේ අලුත් ගෙදර ඉඳන්. එද්දි ශිරන්තිත් ගෙදර හිටියා. එන්න කලින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශිරන්තිට කතා කරනවා. මම අද තනියම තමයි යන්නේ. කවුරුත් එන්න ඕනේ නැහැ. මට පුළුවන් තනියම ගිහිල්ලා කට උත්තරේ දීලා එන්න. ඔයාලා ගෙදර ඉන්න. මං යන්න. එහෙමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශිරන්ති ඇතුලේ පවුලේ කට්ටියට කියලා තියෙන්නේ. මීට කලින් ඔබට මතක ඇති රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් අල්ලස් කොමිසමට ගියා. ඒ ඔහුගේ විදේශ සංචාරය ගැන ප්‍රශ්න කරන්න. මේ සිද්ධිය සම්බන්ධයෙන් තාමත් අදාළ නඩුව විභාගෙමින් තිබෙනවා. ඒ විමර්ශනය කරපු නිලධාරින්ම තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙනුත් ඊයේ දවසේ ප්‍රශ්න කරලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අල්ලස් කොමිසම අහපු ප්‍රශ්න සහ ඒකට ලබා දුන්නු උත්තර සම්බන්ධයෙන් තොරතුරු ටිකක් අපිට ලැබුණා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් අහලා තියෙන්නේ එයාබස් සිද්ධිය සම්බන්ධයෙන් සහ ඊට දාල් අල්ලස් සම්බන්ධයෙන්. ඔබට රුපියල් ලක්ෂ 600ක මුදලක් ලබා දුන්නද අල්ලස් විදිහට කපිල චන්දසේන? අල්ලස් කොමිසම නිලධාරීන් අහනවා. මට රුපියල් ලක්ෂ 600ක් ලැබුණා නම් මං කොළඹින් ගෙයක් ගන්නවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එහෙමයි උත්තර දීලා තියෙන්නේ. ඔය රුපියල් ලක්ෂ 600 බෙලියත්ත ගෙදරට නේද ගෙනත් දුන්නේ? මට කොහෙද බෙලියත්ත ගියා? මට තියෙන තංගල්ලේ. මට කොහොමද නැති ගෙදරකට සල්ලි ගෙනත් දෙන්නේ? මහින්ද ඒ විදිහට උත්තර දීලා තියෙනවා. හරි. ඔය රුපියල් ලක්ෂ 600 නේද ඡන්ද වැඩවලට දැම්මේ? අල්ලස් කොමිසම ආයෙ ප්‍රශ්න කරනවා. ඒක ඉදින් මගෙන් නෙමෙයි අහන්න ඕනේ පක්ෂ කාර්යාලේ. මං පක්ෂ නායකයා බව ඇත්ත. ඒත් ගනුදෙනු සිද්ධ වෙන්නේ පක්ෂ කාර්යාලෙන්. එව්වට මං අත ගහන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ඉරබු ජනාධිපතිතුමා උත්තර දෙනවා. ඡන්දෙට ලබා දුන්නු සල්ලි ගැන සටහන් තියෙනවද? එව්වා ඉදින් කරන්නේ පක්ෂ කාර්යාලෙන්. එව්ව බලන්න ඕනේ පක්ෂ කාර්යාලෙන්. මගෙන් නෙමෙයි එව්වා අහන්න ඕනේ. ඔය විදිහට තමයි මහින්ද රාජපක්ෂ ඉරබු ජනාධිපතිවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කරලා තියෙන්නේ. එහෙනම් කණින් කොණින් ඇසුණු කතා සමග යලිත් මුණ ගැසෙමු.
0: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
3: ඉරානය සමග සාම ගිවිසුමකට එළමීමට උත්සාහ කරන අතරතුර අමෙරිකානු වැසියන් මුහුණදී සිටින ආර්ථික පීඩනය තමාට ප්‍රමුඛ කරුණක් නොවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. චීනය බලා පිටත්ව යාමට පෙර ධවල මන්දිර පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම අදහස් පළ කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. යුද්ධය හේතුවෙන් අමෙරිකානුවන්ගේ මූල්‍ය තත්වයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට ඔහු මෙලෙස ප්‍රතිචාර දක්වා තිබෙනවා. මම අමෙරිකානුවන්ගේ මූල්‍ය තත්වය ගැන හිතන්නේ නැහැ. මම හිතන්නේ එකම එක දෙයක් ගැන විතරයි. ඒ තමයි අපිට ඉරානයට නැෂ්ටිකාවියක් ලබා ගැනීමට ඉඩ දෙන්න බැහැ කියන කාරණය. ඒක තමයි වැදගත්ම දේ. ඉරානය විසින් සේ නැෂ්ටික වැඩපිළිවෙල අතහැර දැමුවහොත් පමණක් සාකච්ඡා සාර්ථක වනු ඇති බවත් එතෙක් පනවා ඇති සම්බාධක ඉවත් නොකරන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා. මේ අතර අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය වෙනුවෙන් මෙතෙක් වැය වී ඇති පිරිවැය ඇමරිකන් ඩොලර් බිලියන 29 දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්ටගනේ නිලධාරියෙක් අනාවරණ කර තිබෙනවා. මීට සති දෙකකට පෙර ඉරාන යුද්ධයේ පිරිවැය ලෙස පෙන්ටගනේ විසින් ඇස්තමේන්තු කර තිබුණේ ඩොලර් බිලියන 25ක්. මෙහෙයුම් පිරිවැය සහ උපකරණ අලුත් වැඩියාවන් හේතුවෙන් එම පිරිවැය ඉහළ ගොස් ඇති බවයි එම නිලධාරියා අනාවරණ කර ඇත්තේ. මෙම බිලියන 29ක මුදලට මැද පෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරවලට සිදු වූ හානි ඇතුළත් නොවන බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. Net News නිමාව දවස මැද වාර්තා කරන්නේ දහවල් 12ට. එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩිතරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙනාවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-0776-716-7872.
0: FM 95 FM 94.8 Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit
13: උදැස්ස 9:59යි.

0: Good morning dan welawade hatai.
1: Net FM Algo Town.
2: Brought to you by
3: Alut Tanak Aduma Mela Kasagala Green Super Kasagala Samuha Vyapare Vedin Shaka Madale Kaduvela Aturugiriya Narammala Gane Mula Kampola
4: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
5: Melwa Eka Lankawa Eka
6: Lankama BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 01212 125 125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කලම්බු.
10: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
12: මිලියන 2000ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7178 WhatsApp කරන්න.
13: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඇසීම අඩුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 77 76 10.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 7යි. Good morning Noah.
1: Good morning. Good morning. අවුව වැස්ස රහදාවල් එකයිනේ අපිට. එකම සිතින් ඇවිත් ඉන්නේ අපි සේවයට.
0: ඔය දෙන්නටම කලින් මම තමයි ආවේ වැඩට.
1: ඒක තමයි.
0: වැස්සේ කුණාටු මැද.
1: ඒක තමයි. ඉතින් දැන් මගේ රුවල් නැව දැන් තමයි ඔටුපොලට වරායට යාත්‍රා වුණේ.
0: හරි. රුවල් කැඩුනේ නැද්ද හුලඟට? හුලඟට රුවල් කැඩුනේ
1: නැහැ. මෙහෙමනේ. හරි නාවිකයෙක්ට රුවලුත් කඩා ගන්න නැතුව. නැවත් එහෙම හප්ප ගන්න නැතුව.
0: රයිට්.
1: මොනවද සුක්කානමද අර මේ නැවපදින්න එක මම දන්නේ නැහැ
0: මොකද්ද කියන්නේ දන්නේ නැහැ සුක්කානම තියෙන වාහනේ
1: වාහනේ නේද මේ ඉතින් ඒකත් හරියට හසුරෝගන මේ ගානට වරායට බබා වගේ නැව ගේන්න පුළුවන්
0: ඔව් අපරාදි කියන්නේ හරි වෙලාවට
1: අන්න ඒකනේ කියන්නේ ඉතින් කොහොම හරි ලංකාවේ බොහෝ පළාත්වලට මේ වහිනවා ඒක මම හිතන්නේ ඉතින් අපිට මේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපි බලමු අපේ අද ප්‍රවෘත්තිවලත් කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තා රැසක් අපි ගෙනාවා. මේ ඉදිරියේදිත් බලාපොරොත්තු වෙන දවස තුල කොයි ආකාරයෙන්ද රටේ කාලගුණ තත්ත්වය හැසිරෙන්නේ කියලා මේ අපි ඔබ වෙත ගෙනෙන්නම් විශේෂයෙන් කියන්න ඕනේ මේ මිලිමීටර් 200ට වැඩි වර්ෂා පතනයක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ඉදිරි පැය 24 තුළ වැටෙන්න නියමිතයි කියලා සඳහන් කරලා තියෙනවා. දැන් උදේ 7යි. අද දවසේ කාලගුණ තත්ත්වය පරීක්ෂා කරගෙන ගියොත් හවස 5ට විතර පොඩ්ඩක් වැස්ස තුරවල් කරනවා කියලා තියෙනවා. ඉර යාන්තම් හරි පේනවා කියලා තියෙන්නේ හවස 6:19ට.
0: එතකොට ඉර
1: බයින්ද කිට්ටු වෙලා තමයි පොඩි සැලොට්ටක් දාගෙන යයි වගේ පොර.
0: මම පොඩ්ඩක් හිටියා
1: කියලා. අදම හිටියා වලාකුළු තමයි වැඩේ කෑවේ වගේ එකක් කියයි. ඉතින් මේ කොළඹට සෑහෙන්න වහිනවා. ඊළඟට සීගිරිය පැත්තට නම් අද මේ පායනවා කියලා තමයි කාලගුණ වාර්තා පෙන්නන්නේ. ඊළඟට අපි බලමු ලංකාවේ තනිත් පැති වල බැලුවොත් ගාල්ලට නම් වහිනවා නැති වෙන්නේ
0: වැදගත්ම දිස්ත්‍රික්කය ගැන කිව්වේ නෑ නෝ
1: ඒක තමයි ගාල්ලටත් පායනවා මේ හවස 6න් විතර පස්සේ පොඩ්ඩක් පායනවා ආයේ රෑ 8 වෙනකොට ආයේ පටන් ගන්නවා කියලා තියෙන්නේ මහනුවරටත් වහිනවා මහනුවරටත් මේ වෙලාවෙත් වහිනවා ඒකම මහනුවරටත් හවස 5න් පස්සේ පොඩ්ඩක් පායනවා වගේ කියලා තියෙනවා ඊළඟට අනුරාධපුරයට තාම වැස්ස පටන් අරගෙන නැහැ තව පැයකින් විතර
0: රයිට්
1: මේ වහින්න පටන් ගන්නවා ඒගොල්ලන් නම් 10 11 කියන පැය දෙකේ වැස්ස අඩුයි ආයි 12 13 ඒ කියන්නේ 12යි දවල් එකයි වහිනවා දෙක වෙනකොට පොඩ්ඩක් පායනවා ඊට පස්සේ දිගටම පායනවා කියලා තමයි අද දවසේ අනුරාධපුරයේ පැත්තට නම් තියෙන්නේ යාපනයේ පැත්තට උදේ 9 වෙනකොට වහින්න පුළුවන් ඊට පස්සේ නම් පායනවා මඩකලපුවට අද දවසම මේ එහෙම පායන්න කොහෙද නේද එහෙමද එහෙම ඉඳ දෙන්න බෑ
0: අපි යම් වේබැක්
1: ඔව් දවල් 2යි 3යි 4 වහිනවා කියලා කියනවා ත්‍රිකුණාමලයට උදේ 9 වෙනකොට වහිනවා ආයි දවල් 12 ඉඳන් 3 විතර වෙනකන් වහිනවා කියලා ත්‍රිකුණාමලයට නුවර එළියට නුවරට වහිනවා දැන්
0: රයිට්
1: දැන් වහිනවා ඈ දැන් වහිනවා හවස 5 වෙනකොට. වැස්ස 5 වෙයි කියලා තමයි.
0: වැස්ස 5 වෙයි 5 වෙනකොට.
1: නුවරඑළිය.
0: ඕකේ.
1: ඉතින් තව කොහේ හරි එහෙම මේ නගර අපිට අමතක වුණා නම් මේ
0: 0.7යි 711.95 මැසේජ් එක දාලා අපිට මතක් කරන්න ඕගොල්ලන්ට මේ
1: 0.711.95 මැසේජ් එකක් දාලා අනේ අපේ ටවුම ගැන කිව්වේ නැන්නේ මෙහෙට වහිනවද දෙයියෝ.
0: ඔව්.
1: නේද?
0: ඕගොල්ලෝ කියන්නේ එතකොට හෙට වහිනවද පායන
1: ඔයගොල්ලෝ කියන්නේ දැන් මේ වෙලාවේ වහිනවද කියලා මේ අපි අද කිව්ව නගරවල දැන් කිව්වනේ අපි කොළඹ කිව්වා ගාල්ල කිව්වා නුවර කිව්වා සීගිරිය කිව්වා අනුරාධපුරේ කිව්වා බැඩ්ක්ලෝ කිව්වා කියන මඩකලපුව කිව්වා ත්‍රිකුණාමලයේ කිව්වා යාපනයේ කිව්වා නුවර එළිය කිව්වා නුවර ගැන කිව්වා
0: නුවර ගැන කිව්වා
1: ඔව් ඉතින් ප්‍රධාන නගර හැම එකම ගැන වහින්න වෙලාවල් සහ පායන වෙලාවල් කිව්වා කොළඹ නම් දිගටම වහිනවා හවස 5 විතර වෙනකොට තමයි පායන නම් පායන්න පොඩ්ඩක් හරි ඉතින් ඔබේ නගරය අපිට අතපසු වුණා නම් මේ ඉතින් අපිට
0: මතක් කරන්න
1: දැන් අහලවන්න එපා දැන් නුවර වහිනවයි කිව්වනේ කඩු ගන්නවටත් වහිනවද? පත් එකේදරටත් වහිනවද?
0: ඔච්චර නේද?
1: පෙරාලේනටත් වහිනවද? ඉතින් නුවර වහිනවයි කිව්වම ඒවට අනිත් නගරවලට
0: වහිනවා.
1: වහිනවා. ඉතින් ඒක එහෙම කියෙවෙන්න එපා. අපි කිව්ව ප්‍රධාන නගර වලින් පස්සේ ඒ කියන්නේ ප්‍රධාන නගර වලට අමතරව මිස් වුණා නම් අපි හලාවත පුත්තලම් පැත්ත කිව්වේ නෑ. මීගමෝ කිව්වේ නෑනේ. අපි බලමු ඉස්සරහට බල්ලා කියන්නම්. ඉතින් එහෙම මිස් වෙච්ච නගර අපිට 0711 95 95 95ට මැසේජ් කරන්න. ඉතින් එහෙම මැසේජ් කරොත් අපි ඒව ගැන හොයලා බල්ලා කියන්නම්. අනිත් නගර ගැන මේ ඉතින් එහෙනම් පරිස්සමෙන් කටයුතු කරන්න.
0: අපේ අචීත් වැස්සට අහුවෙලා.
1: ඕ.
0: මග තමයි.
1: දියවිලාද දන්නේ.
0: දියවිලාද දන්නේ.
1: ඔල්ලසෙම. හරිද? ඉතින් කවුරු හරි වාට ස්විට් කියලා තියෙනවනම් ඈ
0: ඔව්
1: මේ රත්නපුරේට වහිනවද කියලා රත්න අම්මෝ හරි හරි හරි බලංගොඩට රත්නපුර ඔක්කොම කියන්නම් මේ මධ්‍යම කඳුකරේ දකුණු බෑවුමට මේ වහිනවද නැද්ද කියලා ඉතින් ඕගොල්ලෝ කියන්න දැන් ඔයට වහිනවද කියලා දැන් මේ රත්නපුරේ දාපු එක්කෙනා එහයි ගොල්ලන්ට වහිනවද නැද්ද කියලා නෑනේ
0: දැන් නම් වහිනවලු ගලන්නම
1: ඉතින් ඒක තමයි මේ අපි දන්නවා මධ්‍යම කඳුකරේටත් විශාල වශයෙන් වැසි වැටලා තිබුණා බුත්තර නගරේ යට වෙලා තිබුණා ඉතින් ඒව ගැන පරිස්සමෙන් කටයුතු කරන්න අපි කාලගුණ විස්තර ටික අපි ওই වගේ නගරෙන් නගරයට අරගෙන එන්න මොකද අපි අල්ගෝ ටවුන් එකෙන් ටවුන් එකට කොහොමද වැස්ස තත්ත්වය කියලා කියන්නම් කොහොම වුණත් වැස්සෙන් පරිස්සම් වෙලා ඉන්න විශේෂයෙන්ම අහුගේ නොවැම්බර් 27 වෙනිදා අපිට හම්බුණානේ හොඳ
0: නේද
1: හොඳ තෑග්ගක් හම්බුණානේ ඉතින් මිලිමීටර් 200ක මේ වර්ෂාපතනයක් කියන ලොකු වර්ෂාපතනයක් නේද ඒක තමයි කොළඹට වැටෙනවා කියලා තියෙන්නේ ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ කඳු ආශ්‍රිත සහ නායම් ප්‍රදේශ නම් කරලා තියෙනවා ඉතින් දැනුම් එහෙම තැන් ගැන ඔබට කියලා තියෙනවා නම් දැන් ගොඩක් අය ඉවත් කරා කියලා අපි ඊයේ ජනාධිපතිතුමා එහෙම කියනවා දැක්කා හැබැයි කට කැඩෙනකන් කිව්වත් ඔබ එතන ඉන්නවා නම් මේ අපි කොහෙ යන්නේද ආණ්ඩුවෙන් අපිට දුන්නේ නැහනේ ආණ්ඩුවෙන් ගෙයක් දෙයි ඉඩමක් දෙයි හරිද ඔබට මොකක් හරි වුණොත් ආදානහගාරයක් දෙයි මේ ඔබේ සිවුර බූම දාන කරන්න රියන් 4ක් දෙයි මේ ආණ්ඩුව කරනකම් ආණ්ඩුව හැම කීකේ ඉන්නේ නැතුව ජීවිතේ බේරගන්න ඔය ඉන්න තැන් වලින් යන්න
0: ඔව්
1: රේඩියෝ එක තමයි මේ අවස්ථාවල මිනිසුන්ට පණිවිඩ දෙන්න තියෙන
0: හොඳම මාධ්‍ය
1: ඉතින් ඒකෙන් ඉඳලා ඔබ දන්න කියන අය සමහර වෙලාවට ඉන්නව නම් එහෙම අනතුරුදායක තැන් වල කරුණා කරලා යාළුවන්ට කියන්න ගිහින් කණෙන් හරි අදන් ඉන්න මේ අනතුරු නැත්තම් යන්න
0: දැන්
1: ඔබත් අනතුරුටපත් වෙයි
0: ඔව්
1: මොකද අපි දැක්ක එහෙම බේරගන්න ගිහිල්ලා කට්ටියකුත් අනතුරුපත් වෙනවා. ඉතින් නායම් අවදානම් මෙහෙම තිනවා නම් දන්නවනේ අපි දැන් නායම් ලක්ෂණ කියන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව දැන් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් එහෙම තියනවා නම් මෙන්න මේ වගේ ගම් වතුරට ගහගෙන එන්න පුළුවන් සමහර උදවිය. මේ
0: අචියේ
1: පැත්තට.
2: මුතුම බෑ.
1: මුතුම බෑ කියන්නේ. ඉතින් අපි ඉඳන් කිව්වේ මේ තියෙන ආපදා තත්ත්වයකට තාම ඇවිල්ලා නැහැ. මේ ඒකින්ද ඒවා වෙන්න කලින් මේ අපි කිව්ව ක්‍රියාමාර්ගයන් දීලා තියෙන අනුතුරු නැගීම් සැලකිල්ලට අරගෙන දැන් මේ කියනකම් ඉන්න එපා. ඔතනින් ඉවත් වෙන්න කියලා ඔබට ඉවත් වෙන්න කියලා කලින් කියලා දෙන්නේ. ඒ තැන් වලින් ඉවත් වෙන්න අර අපි කිව්වාගේ මේ ආණ්ඩුවට ඔබට ගයක් හදලා දෙන්න පුළුවන්
2: කොහොමද?
1: සෙවිලි තහඩුවක් දෙන්න පුළුවන් වෙයි. ලක්ෂ 50ක් දෙන්න පුළුවන්
2: වෙයි.
1: 25000ක් දෙන්න පුළුවන් වෙයි. බැරිම වුණොත් ඔබ සෙට් අප් වෙච්ච වුණොත් ආදාහනාගාරයේ ආදාහන කටයුතු මිනි වෙට්ටියකුත් රියන් හතරකුත් දෙන්න පුළුවන් වෙයි. හැබැයි ජීවිතේ දෙන්න බෑ.
0: ජීවිතේ දෙන්න බෑ.
1: ඒකින්ද ඔය පවුල් දරු මල්ලෝ බල්ලෝ පූසෝ ඔක්කොම අරගෙන ඉක්මනට ඔය තැන් වලින් දෙයියන්ගේ නාමයට යන්න. මේ වැඳලා කියන්නේ ඉතින් වැඳින එක පේන්නේ නැහනේ. ඉතින් ඒකින්ද කියන්න අර අපි කිව්වේ නැති අපිට මිස් වෙච්ච නගර ටවුන්ස් අපිට මතක් කරලා යවන්න අපි ඒවා කාලුණ තත්ත්වය. ජාත්‍යන්තර කාලුණ වාර්තා වලින් හොයලා හරි.
0: අපේ නුවාගේ නුවාගේ වෙනම වෙදර් රිපෝට් එකක් තියෙනවා.
1: නුවා තියෙනවා. අපි ගහට ගෑන් කරනවා වගේ නෝයි. මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමහරට මට කෝල් කරලා
0: තමයි අහන්නේ
2: කන්ෆර්ම් කරගන්න.
0: මම මේ කල්පනා කරේ අචීනුවා අපි ওই මොන සෙල්ලම දැම්මත් ස්වභාව ධර්මයට යටයි.
1: යටයි.
0: අපි වැඩට එන්නත් පරක්කු වෙනවා වැස්ස නිසා.
2: ඒකේම තමයි.
0: පෑවුවත් ප්‍රශ්නයක්. වැස්සත් ප්‍රශ්න.
1: අපි අර මුලින් කිව්වා වගේ තමයි යව්ව වැස්ස රහ දාවල් එකයි නේ අපට එකම සිද්ධ වෙනා. අවිත් ඉන්නේ අපි සේවයට.
0: සේවයට අවිලා ඉන්නේ තුන්දරාම.
1: ඒක ලස්සන සින්දුවක්. වැස්සත් එක්ක සම්බන්ධත් නිකන් තෙතබරිත සින්දුවක්
0: කරනවා. තෙතබරිත සින්දුවකින් තමයි පටන් ගන්න හදන්නේ. ඇල්ගෝ ටවුන් තමයි පටන් ගන්නෙ. මොන වැස්ස තිබ්බත් ඇල්ගෝ ටවුන්.
1: ටවුම කෙලින්.
0: ටවුම කෙලින්. උදේ 7:00 වෙනකන් 17:00 වෙලාවට.

0: උදේ 7යි විනාඩි 20යි දැන්.
1: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
2: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කෑන් නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511 7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077 383 0585.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 076 88 700 700. මහ බැංකුව විසින් බලපත්‍රලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
6: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
7: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි ඊට පස්සේ සහිලි ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවානේ.
8: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 788 700 700 වට්ස්ඇප් කරන්න.
9: මන් රපුන්සල් දුනාන කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
11: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටලා එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණය ගෙවලා ඉන්නවා.
12: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
14: කීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
15: FM 95 FM 94.8 Net FM

0: Red FM. I'll go down. Nagari Kataba.
1: දැන් පොරොන්දු දුන්නා නම් ඉටු කරන්න ඕනේ.
2: ඔව්. අනිවාර්ය.
1: දැන් අපිට WhatsApp කරලා තියෙනවා මං හිතන්නේ ලංකාවේ නන් දෙසින්.
2: අහහ.
1: වැස්ස මැද්දේ වුණත් net අහගෙන ඉන්න අය.
2: හ්ම්.
1: බය නැතුව අහන්න පුළුවන් එකම යන්ත්‍රේ රේඩියෝ යන්ත්‍රේ.
3: රේඩියෝ එක
1: නේද?
2: හ්ම්.
1: ඉතින් අහලා තිබුණා මොන්රාගලට වහිනවද කියලා බුත්තලට මං හිතන්නේ ඊයේ පෙරේද සෑහෙන්න දැඩි වැස්සක් ඇදලා. මොන්රාගල සමස්ත කැරියට ගත්තම මේ වෙලාවේ වහින්නේ
3: නැහැ. හ්ම්.
1: මේ වෙලාවේ වහින්නේ නැහැ. දවල් එකෙන් පස්සේ හවස පහ විතර වෙනකන් දැඩි වර්ෂාපතනයක් තියෙනවා කියලා මේ සඳහන් කරලා තියෙනවා. ඊළඟට අපෙන් අහලා තිබුණු පැති තමයි මීගමුවට මීගම්බෝ කියන්නේ මීගමුවනේ.
3: ඔව්.
1: මේ වෙලාවේ වහිනවා පායනවනම් හවස හතරෙන් පස්සේ පායනවා කියලා තමයි මේ හවස හතරෙන් පස්සේ දිගටම පායයි වගේ තමයි මේ පේන්න තියෙන්නේ. ඊළඟට පුත් තලමටත් මේ මොහොතේ වහිනවා. හැබැයි දවල් 11 විතර වෙනකොට පායනවා කියලා දිනවා. ඊට පස්සේ දිගටම පායනවා. මොන්රාගල කිව්වන්නේ. ඊට පස්සේ බලංගොඩ රත්නපුර ඒ ප්‍රදේශයට දැන් කොහොමත් මේ වෙලාවේ දැඩි වර්ෂාපතනයක් තියෙනවා. 11 වෙනකොට චුට්ටක් පායනවා. ආයේ හවස 5න් පස්සේ තමයි මේ පායනවා කියලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි බලමු. දැන් ඉදිරියටත් අපෙන් කියවෙච්ච නැති ටවුන් තියෙනවනම් අර අපි කිව්වා වගේ නේද? නුවරට වහිනවා කියලා උඩු දුම්බරට වහිනවා. පේරාදෙණියට වහිනවා. කඩු ගන්නවට වහිනවා.
3: එහෙම බෑ මේ නුවරට විතරක් කියලා හරියන්නේ නැහැ
1: නේ. ගාල්ලට වහිනවා කියලා බද්දෙකට වහිනවා.
3: වහිනවා.
1: හික් අඩුවට වහිනවා. ඊළඟට මොකට මා ගාල්ලට වහිනවා. ගාලු කොටුවට වහිනවා. එහෙම ආණ්ඩෙන්න එපා.
3: එහෙම පර්සනලි ගන්නවා.
1: ඔව් උණවටුනට වහිනවා.
2: උණවටුනට වහිනවා. ඒක නම් දැනගන්න ඕනි පොඩ්ඩක්.
1: ඉතින් ඒක තමයි ඒක ගෙදරට කෝල් කරලා අහන්න. වහිනවද කියලා. ඉතින් කෙසේ හෝ අපි සමස්තයක් හැටියට කියන්නම්.
2: රයිට්.
1: ඔබෙන් අපේ මිස් වෙච්ච ටවුන් තියෙනවා නම් අපිට 0711 95 95 95ට 0711 95 95 95ට WhatsApp කරන්න. අනේ අපේ නගරයට වහිනවට කියලා පොඩ්ඩක් කියන්න කියලා. ඒ අතරතුර අපිට මේ කියන්න තව දේවල් තියෙනවා.
2: ඔව් කියන්න තව දේවල් ගොඩාක් තියෙනවා. වැස්සේ මැද්දේ ඔයගොල්ලෝ ඉතින් මේ ටිකත් අහගෙන ඉන්න.
3: ඔව් ඉස්සෙල්ලම දැන් මතක් කරන්න ඕන ඔයාට BYD ගැන.
2: මොකද
3: දැන් මේ වගේ වැස්ස වෙලාවක අපි දන්නවා විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයෝ වගේම පුද්ගලික අංශයේ සේවකයෝ මේ දෙගොල්ලොම වැස්සත් එක්ක ලොකු ෆයිට් එකක් කරගෙන තමයි වැඩට එන්නේ. දැන් එහෙම ෆයිට් එකක් කරගෙන වැඩට ආපු දෙන්නෙක් තමයි මේ කියන්නේ. අත්දැකීම් වලින් මේ කියන්නේ. දැන් ලංකාවේ මෙහෙමයි සාරා. දැන් ඔය ලෝකේ රටවල් වල ඔය පොදු ප්‍රවාහන එහෙම සැලසුම් කරද්දී පායන කාලයට වගේම වැස්ස කාලයටත් සම විදියට ක්‍රියාත්මක වෙන්න තමයි ඒව හදලා
2: තියෙන්නේ.
3: හැබැයි ලංකාවට මේ වැස්ස කියන්නේ එක්සෙප්ෂනල් දෙයක්. ලෝකේ වෙන කොහෙවත් වෙන්නේ නැති අමුතු දෙයක්. ඒ කියන්නේ පොඩක් දිගට අර අපි කියන්නේ අර බැදගෙන වහිනවා කියලා. මේ එහෙම වහින්න ගත්තොත් ඔන්න කෝච්චි සිග්නල් ටික අවුල් වෙන්න පටන් ගන්නවා. ට්‍රැක් මාරු වෙන්න පටන් ගන්නවා. කෝච්චි හිමින් යන්න පටන් ගන්නවා. බස් ටික හිමින් යන්න පටන් ගන්නවා.
1: කියන්නේ ඒව හදනකොට ලංකාවට වහිනවා කියලා කවුරුත් හිතලා නැතුව තමයි
3: හදලා නැතුව වැස්ස 0. වැස්ස කියන එක කන්ට්‍රෝල් කන්ඩිෂන් එකක් කරලා තමයි මේ ටික හදලා තියෙන්නේ. ඊට පස්සේ වහින්න ගත්තට පස්සේ සිස්ටම් එක අවුල් යනවා. එහෙම වෙනවා. එහෙම වෙලා තියෙනවා.
1: කෝච්චි සිග්නල් පැත්තකින් තියන්න අපේ රටේ කාණු පද්ධතිය හදන්නේ මේ වහින්න නැහැ කියලා
2: හිතලා.
1: මේ කාණු පද්ධතිය හරියට තියෙනවා නම් ටක් ගාලා වතුර ටික බහලා ගිහිල්ලා. හැබැයි දැන් කොළඹ ටිකක් පිළිවෙලකට මොකද අපි දන්න විදිහට ADB ප්‍රොජෙක්ට් එකක් ලොකුවට ගියා. මේ ජල අපවහන මේ කතන්දරේ ඔක්කොම ඔය කොළඹ යටින් යන මේ නල පද්ධතිය සෑහෙන කාලයක් ප්‍රිපෙයාර් කරලා අලුත් කරලා මම්බල පිටියේ මූදර දාන්න අපි තමයි දැන් පරිප්පුව කාගෙන ඉන්නේ. එතන දැන් අන්තිම කෙරවලට මං හිතන්නේ ඇවිල්ලා තියෙන්නේ.
3: ඇවිල්ලා තියෙන්නේ.
1: නේද? මෙතන පොම්පාගාරේ තියෙනවානේ. ඉතින් ඒකෙන් මූදරට මේ වැසි ජලය යවන්න. අනිත් තැන් නම් තග්ගල පාරවල් ඉතින් මෙහෙමයි අර එක පාටම දඩස් ගාලා වැස්සම කොහොමත් පාරවල් වතුර පිරෙනවා. ඒ පිරෙන එක නෙමෙයි ප්‍රශ්නේ. බැහැල යන්න ඕනේනේ. දවස් ගණන් වතුර තියාගෙන එතන බෝට්ටු පදින්න එහෙම සෙට් වෙන්න බෑනේ. ඉතින් වැස්සා වතුර පිරුණ හරි පිරෙනවා. හැබැයි කාණු පද්ධතිය තියෙනෝනේ මේ බැහැල යන්න. ඒකේ ලස්සන වැඩේ කියන්නේ ලෝකේ ස්මාර්ට්ම කාණු පද්ධතිය හැදුවෙත් අපේ රටේ.
3: අපේ කට්ටියම තමයි.
1: ආ අපේ රටේ ආචාර්ය නදීසා චන්ද්‍රසේන එයාට ලෝකෙ දින විශිෂ්ටම නිර්මාණයකට හම්බෙච්ච සම්මානයකුත් හම්බුණා. මම දන්න විදිහට ලංකාවේ ටවුන් දෙකයි තාම ඒකෙන් ප්‍රයෝජනෙ
3: ගන්න තියෙනවා.
1: හැබැයි ඕස්ට්‍රේලියාවේ දැන් ටවුන් විශාල ප්‍රමාණයක් නෑ ඇය ඉන්නෙත් එහෙනේ අපි අපේ අපිත් එක්ක වැඩසටහනකට ආවා මතක ඇතිනේ ඇය ඉන්නේ එහෙ ඇය එහෙ ඉතින් කානු හදාද ඉන්නවා මේ ඉතින් ඇය නොමිලේම ලංකාවට දෙන්න සූදානම් මං හිතන්නේ යන්න තියෙන හැම තැනටම ගියා ඉතින් අපේ එහෙම තමයි ඔහොම මං හිතන්නේ ඒ ස්මාර්ට් කානු පද්ධතිය ආවොත් ගොඩක් අයට ලොකු

0: කරන්න ඕන ඔන්නවට පුළුවන්කම තියෙනවා රුපියල් 68000ක මාසික වාරිකයකට BYD එකක් වාගේ කරගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන හරි පොඩි දෙයයි යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට. ප්‍රදර්ශනාගාර දැන් ලංකාව පුරාම තියෙනවා. ඉතින් ගියාට පස්සේ ඔයාලට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලා තව ඔයාලට හම්බෙන දේවල් කිහිපයක් තියෙනවා. හරිද? ඒ තමයි ඔයා BYD වාහනයක් ගද්දි ඔයා රාජ්‍ය සේවකයෙක් නම් විශ්‍රාම ගිය කෙනෙක් වෙන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන්කම ලැබෙනවා නොමිලේ සේවා වාර 5. පළවෙනි සර්විස් පහම නොමිලේ ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බැංකින් ලෝන් එකකට යන්න ඕන නම් ලංකා බැංකුවත් එක්ක කතා කරලා ඒකට යන්න පුළුවන්. ඒ වටපිටාව ඒ පසුබිම හදලා දීලා තියෙනවා.
1: ඊට
0: පස්සේ ඔයාට පූර්ණ රක්ෂණ ආවරණයක් හම්බ වෙනවා. ඊට පස්සේ ඔය චාර්ජින් යුනිට් එක තියෙන්නේ වාහනේ චාර්ජ් කරගන්න. ඒක තියෙන්නේ අනිවාර්යයෙන්ම. දැන් ෆෝන් එකක් ගන්න නැහැ චාර්ජරේ නැතුව. නේ Apple එහෙම ෆෝන් එකයි චාර්ජරේ වෙන වෙනම විකුණන්නේ ඒකයි. ඒක අනිවාර්යයෙන්ම ගන්න ඕන නිසා. ඉතින් BYD එකක් ගනිද්දී රාජ්‍ය සේවක ඔයාට දැන් චාර්ජ් එක හම්බ වෙනවා.
1: හරිද?
0: චාර්ජ් එක හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට නොමිලේම ලියාපදිංචි රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැමදේ එකම තමයි ඔයාට මාසික වාරිකයේ විදියට රුපියල් 68000කට BYD එකක් ගන්න පුළුවන්කම තියෙන්නේ.
1: ඉතින්
0: යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕන නම් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට. 0112125125 නම්බරයකට.
1: රයිට්. ඕකේ.
2: දැන් ඉතින් ඔය ඔක්කොම කරන්න සල්ලි තියෙන්න ඕනේ.
0: සල්ලි තියෙන්න
2: ඕනේ. සල්ලි හරි තැනක ඉන්වෙස්ට් කරොත් තමයි මේ අපිට ඒ ප්‍රතිලාභ ගන්න පුළුවන්. ලෝකයේ ඉන්වෙස්ට්මන්ට් අතරින් කවදාවත් සාමාන්‍යයෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ කවදාවත් ඉවර නොවන අවශ්‍යතාවයක්
0: වෙනුවෙන්.
2: එහෙම නැතුව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. මොකද්ද අපේ අපිට තියෙන කවදාවත් ඉවර නොවන අවශ්‍යතා? අපිට කවදාරි අනාගතේ හොන්නම් හුස්ම වෙනුවෙන් ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඕක නැතුව ඉන්න බෑනේ. ඒක ඒ ඉන්වෙස්ට්මන්ට් එනකන් තියෙනවා. අපිට ආහාර නැතුවත් ඉන්න බෑනේ.
0: ඉන්න බෑ.
2: ඉතින් ආහාර නිෂ්පාදනය වෙනුවෙන්. ආහාර නිෂ්පාදනයට අපි කියන්නේ ඇග්‍රිකල්චර් කියලා.
1: ඇග්‍රිකල්චර්.
2: මුලින්ම තිබුණේ ලෝකෙ ඇග්‍රි විතරයි.
0: ඇග්‍රි විතරයි. කල්චර්ක පස්සේ.
2: ඔව්. කෘෂි කර්ම. කල්චර් කියන්නේ මොකද? කල්චර් කරනවා කියලා කියන්නේ වැඩි දියුණු කරනවා නේද? කල්චර් කියන සංස්කෘතිය කියන එක ගන්නොත් ඒකනේ. ඒක කියන්නේ දැන් අපි කියනවානේ සමහර ලාට යූරින් සාම්පල්යක් දීලා කල්චර් කරනවා කියලා කියන්නේ මොකද? ඒක තව දෙතුන් ගුණයකින් වැඩි කරනවා කියන එක තමයි කල්චර් කියන වචනේ තේරුම. ඉතින් ඇග්‍රිකල්චර් කියලා කියන්නේ ඇග්‍රි තමයි තිබුණේ. ඊට පස්සේ මේ කියන්නේ මිනිස්සු ගිහිල්ලා හින්දගෙන කායවා මේවා කරගෙන මේ කොහේ හරි කැලේ ගිහිල්ලා වනේ ගිහිල්ලා පළ වෙන දනාගෙන ඇවිල්ලානේ අපි ජීවත්
1: උනේ.
2: ඉතින් මිනිස්සු බැලුවෝ මේක හරියන්නේ නැහැ. මේක වවාගෙන
1: කන්නේ
2: මේ තාමත් අපි වවාගෙන
0: ගොඩක් දේ
2: කනවා. මේකක් තමයි කානුව අපි ගැන කිව්වේ. එහෙම නැතුව වගා බිම් හදලා කෘෂිකර්මය ලෝකෙට ගේන්න ඕනි කියලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම මේ ආහාර කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වගේම ලෝකේ දැවැන්තම
0: ව්‍යාපාරයක්.
2: ඉතින් ඒකෙන් දා කෑම හදන ප්‍රොජෙක්ට් එකක ඉන්වෙස්ට් කරොත් ඉතින් ඒ අවශ්‍යතාවය කවදාවත් නැති වෙන්නේ නැහැ
0: නේ.
2: ඒක හින්දා තමයි කසා කරලා මේ වැඩේට අත ගහලා තියෙන්නේ. ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකේට ඔබට පුළුවන් කසා කරලත් එකතු වෙලා ඉන්වෙස්ට් කරන්න. ඉතින් ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ගොඩක් තියෙනවා කසා කර ප්ලාන්ටේෂන් එකත් එක්ක කටයුතු කරන්න. මේ මට වැඩිය හොඳට මේ නම්බරේ මතක සාරට
1: හොඳටම මතක අචීට වෙනවට මම අද අචී වෙනුවෙන් නම්බර එක කියන්න වැඩි විස්තර සඳහා අමතන්න 0711892017 0711892017
0: ඉතින් ඔය නම්බර එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් කසාගල ප්ලාන්ටේෂන් එක එකතු වෙලා අර නුවා කියපු විදිහටම ආහාර නිෂ්පාදනයට එකතු වෙන්න. හැබැයි ඔයා පැල ගෙදර අරන් යන්නේ නැහැ. ඔයා ඒව තවාන් දාන ග්‍රීන් හවුස්
2: කරනවා. දැන් මම මේ කියන්න ඇදුවේ මේ දැන් කසාගල්ලගේ එක ප්‍රොජෙක්ට් එකක් තමයි පොළොන්නරුවේ නයිමිරිස් වගාව කරනවානේ. දැන් ඔබ නයිමිරිස් වගාවක ඉන්වෙස්ට් කරලා ඊළඟට හිතන්න මේ වගේ වැස්ස
0: වෙලාව
2: වැස්ස දිහා බලාගෙන පුටුවක වාඩි වෙලා ස්ටූල් එක කකුල් දෙක තියාගෙන මේ පොඩි කෝපි එකක්
0: බොනගමක්
2: අර පොළොන්නරුවේ කසාගලල හදන නයිමිරිස් වලින් හදපු ලුණු මිරිසක් එක්ක පොල් රොටියක් කනකොට දැන් ඉතින් මාව
0: කන්නේ දැන් නම් දෙක අමාරුයි.
2: අන්න ඒ වගේ ඉතින් කකුල් දෙක වනවන නේද ගානට ඉන්වෙස්ට්මන්ට් එකේ සල්ලි මාසයකට සැරයක් හම්බ වෙනවා. ඔයාට තියෙන නයිමිරිස් ලුණු මිරිසක් එක්ක පොල් රොටි කස්ස දියා බලාගෙන
0: ඉන්නේ
2: පායනා කාලෙදී රෑදවල් මහන්
0: කන්නදේ
2: රස් කරන කුඹුව කියලා ඔබ රස් කරලා තියෙනවා කසාගල් එකත් එක්ක එකතු වෙලා ෂෝක් එකට ඉන්න
0: තියෙන්නේ. ඉන්න තියෙන්නේ ඉතින් ඔයාලා තියෙනවාගේ

0: ආයෝජනය කරන්න අර නුවා කියපු විදිහටම මේ නයිමිරිස් වගාවන් තියෙනවා පොළොන්නරුවේ ඊට පස්සේ තේ වගාවන් තියෙනවා තේත් තියෙනවා
1: බෙල්ලේ වගාවන් ඒකත් කසාගලයකින්ම ඔයාට
0: ඉන්වෙස්ට් කරලා ගන්න පුළුවන් ඉතින් ඒ විදිහට ඔය දැන් ඔයා ඉන්වෙස්ට් කරාට පස්සේ නිෂ්පාදනය වෙන අව තියෙනවානේ අන්තිමට ප්‍රොඩක්ට් එකක් එනවානේ එළියට එයා ඒක නයිමිරිස් වෙන්න පුළුවන් බෙල් පෙපර් වෙන්න පුළුවන් තේ වෙන්න පුළුවන් ඕනම ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් ඒවා යවනවා ලෝකයේ තියෙන අංගකේ වෙළඳ පොළවල් වලට යවලා ඒකේ රිටර්න් එකෙන් තමයි ඔයාට ඔයාගේ ආයෝජනයට සරිලන රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක ROI ගෙවන්නේ. ඉතින් ඒක නිසා බය නැතුව මේ වගේ වෙලාවක වැස්ස වෙලාවක අර නුවා කිව්ව වගේ කකුල් දෙක උඩ දාගෙන ගෙදරට වෙලා ඉන්න මේ වගේ ආයෝජන අවස්ථා try කරලා බලන්න.
2: Right. Okay. ඒ දෙකම අටි මතක් කරන්න ඕනේ. මොන වැස්ස තිබ්බත්.
0: ඔව්.
2: Angels සාමාන්‍යයෙන් වැඩ නවත්තන්නේ
0: නැහැ. ඒ කියන්නේ හොඳ වැඩ කරනවා කියන එක.
2: ඒ
0: යහපත් කල් ක්‍රියාවන් එහෙම වැස්ස කියලා මැකිලා යන්නේ
2: නැහැ. ඔව්.
0: ඒක නිසා තමයි අපි වට මතක් කරන්නේ. අද දැන් අපි දන්නවා ගෙදර ඉන්නානේ තරුණ කට්ටිය, තරුණ දරුවෝ ඉන්නවා. ගෙදර අපි වාගෙන. දරුවෝ කිව්වම නිකන් මම එන වැඩි හිටි එකකට
2: එනවා නේ. වැඩි හිටි එක ගෙව් ඇත්තටම.
0: එහෙම බෑනේ. ඒක සෙට් නෑ.
2: එහෙම බෑ. සම වයස කියන්නේ.
0: හරි. ඔය නංගිලා, මල්ලිලා, අයියලා, අක්කලා, ගෙවල්වල ඉන්නානේ කට්ටිය.
2: රයිට්.
0: ඕගොල්ලන්ට උලුවන්කම තියෙනවා hearing angel කෙනෙක් වෙන්න.
2: Yes.
0: හරිද? මේක කරන්නේ මෙහෙමයි. ඔයාලා ගෙදර වෙන්න පුළුවන්. අසල් වැසියෙක් වෙන්න පුළුවන් නැත්නම් ඔයා දන්න වැඩිහිටියෙක් වෙන්න පුළුවන් ඔයාගේ ගුරුවරයෙක් වෙන්න පුළුවන් අවුරුදු 50ට වැඩි ඕනම වැඩිහිටියෙක්ව ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාට ළඟම තියෙන vision care hearing solution ශාකාවට එකගෙන යන්න. ඉතින් එහෙම එකගෙන ගියාට පස්සේ එයාලගේ hearing test එක නොමිලේම කරලා දෙනවා. vision care hearing solution එකෙන් නොමිලේ මේ test එක කරලා දෙනවා. මේ test එක යන අතරේ ඔයාට පුළුවන් එයාල එක්ක වගේම තනියම ඒගොල්ලන්ගේ හැම branch එකකම තියෙන ලස්සන backdrop එකක් අර දේව දූතයන්ගේ තියෙන අර තටු අන්නේ වගේ ලස්සන බෑක්ඩ්‍රොප් එකක් තියෙනවා. ඒන්ජල් වින්ග්ස් තියෙන බෑක්ඩ්‍රොප් එකක් තියෙනවා. මේ ඒක වට පුළං ෆොටෝ එකක් ගහන්න.
2: සෙල්ෆි
0: එකක් වෙන්න පුළුවන් නැත්නම් කාට හරි කියලා වෙන්න පුළුවන්. මේ බ්‍රාන්ච් එකේ ලස්සන ගෑන් ළම එහෙම ඉන්න. ඒගොල්ලෝ හරි හොඳයි. ෆොටෝස් ගහලා දෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ. නවත්තලා නංගි මේක ගන්න කියලා.
2: එහෙම
0: පුළුවන්. එහෙම ඩෙවලොප් කරගන්න පුළුවන්. හරිද? එහෙම වෙලා ඕන තරම් තියෙනවා.
2: ඒක
0: ප්‍රශ්නයක් නැහැ.
2: හරිද? තේරෙනවා වට දැන් කෙනෙක් ගිහිල්ලා.
0: එහෙම ඒව කරන්න පුළුවන්.
2: ඒවට
0: ඔයාගේ උමනාව සහ උනන්දුව තමයි තියෙන්නේ. හරිද? ඉතින් එහෙම ෆොටෝ එකක් අරගෙන ඔයාගේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් තියෙනවානේ. Instagram වෙන්න පුළුවන්, Facebook වෙන්න පුළුවන්. මෙන්න මේකට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරලා ඔයා ටැග් කරන්න ඕන. Vision Care hearing solution එක.
2: Right.
0: ඉතින් අර hearing test එක යන වෙලාවේ ඔයාගේ ආදරණීය අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඕනම වැඩිහිටියෙක්ගේ hearing test එක යන වෙලාවේ ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් එහෙම කරාට පස්සේ ඔයාව එකතු වෙනවා. නැත්නම් ඔයා ඔටෝමැටිකලි එන්ට්‍රි එක ලැබෙනවා ඔයාට.
2: Okay.
0: EV bike එකක් දිනා ගන්න තරගයකට.
2: Right.
0: ඉතින් ඔයා එක වැඩිහිටියෙක් නම් අරගෙන ගියේ ඔයාට එක chance එකක් හම්බෙනවා, entries එකක් හම්බෙනවා. ඔයාට වඩා එකට වඩා ප්‍රමාණයක් හිතන්නකෝ වැඩි හිටියෝ ඔයා දන්න අඳුරන මාමලා නැන්දල ඔක්කොම පහක් විතර අරන් ගියා කියලා ඔයාට විනින් චාන්සස් පහක් එන්ට්‍රීස් පහක් හම්බෙනවා මේ තරගෙට. ඉතින් තරගෙකුත් ක්‍රියාත්මක වෙනවා. වැදගත්ම දේ තමයි ඔයාගේ ආදරණීයන්ගේ මේ ශ්‍රවණ තත්ත්වයන් ගැන ඔයා හිතලා බලන්න ඕනේ. ඒගොල්ලන්ට ඒක මතක් කරන්න ඕනේ. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලාට වයසත් එක්ක මේ ශ්‍රවණ අපහසුතා එනවා. ඒගොල්ලන්ගේ කන් ඇහෙන්නේ නැතු වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඉතින් ඒ ගමන් ඔයාගේ කනත් පොඩ්ඩක් චෙක් කරගන්න පුළුවන්.
2: ඔව් ඔයාගේ කනත් චෙක් කරගන්න පුළුවන්. මොකද අපේ අම්මලා තාත්තලා ලැසියලා ඉච්චරකල් හොඳට කන් දෙක තියාගෙන හිටලා දැන් ඉංගලන්ට ඔය ප්‍රශ්නේ වයසට ගියාමනේ එනට අපි පාවිච්චි කරන ඩිවයිසස් එක අපිට දැම්මම ඕකේ ඉන්න පුළුවන්. ඒ හින්දා ඔයාගේ කන් දෙකත් චෙක් කරගන්න.
0: චෙක් කරගන්න අනිවාර්යයෙන්ම ඒක මතක තියාගන්න. ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා මතක් කරන්න.
2: මොකද්ද?
0: ඒ තමයි මේ Melva Electrodes ගැන.
2: Yes.
0: Melva Electrodes ගැන මතක් කරන්න ඕන. මේක මතක් කරන්න ඔය පෑස්සුම් කටයුතු කරන අපේ ශිල්පීන්ට.
2: Right.
0: ඕගොල්ලෝ ඉදිකිරීමකට. ඒගොල්ලෝ දන්නවා දැන් ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. ඉවරදි දිග ප්‍රමාණයක්
2: තියෙනවා.
0: ඊට පස්සේ SLS සහතිකේ තියෙන මේ හැමදේම හම්බෙලා තියෙනවා Melva Electrode වලට. ඒකෙන් ද ඕනම ඉදිකිරීමකදී පෑස්සුම් කටයුතු බොහොම ශක්තිමත් විදියට කාලාන්තරයක් පවතින කරන්න නම් මතක් කරලා Melva Electrode ම ගන්න කියලා අපි මතක් කරනවා.

0: උදේ 7:45 දැන්.
1: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333. ප්‍රයිම් කොළඹෝ. විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0676-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ලක කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රිඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
8: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
9: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0676-7087 WhatsApp කරන්න.
10: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672-313-336.
11: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0672-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රිඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
15: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
16: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: රපුන්සල් වගේ මන්නං ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්, ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
0: උදේ 7:49 දැන්.
19: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-7676-10.
20: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0672-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
21: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
22: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slimline door සහ window series එක Swisstech slimline.
23: හැම දෙයක්ම හොඳම quality එකකින් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
24: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
25: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
26: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
27: FM 95, FM 94.8, Net FM.
28: Net FM, Algo

0: ඔ හතයි විනාඩි පනසකයි අල්ගොටවුමේ වෙලාව
1: දැන් මේ අද වගේ දවසක තමයි ඕර්නිකං කොළඹින්ම ඔයාටම කියලා ගයක් තිබ්බා ආ පොඩ්ඩේ නෝ පේන්නේ මේ මොකක්ද එකක් තියලා නේ මේ බෑනේ
0: ඒකනේ
1: බලන් කතා කරන්න කියලා මට ගොඩක් අය කියලා තියෙනවා ඒකනේ net දෙක අපේ කන්ටැක්ට් එක තිබ්බ නැත්නම් හරියට අපි කියන දේ කමියුනිකේට් වෙන්නේ නැහැ කියලා විශේෂඥයෝ කියලා
0: තියෙනවා
2: හරිද ඔක කතාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ අහලා තියෙන ප්‍රශ්න වලට නැත්නම් මම
1: ලොකු එකක්
2: මොනවානේ එකින් එක කියන්නම් කෑගල්ලට වහිනවද කියලා කවුද මේ අහලා තින්නේ රුවන් වැල්ලේ රුවනි
1: රුවනිට කොහමද ඕනේ වහින්න දෝනේ
2: රුවනි මේ වෙලාවේ වහිනව නේද මේ වෙලාවේ වහිනවා ඔයාට හින්දා මම හවස 6 විතර වෙනකොට පොඩ්ඩක් පායලා දෙන්නම්
0: ආය
2: හෙට පාන්දර 2 වෙනකන් ඔන්න පොඩි හොලිඩේ යන්නේ පොඩි
1: පොඩි බ්‍රේක් එකක්
2: වැස්ස ගන්නවා කියලා දෙනවා හැබැයි රුවනි හවස 6 වෙනකම්ම කෑගල්ලට රුවන් වැල්ලට වහිනවා
0: හරි
2: දැන් ඔය කතන්දරේ කියන්නේ ඊළඟ ටවුන් එකට මම යනවා
1: දැන් ඉතින් රුවනිට උනත් දැන් කොළඹවලට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා පදිංචි වෙනවා කියන එක ඔය ගොඩක් අයගේ හිණයක් නේ සමහරලාට ගමේ ඉපදිලා ඉගෙනගෙන කැම්පස් ඇවිල්ලා කොළඹින් හොඳ ජොබ් එකක් අරගෙන අපි අර කියන්නේ ගෙන්දගම් පොළවේ පය ගහන්න යනවා කියලා එහෙම ආවට පස්සේ ගොඩක් අයගේ හිණයක් තමයි මේ කොළඹින්ම Tamanට කියලා ගියා ඉතින් මේ කාලේ ඒ හිණේ ඒ කියන්නේ ඒක ටාගට් එකට යන එක
0: ඒතර
1: ලීසි වැඩක් නෙමෙයි හිතන්නකෝ නිකන් රුපියල් 140,000කට රුපියල් මිලියන 45කට විතර ඔයාට ඉඩමක් කරන් ගයක් හදාගන්න පුළුවන් වෙයිද හાર્ට් ඔෆ් කොළඹවලි හරියටම කොළඹ හදවතින් මැදින් පුළුවන් වෙයිද
0: impossible
1: ඉතින් ඒක නිසා තමයි අපි වාට මතක් කරන්නේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න ඉතින් ඒ වගේ අපාර්ට්මන්ට් එකක් ඔයාට තියෙන එකේ වටිනාකම තේරෙන්නේ අද වගේ දවසක මේ වැස්සේ ට්‍රැෆික් එකේ බ්ලොක් වල ඔයාගේ දරුවෝට ඉස්කෝලේට දාන්න යද්දි
0: ඔයාට
1: වැඩට යන්න සිද්ධ වෙද්දි අර හරි රතු ඉරට කලින් යන්න ගොඩක් අය ට්‍රයි කරාට අද ටිකක් ඒක
0: අමාරුයි
1: ඔයාට කොච්චර වුණත් එහෙම අනිත් අය ගෙනියන්නේ නැහැ බය වෙන්න පුළුවන් අපිට මේක අපෝර්ට් කරන්න පුළුවන් වෙයිද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට වාරික වශයෙන් ගෙවන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා
0: ඒක
1: ඔයාලට ප්‍රයිම් ලෙක්ක කතා කරගන්න පුළුවන් මේ විදිහට මට ගෙවාගෙන වැඩේ යන්න පුළුවන් කියලා
0: ඒ
1: වගේම තමයි මතක් කරන්න ඕන ඔයාලට දැන් වාරික වශයෙන් ගෙවන එකටත් දැන් අතේ සල්ලි තියෙන්න ඕනනේ. එහෙමනම් ඔයාට බැංකින් ලෝන් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ලෝන්
1: එකකට ගිහිල්ලත් ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් මේ වෙනකොටත් රිසර්වේෂන් පටන් අරගෙන තියෙන්නේ. කතා කරන්න 0.71.7.3.3 නම්බරයකට 0.71.7.3.3 නම්බරයකට කෝල් එකක් දෙන්න. කෝල් එක දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඉතින් අපි අර කියන්නේ ඒකයි. කොළඹ 9 බේස් ලයින් රෝඩ් එකේ ඉඳලා මීටර් 50ක් විතර ඇතුළට වෙන්න. මේ කොළඹ තියෙන ප්‍රධාන පෙළේ පාසල් වලට බොහොම ආසන්නේ.
0: ඊට
1: පස්සේ ඔයාගේ කාර්යාල ස්ථානයට බොහොම ආසන්නේ.
0: ඔය
1: හෙඩ් ඔෆිස් ගොඩක් තියෙන ඔය වටේ තමයි.
0: ඉතින්
1: ඒවට බොහොම ආසන්නේ. මේ පාරේ ලොකු වෙලාවක් ගත කරන්න නැතුව වැස්ස වගේ දවසක බස් වල තමන්ගේ පුද්ගලික වාහනයක වෙන්න පුළුවන් ලොකු කාලයක් ගත කරන්න නැතුව ඉක්මනින් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් පරිස්සමෙන් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන් වටපිටාවක් තමයි ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ මේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක.
2: ඔව් ඊළඟට අපි කුරුණෑගලට යනවා. කුරුණෑගල වහිනවද කියලා අහලා තියෙනවා.
0: මේ
2: අනුෂ්ක මේ අහලා තියෙන්නේ මේ එයා ඉන්න තැන ගැන මම වෙනම කියන්නම්. කුරුණෑගලට ඔව් මේ වෙලාවේ වහිනවා. එයාත් කියලා තියෙන වහිනවා කියලා. එයා ඉන්නේ කුරුණෑගල මඩහපොළ.
1: එන
2: හරි හවස පහෙන් පස්සේ තමයි මල්ලි ඉතින් පොඩ්ඩක් පායනවා නම් අද පායන්නේ.
1: පායන්නේ.
2: ඔව්. එයාට කියන්න ඕනේ එයාගේ බිස්නස් එක නම් මේ අවුව වැස්ස මේ අදාළ නැහැ. හැබැයි වැස්ස හින්දා එයාගේ බිස්නස් එක වර්ධනය නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
1: ප්‍රාර්ථනා කරනවා. ඉතින්
2: ඔව් මොකක්ද දන්නවද බිස්නස් එක?
1: ඔව්.
2: මේ ඒගොල්ලෝ කරන්නේ ෆියුනරල් සර්විස් එක.
1: ආහ්. ඒ වර්ධනය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා ගන්න බෑ.
2: බෑනේ.
1: නැහැ
2: සාමාන්‍ය විදිහට බිස්නස් එක යයි.
1: යයි. ඒගොල්ලෝ ලෝක ධර්මතාවය අනුව මේ බිස්නස් එක
2: කරනවා. ඒගොල්ලන්ගේ බිස්නස් එක ඇයි හැබැයි වැස්සින් දා අනුතුරු වෙලා ඒගොල්ලන්ගේ බිස්නස් එක දියුණු වේවා කියලා නම් අපි ප්‍රාර්ථනා
1: කරන්නේ
2: හැබැයි ඒගොල්ලන්ගෙත් එහෙම ප්‍රාර්ථනාවක් නැහැ
1: නේද
2: අනිවාර්යයෙන් මේ ඒගොල්ලෝ ඇත්තරම් බැලුවොත් ඒ බිස්නස් එක කරන්න ජීවත් වෙලා ඉන්න අයට
1: ජීවත් වෙලා ඉන්න අයට නේ අවු අවු එහෙමනේ නේ වෙන්නේ ඒක තමයි
2: හරියට බැලුවොත්
1: ඊට පස්සේ දන්නේ නැහැ නේ
2: ඊට පස්සේ ඇත්තට මේගොල්ලන්ගේ බිස්නස් එකේ
0: වැඩක් නැහැ නේ
2: මේගොල්ලෝ කරන්නේ ජීවත් වෙලා ඉන්න අයට ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනෙත් මිනිස්සු ජීවත් වෙනවා කියන එක නැවරල් සර්විස් එකක් වුණත් ඉතින් කුරුණෑගලට වහිනවා
1: ඔව් ඉතින් කට්ටියර කියන කුරුණෑගල විතරක් නෙමෙයි ලංකාව පුරාම පරිස්සමෙන් තමන්ගේ ගමන් බිමන් යන්න කියලා ඒ වගේම තමයි දැන් මේ වෙලාවට තමයි ඔයාට කල්පනා වෙන්නේ ඔයාගෙම කියලා ගියක් තිබ්බනම් කොහොමද කියලා මේ වෙනකොටත් ගේ හදාගෙන හනවැති ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න ඕනේ කියලා හිතනවා ඇති මේ වැස්සත් එක්ක වැඩ ටික කොහොමද කරගන්නේ කියලා හිතනවත් ඇති අන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ ගෙදර ඔය ජනෙල් දොරවල් උළුහව් ඊට පස්සේ ඔය පැන්ට්‍රි කබඩ් ඔය ස්ලයිඩින් ඩෝස් ඔය වගේ දේවල් වලට ඇලුමිනියම් නිෂ්පාදනය යොදා ගන්න. හරිද? සොයිස් ටෙක් ඇලුමිනියම්. ඒ ඇලුමිනියම් නිෂ්පාදන අරගෙන එනවා. ඉතින් ඇලුමිනියම් යූස් කරන ගේ තියෙන වටිනාකම තමයි මේ වගේ කාලගුණයකට උනත් ඔරොත්තු දෙනවා. සාමාන්‍ය ලී වගේ නෙමෙයි ඉක්මනින් දිරාපත් වෙන ප්‍රශ්න, ඩියුරබිලිටි එක නැත්තම් කල් පැවැත්ම සම්බන්ධ ප්‍රශ්න මුකුත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ගන්න පොඩි කොටේෂන් එකක්. ඔයාගේ අලුතෙන් ඉදිවෙන වෙන්න පුළුවන්, රිනොවේට් වෙන පුළුවන් ඔයාගේ ගොඩනැගිල්ලට. මෙන්න මේ තැන් වලට මෙච්චර ඇලුමිනියම් නිෂ්පාදන ප්‍රමාණයක්, මෙච්චර ජනෙල් දොරවල් උළුහව ප්‍රමාණයක් ඕනේ කියලා පොඩි කොටේෂන් එකක් ගන්න. ඊට පස්සේ ඒකව WhatsApp කරන්න ඕන Swiss Tech ලට. මෙන්න මේක තමයි නම්බර් එක 076 780 7.3 076 780 7.3 නම්බර් එකට WhatsApp කරන්න. WhatsApp කරාට පස්සේ ඒගොල්ලෝ ඒක verify කරගන්නවා. verify කරගත්තට පස්සේ වැඩේ ඉවර වෙනවානේ. ඒ කියන්නේ ඔයා quotation එකේ කියපු විදිහටම installation එක ඉවර වෙනවා. ඉවරුණාට පස්සේ ආට call එකක් දාලා කියන්න. ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා. ඒගොල්ලෝ බලලා ඉවර වෙලා ඒ වෙලේම ඔයාට cashback එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක් වෙනකන්. cashback එක විතරක් නෙමෙයි. ඔයාට 30 years අවුරුදු 30ක warranty එකක් වගේම lifetime after sale service එකකුත් හම්බ වෙනවා.
0: Right. Okay. ඒ තේකම ටී මතක් කරන්න ඕනේ. දැන් අපි නුවා කියවනේ මේ රොටි ලුණු මිරිසු යන නේ. ඒ තේක මම මතක් වුනේ මොකක්ද දැන්?
1: ආ, වැදගත්. ආ,
2: වැදගත්. නේ සූස් සූස් එක.
0: ඔව්. කාටවත් අපිට එහෙම එවන්න හිතෙන්නේ
1: නැහැ. ඒක තමයි. ඉතින් මේ අපි මේ ඇහෙන්න මේවා කියන්නේ.
2: අනේ ඔව් ඇනේ ඇහෙන කට්ටියකට හේවා.
1: මේ ළඟ
2: අපේ ගෙවල් වල මිනිසුන් හරි
1: හේවා. හේවා.
0: මේ වැල්ලවත් එහෙම ළඟ ඉන්නවනේ අපේ.
1: ළඟ ඉන්නවනේ.
2: එයාට නම් ඇහැ. එයාගේ සුව තයාගේ.
1: එයාට වුණට වැඩක් නැහැ.
2: එයාට වැහුණට වැඩක් නැහැ. ඔව්. සීල වර්ධන මැතිණියට තමයි ඇහෙන්නේ.
1: ඕන.
2: තුමිය අපි වහගෙන ඉන්න හැම වෙලාවෙම. නේද?
1: ඔව්. ඒ තුමියට හරි නැත්තම් මේ අහල පහල අපි වහන් ඉන්න කාට හරි.
2: මේ බිල්ඩින් එකේ ඇත්තා ඉන්නවනේ අපේ කට්ටිය.
1: කාට හරි කමන්නේ රොටි හදන්න පුළුවන්.
2: රොටි කට්ටුට හරි
1: පස්සෙත්. රොටි හදන්න පුළුවන් ඕනම කෙනෙක්ට.
0: අහහ
1: මේ පණිවිඩය.
0: මේ පණිවිඩය.
1: සවන් වැකේවා.
2: ඒගොල්ලන්ට පිටි ඕන නම් අපි දෙනවා. මෙන්න මේවා.
0: ඔව් ඒගොල්ලන්ට රොටිත් එක්ක එවනෝ නම් එවන්න ඕන විදිහක් තියෙනවා. ලුණු මිරිස් තියෙන්න ඕනේ. පොල් රොටිය තියෙන්න ඕනේ. ඒකත් එක්ක චිකන් කරියක් තියෙන්න ඕනේ. හරිද? හැබැයි මේ චිකන් කරිය හදන්න ඕනේ විජය මස් කරි 3-5 දාලා.
1: අන්න ඒක තමයි.
2: පිටි තියෙනවා.
0: ඔව්.
1: එතකොට තමයි ඒ රහ ඒ නියම පදම එන්නේ එතකොට.
0: එහෙනම්
1: විජය මස්කරි 3-5ක දැම්මට පස්සේ ඒ රහ අපි හැමෝම දන්න රහ. මොකද අවුරුදු 30ක් පුරාට විජය අපිත් එක්ක ඉන්න හින්දා. ඒකෙන් ද අපිට රොටිය වෙන. නැත්තම් Tamanට ගන්න හරි රොටියක් හදන ඕන කෙනෙක්, ඕනම ව්‍යංජනයක් හදන කෙනෙක් අනිවාර්යයෙන්ම WP ලාංඡනයේ බලලා ගන්න අමතක කරන්න
2: එපා. මේ කවුරුත් දන්නේ නැව අපි මේ කාව හරි බ්‍රෑන්ඩ් කරනවා කියලා.
1: ඔව්. ආව්.
2: විශේෂයෙන්ම.
1: එහෙම එකක්
2: නේ. දවසල අපේ මේ Facebook එකේ YouTube එකේ යනවානේ
1: අපි කැමති රොටි කන්න. ඒකයි අපි කිව්වේ. හරිම සරලයි මේ පණිවිඩය.
0: හරි. ඒතකම මතක් කරන්න ඕනේ මේ වැස්සේ උනත් කීල්ස් එක ඇරලාචි.
1: ඔව් කීල්ස් එකට යන්න. ඉතින් එහෙම තමයි දැන් ඔය ගෙදර ඒක කන බොන දේවල් හදාගත්තට පස්සේ තව ඕන කරන දේවල් තියෙනවානේ.
0: ඔව්.
1: දැන් යන්න පුළුවන් ඔයාලට කීල්ස් එකට ලංකාවේ ඕනම කීල් ශාඛාවකට ගිහිල්ලා කීල්ස් බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලට තියෙනවා ප්‍රොඩක්ට්ස් 360කට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්න. ඉතින් ගිහිල්ලා බලලා මිලදී ගන්න. මොකද කීල්ස් ප්‍රමිතිය ගැන ආයෙ ඔයාලට සැක හිතන්න දෙයක් නැහැ. අර ඔයාලට කෙලින්ම රාක්කෙන් අරගෙන ඔයාගේ කාඩ් එකට දාගන්න තමයි තියෙන්නේ.
0: පිකිට් ඇන් ඩ්‍රොප් ඉට්
1: කියලා කියන්නේ කීල්ස් එකට. ඒ නිසා යන්න ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට ගිහිල්ලා මේ 360 plus 360ට වැඩි ප්‍රොඩක්ට් සංඛ්‍යාව ඔයා try කරලා බලන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yame na hama tane anytime set when a flavor dela kiri padamak. Welai me gana danuwa. Wasakala kiri fun ekak piri ela kiri kiri.
1: වේලාව දෙය 8:03යි දැන්.

0: වටතොට ඔබ වෙත ගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විපසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම කසුනි. ගතව පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව පිළියන්දල ප්‍රදේශයට ඉක්ුත් පැය 24 තුළ මිලිමීටර 198.5 බිඳුවක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ගලබොඩ ප්‍රදේශයට මිලිමීටර 147.4 බිඳුවක වර්ෂාපතනයක් ලැබී ඇති බවද කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර කොළඹ සහාවට ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී තිබෙනවා. වරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ පවතින වැසි හේතුවෙන් ගංගා රැසක ජල මට්ටමද ඉහළ යමින් පවතින බවයි. ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 17ක් වන් දමමින් පවතින බවද වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
0: What a thought.

0: උදෑසන විනාඩි 10යි අයල්කට හවු මේ වෙලාව.
1: අපිට කාලගුණ වාර්තාව ලැබෙමින් පවතිනවා.
0: අපි
1: වහගෙන ඉන්න අය රට වටේම ඉඳන් අපිට මැසේජස් දානවා WhatsApp එකට. ඉතින් ඔයත් ඔය පැත්තේ කොහොමද කාලගුණේ තත්ත්වය කියලා
2: වැස්ස කොහොමද? ඔව්. අපි කිව්වන කරගෙන ආය අහනවා.
1: ආය අහනවා. සමහර අය තරහ
2: වෙනවා. වහිනවද කියලා ඇහුවා. බදුල්ලට වහිනවා කොල්ලෝ කියලා කිව්වා. හවස පහ වෙනකොට පොඩ්ඩක් මේ වැස්ස පහ වෙයි කියලා අපි කිව්වා. එතකොට ඉතින් මයංගනේ කිව්වම ඉතින් බදුළු දිස්ත්‍රික්කේ අනිත් පැත්තනේ තියෙන්නේ.
1: ඔව්.
2: මයංගනේ තියෙන බල්ලා කියන්නම් මොනරාගලට නම් වහිනවා.
1: වහිනවා.
2: ඉතින් කලකට ගත්තම එක එක්කෙනා අද මෙහෙට නම් දවසම වහිනවා. ඉතින් ඇල් පිටියේ ඔව් ගාල්ට අපි වහිනවා කියලා කිව්වා.
1: වහිනවා කියලා කිව්වනේ. ඉතින් ආයෙම ගාල්ලට කිව්වට මදි. ඒ කට්ටියගේ ගම කියන්නේ.
2: ගාල්ලට වහිනවා කිව්වෙන් පස්සේ දෙවටටත් වහිනවා කියලා හිතපන්.
1: මේක අර ඉන්දියාවේ ප්‍රාන්ත වගේ ලොකුයි ගාල්ල කිව්වා.
0: ගාල්ල කියන්නේ වෙනම රාජ්‍යයක්.
1: රාජ්‍යයක් කියලා කියන්නේ වෙනම රටක්.
0: වෙනම රටක්. untouched ගාල්ල.
1: අන්න හරි. ඔව් එහෙම දැන් කියනවා. එහෙම හිතාගෙන.
2: ඒක තමයි නూరుට වහ. නూరుට වහිනවා කියව රජවීදියට
1: හරි මේ දැන් මේ ඔය විදිහට දැන් වැස්සත් එක්ක දැන් ඇත්තටම මේ ලංකාවේ අපේ පුරුද්දක් තියෙනවා මේ වැස්ස ආවට පස්සේ තමයි අපි හැම වෙලෙම දැන් මොනවද කරන්න ඕනේ කියලා
0: හිතන්නේ
1: හරිද ඔය නාය හැම් වෙන්න පුළුවන් ගම් වතුර වෙන්න පුළුවන් කානුව හිර වෙන එක ගන්න ඕ ඒ ගමේ ගෙදර ගේට්ටු අරන් එළියට බැස්සට පස්සේ පාර ඉස්සරහා තියෙන පාර උතුරලා මොකද කානු ටික බ්ලොක් වෙලා
0: ඔව් ඊට පස්සේ කානුව සුද්ධ කරන්නේ අර වතුරේ බැහැගෙන රේන්කෝට් දාගෙන
1: ඔන්න ඉතින් වැස්සේ තමයි අර වැඩේ කරන්න පටන් ගන්න ඒ කියන්නේ එහෙම තමයි අපිට ගොඩක් දේවල් තේරෙන්නේ පහු වෙලා.
0: සෝ
1: නැත්තං ඒ සිද්ධිය වෙනකොට. දැන් අපි මේ වාට කලින් ඉඳන් මම හිතන්නේ පෙරේදත් කිව්වා ඊයේත් මතක් කරා මේ ඉන්දියාව තමන්ගේ පටි තද කරගනිමින් ඉන්නවා. මේ ඇයි මේ තද කරගන්නේ මොනාටද මේ තද කරගන්නේ? ඊනොයි මායිත් ඊට පස්සේ ආයෙ මේක තහවුරු කරගන්න ජාත්‍යන්තර ප්‍රවෘත්ති මාධ්‍ය බැලුවා, පුවත්පත් බැලුවා ඉන්දියන් එක්ස්ප්‍රෙස් වගේ.
2: එහෙයින් මාධ්‍ය වේදින්ට අපි කතා කරලා
1: අහලා බැලුවා. දැන් මේ ඔක්කොම එක ඉන්දියාව කියන්නේ ඇත්තටම මේ සාරා ලෝකේ සිව්වන විශාලතම ආර්ථිකය. රයිට්. රයිට් රට. මේ කලාපේ බලවතා. දකුණු ආසියානු කලාපේ බලවතා. ලෝකේ සිව්වන විශාලම ආර්ථිකය. ජපානෙත් මේ ලඟකදී පහු කරගෙන ඉස්සරහට ආවා. එහෙම ඉස්සරහට ආපු ඉන්දියාව මේ වෙනකොට තමන්ගේ පටි තද කරගනිමින් ඉන්නවා. මේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යතුමා කියලා තියෙනවා නේෂන් ෆස්ට්. තමන්ගේ දේශය ප්‍රමුඛත්වේලා නැත්තං අංක එකේ තියලා කටයුතු කරන්න කියලා වර්ක් ෆ්‍රොම් හෝම් මේ වෙනකොටත් කට්ටියව ටික ටික තල්ලු කරනවා ගෙදර ඉඳන් වැඩ කරන්න කියන තැනට. ඊට පස්සේ ඛනිජ සම්පත් ඉන්ධන සම්පත් භාවිතා කරන එක පුළුවන් තරම් අඩු කරන්න කියලා
0: තියෙනවා.
1: මොකද මේ වෙනකොටත් මේ ඉන්දියාවට ඒගොල්ලන්ගේ ඔය ප්‍රධාන නගර නවදිල්ලියේ මුම්බායි වගේ නගර ගත්තට පස්සේ මේ ඔය ලයිට් රේල්වේ නැත්තං අපි කියන්නේ මොනෝ රේල්වේස් කියලා නැත්තං ඔය මෙට්‍රෝ ට්‍රේන්ස් කියලා කියන්නේ ඒ තාක්ෂණය තියෙනවා. ඒගොල්ලෝ මේවා හදලා ඉවරයි. ඒගොල්ලන්ට ඒ කියන්නේ අපිට දැන් එහෙම නැහනේ ඒවා අපේ තිබිලා ඒක කමිටු වාර්තාවල ප්‍රශ්න හින්දා ඒවා අයින් කරානේ.
2: ඔව් ඒක කියනකොට මට මතක් වුණේ දැන් මේ ඕකටම සම්බන්ධ කාරණයක් ඒ කියන්නේ මං මගේ අත්දැකීමක් කියන්නේ. මුලින්ම ඔය ඒගොල්ලන්ගේ මේ විදුලි දුම්රිය ඒගොල්ලෝ මට මතක විදිහට 94 හරි 95 හරි මුලින්ම යෙදුවේ දිල්ලියේ ඉඳන් ආග්‍රා වලට. ආග්‍රා කියන්නේ මොනවද? තජ්මහල් තියෙන්නේ. තජ්මහල් තියෙන නගරයට තමයි මුල්ම මේ විදුලි දුම්රිය අත්අඩංගුවට ගලුවේ. 2000 වෙලා නෑ මට මතක විදිහට. 2000 ආසන්නේ හරි ඔන්න ඔය කාලෙදී.
0: හරි.
2: ඉතින් ඒ කාලේ මේ සාමාන්‍යයෙන් දිල්ලියට ගියාම දිල්ලියේ ඉන්නකොට කියන දේ තමයි අර ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක ගියේ නැද්ද?
1: ගියේ නැද්ද?
2: ගියේ නැද්ද ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකේ?
1: ආ.
2: ඉතින් අර මේ ආග්‍රා යන්න උවමනාවක් නැතත් මේ මමත් ඇත්තටම ගියා ඉලෙක්ට්‍රික් ට්‍රේන් එකක් කියන්නේ මොකද කියලා බලන්න. ඒක ගියා. මේ එතකොට කිලෝමීටර් 400 ගානක් විතර මං හිතන්නේ මට අර විදිහට මේ තිබුණේ.
1: ආ.
2: ඊට අවුරුදු මං හිතන්නේ 5ක් 6ක් විතර යන්න ඇති. ඊළඟට මම ගංගා කාවරි දුම්රිය
0: ඒ
2: ගංගා කවරී දුම්රිය කියලා කියන්නේ අපේ දඹදිව වන්දනාව යන අය අතර ඉතාමත් ජනප්‍රිය දුම්රිය. දඹදිව මේ සීසන් එක කාලෙට ගංගා කවරීගේ කට්ටිය ගංගා කවරී දුම්රිය ඉන්දියාවේ කට්ටිය යන්නේ ලංකාවේ කට්ටිය වගේ. මොකද ඒකේ 90% ක් ඉන්නේ අපේ කට්ටිය. ඒතර ඉන්දියන් කාර යනවා
1: මුට්ටියක්. අතරින් පතර තමයි ඉන්දියාව.
2: දවස් 5ක් විතර යනවා මට මතක විදිහට. අපි මේ net fm සංචාරයකට ගියේ. සංචාරයකට මට මතක නැහැ කොහොමද සංචාරයකටත් ගියා. ඊට කලින් හරි කොහමාරි ගංගා කාවරී දුම්රියේ දවස් 5ක් විතර අපි ගියා. ගියේ බුද්ධ ගයා දක්වා. එතකොට ඒ අවුරුදු කීපය ඇතුළත ඉන්දියන් රේල්වේක සම්පූර්ණයෙන්ම කන පිට ගහලා කිලෝමීටර් 1000 ගණක් හරි 2000 ගණක් හරි දවස් ගණක් යන ඒ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 300 ගණනයි ඩීසල් වලින් ගියේ. කිලෝමීටර් 300 ගණනයි ඩීසල් වලින් ගියානේ. ඔක්කොම විදුලියෙන් දුවන දුම්රිය බවට පරිවර්තනය වෙලා. ඒ විතරක් නෙමේ දැන් දවස් 5ක් විතර කෝච්චිය ගියානේ. කෝච්චිය වරණාසි හරි මට මතක විදියට බුද්ධගයා ඒ දුම්රිය ස්ථානයේ අවසානයේට මේ ආවෙන් පස්සේ බහිනකොට මිනිස්සු කියනවා අද කෝච්චිය පරක්කුයි.
1: පරක්කුයි.
2: ඔව්. අද පරක්කුයි කෝච්චිය පොඩ්ඩක්. මේ අපි බලමු පරක්කුයි කොච්චර පරක්කුද? විනාඩි 18ක් පරක්කුයි මේ දවස් 5 කෝච්චිය. චෙන්නයි ඉඳලා වරණාසි යනකම්. කොච්චර පරක්කුයි කියනවා? කොච්චර පරක්කුද? විනාඩි 18ක් පරක්කුයි. විදුලි බලයෙන්ුත් ගිහිල්ලා ඒක ඩීසල් වලට මාරු වෙලක් ගිහිල්ලා. ඉතින් එහෙමයි එහෙ වැඩ කටයුතු සිද්ධ වුණේ.
1: සිද්ධ වෙන්නේ. ඉතින් ඉන්දියාවේ මේ විදිහට
2: 100% මං හිතන්නේ ඩීසල් දුම්රි ඉතමත් කීපයක් ඔය බඩුව දෙන මොකද අපිට අර ඩීසල් එන්ජින් වගේ දෙන්න හැදුවනේ
1: දෙන්න හැදුවා එහෙන් අයින් කරනවා
2: එන්ජින් 11ක් මොකද ඩීසල් එන්ජින් දැන් පාවිච්චි කරන්නේ නැහැ ඒගොල්ලෝ ඒගොල්ලෝ බංග්ලාදේශයට දෙන්නම් කියලා කිව්වා ලංකාවට දෙන්නම් කිව්වා තාම මං හිතන්නේ කාටවත් ගිහිල්ලා අපි ඒක බලන්න බැරි වුණා එච්චර වැඩනේ දුම්රි දෙපාර්තමේන්තුව කට්ටියට මේ ඉතින් ඒකින් දා මේ කියලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ඒ කියන්නේ ඕක මේ මේ රේල් පාරක් දාලා මෙහෙට ගේන්න කාලේ නේ කොහොමාරි ඉතින් ඔන්නෝමයි එහෙ වැඩ සිද්ධ වෙන්නේ.
1: එහෙ වැඩ සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම මේ ඒක නිසා තමයි අපි මේ කතා කරේ. මේ වෙනකොට නරේන්ද්‍ර මෝඩි කියලා තියෙන විදියට අර නේෂන් ෆස්ට් කියන ප්‍රතිපත්තියේ ඉඳලා මේ වෙනකොටත් ඉන්දියානුවන්ට කියලා තියෙනවා ගෙදරින් දැන් වැඩ කරන්න. ඊට පස්සේ ආගේ ගමනාගමන කටයුතු පුළුවන් තරම් සීමා කරන්න, ඉන්ධන භාවිතය පුළුවන් තරම් සීමා කරන්න. ඒ වගේම තමයි අපේ රට ඇතුලේ අපිට මෙට්‍රෝ ට්‍රේන් සිස්ටම් තියෙනවා. ඒ කියන්නේ ලයිට් ඔය ට්‍රේන් තියෙනවා. හැබැයි ඒවා පාවිච්චි කරන්න කට්ටිය යොමු වෙන්න එපා. පුළුවන් තරම් ගෙදරින් දැන් කට්ටිය වැඩ කරන්න. ඒ වගේම තමයි අපේ රට ඇතුලේ නිෂ්පාදනය කරන දේවල් භාවිතා කරන්න, පිටරටින් දේවල් ඉම්පෝට් කරන්න එපා. විශේෂයෙන්ම මේ රත්තරන් සම්බන්ධයෙන් ලොකු නීති පනවලා තියෙනවා. මොකද ඉන්දියානුවන් සෑහෙන්න මේ ජුවලරිස් වලට ලොකු කැමැත්තක් දක්වනවානේ. ඒගොල්ලන්ගේ වෙඩින්ස් එහෙම තනිකර රත්තරන් පාටයිනේ. රත්තරන් ඇදගෙන මේගොල්ලෝ නිදිය ගන්නෙත් අපි දැකලා තියෙනවානේ ඔය ඒගොල්ලන්ගේ ටෙලිග්‍රාමස් වල. එහෙම ඉතින් ඒකින්ද මේ රත්තරන් ගෙනන එකත් සීමා කරන්න කියලා තියෙනවා. ඉතින් මේ විදිහට ලෝකයේ සිවවන විශාලම ආර්ථිකය තමන්ගේ අපි කියන්නේ අර රැකවල් දැඩි කරගනිද්දි, තමන්ගේ ආරක්ෂිත පියවර තර කරගනිද්දි අපිට එච්චර ඉතින් එහෙම ලොකු මොකුත් එහෙම ලොකු ඒක ගැන කල්පනාවක් නැහැ.
0: අපි තාම හිතලවත් නැතුව
1: අපි දැන් අපි අපේ අපේ ලංකාව කියන දැනට ආවට පස්සේ අපි දන්නවා අපි අර අපේ විදේශ සංචිත ඩොලර් බිලියන 6 ඉඳලා 7ට අරගෙන ගියත් සෑහෙන අමාරු වෙන්නේ IMF එකත් එක්ක එකතු වෙලා. ඊට පස්සේ අපි දන්නවා අපේ රාජ්‍ය ආදායමෙන් වැඩි ප්‍රමාණයක් බදු, ඒ බදු වලනොත් වැඩි ප්‍රමාණයක් වක්‍ර බදු, මෙරටේ VAT එක වගේ ගෙවන සාමාන්‍ය ජනතාව ගෙවන බදු. ඉතින් ඒ වයින් තමයි අපි අමාරුවෙන් තර කරගන්නේ.
3: අන්න શહેરોં મે જહાં મેટ્રો હૈ વહાં તય કરે हम मेट्रो का ही उपयोग करेंगे.
2: ආ මෙට්‍රෝ කියන වචනේ තේරෙනවා.
1: මෙට්‍රෝ ගැන කියනවා කියලා අපිට තේරෙනවා.
2: ඒ කියන්නේ ස්පීච් එක තමයි.
1: ආ ඒ කියන්නේ මේ වෙනකොටත් ඒගොල්ලන්ගේ අපේ හැම
3: කාර් මේ හි जाना जरूरी है.
2: जानाගෙන ජනතාවනේ.
3: તો ફિર કાર ફૂલ કરને કા પ્રયાસ. અને પ્રતિમોક
2: કરી એક હરિયાણા છે.
3: ઓર ભી લોગો કો સાથ બિઠા લે.
1: හරි. ඉතින් ওই විදිහට තමයි ඔය රැකවල් දැඩි කරගන්න කියන කතාව තමයි ඔය කියන්නේ. ජනතාවට ඒ වෙනුවෙන් සූදානම් වෙන්න කියලා තමයි කියන්නේ. මේ ජූනි මාසයේ ඉඳන් ලැබෙන කාල සීමාව ලේසි නෑ කියලා තමයි කියන්නේ. ඉතින් අපිට ආසන්නයෙන් ඉන්න ලෝක ආර්ථික බලවතෙක් මේ විදිහට තමන්ගේ සීමාවන් ශක්තිමත් කරගනිද්දී අපි ඒ වෙනුවෙන් සූදානම්ද කියන කාරණාව ගැන අපිට හිතන්න වෙනවා. ඩොලර් බිලියන 7යි ඊට වඩා පොඩ්ඩක් වැඩි ගාණක් අපේ ඔක්කොම විදේශ සංචිත තියෙන්නේ. ඊට පස්සේ අපි අර කිව්වා වගේ බදු වරෙන් තමයි අපි දුවන්නේ. බදු තමයි අපේ රාජ්‍ය ආදායම ඉහළින්ම ඉස්රාහිම
0: තියෙන්නේ.
1: ඉතින් ඒ බදු ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. වක්‍ර බදු ඉන්ඩිරෙක්ට් ටැක්සස් කියලා අපි කියන්නේ. අන්න ඔය කාරණා ඔක්කොම ටික එකතු කරාට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්න ඕන මේ අද වහින වැස්සට වඩා ලොකු ගුණාටුවක් ඉස්සරහා එනවා. ඒකෙන්ද ඒ ගුණාටුව වෙනුවෙන් අපි සූදානම් වෙන්න ඕන. ඉන්දියාවේ වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නේ. අපි කොහොමද ඒකට සූදානම් වෙන්නේ? අපි මොනවාද ඒකට කරන්න සූදානමින් ඉන්නේ? දන්නවනේ ඉතින් ඔය තෙල් නැවක් පරක්කුනොත් අපිට සෑහෙන ප්‍රශ්න එනවනේ. දැන් ඉන්දියාවේ කියලා තියෙනවා පුළුවන් තරම් ගෙවතු වගාව කරන්න කියලා. හරිද? ඒ කියන්නේ නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යතුමාමයි කියන්නේ. අපිත් කිව්වා ගෙදරදීම දේවල් හදාගන්න හැටි සමහර ડોක්ටර්ස්ලා එහෙම කියලා දුන්නා. ඉතින් ඉස්සරහට එහෙම මම හිතන්නේ ડોක්ටර් ඒවා කියලා දෙන්නේ නැහැ දැන්. ඒ කොහොම හරි කමන්නේ. ඉතින් මේ ගෙදරදීම වගා කරන්න කිව්වට පස්සේ අපිට hina යනවා. හැබැයි ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඒක ගෙදරදීම වගා කරගන්න
2: කියන්නේ සමහර දේවල් මෙහෙමයි. සමහර දේවල් සමහර ස්ට්‍රැටජිස් තියෙනවා.
1: ඔව්.
2: ඒ කියන්නේ මිනිසුන්ට එපා කරන විදිහට ගේන්නත්
1: පුළුවන්.
2: මිනිසුන්ට ඕන කරන විදිහට
1: ගේන්නත් පුළුවන්.
2: ඉතින් ඒ එපා කරන විදිහට සමහර දේවල් මේ ගෙනාවද කියලා
1: හිතෙනවා.
2: සමහර දේවල් දැන් කිව්වම අපිට තරහ යනවනේ.
1: තරහ යනවනේ.
2: හොඳම එක කාබනික ගොවිතැන.
1: කාබනික ගොවිතැන.
2: කාබනික ගොවිතැන කියන්නේ හොඳ එකක්.
1: හොඳ එකක් නේ.
2: හැබැයි එතකොට ඒක එපා කරන්න ඕන කට්ටිය මොන කාම හරි දාලා ඉවර වෙලා මේක එපා කරවන්න ඕනින් ද ඒක උස්සලා තියන්න හැදුවද දන්නේ
1: දන්නේ නැහැ.
2: ඔව් ඒක වෙන්න පුළුවන්.
1: ඔව් එහෙම වෙන්න පුළුවන්.
2: ඒ සංවේදන ස්ට්‍රැටජිස් පාවිච්චි කරන්න පුළුවන්.
1: පුළුවන්. ඒ වගේ උපක්‍රම තියෙනවා ලෝකෙට.
2: ඔව්. සමහර ලාවට ඖෂධ සමාගම් සහ කෘෂි රසායනක සමාගම් කියන එක සමාගම්
1: වෙනවා. ඔව් එහෙම වෙනවා. ඉතින්
2: ඔස්සේ හිතන්නේ.
1: හිතන්න. ඉතින් ඒක නිසා තමයි කියන්නේ.
2: එකම මේ මෙහෙලාවේ මම පිළියන්දලා දැන් ඉන්නේ ස්ටෑන්ඩ් එකේ. දැන් නම් පොඩ්ඩක් වැස්ස අඩු වෙලා කියලා මේ මිත්‍රෙක් අපිට මැසේජ් කරලා තිනවා. අනේ අපි වැස්සට කොටු වෙලා කොහෙද කියලා නෑනේ. අපිට බෝට්ටුවක් හරි අරන් එන්න නේද? ගුඩයක් හරි අරන් එන්න. ඔව්. ඔව් සමහර අය පින්තූර දාලා තිනවා ආචි.
1: අහහ
2: මේ ඉතින් අපි දන්නවද ඒගොල්ලන්ගේ ගෙදර?
1: ගෙදර
2: මේ වයින්ව ගෙදර. ඉතින් අපි දන්නේ නෑනේ අනේ ඕගොල්ලන්ගේ ගෙදර. ආ ආ ඕස්ට්‍රේලියාවෙන් ඒවල තිනවා.
1: ඕස්ට්‍රේලියාව. ඔව්. ඒකටත් වහිනවා.
2: බින්දුව බින්දු දෙකයි හයයි පහ කියලා ඕස්ට්‍රේලියානු නුවන් කියන්නේ නේද? මේ +65 කියලා කියන්නේ. +65 කියලා කියන්නේ ඒගොල්ලොත් ඕස්ට්‍රේලියාවටත් වහිනවා කියලා. ආ මේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් වලටත් වහිනවා කියලා. මේ මම දැක්ක තව කෙනෙක් ඒවල තියෙනවා. ඉතින් ওই විදිහට ලංකාව පුරාම ඉතින් ඔබ වහිනවා නම් ඔබේ පැත්තේ කාලගුණය ගැන අපිට දන්වන්න මේ අද දවසම වහිනවද කියලා අපි ඔබට හොයලා බලලා කියන්නම්. අපි ලංකාවේ මම හිතන්නේ සෑහෙන ටවුන් ප්‍රමාණයක් ගැන කිව්වා. ඉතින් 0711 95 95 95 net fm මහගෙන ඉන්න ගමන් whatsapp එකට ගිහිල්ලා ඔබේ ප්‍රදේශයේ වැස්සේ තත්ත්වය අපිට එවන්න සහ මේ අපි අපේ කටින් කියුන් නැත්තම් ඔබේ නගරයේ කාලගුණ තත්ත්වය කොහොමද කියලා අනේ අපි ගැනත් කියන්න කියලා නවන්ද අපි හොයලා කියන්න.
1: ඉතින් FM 94.8 95 net fm මලකොටවුන් වගේම ඉස්සරහටත් අපි වහගෙන ඉන්න. අපි වාට වැස්ස ගැන අලුත් තොරතුරුත් කියන. වාට පරිස්සම් වෙන්න ඕන කරන තොරතුරුත් අපි කියන net news එක සූදානමින් ඉන්නවා.
0: Right.

0: උදේ 8යි විනාඩි 27යි දැන්.
1: කලප හැලප රොටි පිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
2: එදා රොඩක් සවිබලගෙන් වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදමම තන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: ප්‍රයිම් කොලම්බෝ
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොලම්බෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
5: ප්‍රයිම් කොලම්බෝ.
7: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: මාස මැද මෙච්චර මඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස්නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින්ග් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න BYD කරුසරු කොන්දේසි සහිතයි.
11: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112-200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
12: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
13: ඔව් මන් දන්නවා. Travel Net.
12: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363 0776-7672.
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
14: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
16: FM 95 FM 94.8 Net FM
17: Net FM Algo Town Nagari Kadaba.
0: උදේ 8යි විනාඩි 36යි ඇල්ගොටවමේ වෙලාව. අචි මොකද්ද ඔය කරන්නේ?
18: මම මේ පුටු මාරු කර කර ඉන්නේ. මම බැලුවා නිවැරදි ප්‍රමිතියේ පුටු මොනවද මෙතන තියෙන්නේ කියලා. මේ අපේ ස්ටුඩියෝ එක ඇතුළේ එක එක විදිහේ මේ පුටු වර්ග තියෙනවා. ඒවා සමහර ඒවා පුටුම නෙමෙයි.
0: කකුල් තුනේවා තියෙනවා, හතරේවා තියෙනවා.
18: එහෙම තියෙනවා, පහේවා තියෙනවා. අපි පුටු ගැන වට කතාවක් කියලා දුන්නනේ දවසක් අපි එනවා. ඉතින් අදත් ඉඳගනිද්දී පුටුව බලලා ඉඳගන්න. ඔක කකුල් පහේ එකක්ද, හතරේ එකක්ද, තුනේ එකක්ද කියලා. මාත් එක තමයි මේ කම්ෆර්ටබල්ද කියලා තමයි පොඩ්ඩක් බලබල හිටියේ.
19: අද හැබැයි පුටුව ඉඳගන්න කලින් මන්ට පුටු තෙමිලා
18: විවිධ අරගල ලෝකේ පුරාම සිද්ධ වෙනවා. දැන් එහෙම තමයි, එහෙම ඒක මනුෂ්‍ය ස්වභාවය. හරිද? එහෙම අපිට හිතන්න සිද්ධ වෙනවා.
0: ඔව්.
18: ඉතින් කොහොම හරි දැන් ඔය ජොබ් එකකට යනවා කියලා කියන්නේ. හ්ම්. ඔහාට කියලා පුටුවක් වෙන් වෙන එකනේ පළවෙනි දේ.
0: ඔව්.
18: ඒ කියන්නේ එහෙම තමයි ජොබ් දෙන්නේ.
0: හ්ම්.
18: හරිද? ඒ කියන්නේ ඔයාට කියලා පුටුවක් තියෙනවා නම් මේසයක් තියෙනවා නම් අන්න ඔයා එම්ප්ලොයිඩ්.
0: ඔව්.
18: අන්න ඔයාට ජොබ් එකක් දීලා තියෙනවා.
0: එහෙම ජොබ් එකතන වේකන්සි එකක් තියෙනවා.
18: ඔව්.
0: එහෙම කියලානේ කියන්නේ.
18: එහෙම ඉන්නවා. හරිද? එහෙම ඔය දැන් සමහර මේ හැමතැනම නෙමෙයි. මම මේ කියන්නේ හැබැයි අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල තියෙනවා.
0: ඔව්.
18: එයාට පුටුවයි මේසෙත් නැහැ. හ්ම්. එහෙනම් එයාට කියලා දෙනවා ඇවිල්ලා සයින් කරලා යන්න. ඔයාට පාඩි හම්බෙනවා. ඒ ප්‍රශ්නයක් නැහැ කියලා. ඔව්. ඉතින් මේ ඇත්තටම සාර මේ ජොබ් එකක් කියලා කියන්නේ නැත්නම් රැකියාවක් කරනවා කියලා කියන්නේ. ඔයාට ඔය පුටුවයි මේසෙයි තියාගන්නවා කියන එක විතරක් නෙමෙයි. හරිද? ඒක එතනින් එහාට ගියපු ලොකු වැඩක්. ඉතින් අන්න ඒ වගේ ජොබ් එකක් හොයන කෙනෙක්ට නිකන් Tamanට ඉඳගෙන ඉන්න කාලය ගත කරන්න කාලේ කන්න පුටුවක් මේසයක් නැතුව Tamanට හරියටම කරන්න ජොබ් එකක් Tamanගේ ස්කිල් එකට Taman ඉගෙනගත්තු දෙයට Taman සතුව තියෙන ඒ කුසලතාවයන්ට ගැළපෙන විදිහට Tamanට ආත්මාභිමානේ ආඩම්බරෙන් තව කෙනෙක්ට මම මෙන්න මෙතන වැඩ කරන්න මේක තමයි මගේ පෝස්ට් එක කියලා කියන්න පුළුවන් විදිහේ ජොබ් එකක් ඔයා හොයනවා නම් මේ වෙනකොට ඔයාට දෙන ජොබ් එක ගැන ඔයාට සැටිස්ෆයිඩ් නැත්නම් තෘප්තිමත් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන යන්න ඕන තැන තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ.
0: ඔකේ.
18: එතනට ගියලා මොකද්ද? ඒක අපි ප්ලාන්ටේෂන් කම්පැනි එකට ගියලා මොකද්ද? සදාහරිත ප්ලාන්ටේෂන් ඔන්න ඒගොල්ලන්ගේ වගකීම. තමන්ගේ රට වෙනුවෙන් තියෙන වගකීම කරන්න පටන් ගන්න තියෙනවා. සාමාන්‍යයෙන් මේ බිස්නස්මන් කෙනෙක්ගේ සාර මේ ඔන්ටර්ප්‍රිනර් කෙනෙක්ගේ ව්‍යවසායකයෙක්ගේ තියෙන වෙනස දන්නවද?
0: නෑ මොකද්ද
18: බිස්නස්මන් කෙනෙක් කරන්නේ

0: සෑහෙන ඩොලර්ස් අරගෙන ආපු විදේශ විනිමය අරගෙන ආපු ආයතනයක්. එතකොට සදාහරිත සතුව ඉන්න ප්‍රජාව තමයි, කමියුනිටි එක තමයි අපේ ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ. ඉතින් ඒ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඔන්න දැන් සදාහරිත සෞදානමෙන් ඉන්නවා රැකියා අවස්ථා දෙන්න. හරිද? ඉතින් මෙන්න මේක සුබ පණිවිඩයක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා ඔයාට අයදුම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ අධ්‍යාපන මට්ටමට අනුව ඔයා මේ වෙනකොට උසස් පෙළ කරලා ඉන්න කෙනෙක් නම් ඔයාට chance එක තියෙනවා. ඔයා මේ වෙනකොට උපාධි අපේක්ෂකයෙක් නම් කැම්පස් යන ගමන් ඔයාට අර්ධකාලීන රැකියාව කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙනකොටත් ඩිග්‍රී එක කරලා රැකියාවක් නැතුව ඉන්නවා නම්, නැත්තම් ඔයා කරන රැකියාව ගැන ඔයාට තෘප්තිමත් නැත්තම් මීට වඩා මට එකක් කරන්න පුළුවන් කියලා වගේ හැඟීමක් තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ CV එක දාන්න මෙන්න මේ නම්බරයකට 0876 41 1648 0876 41 1648. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊමේල් එකක් දාන්න වාගේ මේ CV එක. මේක තමයි ඊමේල් එක careers@sadaharita.com careers@sadaharita.com careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාලට පුළුවන් ඔයාගේ CV එක ඊමේල් කරන්න. අපි අර කලින් කියපු WhatsApp එකෙන් ඔයාලට පුළුවන් එතනටත් CV එකක් යවන්න පුළුවන්. නැත්නම් විස්තර පොඩ්ඩක් අහගන්න පුළුවන් ටෙස්ට් කරලා. ඉතින් දැන් මේ ගියාට පස්සේ හම්බෙන දේවල්. ඇයිවා නිකන් පුටුව ගැන බය වෙන්න ඕනේ නැත්තේ? සාමාන්‍යයෙන් මිනිස්සු පුටුවට බය වෙන්නේ මේ තමන්ගේ කියලා ක්වොලිෆිකේෂන්ස් නැතුව ගියෝ. තමන්ට කියලා ස්කිල්ස් නැතුව ගියොත් තමයි ඔය කවුරු හරි ඇවිල්ලා පුටුව අරන් යයි කියලා බය වෙන්නේ. එහෙම බය වෙන්න ඕනේ නැහැ. ඔයා යන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් එකේ නම් වැඩට. මොකද දන්නවද? ඔයාගේ අධ්‍යාපනය, ඔයාගේ වෘත්තීය දැනුම. ඊට පස්සේ ඔයාට වෘත්තීය දැනුමක් නැත්නම් ඒක ගන්න ඕන පසුබිම. ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවෙන් එපිටට ගිහිල්ලා ඔයාට විදේශ සංචාරවල ගිහිල්ලා පුහුණු වීම ලබන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ අතිකාල දීමනාවන්, බෝනස්, විදේශ සංචාර. එහෙම ඒ කියන්නේ ඔයාගේ විෂයට අදාළව, ඔයාගේ පෝස්ට් එකට අදාළව ඔයාට ඉගෙන ගන්න විදේශ සංචාර හම්බ වෙනවා. ඒ වගේම තමයි ඉහළ වැටු, දිරි දීමන, ඊට පස්සේ කමිෂන්ස්, ඔයා කරන සේල්ස් වලට මේ හැමදේම ඔයාට දෙන්න සූදානමින් ඉන්නවා සදාහරිත එක. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ අර්ධකාලීන රැකියාව තියෙනවා. මේ වෙනකොට කැම්පස් වලින් අපේ නංගිල මල්ලිලට කියන්නේ ඕගොල්ලන්ට ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරන්න ඕන නම් ඔන්න ඒකට chance එක තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම සදාහරිතකට යන්න. ආයෙ මතක් කරන්නම් නම් එක 076 441 1648 නම්බරයකට වාගේ CV එක දාන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ටෙස්ට් මැසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න.
1: ඕකේ. ඒ විදිහට ඔයාලට ජොබ් ඔපචුනිටීස් ගැන මතක් කරන ගමන් මතක් කරන්න ඕනේ. ඔයා ඔයාගේ ගෙදර හදන ගමන් නම් ඉන්නේ, ගෙදර රිනොවේට් කරනවා නම්. දැන් මේ දවස්වල තියෙනවනේ ට්‍රෙන්ඩ් එකක්. අචි ට්‍රෙන්ඩ් එකක් කියන්නත් බෑ. ඒක ඇත්තටම හොඳ ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ මේක කරොත් ඔයාට හොඳයි.
0: හොඳයි.
1: අර ඕපන් කන්සෙප්ට් එක, ලයිට් වැඩි කන්සෙප්ට් එක. ඒකට අපි ලී වෙනුවට අපි යොදාගන්නේ ඇලුමිනියම්.
0: ඇලුමිනියම්. හෞද ඒ කියන්නේ මේ ඔය මොඩර්න් හවුසින් නැත්තම් ඔය අලුත්ම පරම්පරාවේ අලුත් විදිහේ නවීන ගෙවල් ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට නුවා මේ අර අපි දකින්නවා ලොකු ඕපන් ඒරියාස් තියෙනවා. නැත්තම් ලොකු ග්ලාසස් තියෙනවා. ඔව් අවකාශය වැඩි. ඔව් ඒ කියන්නේ ඊට පස්සේ අපි දන්නවා ඉස්සර නම් ගෙවල් වල බිත්ති තියෙනවා. දැන් පොඩි පොඩි ජනේල්නේ කවුළු වගේනේ තියෙන. දැන් එහෙම නෙමෙයි. අර ලොකු කෙලින්ම බීම ඉදලා උඩටම තියෙන ලොකු කවුළු තමයි තියෙන්නේ.
2: දැන් බලන්න අර මේ අපේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ නාගරික සංවර්ධන අධිකාරිය ලේකම්වරයා හිටියනේ. එතුමා කරපු වෙනස ලේකම්වරයා හැටියට ඉන්න කාලේ මේ කොළඹ තියෙන රාජ්‍ය ආයතනවල දැන් හොඳම උදාහරණේ මෙතන ටොරින්ටන් වල ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව
0: තියෙනවා.
2: හරියටම කුරුඳුවත්ත පොලිසිය ඉස්සර නිදහස් මාවතේ ඊට එහා පැත්තේ තියෙනවා පුස්තකාල සේවා මණ්ඩල මේ ඔෆිස් එක. දැන් දෙකම රාජ්‍ය ආයතනනේ. ඊට එහා පැත්තේ තියෙනවා ක්‍රීඩා
0: අමාත්‍යාංශය.
2: ඒකත් රාජ්‍ය ආයතන. ඉතින් එහා පැත්තේ තියෙන රාජ්‍ය ආයතන. මේ ඔක්කොම එක එක කෙනාට පේන්නේ නැති වෙන්න තාප බඳන් හිටියා. ඒ රාජ්‍ය ආයතන නිදාස් මහවත යන අපිට පේන්නෙත් නෑ.
0: තරහ වෙලා.
2: ඔව්. ඉතින් මේ රාජ්‍ය ආයතන සමහරවල්ලාට එකම අමාත්‍යාංශය දැන් පුස්තකාල සේවා මණ්ඩලය ලේකන ආරක්ෂක පාර්ලිමේන්තුව මම හිතන්නේ ඒක සා විවිධ කාලවල එක එක අමාත්‍යාංශ වලට ආයතන උනත් සාමාන්‍ය එකම අමාත්‍යාංශයකට ඒක මැද්දෙනුත් තාප්පයක් ගහගන්න. එතුමා කරපු ලොකුම දේ තාප්ප කැඩුවා. ඊළඟට මිනිමිද පේන විදිහට සමහරවල්ලාට දැල්ලේවා මේවා. දැන් කුරුඳුවත්ත පොලිසිය තාප්පෙත් කැඩුවා. මිනිස්සු මේ පොලිසියට තාප්පෙන් පැනලා යන්නේ. පොලිසිය තාප්ප ගහගෙන හිටියා නේද? පොලිසිය තාප්ප ගහගෙන හිටියා. මොකටද පොලිසිය වලට තාප්ප? පොලිසියට එහෙම තාප්ප බින්දගෙන එනවා නම් කවුරු හරි දෙතේ පොලිසියක් තිබිලා වැඩක් නැහැ නේ. ඉතින් කුරුඳුවත්ත පොලිසිය තාප්පෙත් කැඩුවා.

0: පේනවා නේද එහෙම කරාම කොළඹ කොච්චර පුළුල් වුණාද
1: පුළුල් වුණාද ලස්සන වුණාද වෙනස් වුණාද
0: වෙනස් වුණාද ලොකු අපසරියක් අපිට පේන්න ගත්තනේ ලොකු අලංකාරයක් පේන්න ගත්තනේ ඉතින් ඒකින් ද අවකාශය පුළුල් කරගන්න පුළුවන් බොහොම පොඩි දේවල් කළා
1: අනිවාර්යයෙන්ම ඉතින් අර ඒක නිසා තමයි ඕපන් ඒරියාස් වැඩි කරනවා කියලා කියන්නේ අර ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපි මේ තාප්ප දාන්නේ හැමෝම තාප්ප දාන නිසා අපි තාප්පයක් දානවා කියලා දානවා ඉතින් එහෙම වෙන්න ඕනේ නැහැ දැන් හැමෝම ඔය දැව වලින් තමන්ගේ ජනෙල් දොරවල්
0: උළු ලංකාවේ තාප්ප නීතිය ගොඩක් අය දන්නේ නැහැ. දැන් කියන්නේ කවුරු හරි ඒ කියන්නේ එහෙම හිතුමනාපි තාප්ප බඳින්න බෑ. ලංකාවේ මම දන්න විදිහට තාප්පයක් අල්ලපු ගෙදරත් එක්ක තාප්පේ බඳින්න පුළුවන් උපරිම උස අඩි 7ක් නැත්තම් 6ක්. 6ක්. එතනින් එහාට උඩට තාප්පේ බඳින්න බෑ. ඊළඟට පාරට තියෙන තාප්පේ උපරිම තියන්න ඕන මට්ටමක් තියෙනවා. ඉතින් හැබැයි අපි ඒවා ගණන් ගන්න නැතුව හදලා තියෙනවා. කවුරු හරි නඩුවක් දැම්මොත් ඒක කඩන්න නම්
1: ඒක ප්‍රශ්න. ඉතින් ඒක නිසා තමයි කියන්නේ ගෙවල් දොරවල් හදද්දී වගේ ව්‍යාපාරික ස්ථාන හදද්දී අනිවාර්යයෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් දැන් ඔන්න ඔයාලට පුළුවන්කම තියනවා ස්විස් ටෙක් ඇලුමිනියම් එක අපි අර කියපු මොඩර්න් හවුස් එක හදාගන්න. අර ලොකු කවුළු තියෙන, ලොකු ස්ලයිඩින් ඩෝස් තියෙන. ඊට පස්සේ ජනෙල් දොරවල් උළුහව මේ හැමදේම ඇලුමිනියම් වලින් හදලා තියෙන විදිහට ඔයාගේ ගෙදර හදාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එහෙම හදාගෙන යද්දී එහෙම හදන්න පටන් ගන්න ඉතින් ඉස්සෙල්ලම කරන්නේ අපි ෆැබ්‍රිකේට් එක කතා කරලා පොඩි මේ ඇස්තමේ තුවක් හදාගන්න කියන කොටේෂන් එකක් හදාගන්න ඕනේ. මෙච්චර මේ හදන ගෙදරට ජනෙල් දොරවල් උළුහව ප්‍රමාණයක් සොයිස්ටෙක් ඇලුමිනියම් වලින් යනවා කියලා වට පුළුවන් කොටේෂන් එකක් හදාගන්න. ඊට පස්සේ කොටේෂන් එක WhatsApp කරන්න මෙන්න මේ නම්බර එකට 076 780 7003 076 780 7003 කියන නම්බර එකට. ඊට පස්සේ ඒගොල්ලෝ එක වෙරිෆයි කරගන්න. ඔයාට රෙෆරන්ස් එකක් එවයි, ID එකක්. ඒක ඒගොල්ලෝ වෙරිෆයි කරගත්තු බවට. ඊට පස්සේ ඉදිකිරීම කරාට පස්සේ ඉන්ස්ටොලේෂන් එක කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ට කතා කරලා කියන්න මගේ වැඩේ ඉවරයි. ඔන්න මේ ඕගොල්ලන්ට යවපු කොටේෂන් එකේ විදිහට මම වැඩේ ඉවර කරා කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් ඇවිල්ලා බලනවා ඒ සයිට් එක. බලලා ඒ වෙලේම ඔයාට කෑෂ් රිටර්න් එකක්, කෑෂ් බෑක් එකක් දෙනවා රුපියල් මිලියන 2.5ක් වෙනකන්. ඒ වගේම ඔයාට අවුරුදු 30ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
2: රයිට්. එතකොට අචි මේකේ තව එකක් තියෙනවා. ඔයාට හිතනවා නම් ඔයාගේ ඇතේ තියෙන ගාන මදි කියලා. එයාලගේ රේන්ජස් 3කින් තියෙනවා.
1: ආව්.
2: ක්ලාසික් ක්ලාස්, superior class, premium class කියලා. එතකොට ඔයාලට ගිහිල්ලා එක ඒගොල්ලත් එක කතා කරගෙන තමන්ට ගැළපෙන, තමන්ගේ බජට් එකට ගැළපෙන ඔප්ෂන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම නාරාහෙන්පිට නාවල රෝඩ් එකේ ස්විස් ටෙක් ඩිසයින් ස්ටුඩියෝ එකක් තියෙනවා.
1: තියෙනවානේ.
2: එතකොට ඔයාලට එතනට ගිහිල්ලා අයිඩියා එකක් ගන්න පුළුවන් මොන විදිහටද ගෙදර එන්නේ කියලා.
1: ඔව්. ඒ කියන්නේ ඔයාලට කෙලින්ම එතන තියෙන ඔය ඩිසයින්ස් ටික, ටෙම්ප්ලේට්ස් ටික බලලා මෙන්න මේ විදිහට තමයි මගේ ගෙදර නිමාව සිද්ධ වෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. සහ ඒ වගේම තමයි අර දැව විදිහට පේනත් ඇලුමිනියම් තියෙනවා. ඒ කියන්නේ ඒකේ රටාවන් ඊට පස්සේ ඒක print එක තියෙන මේ විදිහට ඔයාලට එහෙමත් බලලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයගේ දෙට අර පොඩි දැවමය ස්වභාවයක් එන්න ඕන නම් ඔයාලට ඇලුමිනියම් නිෂ්පාදන ගන්න පුළුවන් ඒ texture එකෙන්ම. ඒ කියන්නේ wooden texture එකෙන්ම ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒකටත් අර සාරා කිව්වා වගේ ඔයාලට පුළුවන් නාරාහෙන් පිට නාවල පාරේ තියෙන Swiss Tech design studio එකට ගිහිල්ලා ඔයාගේ ඇස්වලින් මේ දේවල් දැක බලා ගන්න.
2: Right. Okay. ඒක මතක් කරන්න ඕනේ BYD ගරුසරු. මෙතින් රජයේ සේවකයන්ට ලබා දෙන විශේෂ ඔප්ෂන්ස් හතරක් තියෙනවා. කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, ඔයා රජයේ සේවකෙක් එක්ක ගිහින් BYD එකක් ගත්තොත් ඔයාට වාසි හතරක් හම්බෙනවා.
1: හම්බෙනවා. මොනවාද?
2: මොනවද දන්නවද? ඔයාට සර්විස් පහක් හම්බෙනවා ෆ්‍රී. නොමිනල් සර්විස් පහක් හම්බෙනවා. ඊට පස්සේ ලංකා බැංකුව විසින් විශේෂ ණය වාරික සැලසුමක් හම්බෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකකින් ඔයාට හම්බෙනවා විශේෂ රක්ෂණ ආවරණයක්. ඒ වගේම තමයි ඔය මොනවා කළාද නැන්නේ වාහනේ චාර්ජ් කරගන්න බැරි නම්,
1: බැරි නම් චාර්ජ් එක නැත්තම්
2: ඒකනේ හෝම් චාර්ජර් එකකුයි වාහන ලියාපදිංචි නොමිලේ මාට කරගන්න පුළුවන්.
1: ඔව්. ඉතින් මේ ඔක්කොම හම්බ වෙන්නේ ඔයා රාජ්‍ය සේවකයෙක් නම් විතරයි. ඉතින් රාජ්‍ය සේවකයින්ට තමයි මේ සුබ පණිවිඩේ. BYD වෙතින් ඔයාට පුළුවන්කම තියෙනවා මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදරගෙන යන්න. ඉතින් ඒ 68000ක මාසික වාරිකයේ හැරුණකොට ඔයාට අර සාර කියපු විදිහට මේ විශේෂ වරප්‍රසාද ටිකත් හම්බ වෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 0112125125 නම්බරකට, 0112125125 නම්බරකට කෝල් එකක් දෙන්න.
2: රයිට්. ඕකේ. BYD ඒක අරගෙන ගෙදර යන ගමන් මතක් කරනවා කීල්ස් එකටත් යන්න කියලා. මොකද කීල්ස් එකෙන් දැන් 360කට වඩා තියෙනවා කීල්ස් ප්‍රොඩක්ට්ස්. කීල්ස් ප්‍රොඩක්ට්ස් ගන්න කියලා කියන්නේ ඔයාට ඒකේ ප්‍රමිතිය ගැන, මිල ගැන හොරි වෙන්න ඕනේ නැහැ.
1: සැක තියා ගන්න ඕනේ නැහැ.
2: ඒක නිසා යන්න කීල්ස් එකට.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ගොඩ වෙන්න කීල්ස් එකට නිෂ්පාදන අර සාර කියපු විදිහටම 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ගිහිල්ලා බලලා ඔයාට කැමති විදිහට, ඔයාගේ අවශ්‍යතාවයේ විදිහට, අර වෙරළ පොලේ තියෙන අනිත් ප්‍රොඩක්ට්ස් වලට වඩා 10% ප්‍රයිස් ගැප් එකක් එක්ක ඔයාලට කීල්ස් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 8 විනාඩි 46යි දැන්.
4: Prime Colombo.
5: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 010-777-333.
4: ප්‍රයිම් කොළඹෝ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස්
9: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-776-7610.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. පෙප්සි ලීටර දෙකක් සඳහා 125ක වට්ටමක්. බබල් රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
12: Brand new 3-wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පාසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112-200.
5: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
13: Yes, Fortune Soy.
14: අලුත්ම රසගුණ අපි vibe එකට set වෙලා.
15: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
16: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
17: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
18: මෙල්වා එක ලංකාවේ එක.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0762-768-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
19: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-43-97.
20: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
21: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
22: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
23: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7017 WhatsApp කරන්න.
24: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
25: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
26: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.

0: ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 7936. ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
1: FM 95 FM 94.8. Net FM Algo Town.

0: උදේ 8 විනාඩි 52යි අල්ගොටාවමේ වෙලාව.
1: තාම අපිට නම් මේ වැස්ස ගතිය දිනන. වැස්ස එහෙම නැති වෙලා ගිහිල්ලා වැස්ස පහව ගොස් නැත.
0: ඔව්.
1: කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ මං කල්පනා කරේ මේ දැන් ඉස්සරහට එල් නීනෝ තත්වයක් එනවා.
0: රයිට්.
1: නේ අපිට ජල මේ ජලාශවල තියෙන ජල මට්ටම් පහළ යනවා. ජල විදුලිය නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ඉරාන යුද්ධේ නිසා අපිට ඒ පැත්තේ හෝමූසර්ලා නැති නිසා තෙල් ප්‍රශ්නත් එනවා. තෙල් නැව් හිග වෙනවා. අපිට අනාගතේ බලශක්ති අර්බුද ගොඩාක් එනවා. එහෙම ගොඩාක් කියුවානේ. දැන් මේ මේ වහින්න පටන් අරගෙන තියෙනවා. එතකොට ඒ කියපු ඒවයි ඒවයි එක්ක හදාගත්තු ප්ලෑන්ස් ඔක්කොම එහෙම එහෙ වෙනවා කට්ටියගේ.
0: ඒකනේ.
1: එහෙම වෙන්න බෑනේ. එහෙම හරියට කියන්න
0: ඕනේ.
1: එහෙම එකක් කියන්න ඕනේ.
0: ඔව්.
1: නෑ දැන් අපි එහෙම කියන්න බෑ. ඇත්තට ඒව නොවේවි කියලා. මොකද මේ මේ වර්ෂාව දැන් මේ ඇති වුණා විතරනේ. මේක එහෙම අර එල් නීනෝ තත්ත්වයන් නැති නොවෙන්න හේතුවක් වේවි කියලා කියන්න බෑ. මොකද මේ සාරා මේ මේ මෑත කාලීනව ලෝකයේ මේ දේශගුණික තත්ත්වයන් මේ අපේ කලාපයේ විතරක් නෙමෙයි මම කියන්නේ මුළු ලෝකයේම ගෝලීය දේශගුණික තත්ත්වයන් මේ හැසිරෙන විදිහ හරි වෙනස් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝකේ ඉන්න කාලගුණ විද්‍යාඥයින් දේශගුණයේ සම්බන්ධයෙන් කටයුතු කරන විද්‍යාඥයින් ඊට පස්සේ ජියොලොජිස්ට්ලා ඉන්නේ භූවිද්‍යාඥයින් මේ කට්ටිය අනතුරු වගවලා තියෙනවා. මේ ලෝකයේ හැසිරීම අපේ පෘථුවියේ මේ කාලගුණික තත්වයන් දේශගුණික තත්වයන් මේ ඍතුන්වල හැසිරීම අන් කවරදාටත් වඩා සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒකට ලොකුම හේතුව විදියට ඒගොල්ලෝ දක්වන්නේ ගෝලීය උණුසුම වැඩි වෙන එක. ග්ලැසියර්ස් දිය වෙනවා අපි කියලා තියෙනවා. ආක්ටික් ඇන්ටාක්ටික් පැත්තේ මේ සාගර මට්ටම් ඉහළ යනවා. දූපත් රාජ්‍යයන් තව ටික කාලෙකින් යට වෙන්න පුළුවන් කියලා කියනවා. මාලදීව වගේ රටවල් අපිට තාම එහෙම ලොකු අවදානමක් නැතුවට දූපත් රාජ්‍යයක් විදිහට. හැබැයි අපිට තේරෙනවා මේ කාලගුණික තත්ත්වයන් අපිට හිතන්න බැරි විදියට. කොහොමත් කාලගුණය කියන්නේ මේෂණයෙන් වෙනස් වෙන එකක් තමයි. ඒකනේ අපි අර කියන්නේ ගෑල් ළමයි මේ කාලගුණය වගේ කියලා. මේ හිටපු එක්කෙනා නෙමෙයි ඊළඟට
0: ඉන්නේ.
1: හැබැයි මේ අපි දන්න ඒ වෙනස් වීමටත් වඩා වේගෙන් මේ වෙනකොට මේ දේශගුණික කාලගුණික තත්ත්වයන් වෙනස් වෙන්න පටන් අරන් තියෙනවා. අපිට මේවා පුරෝකථනය කරන්න ප්‍රෙඩිට් කරන්න පුළුවන් හැකියාව දැන් ටික ටික අඩු වෙමින් යනවා අපි වගේ රටවල් වලට. මොකද අපි ටෙක්නොලොජිකලි අනිත් රටවල් වගේ වේගෙන් ඉස්සරහට යන්නේ
0: නැහැනේ.
1: අපි දන්නවා දැන් ඔය ඇමරිකා වගේ රටවල් වලට ඒගොල්ලන්ගේ සැටලයිට් පවා තියෙනවා මේවා කරගන්න පුළුවන් විදිහට. සැටලයිට් ජාලයන් දැල් තියෙනවා. අපිට එහෙම නැහැනේ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් දේවල් ප්‍රෙඩිට් කරන්න පුරුදු වෙන්න ඕන. ඔය දේවල් ප්‍රෙඩිට් කරද්දී පුරෝකථනය කරද්දී අනිවාර්යයෙන්ම අපේ මේ මූල්‍යවත්කම් ගැන අපිට තියෙන ඉතුරු කිරීම ගැන ඒ හරහා අපි කරන ආයෝජන අවස්ථා ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන. මොකද මේ කාලගුණය එහෙම එහෙ වුණා වගේ තමයි අපේ ආර්ථික තත්ත්වය එහෙම වුණා. ඔය දේවල් එක්ක අන්තිමට ඇවිල්ලා පහර වදින්නේ අපේ මේ ආර්ථික තත්ත්වයන්ට තමයි. ඉතින් ඒක නිසා අපි ඔයාලට මතක් කරන්න ඕන LB ෆයිනෑන්ස් ගැන. දැන් ඔයාට 107 පොලියකට 107 ඉන්ට්‍රස්ට් රේට් එකකට සේවින්ස් account එකක් පටන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මේ 107 කියලා කියන්නේ සේවින් account එකක් ගැන. FD එකක් නෙමෙයි. කෙලින්ම ආට සේවින් account එකක් පටන් ගන්න පුළුවන් හැකියාව තියෙන LB finance එක. ඉතින් LB finance කියලා කියන්නේ අවුරුදු 55ක් පුරාවට අපි දන්න ආයතනයක්. මිලියන 1.5ක පාරිභෝගිකයන් ප්‍රමාණයක් ඉන්න ආයතනයක්. ඒ වගේම තමයි Fitch rating සහ ලංකා rating කියන ratings වලට අනුවත් A grade එක අරගෙන ඉස්සරහාම ඉන්න ආයතනයක්. A grade එක හම්බෙන්නේ දීර්ඝ කාලයක් පුරාවට මූල්‍ය ශේෂ්ත්‍රයේ ස්ථාවරව හිටියොත් විතරයි. ඉතින් ඒ වගේ ආයතනයක් එකතු වෙලා දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා 107 පොලියට ඔයාගේ සේවින් account එක පටන් ගන්න.
0: right okay ඒ විදිහට LB ගැන මතක් කරන ගමන් මතක් කරන්න ඕනේ තාම prime colombo 9 ගැන හිතලා නැත්තම් දැන් හිතන්න
1: පටන් ගන්න. දැම්ම call එකක් ගන්න. number එක තමයි 0.71.7.3.3 0.71.7.3.3 number එකට call එකක් දීලා ඔයාට පුළුවන් කෙලින්ම prime residencies ලගේ අලුත්ම apartment project එකකින් ඔයාගේ apartment එක වෙන් කරගන්න. මේ වෙනකොටත් reservations පටන් අරගෙන තියෙන්නේ. ඔගොල්ලෝ කෝච්චියේම නිතර යන කෙනෙක් නම් නිකන් අර අපි කියන්නේ රාගම පැත්තට යන කෙනෙක් නම් ඔයාට ඔය කැලණිය වනවාසල දෙමටගොඩ හරියට යද්දී අපි මේ කියන මේ ප්‍රයිම් ලගේ අලුත්ම apartment project එක පේනවා.
0: right
1: ලොකු towers තුනක් තියෙන්නේ. modern technology එකට අනුව modern architect එකට අනුව architecture එකට අනුව තමයි මේක ඉදි වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ number එකට call එකක් දීලා රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට ඔයාගේ apartment එක වෙන් කරගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට එකපාර රුපියල් මිලියන 45ක් ගෙවන්න ඕනේ වෙන්නේ. ඔයාට වාරික වශයෙන් මේක ගෙවන්න ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි බැංකින් ලෝන් එකකට ගිහිල්ලත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඔක්කොම කතා කරගන්න කෝල් කරන්න ප්‍රයිම් ගෲප් එකට. නම්බර් එක තමයි ආයෙ මතක් කරන්න 0.71.7.3.3.
0: Right, okay. ඒත් එක්කම මේ වැහි මැද්දේ උනන්ත වාට ඇන්ජල් කෙනෙක් වෙන්න ඔපචුනිටි එකක් අපි හැමදාම මතක් කරනවා. ඒ තමයි Vision Care Hearing Solutions එකට ගියොත් ඔයාගේ ගෙදර ඉන්න වැඩිහිටි කවුරුම හරි එහෙම නැත්නම් ගෙදර නෙමෙයි ඔයාගේ එහා පැත්තේ අල්ලපු ගෙදර
1: එහෙම නැත්නම්
0: ඔව් දන්න කෙනෙක් නැත්නම් ඔයාගේ ටීචර් කෙනෙක් වෙන්න පුළුවන් gift එකක් විදිහට දෙන්නත් පුළුවන් මේක එකන් යන Vision Care Hearing Solutions එකට. එතකොට ඒගොල්ලන්ගේ hearing test එක නොමිලේම කරලා දෙනවා. ඒත් එක්කම ඔයාටත් වැඩක් තියෙනවා කරන්න.
1: ඔව් ඔයාලා කරන්න තියෙන වැඩේ තමයි දැන් ඔයාගේ ආදරණීය වැඩිහිටියන් ඔය විදිහට Vision Care Hearing Solution ශාඛාවකට එක්කන් ගියාට පස්සේ නොමිලේ මෙයාලගේ hearing test එක වෙන අතරතුර ඔයාලට පුළුවන් photos ගන්න. එතන තියෙන ලස්සන backdrop එකක්. ඒ backdrop එකේ ඔයාලට photos අරගෙන ඔයාගේ Instagram නැත්නම් Facebook page එකට upload කරන්න. upload කළා tag කරන්න ඕන Vision Care Hearing Solution එක. එතකොට ඔයාට EV bike එකක් දිනා ගන්න පුළුවන් chance එක හම්බ වෙනවා. ඉතින් ඔයා වැඩිහිටියන් එක්කෙනෙක් ගෙනිච්චොත් ඔයාට එක entry එකක්. ඔයාට වඩා වැඩි ප්‍රමාණයක් ගෙනිච්චොත් ඒ ගෙනියන ප්‍රමාණයට ඔයාට winning chances entries හම්බ වෙනවා මේ තරගයට.
0: ඉතින්
1: විශේෂම දේ තමයි වාගේ ආදරණීය වැඩිහිටියන්ට අම්මට තාත්තට වෙන්න පුළුවන් නැත්නම් ආදරණ වැඩිහිටි කෙනෙක්ට වෙන්න පුළුවන්. නොමිලේම ජාත්‍යන්තර ප්‍රමිතියේ hearing test එකක් කරලා දෙන්න පුළුවන් හැකියාව Vision Care Hearing Solution එක දැන් ඔයාට අරගෙන අවිල්ල තියෙනවා.

0: Net News. Me pay Rutatutta. Oba Vitagina inne. Sene
1: Hasin Adarin. Sam Mohotak Manrasavat Karai.
0: Net News. Me pay Rutatutta. Payin pay Alutwana. Alut pay Vibasuma.
2: අයිබෝන් මේ පැය රටතුට සමගින් මම කසුනේ. දිවි නාසන්නේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක දැක්වෙන්නේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම ගාල්ල මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් එලෙස ඉතා තද වැසි ඇතිවිය හැකි බවද එම අවවාදාත්මක නිවේදනයේ සඳහන්. උතුරු සහ උතුරු මැදු පළාත්වල ත්‍රිකුණාමලයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සඳහන්. මිලගනෙත් නිවුස් පෙරවරු 10ට.
0: Net News. Me pay Rutatutta.

0: උදේ 9 විනාඩි 8යි ඇල්ගොටෝම වෙලාව. අපි දෙන්නම මේ කල්පනා කර කර ඉන්නේ. මේ වැස්සේ.
1: ඔව්.
0: මොකද කරන්නේ කියලා.
1: මොකද කරන්නේ කියලා. කරන්න දේවල් තියෙනවා ගොඩක්. ඒ දේවල් අපි මේක ඉවර කරලා ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි අර කිව්වනේ මේ වගේ වැස්ස සීතල වෙලාවට මොන හරි රස්නේ දෙයකින් තමයි දවස පටන් ගන්න ඕන. අපේ දවස පටන් ගන්නෙ සෑහෙන පාන්දරින්.
0: ඔව්.
1: හැබැයි අපිට හරියටම දවස පටන් ගන්නෙ 10න් පස්සේ.
0: 10න් පස්සේ.
1: ඔව් මොකද ඒක.
0: පොඩ්ඩක් අර මේ මේ මේ පැය තුන පොඩ්ඩක් අර මේ පැත්තටයි මේ පැත්තටයි නැති.
1: ඔව් නේ අපි නිකන් මාර අපි ඩිලෙන්මා එකේ ඉන්නේ පොඩි වැට උඩ ඉන්නේ.
0: වැට උඩ ඉන්නේ.
1: ඉතින් හරි දැන් ওই වගේ මේ වැට උඩ ඉන්නවා කියද්දි තමයි මට පොඩ්ඩක් මේ මතක් වුණේ මේක කියන්න ඕන කියලා.
0: හා
1: මේ සෙලිබ්‍රිටීස්ලා කොන්සෙප්ට් එක වදන්නවනේ සෙලිබ්‍රිටි කෙනෙක් කියන්නේ කවුද කියලානේ සෙලිබ්‍රිටිස්ලා දැන් ඉන්නවා ගොඩක් තැන්වල ඉන්නවා රේඩියෝ වලත් සෙලිබ්‍රිටිස්ලා ඉන්නවා රේඩියෝ කරන කට්ටිය
0: ඊට
1: පස්සේ අපි දන්නවා ටෙලිවිෂන් වල සෙලිබ්‍රිටිස්ලා ඉන්නවා TikTok වල ඉන්නවා TikTok වල ඉන්න අය TV වලත් ඉන්නවා
0: TikTok වල
1: ඒගොල්ලෝ අය රේඩියෝ එකෙත් ඉන්නවා එහෙම වෙන අවස්ථා තියෙනවා ඊට පස්සේ ඔය වෙන වෙන විදිහට සෙලිබ්‍රිටිස්ලා ඉන්නවා මේ ස්පෝර්ට්ස් පේක් මේ කරන්නේ දැන් ස්පෝර්ට්ස්මන් ලා ස්පෝර්ට්ස් වුමන් ලා ඉන්නවා සෙලිබ්‍රිටිස්ලා විදිහට
0: ලංකාවේ ගොඩක් ඉන්නවා
1: ලංකාවේ ගොඩක් ඉන්නවා ඇත්තටම මේ සෙලිබ්‍රිටි කිව්වට පස්සේ ඔය වචනේ හරියටම පාවිච්චි කරන්න පුළුවන් කට්ටිය ලංකාවේ ඉන්නවා නම් ඉන්නේ
0: රයිට්
1: ඒ සාර මේ ක්‍රිකට් වල විශේෂයෙන්ම ක්‍රිකට් වල මොකද අපේ ක්‍රීඩකයින්ව අපේ ප්ලේයර්ස් ලව ලෝකෙම නැතත් සැලකිය යුතු පිරිසක් අපේ රටින් එහාට දන්නවා අපි දැන් දන්නවා සනත් ජයසූරිය මාස්ටර් බ්ලාස්ට් කිව්වට පස්සේ ඉන්දියාව දන්නවා බංග්ලාදේශ පාකිස්තාන් ක්‍රිකට් ප්ලේ කරන රටවල් ඉංග්‍රීසි වෙන්න පුළුවන් සනත් සර් කියලා සමහරලාට ඉන්දියානෝ කෑ ගහනවා දැකලා ඇති අර සනත් ජයසූරිය කෝච් විදියට වැඩ කරපු කාලේ යද්දි ටීම් එකත් එක්ක කට්ටිය දෙපැත්ත ඉදලා කෑ ගහනවා අර ඔටෝග්‍රාෆ් ගන්න එනවා ඊට පස්සේ ඒ වගේම ලොකු ලොකුම ආකර්ෂණයක් තියෙන කෙනෙක් තමයි සංගා සංගටක් තියෙනවා
0: කුමා
1: සංගකාර එතකොට අපේ වර්ල්ඩ් කප් එකට අපේ සෙමි ෆයිනල් එකට අපිව සෙමි ෆයිනල් මේ ෆයිනල් එකට 2011 අපි වරගෙන ගියපු අපේ කැප්ටන්. ඉතින් ඒ විදිහට මේ ක්‍රිකටර්ස්ලා ගැන කතා කරද්දි ලංකාවේ ඒගොල්ලෝ ඇත්තටම ඔය සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්න ඕන තියනවනේ යම් යම් නිර්ණායක ටික. ඒ ටික සම්පූර්ණ කරපු
0: කට්ටිය.
1: ඒගොල්ලන්ට එහෙම කියන්න පුළුවන්. ඔව්. හැබැයි එහෙම නොවන කට්ටියත් ලංකාවේ ඉන්නවා සෙලිබ්‍රිටිස්ලා වෙලා.
0: කියලා හිතාගෙන.
1: සාමාන්‍යයෙන් ඔයාගේ Facebook account එකට followers 10ක් ඉන්නවනේ. 10ක් ඇති. 10ක් 10ක් ඉද්දි ඔන්නවා පටන් ගන්නවා සෙලිබ්‍රිටි වෙන්න.
0: ඕකේ.
1: ටික ටික වෙන්න පටන් ගන්නවා. ඕක ෆලෝවර්ස් ලා 1000 වෙද්දි ඔයා සෙලිබ්‍රිටි කෙනෙක් වෙනවා.
0: ඕකේ.
1: ඊට පස්සේ ඔයා මිනිහා වෙන්න.
0: මා සෙලිබ්‍රිටි කෙනෙක්
1: කියලා. ඔව් එහෙම කට්ටිය මේ කවෙන අය ඔයාව පෝස්ට් වලට මෙන්ෂන් කරනවට කැමති නෑ. එහෙම ඉන්නවා.
0: ඔව්.
1: ඊට පස්සේ ආ පටන් ගන්න මොනවද දන්නවද? පොඩ්කාස්ට් කරන්න.
0: ඕකේ.
1: ඊට පස්සේ ආ ලොකු පොඩ්කාස්ට් මයික් එකක් එහෙම හම්බෙලා.
0: රයිට්.
1: ඊට පස්සේ ආ 1 මිලියන් විතර ෆලෝවර්ස් ලා ගිහලා ආ පටන් ගන්නවා පොඩ්කාස්ට් කරන්න.
0: ඕකේ.
1: ඊට පස්සේ එයා දන්නේ එයා කාවද පොඩ්කාස්ට් එකට ගෙන්නන්න ඕනේ නැත්තේ කියලා.
0: නැත්තේ කියලා.
1: ඉතින් ඒ වගේ ඒවා අපි මේ ටිකේ දකිනවා. ඒකයි ඉුවේ. මේ එහෙම තමයි ඔය මයික් එකක් ඉස්සරහට එන එක සෙලිබ්‍රිටි කෙනෙක් වෙනවත් එක්කම එයා ඒ රටේ නැත්තම් ඒ සමාජයේ තමන්ව නියෝජනය කරන ෆෑන් බේස් එකේ අන්ඔෆිෂියල් ඇම්බසඩර් කෙනෙක් වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තානාපතිවරයෙක් බවට පත් වෙනවා. දැන් කුමා සංගක්කාරලා ඊට පස්සේ සනත් ජයසූරියලා මහේල ජයවර්ධනලා කිව්වා මැන්ජලෝ මැතිව්ස්ලා කිව්වම අපේ මේ ක්‍රිකටර්ස්ලා ගැන කියන්නේ ඒ වගේම තව ඉන්නව ගොඩක් විවිධ ශේෂ්ත්‍රවල දක්ෂතා දක්වපු අය. මේ අයව ඒ නමින් කිව්වට පස්සේ ඒ අය හරහා තමයි අපේ රට දකින්නේ. හැබැයි මෑත කාලීනව අපි දන්නවා මේ සෝෂල් මීඩියා අපේ අතට ආවත් එක්ක බිහි වෙලා තියෙන සෙලිබ්‍රිටිස්ලා ඒගොල්ලන් හරහා අපේ රට දකින්නවට ඒගොල්ලෝ තමයි මේ ලංකාවේ ඇම්බසඩර්ස්ලා විදියට අන්ඔෆිෂියල් ඇම්බසඩර්ස්ලා විදියට දකින්නවට අපි කැමතිද? අපි ලාංකිකයන් විදියට කැමතිද කියන ප්‍රශ්නේ අපිට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද මේ හැමෝටම පොඩ්කාස්ට් මයික් හම්බුනාත් එක්ක අපි දැන් දන්නවා අපි නොවා හැම වෙලෙම කියන දේක් තියෙනවා. මේ රේඩියෝ මයික් එකක් ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න හැමෝටම දෙන්නේ නැහැ. ඒක වාටත් පොදුයි සාර මටත් එහෙමයි. නුවා කවදරි දවසක රේඩියෝ පටන් ගත්තු අපි වගේ කාලේ ඒක එහෙම වෙන්නේ නැති. හැබැයි පොඩ්කාස්ට් මයික් එකක් එහෙම නෙමෙයි. ඔයාට ගන්න පුළුවන්.
0: කඩින් ගන්න පුළුවන්.
1: ගන්න පුළුවන්. දැන් ඔය 7-8 එමත් තියෙනවා. ටිකක් එක පොඩ්ඩක් අර බේස් එක නැහැ ටකරන් සද්දයක් එන්නේ. හැබැයි පොඩ්කාස්ට් මයික් එකේ තියෙනවා. පටන් අරගෙන ඔයාට කන්ටෙන්ට් කරන්න පුළුවන්. එහෙම කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ කන්ටෙන්ට්ස් බලනවා ඔයා. අපි මේ අහන් ඉන්නවා දන්නවා ෆෝන් එක අරගෙන උඩ පහල යද්දී ඔය බලනවා. අපිට කියන්න තියෙන්නේ ඒ කන්ටෙන්ට් ආශ්‍රය කරද්දී ඒ වයින් දේවල් ගනිද්දී බොහොම කල්පනාවෙන් බොහොම විචාරශීලීව ඒ කියන දේවල් නැවත නැවත වෙරිෆයි කරගෙන ෆැක්ට් චෙක් එකක් කරලා ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔය තමන්ගේ ගෙවල් වලින දරුවන්ට ඒ දේවල් ඒගොල්ලන්ගේ අතේ ෆෝන් එකක් තියෙනවා නිසා මේ වෙනකොට ඒගොල්ලෝ බලනවනේ කන්ටෙන්ට්ස් ඒගොල්ලන්ට උනත් එහෙම ආවට ගියාට ඔය හැම එකම බලලා හැමදේම ඉගෙන ගන්න කියන හැමදේම ආදර්ශ කරගන්න ඉඩ දෙන්න එපා. ඒගොල්ලන්ට ලොජිකල් තින්කින් එකක් තාර්කික චින්තනයක් අරගෙන දෙන්න. ඒගොල්ලන්ට දේවල් තනියම අපි වුණත් හැම වෙලෙම කියන්නේ එහෙමනේ. අල්ගෝ ටවුන් එකේ අපි කියන දේවල් වුණත් ඔය ආය ආය ප්‍රශ්න කරන්න. ඇවිල්ලා අපිට Facebook කමෙන්ට් එකක් හරි දාන්න. අපිට WhatsApp එකට දාන්න. අන්න එහෙම. විචාර ශීලී පුරවැසියෙක් බිහි කරන එක අපෙත් වගකීම. එහෙම කෙනෙක්ව බිහි කරන්න අවශ්‍ය පසුබිම හදන එක ගෙදර අම්මලා තාත්තලාගේත් වගකීම. ඊට පස්සේ ඒගොල්ලන්ට එහෙම කෙනෙක් නිකන් බිහි වෙන්නේ නැහැ. එයා ඇසුරු කරන දේවල් ඒකට සෑහෙන්න හේතු වෙනවා. රේඩියෝ එක වෙන්න පුළුවන්, ටීවී එක වෙන්න පුළුවන්, ඔය ඩිජිටල් ප්ලැට්ෆෝම්ස් වෙන්න පුළුවන්.
0: ෆෝන් එක
1: ඒකින්ද බොහොම පරිස්සමෙන්. මොකද හැමෝටම දැන් පොඩ්කාස්ට් මයික් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකද කල්පනාවෙන්.
0: හැම මයික් එකකින්ම ඇහෙන දේවල් විශ්වාස කරන්න යන්න එපා.
1: විශ්වාස කරන්න එපා.
0: මයික්ස් ටිකක් තෝරලා බේරලා ඔළුවට දාගන්න.
1: දාගන්න.

0: උදේ 9 විනාඩි 18යි දැන්.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112125125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
3: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
4: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
5: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
6: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
7: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්‍රින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
10: Kiehl's එකෙන් කාට එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
11: සදාතනික විශ්වාසය. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානණීය 23 වන වසර මෙසේ සමරමු.
12: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780017 WhatsApp කරන්න.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
15: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112125125 මතන්න.
12: හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
10: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
7: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම. නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
16: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
17: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 9 විනාඩි 26 යල්ගටවම වෙලාව. මෙතන මේ මට ඔයා ඉන්න විදිහට කැරක්ටර් එකක් මතක් වුණා.
1: කාද?
0: මතක නැහැ දැන් කවුද?
1: කවුද? ඇරෝ.
0: ඇරෝ මතක් වුණා. අන්න හරි.
1: ඇරෝ හරි නෑ.
0: ඔයාලට පෙන්වන්න තියෙන හොඳයි මේ අපි අචි ඉන්න විදිය දැන්.
1: තියෙන දේශගුණික කාලගුණික තත්ත්වයට හරියන විදියට අනුවර්තනය වෙලා තමයි ඉන්නේ.
0: මාර හීතලයි වගේ ඉන්නේ.
1: මාර හීතලයි. අපි මොකද ආවෙත් වැස්සේ. දැන් අපේ කොමක් ස්ටුඩියෝ එක ඇතුලේ සෑහෙන්න සීතලයි. ඒක සීතල කරලා තියෙන අපි වෙනුවෙන් නෙමෙයි මේ තියෙන ඩිවයිසස් මැෂින්ස් ටික වෙනුවෙන්. ඉතින් කරන්න දෙයක් නැහැ. එළියෙත් සීතලයි ඇතුළෙත් සීතලයි. මම ගින්දා මම එහෙම ඒවට ලෑස්තිලා අවිලා තියෙනවා. ඒවට අවශ්‍ය කරන දේවල් අපි ගා ඔක්කොම කලමනා තියෙනවා.
0: ඔව් මඩත් එක්ක ගෙනාය නැද්ද ජැකට් එකක්?
1: එහෙම ඉතින් මේ මගේ ජීවිතේ තව අයට ජැකට් එකතු කර එහෙම මගේ පරිච්ඡේදයක්
0: නැහැ. ඒකක්
1: නැහැ. මම මට තමයි ඔක්කොම කරගන්නේ. ඒ තරම් පුදුමාත්මාර්ථකාමී මිනිස්සෙක්.
0: අයියෝ.
1: නෑ නෑ හරි හරි. මෙහෙමයි දැන්.
0: වැඩක් නැහැ ඇචි.
1: ඔයාලා තෙමෙන අය නෙමෙයිනේ.
0: වගකීම ගන්නවා කියලා කිව්වට කෝ වගකීම ගත්තද?
1: ඔයාලා තෙමෙන පන්තියේ නෙමෙයි.
0: තෙමෙන පන්තියේ තමයි අදෝදේ. මම මෙතන 7 වෙද්දි good morning වෙලා උදේ 7යි කියන්න ඕන නිසා ආපු විදිය දන්නවද?
1: කොහොමද ආවේ?
0: පයින් ඇවිල්ලා තෙමීගෙන ඇවිල්ලා බස් එනකන් බලන් ඉඳලා. දැන් ඔය දෙන්න ඉතින් ඒත් නැහැ.
1: ඕක තමයි experience එක. ඔය දේවල් තමයි
0: අන්න.
1: ඔය දේවල් තමයි අපේ ඉස්සරහ ජීවිතේ, වෘත්තීය ජීවිතේ, අපේ අධ්‍යාපනික ජීවිතේ, අපේ පුද්ගලික ජීවිතේ. ඔය මයිල් ස්ටෝන් පස්සේ යද්දි, ඉලක්ක පස්සේ යද්දි ඔය වගේ දේවල් තියෙනවා. ඒවා එහෙම තමයි. ඔයාගේ ඔය එහෙමනේ දැන් ඔයා තැනකට ගියාට පස්සේ අපි ලියනවනේ අපේ කතාව. ඒ කතාවේ දුක හිතන තැන් තියෙනවා. ඒ දුක හිතන තැන් වලට අවශ්‍ය කරන ටික තමයි අපි මේ පෙළගස්සල දීලා තියෙනවාට.
0: එක දවසක් මම උදේ පාන්දර.
1: ඔව් දෙන්නේ නැහැ ජැකට්. දෙන්නේ නැහැ ජැකට්.
0: හරි අපි වෘත්තීය ජීවිතය ගැනනේ කතා කරේ. වෘත්තීය ජීවිතය ගැන කිව්වනේ.
1: ඔව්.
0: ඒකට තමයි මතක් වුණේ. ඔයාලා හැමෝම වෘත්තීය ලස්සන වෘත්තීය ජීවිතයක් ගත කරන්න හීනමවනවානේ අපි හැමෝම. ලස්සන ඇඳලා යන්න. නේද? පාරේකින් හම්බෙන සැලරි එකකින් ගෙදරට මොන හරි අරන් දෙන්න තමන්ට දෙයක් කරගන්න. හැබැයි මේ ඔක්කොම කරන්න ඔයාට හොඳ ජොබ් එකක් තියෙන්න ඕන.
1: හොඳ ජොබ් එකක් තියෙන්න ඕන. එහෙම හොඳ ජොබ් එකක් දෙන්න හැමෝටම බෑ. ඒ කියන්නේ එම්ප්ලොයි කෙනෙක් වෙනවා වගේම හොඳ එම්ප්ලොයර්ස් ලත් ඉන්න
0: ඕනේ.
1: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාට මතක් කරන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් ගැන. දැන් අර අපි ඔයාට කිව්වනේ මේ සාර මං ඔයාට කිව්වේ ජීවිතේ අත්දැකීම් කියන දේවල් සෑහෙන වටිනවා කියලා. අපිට කොච්චර පේපර් ක්වොලිෆිකේෂන් තිබ්බත් ඩිග්‍රී එකක් තිබ්බත් අපි ඩිප්ලෝමා HND මොනා කරලා තිබ්බත් වැඩක් නෑ. අපි කරන්න කැමති ඒ රස්සාවට අදාළ ඒ වපසරියේ අපිට අත්දැකීම් නැත්තම් ඒ අත්දැකීම් ලබා ගන්න ඕන. ඔය වැටට බස් එකේ එන එක, වැස්ස දවසක බස් එකේ එන එක, ඒ ඔක්කොම ජීවිතේ අත්දැකීම් තමයි. ඉතින් ඒ අත්දැකීම් විතරක් නෙමෙයි. දැන් ඔයා පෝස්ට් එකකට ගියාට පස්සේ ජොබ් එකක් පටන් ගත්තට පස්සේ ඔයාට තව ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා. සමහර දැනුම සාර ලංකාව ඇතුලේ නෑ. ලංකාවෙන් එළියේ තමයි
0: තියෙන්නේ.
1: විදේශ සංචාරවල ගිහිල්ලා ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙම සංචාරවල ඔයාට තනියම වියදම් කරන් යන්න බෑනේ. හිතන්නකෝ මොන හරි කම්පැනි එකක් ඔයා වැඩ කරන තැන ඔයාට ගෙවලා ඔයාව යවන රට ගිහිල්ලා ඉගෙනගෙන එන්න. ඉගෙන ගන්න දේ මේ සාරේ කම්පැනි එකටද ඔයාටද?
0: මට.
1: ඔයාට. ඒකේ අන්තිම එන්ඩ් එකේ ඉන්නේ ඔයා. ඔයාට තමයි මේ දේවල් ලැබෙන්නේ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මතක් කරන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයාට කාර්යාල කාර්ය සහායක තනතුර ඉදලා සහකාර සාමාන්‍ය අධිකාරී තනතුර දක්වා ආයතන කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔයාගේ
1: උපාධියට අනුව ඔයාට මේ වෙනකොට ඩිග්‍රී එකක් තියෙනවා. හැබැයි ඔයා ජොබ් එකක් කරන්න තාම හිතලා නැත්නම්, හැබැයි ඔයාට තාම ඔයාගේ උපාධියට ගැලපෙන විදිහට රස්සාවක් හම්බුනේ නැත්නම් ජොබ් එකක් ඔපචුනිටි එකක්. එහෙනම් ඔයා අනිවාර්යෙන්ම යන්න ඕන තැන තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔයාගේ තියෙන සුදුසුකම් වලට ගැළපෙනම රැකියාවක් ඔයාට හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි වසරින් වසර උසස් වීම වගේම වැටුප් වර්ධකත් ඔයාට හම්බ වෙනවා.
0: ඒ
1: වගේමයි ඔයාට ශිෂ්‍යත්ව හම්බ වෙනවා. ඒ ශිෂ්‍යත්ව වලින් තමයි මම අර කියපු විදිහට විදේශ රටවල පුහුණු වීම වලට යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඒ වගේම තමයි ඔයාට රට ඇතුළේ ඒවා ඉන්න ශාස්ත්‍රයට අදාළව ඔයාගේ අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන් හැකියාව ඊට අදාළ ශිෂ්‍යත්ව ඔයාට නොමිලේම ලැබෙනවා. ඉතින් ඒ වගේ බොහොම වර්ක් ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් ඔයාට හිතේ සතුටෙන් නිදහසේ වැඩ කරන්න පුළුවන්. වගේම ඔයාවත් ටික ටික ගොඩනගා ගන්න පුළුවන්, ඔයාවත් ටික ටික ඩෙවලොප් කරගන්න පුළුවන් තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන දැන් රස්සාවක් කරනවා කියවට පස්සේ මේ මේ වෙනකොටත් ඔය ඩිග්‍රී එක කරන කට්ටියන් උපාධි අපේක්ෂකයින් කියලා කියන්නේ අන්න ඒගොල්ලන්ටත් ඔන්න තියෙනවා පාර්ට් ටයිම් ජොබ් කරන්න පුළුවන් හැකියාව අර්ධකාලීන රැකියාවල් නියැලෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙලා පාටි ඉගෙන ගන්න වැඩ ටික කරන ගමන් බැලන්ස් එකේ ජොබ් එකක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා මොකද ඒක ලොකු අත්දැකීමක් ඔයා කැම්පස් එකෙන් එළියට එන්නේ මේතකොට ඒ කියන්නේ වර්ක් ෆෝස් එකට ගැලපෙන විදිහට ඔයා වැඩ කරන්න සූදානම් ශ්‍රම බලකායට එන්න සූදානම් ඔයා කාර්යාලයක ඔෆිස් එකක වැඩ කරන විදිහ ඔක්කොම දන්නවා ඒ දැනගෙන තමයි ඔයා එන්නේ එතකොට ඒක අර පේපර් ක්වොලිෆිකේෂන් එකට ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක් වෙනවා වැලියු ඇඩ් එකක් වෙනවා ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ දාන්න මැසේජ් එකක් වැඩි විස්තර දැනගන්න එහෙමත් නැත්නම් ඔයාගේ CV එකක් යවන්න WhatsApp කරලා මෙන්න මේ නම්බරයකට 076 441 1648 0-7-4-41-16-48 ඒ වගේම තමයි ඔයාට පුළුවන් ඊමේල් කරන්න careers@sadaharita.com කියන ඊමේල් එකට careers@sadaharita.com කියන ඊමේල් එකට ඉතින් ස්පෙල් කරන්නම් careers කියන එක careers@sadaharita.com කියන මේල් එකටත් ඔයාගේ CV එක ඔයාට යවන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ දිනන්න නම් ඔයාගේ වෘත්තීය ගමන් මඟ සාර්ථක තැනකින් පටන් ගන්න නම් ඒ කියන්නේ හොඳ මාවතක යන්න නම් ඉස්සරහට යන්න නම් දියුණු වෙන්න ඕන ගමනක් යන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් එක එකතු වෙන්න.
0: රයිට්. ඒ විදිහට දියුණු වෙන්න ගමනක් යන්න නම් ඔයා හැමදාම ඉන්න තැන ඉඳලා හරියන්නේ නැහැ. හැමදාම රෙන්ට් එකක් ගෙවනවා නම් රෙන්ට් එක ගෙවන්නේ වෙන කෙනෙක්ට ගෙවලා වඩායි සමනේ අචි රෙන්ට් එකක් ගෙවුවාම ඒකෙන් අපිට ලැබෙන දෙයක් නැහෙනි. අපි අවුරුදු 3ක් එක ගෙදරක රෙන්ට් එකක් ගෙවාගෙන ඉන්නවා. හැබැයි අවුරුදු 3න් අපි එළියට යද්දි අපිට මොනවත් හම්බෙලා නැහැ.
1: හම්බෙන්නේ නැහැ. ඒක වියදමක් විතරයි.
0: වියදමක් විතරයි.
1: ඔව්. ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මේ ඔයාලට පුළුවන්කම තියෙනවා ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක දැන් වෙන් කරගන්න. කොළඹ 9 වල තමයි මේක තියෙන්නේ. මේ වෙනකොට රිසර්වේෂන් පටන් අරගෙන තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේම මේ භාවිතාවට අපාර්ට්මන්ට් එකක් අරන් අයින් කරන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් අපාර්ට්මන්ට් එකක් අරගෙන අයින් කරලා ඒක රෙන්ට් අවුට් කරන්න.
0: රයිට්.
1: ඊට පස්සේ ඔයා වියදම් කරපු මුදල ඔයාලට බොහොම කෙටි කාලයකදී උපය ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අර සාර කියපු විදිහට ඔයාලට මේ අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 45 දැන් ඉස්සරහට මිලදී ගන්න පුළුවන්. එකපාර ඔයාලට කෑෂ් ඉන් හෑන්ඩ් නැත්නම් රුපියල් මිලියන 45ක් ඔයාලට පුළුවන් ඉන්ස්ටෝල්මන්ට් වයිස් වාරික වශයෙන් මේක ගෙවාගෙන යන්න. අන්න එතනදී තමයි අර ඔයා කියපු එක වැදගත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මාසපතා අනිවාර්යයෙන්ම රෙන්ට් එකකට ඉද්දී රෙන්ට් එක ගෙවනවානේ. හැබැයි ඒ නිශ්චිත කාලය ඉවර වෙද්දී අපිට ගෙදරින් එළියට බහින්න සිද්ධ වෙනවා. ඒකේ අපිට අයිති වෙන්නේ නැහැ. හැබැයි ඔයා මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකේ අපාර්ට්මන්ට් එකකට

0: ඔයාගේ ෆයිනන්ෂල් සිටුවේෂන් එක ඔයාගේ ආර්ථික තත්ත්වය ඔයා හරියට මේන්ටේන් කරේ නැත්තම් ඒකට තියෙන හොඳම විසඳුම තමයි එල්බීලා දීලා තියෙන්නේ දැන් එල්බී සේවිංස් account එකක් ඕපන් කරොත් එයාලා දෙනවා 7% පොලියක්.
1: ඔව් 7% පොලියක් එක්ක ඔයාට එල්බී සේවිංස් account එකක් කරගෙන යන්න පුළුවන් හැකියාව දැන් තියෙනවා පවත්වාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. 7% කියලා කියන්නේ සාමාන්‍යයෙන් සේවින් account එකකට හම්බෙන interest rate එකක් නෙමෙයි. හැබැයි එල්බී ෆයිනෑන්ස් එකේ ඔයාට අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය වගේ ලොකු පොලි අනුපාත කිව්වට පස්සේ ඔයාට ලොකු බයක් දැනෙනවා. මේ තැන් වල සල්ලි දාලා අපිට ඔය කියන දේවල් කෙසේ වෙතත් දාපු සල්ලි ටිකවත් හම්බ වෙයිද කියලා.
0: කියලා. ඔව්.
1: එහෙම බය වෙන්න ඕනේ නැහැ LB Finance කියලා කියන්නේ ජාත්‍යන්තර Fitch Rating සගරාවේ A grade එකගත්තු ආයතනයක්. එහෙම A grade එක හම්බෙන්නේ එක්තරා සීමාවක. නැත්නම් එක්තරා කාලයක් ඇතුළත මූල්‍ය ශේෂ්ත්‍රයේ අඛණ්ඩව තමන්ගේ මෙහෙවර නොවැටී තිබුණොත් තමයි. ඉතින් රුපියල් බිලියන 400කට එහා ගිය වත්කම් සහිත සමාගමක් මිලියන 1.5ක පාරිභෝගික කන්නින්න සමාගම අන්න එහෙම ආයතනයක් එකතුලා තමයි ඔයාලට මේ 107 පොලියට අලුත්ම සේවින් account එක පටන් ගන්න පුළුවන් වෙන්නේ. අපි පුදුම හතක් කියලා කියන්නේ එකයි. මේක මහා පුදුමයක් වෙන නිසා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 9:00 විනාඩි 39යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල.

0: සමූහ ව්‍යාපාරය වෙතින්.
1: අම්ම කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේත.
2: නෑනි, එයා ලොකු ළමෙක්.
1: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
2: එයා හිටිය අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේද?
1: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: ඉගෙනුමට හොඳ මාතෘවැල. මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013336.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
9: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247 31 33 540.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක්. SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළවේ.
13: FM 95 FM 94.8 Net FM.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: උදේ 9:46 දැන්.
4: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරනිදහනේ ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
2: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
7: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
8: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 787 17 WhatsApp කරන්න.
9: ලංකම BYD ප්‍රදර්ශනාකාරියට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න.
10: වෙනස්ම රසය වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිතාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300940.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting Howle Ahan Jani Ek De Dunu Mavata Satye Davaswala Ude Dahayata
0: Jani Yat Vedi Vela
2: Net FM Algo Town
3: Brought to you by
4: Aluthana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Kampola Kasagala Samuha Vyapare Vetin
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: ලංකම්බ BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
8: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
11: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7178 WhatsApp කරන්න.
14: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
15: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ
2: FM 95 FM 97.8 Net FM Algo

0: උදේ 9 විනාඩි 50 ඇල්ගොටාවමේ වෙලාව අපි තුන්දෙනාට යන්න වෙලාව ඇවිල්ලා තින්නේ. තුන්දෙනා කිව්වට මම විතරයි ඉන්නේ, අනිත් දෙන්නම හොයන්න ඕනේ කොහෙද කියලා. හරි, නුවා ආවා, නුවා වල්ල ගත්තා. මංගෝ තුන්දෙනාට යන්න වෙලාව තියෙන්නේ කියලා
1: එනකොට ඒක තමයි නේද?
0: යන්න කලින් නුවා අපි මතක් කරන්න.
1: යන්න කලින් බස්සබල්ල යන්න බෑනේ, මේ හැම යන්න පුළුවන්ද?
0: ඒකනේ
1: අපිට මේ වෙලාවේ තව පැයක්ම අර ගිඳලා යනවා කියලා. මොකද ඇති?
2: ඔව් මොකද?
1: දැන් මේ යන්න හැදුවට යන්න පුළුවන් එළිය වහිනවා.
2: යන්න බෑ. එළිය හොදට වැස්ස.
0: ඇයි අය අර පොරොන්දුන කෝපි එක?
1: ඈ?
0: ඇයි පොරොන්දුන?
2: ඒක ගෙන්න ගමු.
1: හරි, ඒක ගෙන්න ගමු.
0: අර ගිහින්
1: එනවා කියලා ආරංචියක් තියෙනවා.
2: අද මෙතන පැල් බදන් ඉන්නවා යන්න වෙන්නේ.
1: එහෙම යන්න බෑ. දැන් ඊළඟට කවු ජනිත් නේ?
2: ජනිත්.
1: නෑ වාගේ යන්න බැත්තා වාගේ. අපි යන්න දෙයක් නැහැ.
0: අහගෙන ඇත්ද දැන්?
2: ඔව්, එහෙම යන්න පුළුවන් මේ වැස්ස මේ වෙලාවේ.
0: කොහොම හරි ගියත් නැතත් අපිට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. හරිද? මොන වැස්සී වුණත් ඔයාට කරන්න වගකීම් ටිකක් තියෙනවා. මේක තමයි ඔයාගේ ගෙදර ඉන්න වැඩිහිටි පාර්ශවය. හරි, ඔයාගේ එහා ගෙදර ඉන්න හරි ඔයා දන්න කවුරු හරි ඉක්මනට එක්කන් යන විෂන් කියා හියරින් සොලූෂන්ස් ශාකාවකට ගිහිල්ලා අයාලගේ හියරින් ටෙස්ට් එක කරලා දෙන්න. ඔයා කරන ලොකු හොඳ වැඩක් ඒක.
1: ඔව්, මේ දැන් අද වැස්ස හින්දා සමහර පැතිවල අයට යන්න බැරි වෙන්න පුළුවන්නේ. ඉතින් ඒක හරි. ඉතින් මේ අද විතරක් නෙමෙයි මිෂන් කියා හෙටත් තියෙනවා, අනිත්ත්
0: තියෙනවා.
1: 20 30 ගානක් විතර තිස් මිෂන් කියා තියෙනවා. දැන් මේ වැස්ස දවසේම ආනේ වහිනවනේ. හරි, ඉතින් අද වහිනවා, කවදාරි පායනවනේ. එදාට එක්ක නෑ ඕකනේ අල්ලගන්නේ.
2: ඔව් ඔව්, එහෙම අදම යන්න තියාගන්න ඕනේ නෑ.
1: අද වැස්ස නම් හරි, ඉතින් බෑනේ වය ටිකක් මේ වයස කට්ටියත් එක්ක මේ වැස්සේ ඇත්තටම යන්න එපා. මිෂන් කියා කට්ටියත් එහෙම බලාපොරොත්තු වෙන්නේ
0: නෑ.
1: මේ ඒකින්ද පැහැවුවම ඒගොල්ලන් අරගෙන මේ යන්න
0: එමි හිට යන්න.
1: එකම වැස්ස දවසේ වුණත් අද වැඩි දොර ලොකු රෂයකුත් නැහැ නේද?
2: හැබැයි අද ගියොත් අන්න එහෙම එකක්
1: තියෙනවා. එහෙම පොඩි එකක් තියෙනවා.
2: අද ගියොත්
1: සමායයක් එහෙම තියෙනවනම් බී අයිඩියාක් එහෙම
2: තියෙනවනම්
1: කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තමන්ගේ අම්මව තාත්තව අල්ලපු ගෙදර නැන්දා මාව සීයා ආච්චිව නේද? මුත්ත පනත්ත කිත්ත කිරිකිත්ත
2: ඕනගෙන
1: ගියා මුත්ත හත් පුදු පරම්පරාවම ඕන්නම් දාගෙන යන්න මේ ලොකු පින්කමක් ඒක.
2: ගිහිල්ලා
1: ඔයා දේව දූතෙක් වෙන්න.
0: අපි
1: ඒකයි කියන්නේ. මේ අනිත් එක මේ වැඩි දවස්වල දේව දූතයන්ට හොඳ මාකට් එකක් තියෙනවා.
2: හොඳ මාකට් එකක්
0: තියෙනවා. Right, okay. ඉතින්
2: vision care hearing solution ගැන තමයි අපි මේ මතක් කරේ. ඔයාලට පුළුවන් hearing angel කෙනෙක් වෙන්න. ඔයාගේ ගෙදර ඉන්න නැත්නම් ඔයා දන්න කියන ඕනම ආදරණීය වැඩිහිටියෙක් අවුරුදු 50ට වැඩි.
0: ඔයාලට
2: පුළුවන් ඔයාලට ළඟම තියෙන vision care hearing solution ශාකාවට එකගෙන යන්න. එකගෙන ගියාට පස්සේ නොමිලේම hearing test එකක් කරනවා. ශ්‍රවණ පරීක්ෂාවක් කරනවා. නොමිලේම ලෝකයේ තියෙන අති විශිෂ්ටම දියුණුම තාක්ෂණය තමයි මේකට භාවිතා කරන්නේ. ඉතින් අර හැමදේම අවුරුද්දකට සැරයක් ටෙස්ට් කරගන්නා වගේම තමයි ඔයාගේ ශ්‍රවණ තත්ත්වයත් කොච්චර කන් ඇහෙනවද කියන එකත් ඔයා ටෙස්ට් කරගන්න ඕන. ඒක සෑහෙන්න වටිනවා. ඉතින් සමහර වෙලාවට අපේ වැඩිහිටියන්ගේ ওই ශ්‍රවණ තත්ත්වයන් ටික ටික දුර්වල වෙලා යනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා තමයි කියන්නේ ආදරණීය වැඩිහිටියන් එක්කගෙන යන්න කියලා. ඒ වගේම තමයි ඔයාටත් අපි කියනවා ගියාට පස්සේ ඔයාගේ ওই කන් ඇහෙන ප්‍රමාණයත් පොඩ්ඩක් චෙක් කරගත්ත කියලා. එම වැරදක් වෙන්නේ නැහැ. හොඳයි.
0: ඔය
2: නිතරම අම්මා බයිනවනේ ඇහෙන්නේ නැද්ද කාමරය ඇතුළට. ඒ සමායට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒකෙන්ද ගිහලා චෙක් කරගන්න. ඉතින් යන්න ළඟම තියෙන vision care hearing solution ශාකාවට.
0: රයිට්. ඒක මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටිල් ගැනත්.
2: මෙල්වා ස්ටිල් දැන් අපි හැම වෙලේම කතා කරපු දෙයක් තමයි මේ දේශගුණික තත්ත්වයන් කාලගුණික තත්ත්වයන් සාර අපිට අදහන්න බැරි විදිහට වෙනස් වෙනවා.
0: දැන්
2: අපි ප්‍රෙඩිට් කරලා තිබ්බ පුරෝගතණය කරලා තිබ්බ එල් නීනෝ තත්ත්වයන් ගැන ඒක නැති වෙයි කියලා අපිට කියන්න බෑ. මේ වැස්ස ඒක නැති කරන්න හේතුවක් නෙමෙයි. විද්‍යාත්මකව බැලුවත් ඒක එහෙම තමයි. මේ වැස්සෙන් පස්සේ ආයෙ එල් නීනෝ තත්ත්වයක් එන්න පුළුවන්. හැබැයි මේ දේශගුණික තත්ත්වයන් හරි වේගෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන වේගයත් එක්ක අපි දන්නේ නැහැ ඉස්සරහට අපිට මොන විදිහේ ස්වභාවික ආපදාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙයිද කියලා. ඒක මේ අපි මේ අර නෙගටිව් තින්කින් නෙමෙයි. හැබැයි අපි සූදානම්ින් ඉන්න ඕනනේ. ඉතින් ඒක නිසා ඔයාගේ ගෙදරක් වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. ඉදි කරද්දී අනිවාර්යයෙන්ම ශක්තිමත් වාණේ යොදා ගන්න අමතක කරන්න
0: එපා.
2: එහෙමනම් ඉතින් ලංකාවේ වාඩ තියෙන එකම එක ඔප්ෂන් එකයි. ඒ තමයි මෙල්වා ස්ටිල් කියලා කියන්නේ. ලංකාවේ අපි දන්න දැවැන්ත නිවාස ව්‍යාපෘති වලට වගේම දැවැන්ත ඉදිකිරීම් රසකට ඔය මැනින් මාගට් එක. ඊට පස්සේ අපි දන්නවා මේ නෙළුම් කුළුණ තියෙනවා. ඊට පස්සේ ඔය අපි දන්නවා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය තියෙනවා. මේ වගේ දැවැන්ත ඉදිකිරීම් රසකටත් භාවිතා කරේ මෙල්වා ස්ටිල්ම තමයි. ඉතින් ලංකාවේ අංක එකේ ස්ටිල් මැනුෆැක්චරර් මෙල්වා වෙතින් එන මෙල්වා ස්ටිල්ම යූස් කරන්න කියලා අපි ඔයාලට මතක් කරනවා.
0: ඕකේ, ඒ විදියට ලංකාවේ එක මෙල්වා
2: කියලා.
0: මෙල්වායික ගන්න කියල් තම ගොලන්ට විචට මතක් කරේ. ඒත් එක්කම දැන් සමහරිට අද වර්ක් ්‍රම් හෝමම දහපු කට්ටි ඇතිනේ දාචි.
2: වර්ක් ්‍රම් හෝම් දාලා දැන් පොරෝගෙන නිදියගෙන අපිවත් පොඩ්ඩක් පසුබිමෙන් නැහෙන කට්ටි ඉන්න පුළුව.
0: එහෙම කට්ටිය දැන් ඇඳෙන් නැගිටලා කරුණා කල්ල කුස්සියට ගිහිල්ලා
2: දැන් දහයයි වෙලාව
0: දහයයි වෙලාව අපි පොඩි මතක් කිරීම කරන්න දැන් නමය 55යි ඇකියුරේට්ම වෙලාව කිව්වොත් ඉක්මනට ගිහිල්ලා අර අපි කිව්වාගේ පොල් රොටියක් හදාගෙන චිකන් කරි එකක් හදාගන්න විජය ප්‍රොඩක්ට්ස් වල මස් කරි 3-5 දාලා.
2: අනිවාර්යයෙන්ම ඉතින් විජය ප්‍රොඩක්ට්ස්ම වෙන්න නම් WP ලාංඡනයේ තියෙන්න ඕන. ඒකෙන් ද අනුකරණ වලට රැවටෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙන නිසා අනිවාර්යයෙන්ම මමතක නොකර WP ලාංඡනයේ තියෙනවද කියලා බලන්න කියලාත් අපි මතක් කරනවා.
0: රයිට්.
2: මේ අරවා කිව්වා වගේ සාරා අපි වහගෙන ඇහැරෙන කට්ටිය ඉන්න උදේ හතට.
0: ඔව්.
2: ඒගොල්ල සමායිට මං හිතනවා මං සැක කරනවා. එහෙම කට්ටිය කියලා දෙනවා චී නුවා සාරා අපි ඔය තුන්දෙනා වහගෙන තමයි උදේට ඇහැරෙන්නේ කියලා.
0: රයිට්.
2: ඉතින් අනේ පින්වන්ත ජීවිත හත වෙනකන් නිදිය ගන්න
0: ඕන.
2: මට ෂුවර් එයාද 10 වෙනකන් සමහර නිදිය.
0: නිදිය ඇති.
2: එහෙම තමයි. කොහොමරි කමන්නේ අපි වහගෙන හැරෙනවා.
0: රයිට්. ඕකේ. අපි එහෙනම් යන්න තමයි හදන්නේ. යන්න කලින් මතක් කරන්න ඕනේ මේ විජය ප්‍රොඩක්ට්ස් ඕනම දෙයක් විජය ප්‍රොඩක්ට්ස් විතරක් නෙමෙයි ඔයාලට ඕනම දෙයක් ගන්න යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
2: ඔව්. දැන් ශාකාවන් තියෙනවා දැන් 6ක. අපි වැඩ කලින් කියලා තියෙනවා අතුරුගිරියේ කඩුවෙල මාතලේ තියෙනවා කියලා. ඊට අමතරව අලුත්ම ශාකාවන් දැන් තියෙනවා කොයිලිම් ගණේමුල්ල නාරම්මල ඊට පස්සේ ගම්පල
0: මාතලේ.
2: ඔව් මාතලේ තියෙනවා. ඉතින් මේ ශාකාවන් 6ට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් ඔයාට අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න.
0: රයිට්.
2: ඉතින් අමතක කරන්න එපා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: එහෙනම් අපි තුන්දෙනාත් යනවා.
1: යනවා. පරිස්සමෙන් ඉන්න වැස්සෙන් පරිස්සම් වෙන්න දෙමෙන්න යන්න එපා. හෙම්බිරිස්සාවේ මේ වගේ ශෝෂණ රෝග සහ මේ 80ක් රෝග හැදෙන්න පුළුවන්.
0: ඔව්.
1: ඊළඟට අර අපි කිව්වා වගේ අනතුරු අංගෝල තියනවා නම් දෙයියෝ.
2: එපා.
1: ඔතන ඉන්න එපා. මිලිමීටර 200ට වැඩි වර්ෂාපතනයක් මේ ඉදිරි පැය ගානන් තුල වැටෙනවා කියලා කාලෝණ විද්‍යා දෙපාර්තමේන්තුව කියලා තියෙනවා.
2: දැන් ඉක්ුත් පැය කිහිපෙදී වැඩිම වර්ෂාපතනය තියෙන්නේ නුවා කැස්බෑවට.
1: කැස්බෑවට
2: මිලිමීටර 200 ඉක්මවලා තියෙනවා.
1: ඔව් ඉතින් ඒකනේ ඔක කොයි හරි පැත්තකට කරකෙන්න පුළුවන්.
2: ඒකෙන්ද
1: ඔබට කියන්නේ ගිනි පෙනෙලෙන් බැට කාලා නොවැම්බර් 27 ඉඳන් මේ අද කවද්ද 13
0: වෙනිදානේ
1: මේයි මහ ලොකු කාලයක් නැහැ නේ. අපි සති දෙකෙන්
2: උගත් පාඩම්
1: තියෙනවා. සති දෙකෙන් බොඩක් දේවල් අමතක කරන જાතියක් වුණත් මේක අමතක කරන්න එපා. මොකද ඕගොල්ලෝ හෙටත් අපේ අල්ගොටවුන් එක අහන්න ජීවත් වෙලා ඉන්නවා. අපි ගැන හිතන්නකෝ.
2: අපි ගැන හිතලා
1: ඕගොල්ලෝ ඕන එකක්.
0: ඈ
1: අපි තුන්දෙනා ගැන හිතන්න. මේ ආසර්ණ රේඩියෝ වැඩසටහන ගැන හිතන්න. ඒකින්ද ඇල්ගොටවුන් අහන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ටවුන් එකේ හෙටත් ඉන්න ඕනේ. ඒකින්ද ඔය නායන තැන්වලින් මේ ගලා යන දොළපාරවල් වලින් ඒ කියන්නේ අනතුරු අඟවලා තියෙන තැන් වලින් ඉක්මනටම ඉවත් වෙන්න කියලා තියෙනවා. නම් ඉවත් වෙන්න කියලා නැහැ කියලා තින්න එපා. අර තියෙන ලක්ෂණ නායාමේ ලක්ෂණ සහ ඒ වගේ අනතුරුදායක ලක්ෂණ තියෙනවා නම් භූවිද්‍යා පතල් කාර්යංශ කට්ටිය ඇවිල්ලා එක කියනකම් ඉන්න එපා. ඔයාටත් මොලයක් තියෙනවනේ. ඒකින්ද උතනින් ඉවත් වෙන්න ඒ පණිවිඩයත් එක්කයි අද අපි යන්නේ.
2: ඔව් එහෙනම් අපි යනවා. අපි ගියාට ඔයාට FM 94.8 95 දිගටම අපි වහගෙන ඉන්න පුළුවන් නැත් FM. ඉතින් වැදගත් දේවල් තිබ්බොත් ඔයා දැනුවත් වෙන්න ඕන දේවල් තිබ්බොත් අපි ඔයාව දැනුවත් කරනවා. දිගටම net එක ඉන්න. අපි ආයේ මොන වැස්ස තිබ්බත් හෙට උදේන. එහෙනම් ඕගලන්ට ජය වේවා. පරිස්සමෙන් ඉන්න මම ආචි.
0: මම සාරා.
1: මම නුව යනවා කිව්වට එහෙම යන්න බෑ.
2: මම
1: ජනිට එළියට ලයින් දෙන්නේ.

0: නැත් නිවුස් මේ පැය රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝවන් මේ පැය රටතොට සමගින් මම මනෝජ්. රුපියල් 4,38,90,000ක් වටින කුෂ්මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනවිත් ඒවා කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තේ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත්කළ විදේශීය ගුවන් මගියකු අදාළුවම රේගු මත්ද්‍රව්‍ය පාලනාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගෙන ඇත්තේ 29 හැවිරිදිවියේ පසුවන ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙක්. සැකකරු අදාළුවම 12:30ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි එයාර්වේස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ගමන් මළු දෙකක් තුළ පැකට් 4ක් ලෙස අසුරා තිබූ කුෂ්මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 389ක් සොයාගෙන ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. සැකකාර ඉන්දීය ජාතික ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන කුෂ්මද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපළ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත බහර දීමට රේගු නිලධාරීන් පියවරගෙන තිබෙනවා. මිලඟ නෙට් නිවුස් පෙරවරු 11ට
4: ඔබ වෙත ගෙන එන්නේ
5: ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
4: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250

0: 하다 하다 온난다 하야벨라
1: 파울 피팅 하울레야 한네 자니 에크 대두누 마버트

සුබෝදෑසන කේවා වෙලාවුදේ 10යි විනාඩි 8යි සීතල වැසිබර කාලගුණයක් මැද්දේ උනත් ඔයාට සුපුරුදු දේදුණු මාවත පටන් ගන්න තමයි හදන්නේ උදේ 10 පහ වෙනකොට මේ වෙලාවෙත් පොරෝගන නිදාගෙන ඉන්න තරම් වාසනාවන්ත කෙනෙක්ද ඔයා එහෙම නැත්නම් තාමත් වැඩ කරන ගමන් නම් ඉන්නේ ඔයා ඔය මොන විදිහ වැඩක හිටියත් මොන විදිහ දෙයක ඔයා හිටියත් දේදුණු මාවතෙන් අදත් ඔයාට සුපුරුදු විදිහටම සින්දු අරගෙන එනවා කියන එක නම් අමතක කරන්න එපා දැන් අපේ ගාමන්ට් වල වැඩ කරන යාළුවෝ සැලුන් වල වැඩ කරන යාළුවෝ කඩවල් වල ගෙවල් වල වැඩ කරන ගමන් ඉන්න අපේ හිතවතුන් සියලුම දෙනාම සමහර විට මේ වෙලාවේ වැස්ස මැද්දේ උනත් වැඩ කරනවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් අර එලිමහනේ වැඩ කටයුතු වල වෙන්දට නිරත වෙන අපේ යාළුවෝ මේ දවස්වල දැන් මේ වැසි තත්ත්වෙත් එක්ක අද දවසේ පොඩ්ඩක් අද වැඩ නතර කරලා ගෙදරට වෙලා පාඩුවේ ඉන්නවා වෙන්නත් පුළුවන්. සමහර විට වැස්සෙත් වැඩද දන්නේ නැහැ. ඔය මොන දේ වුණත් දේදුණු මාවතට එන්න අමතක කරන්න එපා. 01 1 2 55 33 63 නම්බර් එක අදත් විවෘතයි. වැස්ස කියලා බාධාවක් නැහැ. කෝල් එකක් ගන්න. WhatsApp message එකක් දාන්න. 01 711 95 95 95 යන අපේ Facebook fan page එකට මම post එකක් දාලා තියෙනවා. අදත් අද තියෙන post එකේ උත්තරේ හොයාගත්තත් මන් දන්නවා යාට උත්තරේ comment කරන්න යනකොට නම් ලොකු අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. ඒක හන්දා යන්න අපේ net fm facebook fan page එකේ මන් දාලා තියෙන post එකටත් comment එකක් දාන්න. අද ඉතින් ලංකාවටම වහිනවා මං හිතන්නේ. ඔගොල්ලන්ගේ පැත්තේ කාලගුණේ කොහොමද කියලාත් මේ පැත්තට කියන ගමන් කැමැතිම සින්දු මේ වැහිබර කාලගුණේට ඔයාට අහන්න හිතෙනම සින්දු මොකක්ද කියලා අපිට WhatsApp message එකක් දාලා කෝල් එකක් දීලා කියන්න. දවල් එක වෙනකන් අහන සින්දු අතරට ඔයා කැමැතිම සින්දු ටිකක් එකතු කරගන්න. මම ඉන්නවා දවල් එක වෙනකන් දේදුණු මාවතේ. මම ජනී.

0: හිතේ සතුට වැඩි වෙන්න නම් හිතේ සතුට වැඩි වෙන ආරංචි අපිට හන්න හම්බ වෙන්න ඕන. දැන් මේ වැස්ස සහිත කාලගුණ තත්වයක සීතල මැද්දේ උනත් ඔයාට බොහොම රසබර ආරංචියක් කියන්න හදන්නේ. ඒ ආරංචිය තමයි ඔයාගේ ඇස් දෙකට වටිනා කියන ආරංචියක්. ඇස් දෙක කිව්වකම අපිට මතක් වෙන්නේ විෂන් කෙයානේ. දැන් ඔයා දන්නවද විෂන් කෙයා නවතම ශාඛාවක් කඩුවෙල නගරයේදී විවෘත වෙන්න නියමිතයි. හරියටම කිව්වොත් හෙට දවසේද. දැන් හෙට දවසේදී කඩුවෙල නගරයේ විවෘත වෙන මේ විෂන් කෙයා නවතම ශාඛාවට යන ඔයාට වාසි රසක් අත්විඳින්න පුළුවන්. ඒක ඔයා වෙනුවෙන්ම තමයි වැදගත් වෙන්නේ. නොමිලේම අක්ෂි සායනයක් පැවැත්වෙනවා. ඉතින් ඔයාට මූලික අක්ෂි පරීක්ෂාවන් ටික, අක්ෂි පීඩන පරීක්ෂාවන් එදාට කරගන්න අවස්ථාව තියෙනවා. කඩුවෙල අලුතින් විවෘත වෙන විෂන් කෙයා ශාඛාවට ගියෝ තින්නේ. හරියටම තැන කිව්වොතින් එහෙම නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි විෂන් කෙයා නවතම ශාඛාව විවෘත වෙන්නේ. එදාට, ඒ කියන්නේ හෙට දවසේදී ඔයාට ඇස් කන්නාඩු වෙනුවෙන් සුවිශේෂී දීමනා රසක් ලබා දෙන්නත් විෂන් කෙයා සූදානමින් ඉන්නවා. ඒක හන්දා කොළඹ අවට, මාළඹේ, කඩුවෙල, හංවැල්ල, බියගම, ඔය කොයි පැත්තක හිටියත් කඩුවෙලට ගිහිල්ලා හෙට දවසේ විවෘත වෙන මේ විෂන් කෙයා නවතම ශාඛාවෙන් ඔයාට ලබා දෙන වාසි ටිකත් විඳින්න අමතක කරන්න එපා. ඒ අතරේ මතක් කරන්න ඕනි සෙවනගල කිරිබන්නාර බෝගහන්දි තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. සඳදා අඟහරුවාද දවස් දෙක නිවාඩු වුණාට බදාද දවස නම් ඔයා වෙනුවෙන් විවෘතයි කියලා ඔයා දන්නවනේ. බදාද, බ්‍රහස්පතින්ද, සිකුරාද, සෙනසුරාද, ඉරිදා මේ හැම දවසක්ම ඔයා වෙනුවෙන් සෙවනගල කිරිබන්නාර බෝගහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි. කමල් බන්දුර වීරපෙරම් වෙදමහත්තයා කිව්වට පස්සේ දෙවියෙක් වගේ කෙනෙක් කියලා අපිට මතක් වෙන්නේ. ඔයාට තියෙන ඕනිම සුවනෝන රෝගයක්, ඔයාට නෙවෙයි ඔයා දන්න අඳුනන කෙනෙකුට උනත් සුවනෝන රෝගයක් තියෙනවා නම් ඒ ඕනිම රෝගයකට නිට්ටාවට සුව වෙන ප්‍රතිකාර එතුම ගාව තියෙනවා. ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපෙරම් වෙද මහත්තයා කියලා කියන්නේ. අනිවාර්යෙන් ලෙඩක් දුකක් තියෙනවා නම් එතනට ගිහිල්ලා එතුමාව හම්බ වෙයි. 0777-300-940 හරි 0773-273-540 හරි කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගෙනම ගියා නම් තමයි ඔයාට ලේසි වෙන්නේ. ඒක නම් මතක් කරන අතරේ මේ පැත්තට කෝල් කරපු කට්ටිය ඉන්නවා, WhatsApp messages එවපු කට්ටිය ඉන්නවා. කට්ටිය එකතු කරගන්න ඕනි.
1: ලැඩි බගර්
0: යන්න හදන්නේ ටයිටැනික් සැලුන් එකට ගිහිල්ලා. ඒ පැත්තරත් වහිනවා. හොඳේ මෙහෙමයි ඉතින්. නැවක්නේ, වැස්ස කියලා ප්‍රශ්නයක් නෑ. කොහොමත් මුහුද යන එකක්නේ. ටයිටැනික් සැලොන් එකේ අපේ තුෂාර කෝල් එකක් දුන්නා. අද අන්න බලන්න සුන්දරම් බොස් තාම වැඩට ඇවිල්ලා නෑ. බොස්ලා එහෙම තමා එන්නේ වැස්ස දවසට කලින් වැඩට. ඊට පස්සේ ටිරෝන් ඉන්නවා. ඒ අතරේ අපේ සුසන්ත මහත්තයාගේ කොණ්ඩේ කපන අතරේ තමයි අපේ තුෂාර මේ පැත්තට කෝල් එක දුන්නේ. මං ඒත් බයේ හිටියේ නම කියන්න පරාත්කුණොත් එහෙම කොණ්ඩේ කපලා ගිහිල්ලත් ඉඳී අපේ සුසන්ත අයියා. ඊළඟට බිබිලේ නිලන්දි කතා කරා. වැඩේ කියන්නේ බිබිල පැත්තට වහින් නැහැල්ලුනේ. පොඩි අවුවක් තියනවලු මේ වෙලාවේ. හස්බන්ඩ් නිමල්, ඊට පස්සේ ලොකු පුතා ලහිරු, පොඩි පුතා හේෂාන්, එයා වැඩ කරන්නේ නුගේගොඩ, එතන ඉන්න හැමෝම. අපේ වල්පිට මුල්ලි උපාලි කතා කරා. කතා කරලා කිව්වා වයිෆ් දම්මී, තුෂාන්, මිහිරංග පුතාලා මේ හැමෝම එකතු කරගන්න කියලා. මේ වෙලාවේ පොඩි වැස්සක් යනවලු. උදේවරුේ තමයි පොඩ්ඩක් වැස්ස වැඩි වෙලා, හුලං වැඩි වෙලා තිබිලා තියෙන්නේ. දැන් නම් වැස්ස සාමාන්‍ය අතර පත් වෙලා කියලා තමයි අපේ වල්පිට මුල්ල පැත්තේ ආරංචි දෙන්න උපාලි කතා කරලා කිව්වා. WhatsApp message පැත්ත ටග් ගාලා බලන්න හොඳද? ඒ පැත්තේ ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. සුබ උදෑසනක් වේවා ජනී. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. කවුද එහෙම කියන්නේ? කවුද එහෙම කියන්නේ? අපේ පුස්සල්ලාවේ BF ජනපදයේ ඉන්න EG අනුර. අද මං අහන්නේ BF කියන එකේ තේරුම මොකද්ද කියලා. මං දැන් හැදිලායි. සුබ උදෑසනක් වේවා ජනී. මෙහෙට නම් වහිනවා. වැස්සෙන් කාටවත් කරදරයක් නම් වෙන්න එපා කියලා තමයි ප්‍රාර්ථනා කරනවා කියලා අපිට කෑගල්ල චන්ද්‍රිකා message එකක් දාලා කියලා තියෙනවා. ගොඩක් සස්සන සින්දුවක් දෙන්න කියලා තිනවා. වැස්සේ කම්මැලිකම නැති වෙලා යන්න අපිටත් සින්දුවක් දෙන්න. පාන්දර 12:30 විතර පටන් ගත්ත වැස්ස තාම අඩු නෑ අපිට. අද ඉස්කෝලේ මොන්ඩිසෝරි නෑ, කට්ටියම ගෙදර, යුද්ධයක් වගේ. අපේ රත්නපුරේ හෙට්ටි කන්දේ නිරෝෂක්ක තමයි මැසේජ් එක දාලා කියන්නේ. ජනුක ඉන්නවා, දිනුක ඉන්නවා, යෙනුක ඉන්නවා, මහත්තයා සමන් ඉන්නවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 25යි.
4: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: කටුවෙන නගරයේදී මැයිතා හතරවන දින විවෘත වන විෂන් කෑන් නවතම ශාකාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාම සඳහා සීත 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511 හත කොළඹ පාර කඩුවෙන අමතන්න 077 383 0585.
6: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
7: මගේ මහත්තයගේ නම උපුල් ජීවාසංගල්ල ඉඳිපොකුර. ඩාට් ටැක් එකක් ඇවිල්ලා යාළුවෙක්ගේ මාර්ගයෙන් දැනගෙන සෙවනගල වෙද මහත්තයගේ ළඟට ගියා. අපි සති දෙකෙන් දෙකට දෙසරයයි දෙහෙත් ගත්. ඊට පස්සේ දැන් දෙයනේ කියලා හොඳයිද. දැන් කලින් පොඩි දුරක් කරේ ගියාම මහන්සිය දැනෙනවා. ඒ හොඳට වැඩපල කරගෙන ඉන්නේ. වෙද මහත්තයලා බොහොම පිං වෙදේ හොඳ කරලා දුන්නා.
4: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් බඳුල වෛද්‍යතුමාට 0777
8: හැලෝ මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ತಾರಂರೆ ಹತಟ ನೊಸ್ಟಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: මොකද වයිෆ්?
2: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා. හා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා.
1: හා.
2: කවුද මුලින්ම සමාව ගන්න?
1: මම ගන්නවා.
2: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
1: ඒත් ඉතින් මම සමාව ගන්න.
2: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
3: පෞල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වැස්ස වෙලාවේ කූල් සින්දුවක් අහන්න ඕනේ කියලා හිතුණා මූඩ් එක කූල් වෙලා යන්න. මේ සින්දුව යාට යන්න කලින් මතක් කරන්න ඕඩි වැස්ස දවසර අපි කැමති නේ ටිකක් කටට සැරට කෑම කන්න. එහෙම කෑම කන්න ආස ඔයාට තමයි මේ ඔප්ෂන් එක මම මතක් කරන්නේ. දැන් ෆ්‍රීලන් නිවසින් හඳුන්වා දෙනවා කොස්සට කළු පොල් රසැති සෝයා මීට්. අර ඒ කාලේ අපේ අම්මලා අපේ අත්තම්මලා අපිට හදලා දුන්න කොස්සට කළු පොල් මාළුවේ රස ඒ විදිහටම දැන් ඉන්න ඔයාට තරගන්න පුළුවන් විදිහට තමයි ෆ්‍රීලන් නිවසින් කොස්සට කළු පොල් රසැති සෝයා මීට් එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ 1998 අවුරුද්දේ ඉපදිලා ශිෂ්‍යත්ව විභාගේ ලියපු අයට නම් මේ කොස්සට කළු පොල් මාළුව කියන නම කවදාවත් ජීවිතේට අමතක වෙන එකක් නෑ. දන්නව ඇතිනේ සිද්ධිය නේද? කොහොම හරි කොස්සට කළු පොල් මාළුව හදන්න ගියාට පස්සේ කොස්සට එකතු කරන්න ඕනි, ඔය ටික හරියට තලා ගන්න ඕනි, තම්බ ගන්න ඕනි. සමහරව අර කොස්සටේ තියෙන පොත්තත් එක්ක හදනවා, අමාරු පොත්ත නැතුව හදනවා. ප්‍රශ්න ගොඩයි. ඊට පස්සේ තුන පහ ටික බැද ගන්න ඕනි, පොල් ටික පුච්ච ගන්න ඕනි. ඔය කතන්දර එකක්වත් කරන්න ඕනි නෑ. යන්නකො ළඟම තියෙන කඩේට ගිහිල්ලා ගන්න ෆ්‍රීලන් නිවසින් එන කොස්සට කළු පොල් රසැති සෝයා මීට් එක. බොහොම ලේසියෙන් මේ රස ඒ ගුණය ඒ විදිහටම ඔයාට අරගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ලංකාවේ අපේම ගොවියන්ගෙන් අරගන්න අමුද්‍රව්‍ය යොදාගෙන තමයි ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම නිෂ්පාදනය කරන්නේ. කිසිම බයක් නැතුව කෑමට ගන්න පුළුවන්. අවුරුදු 40ක් පුරා අපේ විශ්වාසය දිනාගත්ත ෆ්‍රීලන් නිවසින් තමයි ෆ්‍රීලන් කොස්සට කළු පොල් රසැති සෝයා මීට් එක එන්නේ. එහෙම රස කෑම කනකොට කොහොමද එහා පැත්තෙන් ලස්සන සින්දුවක් දාගෙන ඔය ටික අහන්න පුළුවන්? දැන් ඔයාට net fm දේදුණු මාවත උනත් අහන්න හොඳ ස්පීක් එකක් ගන්න විදිහ තමයි මේ මම මතක් කරන්න හදන්නේ. දැන් ඉතින් රේඩියෝ අහන්න විතරක් නෙවෙයි, හවුසට පොඩි පාඩියක් දානවා නම් ඒ වෙනුවෙන් තුනත් ඔයා පාටිය ඕගනයිස් කරනකොට පාටියට නැතිවම බැරි JVC පාටි ස්පීක් එක ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. දැන් ඔයාට JVC පාටි ස්පීක් එකට buyabans.com වෙබ්සයිට් එකට ගියාට පස්සේ 138ක් වෙනකන් දැවැන්ත වට්ටම් අත්විඳින්න පුළුවන් කියන එක අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ දවස්වල තියෙන ඔෆර් එකක්. හරියටම මේක පටන් ගත්තේ මැයි මාසේ 7 වෙනිදා. මේ මාසේ 7 වෙනිදා දන් 14 වෙනිදා කියන්නේ හෙට දවස වෙනකන් සතියක කාලයක් ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා. මේ ජපාන් තාක්ෂණයෙන් අනුන වෙලා එන JVC පාටි ස්පීකර්ස් වලට දැන් තියෙන ඔන්ලයින් වට්ටම් වලට අමතරව රුපියල් 10000ක තව වට්ටමක් ලබා ගන්න අවස්ථාව දීලා තියෙනවා. හරියටම කිව්වොත් රුපියල් 49999 ඉඳන් ඔයාලට JVC පාටි ස්පීකර්ස් මිලදී ගන්න පුළුවන්. මොඩල්ස් පහක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට ඔයාට තෝරලා අරගන්න JVC පාටි ස්පීකර්ස් ඔයාට අරගන්න පුළුවන් කියන කාරණාව මතක් කරන්න ඕනේ. හයි ක්වොලිටි ඔඩියෝස් ඒ වගේම තමයි අර බේස් සද්ද එහෙම හොඳට අවශ්‍ය ඔයාට ගැළපෙන්නෙම JVC පාටි ස්පීකර්ස් කියන එක මතක් කරන්න ඕනේ. www.buyabans.lk වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාට බොහොම ලේසියෙන් මේ දේවල් මිලදී ගන්න පුළුවන් වගේම තමයි ක්‍රෙඩිට් කාඩ් පත් වලින් එහෙම නැත්නම් කොකෝ පේමන්ට් වලින් ඔයාට පහසු ගෙවීමේ ක්‍රමයට JVC පාටි ස්පීකර්ස් අරගන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරන්න ඕනේ.

අන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි මොකද WhatsApp message දාලා call කරලා කට්ටිය බලන් ඉන්නවා කියලා මම දන්නව නම් ටික කියනකන් එහෙමයි ඉතින් message එකක් දැම්මනම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න ඕනි එහෙම තමයි ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්නත් අවස්ථාවක් දේදුණු මාවතෙන් මන් දෙනු සින්දුවට යන්න කලින් මං යනවා හරියටම කිව්වොත් එහෙම අපේ සුජිත් ලගේ ගෙදරට සුජිත් ඉන්නේ සුජිත්ලාගේ ගෙදර නෙමෙයි සුජිත් වැඩ කරන තැනට පාන්දර 4 ඉඳන් පිටබැද්දර පැත්තට වහිනවලු ඒගොල්ලන්ගේ වැඩ කරන තැන ඉන්නවයි සුරු අයියා තිලිනි නංගි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි සුජිත් මට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඊළඟට මහරගමඩ ගියාට පස්සේ අපේ දුලානිත් අපිට මැසේජ් එකක් දාලා තිනවා ජනීමාවත් දේදුණු මාවතට එකතු කරගන්න කියලා මහරගමඩ වහින්න නැතුව වහින්න ඕනෑ තැනකට කියලා තමයි දුලානි මම කියන්නේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ අපි බැදිගම් තොට ඉඳන් අපේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තිනවා රසිකා සහ ප්‍රියංකා එකතු කරගන්න කියලා රසිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ජනී මටත් ලස්සන සින්දුවක් ඕනි සීදුවේ ඉඳන් අපේ නිල්මිනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මේ වැස්සේ පොල් රොටියක් කාලා තේ එකක් බිව්වා විතරයි ජනී මං දේදුණු මාව තහනවා මේ කියලා අම්මෝ මට වැඩගිනි වුණා මේක දැක්කට පස්සේ නදීෂ තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ පුතාලා දෙන්න දෙනිත් චේනුත් ඒ වගේම තමයි හස්බන්ඩ් නොපුල්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්න අතරේ ඔයාලට මතක් කරන්නේ තාමත් මේ පැත්තට කෝල් එකක් දුන්නේ නැත්නම් 01112553063 ට කෝල් කරන්න WhatsApp මැසේජ් එකක් දාන්න 0711959595ට

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Velava oba veta gena enne.
2: Cinderella wage mannan inne mama beela ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: වෙලාව දැන් 10යි විනාඩි 45යි.
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: ඔබේ සිහිනයත් විවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසික ප්‍රතිලාභ රසක් ලබා ගන්න. වැනිලා අපනයනයේ රන් සලකුණ වන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමි පෙත්තට යන්න. අපිට කතා කරන්න 076 44 11 600
5: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ඇසීම අඩුත චැනල් දායක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776610.
10: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
11: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 23 540.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙන සාත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: ඔයාගේ ex girlfriend ඔයි මමයි ඡන්ද ඉල්ලුවොතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
13: වෙන කාටද වයිෆ්? ඔයාට?
12: අදත් වැරද්දුවනේ. ඡන්දෙ ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ ex girlfriend ම තමයි.
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
15: හරි, අපි වාහේ අහන්න යන්න හදන්නේ. සින්දු අහන්න කලින් දේවල් ගොඩාක් තියෙනවා ඔයත් එක්ක බෙදා ගන්න. දැන් මේ වැස්ස වෙලාවේ ඉන්න තැනකට වෙලා කල්පනා කර කර පොඩි මනෝපාරක් ගහන අතරේ සමහර විට ඔයාගේ සිහින නිවස ගැනත් පොඩ්ඩක් ඔළුවට ඔයා දාගන්නව වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඔය සිහින නිවස ගැන කොච්චර හීන දැක්කත් සල්ලි ප්‍රශ්න ඉස්සරහට ආපු ගමන් ගෙදර හදනවා කියන වැඩේ ඔයා පස්සට දාගන්නවා. ඒ ප්‍රශ්න හැම දෙයකටම උත්තරයක් දෙන්න කැදැල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නවා. දැන් ඔයාගේ ඉඩම ලංකාවේ කොතනක තිබුණත් එතනටම ඇවිල්ලා ගේ හදලා දෙන්න වැඩේ බාර ගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානම් ඉන්නවා. ඒ වගේම විශේෂම දේ තමයි දැන් ඔයාගේ ගේ හදන්න කීයක් ගියත් ඒ මුදල ඔයා එකපාර ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ගෙවීමේ ක්‍රමයට අවුරුදු 10ක් විතර අරගෙන හිමීට ගෙවන්න chance එක කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයාට ලබා දීලා තියෙනවා. ඔයාට නිකන් අදහසක් ගන්න මං සාමාන්‍ය මට්ටමේ විස්තරයක් ලබා දුන්නොත් හරියටම කිව්වොත් කාමර දෙකක් තියෙන පොඩි බාත්รูම් එකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙදර පුංචි පවුල රත්තරම් පවුලකට හරියන ගෙදරක් ඔයාට ලක්ෂ 50කින් වගේ ගොඩ දා ගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකත් එක්ක පුළුවන්. නිකමට හිතන්නකෝ ඔය ගමේ කාට හරි දන්න කියන කාට හරි දුන්නත් ඒ ගානට ඔයාට කරගන්න බෑ කියන එකට මම 100,000 කොට්ටුවල්ලනවා. එක හන්දා අදම කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න. මම නම් එක කියන්නම්. 0744 390 3250. එහෙම නැත්නම් 0744 390 3250 එකට කෝල් එකක් ගන්න. දැන් ඒ ඉදමේ ගෙයක් හදනවා වගේම දැන් ඔයාට ගෙයක් තියෙනවා නම් ඔයාට ඔය පරම්පරාවෙන් හමුන ඉදමේ නැත්නම් සල්ලි එකතු කරලා ගත්ත ඉදමේ සල්ලි හොයන්න වෙන වැඩක් කරන්න පුළුවන්. මොකද්ද කරන්න පුළුවන් වැඩේ? වගා කරන්න පුළුවන්. වගා කරන්නත් හැබැයි ඔයාලට හොඳ උපදෙස් ටිකක් හම්බ වෙන්න ඕනි. ඒ වෙනුවෙන් අත්වැලක් තියෙන්න ඕනි. ඒ හින්දා තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාට මතක් කරන්නේ. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාට උපදෙස් විතරක් දීලා ඔයාව අතෑරලා දාන්නේ නැහැ. ඔයාට අවශ්‍ය කරන පොහොර වර්ග ටික, ඊට පස්සේ කෘෂි උපකරණ ටික, මේ හැමදේම දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් වෙලා ඉන්නවා. ඒක හන්ද ඔයාට ඉඩමක් තියෙනවා නම්, සින්නක්කර ඉඩමක් තියෙනවා නම් වගා කරන්නත් ඔයා සූදානම් ඉන්නම් ඉන්නේ. මම මේ කියන නම්බර් එකට දැන්ම කෝල් එකක් දීලා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එක සෙට් වෙන්න. 011-437-1250 කියන නම්බරකට තමයි ඔයා කෝල් එකක් ගන්න ඕනේ. මේ සින්දුවට යන්න කලින් මම ටග්ගාල එකතු කරගන්නවා අපිව WhatsApp එකේ අහගෙන ඉන්න කට්ටිය. අහගෙන ඉන්න කට්ටිය WhatsApp එකේ ඉඳන් අහගෙන ඉන්නේ නෑනේ. අපිව අහගෙන ඉඳලා WhatsApp එකට මැසේජ් එවව කට්ටිය. සුබ දවසක් ජනි. අපි සෙවන පිටියේ ඉඳන් නවංජනා ටේලර්ස් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. කට්ටියම සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ මීගමුයි අපේ ධනංජය බණ්ඩාර, සෙන් ඇන්තනිස් රෝඩ් එකේ කට්ටිය, දන්කොටුවේ ශ්‍රී සුමංගල මාවතේ ඉන්න යාගේ අම්මා ඇතුළු කට්ටිය එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලාවල තියෙනවා. නම් ටිකකුත් තියෙනවා කියන්නද? ඉතාලියේ ඉන්නවා මිලාන් වල රිෂෙන් පුතා, ඒ වගේම තමයි සුබෝධ පුතා, එයාගේ නංගි චන්ද්‍රා, සුබෝධ නීදුව, දිමුත පුතා, මේ හැමෝම අපි මේ සින්දුවට එකතු කරගන්නවා.

හරී වැස්ස මැද්දේ කට්ටිය මේ පැත්තෙන් සින්දු ඉල්ලනතරේ හිම ඉල්ලන සින්දු අනිවාර්යයෙන්ම අපි දෙන්න ඕනිනේ. දුම්බර මිටියාවට පැත්තේ ඉඳන් අපේ ලලිත් ප්‍රියංකර මැසේජ් එකක් දාලා තියෙනවා යාව සින්දුවකට එකතු කරගන්න කියලා. ගුඩ් මෝනින් ජනි, අපිටත් සින්දුවක් දෙන්න කියලා ඇඹිලි පිටියේ මදු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද මදු ඇඹිලි පිටියේ පැත්තට කාලගුණේ? රස්නේද නැත්නම් වහිනවද මේ විදිහටම? හයි ජනි, මමත් ඔයාව අහගෙන ඉන්නේ. මෙහෙට නම් හොඳටම වැස්ස. ඔයා ප්ලේ කරන ඕනි සින්දුවකට මාවත් එකතු කරගන්න එහෙම කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මිනුවන්ගොඩ ඉඳන් හිමාෂා. චූටිදු අයුකිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. චූටිදු හරි ආසයිලු ට්‍රිප් එක පාන්දරින් සින්දුව දෙනවනะ. මං මේ සින්දුව ඊළඟ පැයේ දෙන්න ට්‍රයි එකක් දෙන්න. දැනට මේ සින්දුව දෙන්නේ කුවේට ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සරණිට. එයා ඉල්ලුවා මේ සින්දුවම යාට ඕනි කියලා අපිට මැසේජ් එකක් දාලා ඉල්ලලා තියෙනවා. ඉලි මතරින්න බෑනේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා.

0: Anupaha FM Anu Hatarai Tashma Ata Net FM
1: Net FM Dedunu Mavata ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
6: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0777 406 43 97.
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
8: ඉතින් Fems එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
9: මුදලාලි
10: අලෝනා
9: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අක්කේ ඉස්කුඩු ග්‍රෑම් 200ක්වත් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
11: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ
10: විජය දාන්න ඔක්කොටම
11: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
9: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙමු
12: මිරිස් නම් මිරිස් විජය මිරිස්
7: ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවනගල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 317 540
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: වෙලාව දැන් 11:00 විනාඩියකයි.

0: ರೊಟ್ಟತೊಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎನ್ನೆ
1: ರಸವತ್ ಕರಾಯ್
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම මනෝජ්. පවතින අයාපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල රියදාවනය කිරීමේදී වඩා අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව රියදාවනය කිරීමේදී අධිවේගී මාර්ගවල ස්ථාපනය කර ඇති විද්‍යුත් පෝරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි එම අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. කාලගුණය අයහපත් බැවින් දහවල් කාලයේද අඳුරු සහ මීදුම් තත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන් 60 කිලෝමීටර 60ක වේග සීමාවේ පාලනය කරගත හැකි වේගයෙන් හා වාහන අතර පරතරය තබාගෙන රියදාවනය කරන ලෙසද රියදුරන් දැනුවත් කර තිබෙනවා. අධික වේගෙන් රියදාවනය කරන විට එකවරම තිරිංගයේදීම අනතුරුදායක බවද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා. දවස මැද වාර්තාකරණය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
0: Net News මේ පැයි රටතොට.
3: Net FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
4: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

0: දහයයි නෙවෙයි වෙලාව 11ත් පහු වෙලා.
1: පවුල් පිටින් හවුල යහන්න. ජනි එක දේ තුනු මාවත.

වෙලාව දැන්නේ 11 විනාඩි 8යි. අපි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. මං හිතන්නේ තාමතර වැස්සේ තත්වයේ නම් අඩු වීමක් වෙලා නැහැ. වැඩේ කියන්නේ ලංකාවේ සමහර පැතිවලට මේ වෙනකොට අවුව හොඳට පායලා තියෙනවලු. සමහර පැතිවලට ඉතින් තාමත් උදේ පටන් ගත්ත වැස්ස ඒ විදිහටම තියෙනවා. කොළඹට නම් මේ වෙලාවේ අර උදේ තරම්ම වැස්ස නැහැ. පොඩ්ඩක් වැස්ස අඩු වෙලා තිනවා. පොඩ්ඩක් එළියට බහැලා ඇවිද ගන්න පුරුවන් තරමේ තත්වයක් වටපිටාවේ ඇදිලා තිනවා කියන කාරණාව මතක් කරන්න ඕනි. කොළඹ කියන්නේ මේ බම්බල පිටියේ තත්වය තමයි කිව්වේ. සින්දුව ගහන්න ඕනි මේ පැය පටන් ගන්නකොටම. හැබැයි ඊට කලින් කට්ටිය ඉන්නවා මැසේජස් කියවන්න තියෙනවා මට අදත්. අර මං හැමදාම කියන්නේ ඊයේත් කිව්වේ අර උසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ තමයි මම නම් කියවන්න තියෙන්නේ. කෝල් කරපු කට්ටිය ගැන මතක් කරන්න. මොකද මං කලිනුත් මැසේජ් කරපු කට්ටිය ගැන කිව්වා. කෝල් කරපු කට්ටිය මට මග ඇරුණා. හරිද? මම යන්න හදන්නේ මහරගමට ගිහිල්ලා ඉන්න. මහරගම අපේ චන්දනී කෝල් එකක් දුන්නා. ඒගොල්ලන්ට වැස්සයි හුළඟයි තියෙනවලු. මේ වැස්සයි හුළඟයි තිබුණේ දැන් ගොඩ වෙලාවකට කලින්. දැන් සමහරට අවුව පායලත් දන්නෙත් නෑ මහරගමට. හොඳද? හස්බන්ඩ් ඉන්නවා, පුතාල දෙන්නා, ඊට පස්සේ දුව ඉන්නේ ෂෙහාරා ෆැෂන් එකේ පමුණුවේ. එතන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි යන්න හදන්නේ උණන්විටිය පාලම ගාව තියෙන ත්‍රිවිල් පාක් එකට. එතනට යනකොට ඉඳින් දන්නවනේ අපේ සුදු බේබි ටැක්සි ඉන්න අනුරයිය තමයි අපිට කෝල් එක අරන් තියෙන්නේ කියලා. චීනා ඉන්නවා. චීනා කියන්නේ චානක. චානක කිව්වට දන්නේ තියන් තමයි චීනා කියලා කියන්නේ. ඊට පස්සේ තුෂාර බෝයි ඉන්නවා. ඊට පස්සේ අපේ අනුරගේ පවුලේ කට්ටිය මල්කාන්ත් ඉන්නවා වයිෆ්. එතකොට දුව කසුන්තා, පුතා සංජය. ඊට පස්සේ මේ විශේෂයෙන්ම එකතු කරගන්න ඕනි මගහේන හෝස්ටෝස් එක. මගහේන නේද මට ඒ නම ලියාගත්ත එක. දැන් අකුරු කියව ගන්න අමාරුයි. මං හිතනවා මගහේන ස්ටෝස් වෙන්න ඕනි කියලා. කොමාරි උණන්විටිය පාලම ගාව අපේ සුදු බේබි ටැක්සි ඉඳන් අපේ අනුරයිය කතා කරලා කිව්වා මගහේන ස්ටෝස් එකේ කට්ටිය, ඊට පස්සේ නදී සැලෝන් එකේ කට්ටිය, ඊට පස්සේ ගණේමත් ටයර් කඩේ කට්ටියවත් සින්දුවට එකතු කරගන්න කියලා. දැන් ඔය සැලෝන් සැලෝන් කියනකොට අපිට අනිවාර්යයෙන්ම යන්න හිතෙන පැත්තක් තමයි මේ රිකිල්ල ගස් කඩ කියන පැත්ත. දන්නවනේ ඉතින් රිකිල්ල ගස් කඩ පැත්තට ගියෝතින් එහෙම අපේ සැලෝන් දිනේශ්‍රී එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා. දැන් මේ දවස්වල ඒ පැත්තට බණ්ඩාර වෙලා ඒ පැත්තට හොඳටම වහිනවා ඉතින්. පරිසම්ෙන් ඉන්න ඕනේ. රිකිල්ල ගස් කඩ විතරක් නෙවෙයි මයිල පිටියේ සැලෝන් දිනේශ්‍රී එකක් තියෙනවා. සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා මේ කට්ටියම ඉතින් සද්දෙටම අහගෙන ඉන්නවලු අදත්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නෝ. පරිස්සමෙන් ඉන්න ගමන් තමයි දේදුණු මාවත අහගෙන ඉන්න ඕනේ. ගාලක් මීමන ඉඳන් අපේ ලක්ෂ්මි කෝල් එකක් දුන්නා. හේ පැතරත් හොඳටම වහිනවලු. හැබැයි වැස්ස කියලා බලන්නේ. දේදුරු මාවතේ ඇවිදගෙන යන්න, දුවගෙන යන්න, ජොගින් යන්න ඒගොල්ලෝ එනවා. ඊට පස්සේ අපේ දිල්ෂාන් මදුශංක පුතාවයි, දිශාන් මදුශංක පුතාවයි එකතු කරගන්න කියලා කිව්වා. රමුකණ කාන්ති කතා කරා එකතු කරගන්න කියලා කිව්වා. මාකට් එකේ මේ වෙලාවේ සද්දෙටම අපිව අහගෙන ඉන්න රමුකණ මාකට් එකේ. හරිද? රමුකණ මාකට් එකේ අපිව සද්දෙටම අහගෙන ඉන්න නී ටේලර්ස් එකේ වසන්ත අක්කා. ඊට පස්සේ සුගත් මල්ලිව කොහමද අමතක කරන්න? මොකද සුගත් මල්ලි වසන්ත අක්කයි කියලා කියන්නේ පොඩි තරංගයක් කරන දෙන්නේ. වසන්ත අක්කා රේඩියෝ එකේ සද්ද පොඩ්ඩක් වැඩි කරලා දේදුණු මාව තහනකොට සුගත් මල්ලි තව ටිකක් සද්ද වැඩි කරනවා. ඒ සද්ද ඇහෙනකොට ආයි වසන්ත අක්කා සද්ද වැඩි කරනවා. ඔන්නෝම එකම ජර මරයයි ඉතින් මාකට් එක ඇතුලේ. ඊට පස්සේ අපේ මේදානි දුව, රසිකා දුව මේ හැමෝමත් එකතු කරගන්න කියලා අපේ කාන්ති කිව්වා. ගොඩක් ආදරෙන් මං ඔගොල්ලෝ හැමෝම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. බදුල්ල කැටවලටත් ගිහිල්ලෙමු. බදුල්ල කැටවල සමන් සැලුන්, සමන්ත සැලුන් එකෙත් මේ වෙලාවේ සද්දෙටම අපි අහනවා. ඒ වෙලාවේ නම් කාගේ හරි කොණ්ඩයක් කබ කප හිටියේ. මට හිතෙනවා දැන් මේ වෙලාව වෙනකොට තව දෙන්නේ ගිවත් කොණ්ඩේ කබල ඉවර ඇති කියලා. අපේ කේෂාන් මල්ලිවත් එකතු කරගන්නවා. ඊට පස්සේ හිරු තරු ස්ටෝස් එකේ ඉන්න අපේ සමන්තගේ අම්මා යවයි. ඊට පස්සේ වයිෆ් නිසංසලා දුවලා දෙන්න. හිරු තරු ඊයේ මං පුතා කියලා නේ කියලා තියෙන්නේ. දුවලා දෙන්න ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. තාම කෝල් එකක් දුන්න නැත්නම් වහාම කෝල් කරන්න. 011 2 55 33 63 WhatsApp message එකක් දාන්න 011 95 95 95. Facebook fan page එක පැත්තට යන්න. අර අමාරු ප්‍රශ්නෙට උත්තරේකුත් දෙන්න. මතකතු අපේ NetFM Facebook fan page එක follow කරලා තියාගන්න.

සිංදුව අහලා රටක ජමුලා කපාගෙන හෙම අපි අන්න හදන්න ඊළඟ දේවල් ටික කතා කරන්න. දැන් ඉතින් ඔයාගේ S2 ගැන අනිවාර්යෙන් අපි මතක් කරන්නම වෙනවනි. S2 කියනකොටම අපිට මතක් වෙන්නේ net වගේම vision care. vision care නවතම ශාඛාවක් විවෘත වෙන්න નિયમિતව කියනවා කියලා ඔයා දන්නවනේ කඩුවෙල නගරයේ. හෙට දවසේ තමයි මේ vision care නවතම ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙන්නේ. ඔයාට හෙට දවසේදී නවතම vision care ශාඛාවට ගියොත් ඉන්නෙම නොමිලේ මක්ෂි සායනයකට සහභාගී වෙන්නත් අවස්ථාව හම්බ වෙනවා. කඩුවෙල කිව්වට කඩුවෙල වෙන්නම ඕනි නෑ. අපි low level පාරේ ගත්තොත් එහෙම හංවෙල්ල, අවිස්සාවෙල්ල පැත්තේ ඉඳන් වුණත් ඔයාට එන්න පුළුවන්. ඊට පස්සේ මාළබේ පැත්තේ ඉඳන්, රාජගිරිය පැත්තේ ඉඳන් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන්. ඊට පස්සේ බියගම පැත්තෙන්, ඒ පැත්තෙන් වුණත් එන්න පුළුවන්. ඊට පස්සේ කොළඹ හිටියත් ඔයාට ලේසියෙන්ම යන්න පුළුවන් කඩුවෙල පැත්තට. මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව මේ වගේ දේවල් නොමිලේම ඔයාට කරගන්න පුළුවන් වගේම තමයි ඇස් කණ්ණාඩි වෙනුවෙන් සුවිශේෂී දීමන ලබා ගන්නත් හෙට දවසේදී ඔයාට අවස්ථාව හම්බ වෙනවා. කඩුවෙල නවතම vision care ශාඛාවට යනවා නම් හෙට දවසේ මේදා 4 වෙනිදා, ඒ කියන්නේ හෙට අලුත්ම vision care ශාඛාව කඩුවෙල නගරයේදී විවෘත වෙන්නේ නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී. වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාලට කෝල් එකක් දෙන්න පුළුවන් 077-383-0585 කියන නම්බරයකට. ඒ අතරේ මතක් කරන්න ඕනේ සෙවණගල ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. සඳුදා අඟහරුවාද නිවාඩු දවස් දෙකෙන් පස්සේ ඔන්න අද ආයෙත් විවෘත වෙලා තියෙනවා. දැන් ඉතින් සුවන ඕන රෝගයක් හඳා දුක් විඳ විඳ ඉන්නව නම් ඔයා ඒ දුක් විඳින එකට තිත තියලා යන්න සෙවණගල කිරිබන් ආර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. කමල් බන්දුල වීරප්පෙනුම් වෙද මහත්තයා ඉනෝ දෙවියෙක් වගේ ඔබව බලාගන්න. ඕනිම සුවන ඕන රෝගයකට නිට්ටාවටම සුව වෙන බෙහෙත් තියෙන්නේ කමල් බන්දුල වීරප්පෙනුම් වෙද මහත්තයාගා. එතුමා ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාව වෙන් කරගන්න. මොකද ඒ තරමට දුර බැහැර ඉඳන් කට්ටිය එතනට එනවා. 077-300-940 එහෙම නැත්නම් 077-300-243-540. රයිට්, සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටියද, WhatsApp message එවපු කට්ටියද, Facebook post එකට comment කරපු කට්ටියද? මම යනවා කෝල් කරපු කට්ටිය හොයාගෙන. මොකද එතන තමයි waiting list එකේ ගොඩාක් ඉන්නේ. හරිද? ජනි, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපේ කෑගල්ලි නිදහස් පාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කතා කරා. ශාන්ත අයියේ බඩ පැලෙන්න කාලා තියෙනවා විහඟ හෝටලෙක. මොකද අර විහඟ හෝටලේ ඉන්න නංගිලා දෙන්නගේ නම් ටික කියෙව්වොත් එහෙම කන්න නිකන් දෙනවා කියලා තිබුණානේ. අදත් ඒක හන්ද අපේ නදී නංගිගේ, නිලු නංගිගේ නම් කියන්න කියලා ශාන්ත අයියා මට කෝල් එකක් දීලා තිබ්බා. ගොඩක් ආදරෙන් ශාන්ත අයියවයි විහඟ හෝටලේ ඉන්න අපේ නදී නංගිවයි, නිලු නංගිවයි එකතු කරගන්නවා. ඊට පස්සේ විමල් අංකල් කෝල් එකක් ගත්තේ බොරලස් ගමුවේ ඉඳන්. වාහිනවලු ඒ පැත්තට හොඳට. රන්දිකා කේක් ෂොප් එකේ ඉඳන් තමයි විමල් අංකල් අපි වහගෙන ඉන්නේ. නුවරින් ප්‍රියා කතා කරා. අද ධෝනි ඕෂිත් එක්ක සද්දෙරම දේදුණු මාව තහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. පොළොන්නරුව පැත්තට නම් වහින්නේ හැල්. එහෙම කතා කරලා අපිට පණිවිඩය කිව්වේ රමණි. දැන් කතා කරලා ගොඩ වෙලාවක් සමහර විට මේ වෙද්දි වහිනවා වෙන්නත් පුළුවන්.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 11 විනාඩි 27යි.
4: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
5: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවල නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා. අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
6: මගේ නම චම්පිකා දේදුනෝ, ඇතිලිවැල් ප්‍රදේශයේ. මං වෙනකල වෙද මහත්තයා ගැන දැනගත්තේ මගේ නාතියෙක්ගෙන්. මගේ ස්නායු ආබාධයක් තමයි තිබ්බේ. ඉංග්‍රීසි බෙහෙත් වලින් සනීප වුණේ නැහැ. ඉතින් මං වෙනකල වෙද මහත්තයා ළඟට ගියාට පස්සේ වෙපාරයි බෙහෙත් කරේ. ඒත් මට නිතාවටම සුව වුණා. ඉතින් මම වෙද මහත්තයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්.
4: නිරෝගීව ඉඳනක් කතා කරන්න සෙවනගල කමල් පන්තුල වෛද්‍යතුමාට 0777 300 940.
7: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
9: මේ හස්බන්ඩ්
10: මොකද වයිෆ්?
9: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
10: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
9: අදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න
11: දැන්.
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
3: පෙම්ලව නින්දට වැටෙන්න යන්න හදන්න. කොච්චර හොඳයිද නේද පෙම්ලව නින්දට වැටෙන්න තියෙනවද? සින්දු අහන්න යන්න කලින් මං යනවා වට්ස්ඇප් එක පැත්තට. මොකද වට්ස්ඇප් එකේ කට්ටිය තමයි දැන් මට බනින්න බලාගෙන ඉන්නේ නම් කියන්නේ නැති හන්ද. වඳුරඹ පැත්තට යන්න හදන්නේ. වඳුරඹ කඩේ රදුව වත්ත මං හරිද දැන නම කිව්වා. එතන ඉන්න සෙට් එකම එකතු කරගන්න කියනවා. රියෝන් ඉන්නවා, අනුපම ඉන්නවා, සංජීව ඉන්නවා, තනුක, සකුණි, චලනි, එරන්දි, දමිත, ඊට පස්සේ චම්පිකා. මේ හැමෝම එකතු කරගන්න කියනවා. අනේ චම්පික මාමා, එරන්ද මාමා, පබා, ඊට පස්සේ කෑගල්ලි තමයි කටි ඉන්නවා කියලා කියන්නේ. නැත්තම් කෑගල්ල මාමද? කෑගල්ලි මාමා මං හිතන්නේ. කොහොම හරි මට මේ නම හරියට කියව ගන්න බෑ. වඳුරඹ කදිරවත්ත වෙන්නේ නැතිනේ. කදිරදුව වත්ත සෙට් එක තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මං දන්නේ මං ගම්වලට නම් හදනවත් දන්නේ නැහැ. පුළුවන් නම් පොඩ්ඩක් සිංහලෙන් මැසේජ් එකක් දාන්න හිට. ඕපනායක ඉඳලා net fm අහගෙන ඉන්නේ අපි. ගෙදර හැමෝම එකතු කරගන්න. සයුරි නංගි තමයි අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ. අම්මා ප්‍රින්සි, තාත්තා නිහාල්, අක්කා යහානි, ඊට පස්සේ මල්ලි චානුක, මේ හැමෝම එකතු කරගන්න කියලා. ජනී බොස් අපිට හොඳටම වහිනවා. කඩේ කට්ටියම වාඩි වෙලා නෙත්තහන ගමන් ඉන්නේ සද්දෙටම. මේ වෙලාවේ නෙත්තහන ගමන් සද්දෙටම අපිව සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. බද්දේගම සඳරවල ගාමිණී ටී රූම් එකේ ඉන්න අපේ ගාමිණී අයියා ඇතුළු සෙට් එක. ඊට පස්සේ ගුඩ් මෝර්නින් ජනී අයි, අදවත් ඉල්ලපු සින්දුව දෙනවද ඔයා? සඳලි තමයි අනුරාධපුරේ ඉඳන් මැසේජ් එක දාලා තියෙන්නේ. සඳලි මට තරහ නැතුව කියනවද ඔයා ඉල්ලපු සින්දුව මොකද්ද කියලා? ඒ තරමටම මගේ මතකය හොඳයි. නිකමට හිතන්නකො. සරච්චන්ද ඩයස් ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. ඉතින් ලස්සන නමයෝ, සුබ වැහිබර උදෑසනක් වේවා. කවුරු කියලා ඉදි හිතන්නේ? මේ අපේ යශෝ. ඊයේ රෑ පටන් ගත්ත වැස්ස දැන් තමයි පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ අපේ යශෝලගේ පැත්තට, ඒ කියන්නේ අකුරැස්ස පැත්තට. ඔයා කිව්වනේ වැහි දෙවියන්ට දේදුණු මාවතට දේදුන්න ඕනි කියලා. ඒක නිසා තමයි දැන් වැස්ස පායන්නේ. මොකද්ද ඒ කියලා තියෙන්නේ? කොහොම හරි දේදුණු මාවතෙන් දේදුන්න කිල්ලපු හන්ද වැස්ස කියලා තමයි අපේ යශෝ මට කම්ප්ලේන් කරන්නේ. යශෝ ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඊළඟට වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ඉවසගෙන ඉන්න බැරි තැන අපිට කෝල් එකකුත් දාපු අපේ කඩවත ලක්මාලිව එකතු කරගෙන යන්න තමයි මං හදන්නේ. ලක්මාලි කඩවත ඉඳන් අපිව අහගෙන ඉන්න අතරේ එයා ලස්සන හින්දි සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා වැඩ කරන දෙන හැමෝම. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්න. තාමත් නැම කියවුනේ නැත්තම් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න අනිවාර්යෙන් දවල් එකට කලින් නම් ටික ඔක්කොම කියලා තමයි යන්නේ.

ඇහුවනේද මං ෆේස්බුක් එකේ ප්‍රශ්නයක්. ඔන්න ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ නැති කියලා මං හිතනවා. ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුණත් මං දන්නවා ෂුවර් එකටම ටයිප් කරනකොට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා කියලා. යන්නකොට net fm facebook fan page එකට අපේ page එක follow කරන්නත් අමතක කරන්න එපා. facebook එක වැත විතරක් නෙමෙයි instagram එකේ tiktok එකේ youtube එකේ හැමතැනම net fm අපේ social medias ඔක්කොම follow කරලා තියාගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි gedara satuten sindu ahanna ඔයාට ගෙදර විතරක් නෙවෙයි පොඩි පාටියකට යනවනම් පාටියකදී උනත් සින්දු අහන්න ඔයාට නැතුවම බැරි දෙයක් ගැන තමයි මේ මතක් කරන්න හදන්නේ. JVC පාටි ස්පීකර් එක කිව්වහම හැමෝම දැන් දන්නවනේ. ඉතින් JVC පාටි ස්පීකර් එක ඩිස්කවුන්ට් ගොඩාක් එක මිලදී ගන්න අවස්ථාව දැන් ඔයාට හම්බ වෙලා තියෙනවා buyabans.com එක. buyabans.com එකට ගිහිල්ලා JVC පාටි ස්පීකර් එකක් අරගන්න ඔයාට 138ක් වෙනකම් වට්ටම් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි මේ මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ හෙට දවස වෙනකන් ඔයා පර්චේස් කරනවා නම් ජපන් තාක්ෂණයෙන් අනුන වෙලා එන මේ JVC පාටි ස්පීකර්

දැනට තියෙන ඔන්ලයින් වට්ටම්වලට අමතරව තව රුපියල් 10000ක් අඩුවෙන් අරගන්නත් අවස්ථාව තියෙනවා කියලා මතක් කරන්න ඕන. සල්ලි ප්‍රශ්න තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාට www.buyabans.com එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් පත් වලින් එහෙම නැත්නම් කොකෝ පේමන්ට් වලින් පහසු ගෙවීමේ ක්‍රමයට අරගන්නත් අවස්ථාව තියෙනවා. 011122888 කතා කළ උතින් වැඩි විස්තර දැනගන්නත් පුළුවන් කියලා මතක තියාගන්නකෝ. රුපියල් 49999 ඉඳන් ඔයාට JVC පාටි ස්පීකර්ස් අරගන්න පුළුවන්. ඒ වගේම මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේන හෙළ මසාලා පවුඩර් කියලා කියන්නේ අපිට නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවනේ. අර ඉන්දියාවේ මසාලා රහට ගෙදර කෑම එකක් හදාගන්න ගමන් කෑමට එකතු වෙලා ඉන්න කට්ටියට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න දැන්වාට පුළුවන්. එළවලු ජාතියක් හදනවා නම් ග්‍රීන් කරි මසාලා. මාළු ජාතියක් හදනවා නම් රෙඩ් කරි මසාලා. මස් ජාතියක් හදාගන්නවා නම් බ්ලැක් කරි මසාලා එක්ක ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න ඔයාට පුළුවන්. මතක ඇතුව අවුරුදු 40කට වඩා වැඩි විශ්වාසයක් තියෙන ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන හෙළ මසාලා පවුඩර් ගෙදරට අරගෙන යන්න ඕනිමයි අද දවසේදී. මේ සින්දු අහන්න කට්ටිය එකතු කරගන්න ඕනි. කවුද එකතු කරගන්නේ? WhatsApp එක පැත්තට තමයි යන්න හදන්නේ. මම යනවා ජනි අයියේ, මටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන ඇඹිලි පිටියේ මදුව එකතු කරගන්න. ඇඹිලි පිටියේ මදුව ගැනම මං හිතන්නේ කලිනුත් මං කිව්වා වගේ මතකයි. අම්පාරේ මුවන්ගල ඉඳන් අපේ රම්‍ය මැසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂිකවයි, පොඩි පුතා සදෙව්වයි, දුව සමාධිවයි, එයාගේ ෂණුදි අක්කා, ඒ වගේම තමයි ඉන්දු, මේ හැමෝමයි දැහැමිවයි එකතු කරගන්න ලස්සන සින්දුවකට කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් රම්‍ය, ඔයාවයි ඔයාගේ කට්ටියවයි මේ සින්දුවට මං එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වෙලාව දැන් 11 විනාඩි 45
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆිම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
9: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 3131 540
10: අතුණු ලකේ නම හොබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීලන් නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
11: මමත් ඔයාලා වගේමයි මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ මට ඕනේ දුර යන්න
12: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද මේ වගේ ආලෝකයක් නේද
13: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු
14: Net FM Alpha Studio with Kasani and Lehansa
15: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
16: මේ හස්ම
17: මොකද වයිෆ්
16: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද
17: පිටිපස්සේ දොරෙන්
16: අදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගණී කියලාද පාටි දාපු තැනකම ඉන්න එක

0: நெட் வாகன் சனி எக்க தேதுனு மாவத்த
1: සරාගයේ යන්න යන්න හදන්නේ. සරාගයේ යන්න යන්න කලින් කට්ටියෙකුතු කරගන්න ඕනේ. මොකද ඒ තරම් පිරිසක් බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ගේ නම් කියන ගම්මි. කොළවල සද්දය ඇහෙනවනේ. කොළ ගොඩක් තියෙනවා නම් කියන්න කෝල් කරපු කට්ටියේ. කොහෙටද යන්නේ? කලවානට යන්නේ. කලවාණි දැන් පුෂ්ප කෝල් එකක් ගත්තා. එයාගේ මහත්තයා ප්‍රියන්තවයි, ලොකු දුව චූලණීවයි, පොඩි දුව අචිනීවයි. පොඩි දුව අචිනී මේ ඉස්කෝලේ ගිහිල්ලා ඒ උනට අචිනීව මතක් කරන්න කිව්වා. ගොඩකවෙල බිබිලේ ගම තමයි අපේ පුෂ්පගේ ගම. ගම්පලාතේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කිව්වා. මඩවල ප්‍රියන්ත සැලොන් එකේ අපේ ප්‍රියන්ත අයියා කෝල් එකක් දුන්නා. ඇල් කඩුවේ ගිම්හානි දුව, සෙව්වන්දි, ඊට පස්සේ වයිෆ් මල්ලිකා, ඊට පස්සේ මේ කන්න සැලොන් එකේ කන්නවයි, ඊට පස්සේ ඕකිඩ් සැලොන් එකේ මෝෂන්වයි, අපේ ජාවෝ අයියවයි එකතු කරගන්න කියලා කිව්වා. මරු නම් ටික තියෙන්නේ කොල්ලෝ සෙට් එක. ඊට පස්සේ මං යනවා ඉමදුවට ගිහිල්ලා එන්න. මදුවේ ඉඳන් අපේ චාන්දනී කෝල් එකක් දුන්නා. මහත්තයා පියතිලකවයි, ලොකු පුතා මදුමාල්, ඊට පස්සේ මදුමාල්ගේ වයිෆ් හිරුණි, ඊට පස්සේ ඉසංක පුතා, ඉසංක දුවගේ හස්බන්ඩ් මදුෂාන්ව, ඊට පස්සේ චූටි පුතා ඉෂාන්ව එකතු කරගන්න කිව්වා. ඉෂාන් නම් තාම සිංගල්. හරිද? ඊට පස්සේ අපි යමු වාද්දුවට ගිහිල්ලා ඉන්න. වාද්දුව වයිට් වර්ක් එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා කෝල් එකක් දුන්නා. එකතු කරගන්න කියලා කිව්ව බුද්ධිකව, ඊට පස්සේ ඉන්දිකව, ඊට පස්සේ අසංකව, ඊට පස්සේ ප්‍රියන්ත, ප්‍රේමසිරි, මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්ව. ඒගොල්ලෝ ෆර්නිචර් ෂොප් එකක්. ගොඩක් ආදරෙන් කට්ටිය මේ එකතු කරගන්නවා. ඊළඟට WhatsApp එක පැත්තට ටග් ගාලා බලන්නම් හොඳද? WhatsApp බලන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මොකද සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් ඔයාට අරගෙන එනවනේ දැන් ඩිලෙක්ටර් නිෂ්පාදන. ඩිලෙක්ට නිෂ්පාදන කියලා කියන්නේ මේ දවස්වල හැමෝම වගේ හොය හොය ගන්න නිෂ්පාදන පිළක්. ආහාර අතිරේකයක් තමයි ඩිලෙක්ට කියලා කියන්නේ. රසම රස ඩ්‍රින්ක් එකක්. ඔයාගේ කඩේ අනිවාර්යෙන් ඩිලෙක්ට නිෂ්පාදන තියෙන්න ඕනේ කියලා තමයි මම කියන්නේ. ඩිලෙක්ට නිෂ්පාදන අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න අදම ඔයත් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කෝල් එකක් ගන්න ඕනි. නම්බර් එක ඔයාලට මම මතක් කරන්නම්. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට ඔයා කතා කරන්න ඕනි 011 437 12 50.

0: Anu Paha FM Anu Hatarai Tashumata Net FM
1: Net FM Dedu Numavata ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රසකර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250
1: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කෙයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාම සඳහා 112ක දීමනාවක් කොන්දේසි සහිතයි පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 0776383585
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට ඇදදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
4: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
6: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
7: ක්‍රිස්ටිනා කෝටිගෙන් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකෙන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
6: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
5: මේ අලුත් ඇපල් CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
6: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් AlgoTowමට tune වෙන්න. Tune වෙන්න.
8: Brought to you by
2: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙනෙන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න. 0710-777-333
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න. 0777-767-7610.
12: Death FM. Algo Town.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama dana anytime set when a flavor delakiri padamak. Well I know gonna danu wale wasakala kiri fun එක piri elakiri kiri.
14: සුබ දහවලක් වේලාව දවල් 12යි.

0: Net News. Net daval dolaha. Oba veta gena enne. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. Travel Net.
1: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. Travel Net අමතන්න 0112-863-363-76-716-3672.
0: දවල් 12.
3: අයුබෝවන්. අදත් දවස මැද දවසේ මෙතෙක් රටතොට සිදුවීම් වාර්තාකරණය net දවල් 12. මම මනෝජ් උදටියාවල ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: මේ වෙනකන් දවස.
3: පීඩන අවපාතයේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසට ඉතා තද වැසි කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ගෙවුණු පෑ 24 වැඩිම වැස්ස කැස්බෑවට ප්‍රධාන ජලාශ 16ක් වාන් තමයි ගංගා රසක ජල මට්ටම අවදානම් මට්ටමට අධිවේගයේ රිය පැදවීමේදී විමසිලිමත් වන්නැයි උපදෙස් රුපියල් 194ක නීති විරෝධී දුම් වැටේ කටුනායක දී අල්ලයි
0: net දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය Net Weather News. Net Weather News.
3: දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතයේ හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බවයි. මේ වන විට දිවයිනට බලපා ඇති කාලගුණ තත්වය පිළිබඳ තොරතුරු විමසීම සඳහා net news කණ්ඩායමක් මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත ගොස් සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු net news මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළගෙන්. අයිබෝන් කේසර.
4: අයිබෝවන් මම මේ අවස්ථාවේ රැඳී සිටින්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා සමග සාකච්ඡාවක නිරත වුණා වත්මන් වැසි තත්ත්වය කොයි ආකාරයෙන්ද ඉදිරියේදී බලපාන කියන කාරණය පිළිබඳව එෙහිදී එතුමා සඳහන් කළ කාරණයක් තමයි බස්නාහිර තරඟමුව මධ්‍යම වයඹ පළාත් වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තද වැසි පිළිබඳ රතු නිවේදනයක් මේ වන විට නිකුත් කර ඇති බව ඒ වගේම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද බලාපොරොත්තු විය හැකි බව තමයි අධ්‍යක්ෂ නල්වරයා සඳහන් කරේ net news අපි මේ ළඟට යන්නට සූදානම් වෙන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අපි එහි සිට මේ වෙන විට වැසි තත්ත්වය නිසා ජලාශවල වගේම වාරිමාර්ගවල තත්ත්වය කොයි ආකාරයෙන්ද කියන කාරණය පිළිබඳවත් ඔබව දැනුවත් කරන්න සූදානම් වෙනවා ඒ වගේම මේ සියලු තොරතුරු net news youtube නාලිකාවෙන් වගේම net news facebook පිටුවෙන් අපි යාවත්කාලීන කරනවා බමිඳු ප්‍රගේත් සමගින් මම කේසර බණ්ඩාර ඇතිකොළ net news වෙනුවෙන්
3: ස්තුතියි කේසර දෙවයින ආශ්‍රිතව මේ වන විට පවතින කාලගුණ තත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා එහිදී net news වෙත මෙලෙස කරුණු දැක්වුවා.
5: දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය තවදුරටත් පවතින ලකුණු තමා පහළ වෙලා තියෙන්නේ. කෙසේ නමුත් දිවයිනට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්කාවට ප්‍රදේශයේ තියෙන අඩුපීඩන කලාපය තවදුරටත් එලෙසම පවතිනවා. හැබැයි මේක උතුරු දිශාවට ගමන් කරන තත්ත්වයක් තමයි පේන්නේ. හැබැයි මේ හේතුව නිසා දිවයින හරහා තියෙන සුළං තත්ත්වය ප්‍රධාන වශයෙන්ම නිර්දිශාවෙන් හැමනවා. ඒතර මේ නිර්දිශාවෙන් හැමන සුළං හේතු කොටගෙන අධික වර්ෂාපතන ලැබීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරයේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් බස්නාහිර සබරගමු වයඹ ඊට අමතරව උතුරු මැද තුරු තිරුකුණාමලයේ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල උදේ කාලෙත් කඩින් කඩ වැසි හෝ ගිගුණ සහිත වැස්සත්යන් නිර්මාණය වෙනවා. එම පළාත්වල අහස වලාකුලෙන් බරව තියෙන්න පුළුවන්. මීට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍ය සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුණ සහිත වැස්සත්යන් තැනින් තැන ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා බස්නාහිර සබරගමු පුත්තලම වගේ දිස්ත්‍රික්කවල සහ ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර 200 කන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාව තියෙනවා. මීට අමතරව උතුරු මැද ඊට අමතරව අම්පාර සහ තිරුකුණාමලය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා.
3: ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙහි පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. එම ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මිලිමීටර 204ක්. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාල් අතුල කරුණානායක මහතා.
5: විශේෂයෙන්ම ඊයේ දිනේ ගත්තම අපි ගත්තම පාන්දර ජාමයේ වෙනකොට මේ කැස්බෑ වගේ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් 225ක් මිලිමීටර වගේ වැහිලා තියෙනවා. දැනටත් වර්ෂාව එලෙසම පවතිනවා. ඉතින් ඒක නිසා තමයි අපි සාමාන්‍යයෙන් දිවයිනේ බස්නාහිර වෙරළබඩ තීරය තුළ වර්ෂාව මිලිමීටර 200 ඉක්මන පමණ ලැබීමේ හැකියාවන් තියෙනවා කියලා විශේෂයෙන්ම ජනතාවට මතක් කරලා තියෙනවා. මීට අමතරව මට පැහැදිලිව කියන්න පුළුවන් දෙයක් තමයි මගේ එක්ස්පීරියන්ස් අනුව විශේෂයෙන්ම පහුගිය දිනවල එක දිගට මේ වර්ෂාපතනය ලැබුණා. හැබැයි මේ වර්ෂාව මධ්‍යම පළාත පැත්තට එච්චර ලොකුට ගියේ නැහැ. ඒක නිසා විදුලි බලාගාර ආශ්‍රය ප්‍රදේශවල වර්ෂාපතන ලැබීම අවම වෙලා තියෙනවා. හැබැයි මේ වර්ෂාව ලැබුණු නිර්ති දිග කොටස විශේෂයෙන්ම මේ දිගටම වර්ෂාව පැවතෙන හින්දා මේ පස්වලට බර වැඩි වෙලා සාමාන්‍යයෙන් පොඩි පොඩි නායෑම් ලෑන්ඩ්ස්ලයිඩ් ඒ වගේ සංසිද්ධි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව සමහර තැන්වල ෆ්ලෑෂ් ෆ්ලඩ් වගේ දේවල් ඇතිවීමේ හැකියාවන් තියෙනවා.
3: කළු කැලණි ගින් නිල්වලා යන ගංගාවල සහ අත්තනගලෝය ඇතුළු ප්‍රධාන ගංගා රැසක ජලමට්ටම ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා පැවසුවේ.
6: මේ වර්ෂාපතනයන් ලැබීමේ රටාව තියා බැලුවම මේ වෙනකොට විශේෂම වෙරළාශ්‍රිතව මාතර සිට පුත්තලම දක්වා වූ වෙරළාශ්‍රිත ප්‍රදේශයේ වැඩි වර්ෂාපතනයක් ලැබෙන බව තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේක ආලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් මේ සම්බන්ධයෙන් යම් පුරෝකථනයක් ලබා දීලා තියෙනවා. අද දිනේ වර්ෂාපතනයත් ඒ ප්‍රදේශවලට වැඩිපුර වර්ෂාපතනයක් ලැබෙයි කියන එක. මෙහිදී අපේ ගත්තොත් විශේෂයෙන්ම නිල්වලාගඟ ගින්ගඟ ද්‍රෝණිය ගත්තොත් එම ද්‍රෝණියවල ඉහළ ප්‍රදේශයට මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයකුත් ඒ වගේම ගාල්ල සහ ඒ ආශ්‍රිතව මිලිමීටර් 90ක සහ 75ට ආසන්න වර්ෂාපතනයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම ඒ අම්බලංගොඩ ඒ වගේම කළුතර සහ ඒ ආසන්නෙත් මිලිමීටර් 100කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කළුගඟේ ඉහළ ද්‍රෝණිය රත්නපුර ප්‍රදේශයේත් මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් ඉහළ ද්‍රෝණියට ලැබිලා තියෙනවා. ඒ වගේම කැලණිගඟ ආශ්‍රිතව ඉහළ ද්‍රෝණිය මිලිමීටර් 50ත් 75ත් අතර ප්‍රමාණයක් ගොඩක් ස්ථානවල ලැබිලා තියෙනවා. වගේම පහළ විශේෂයෙන්ම හෝමංගම සහ අංවැල්ල ප්‍රදේශයේදී මිලිමීටර් 50ත් 100ත් අතර වර්ෂාපතනයක් වාර්තා වෙනවා.
3: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා.
6: ඒ වගේම කොළඹ ආශ්‍රිතව තමයි විශේෂයෙන්ම මිලිමීටර් 200ක වර්ෂාපතනයක් වගේම කොළඹ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ත් 125ත් අතර වර්ෂාපතනයක් අපේ මෙනුම් මධ්‍යස්ථානවල පෙන්නුම් කරනවා. ඒ වගේම අත්තනගලුවේ ඉහළ ද්‍රෝණියෙත් මිලිමීටර් 125කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මධ්‍යම කඳුකරේ ඉහළ ප්‍රදේශත් බොහොම ස්ථානයක මිලිමීටර් 100 75 අතර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. මේ තත්ත්වය යටතේ අපේ ගංගාවල ජලමට්ටම් සැලකුවම විශේෂයෙන්ම කළුගඟ කැලණේ සහ ගින්ගඟ විශේෂයෙන්ම ජලමට්ටම් කිසියම් ඉහළ මට්ටමක තියෙනවා. නිල්වලාගඟ පානදුගම සහ එම ස්ථානවලත් ජලමට්ටම අනතුරු දැන්වීම් මට්ටමට කිට්ටු වගේක තියෙන්නේ. නමුත් වැඩිවීම විශාල වශයෙන් පෙන්වන්නේ නැහැ. අතනගලුවේත් මේ වෙන විට අද උදෑසන වර්ෂාපතනය නිසා මේ දක්වා ජලමට්ටම් විශාල වැඩිවීමක් පෙන්වන්නේ නැතත් කිසියම් ඉහළ මට්ටමක තියෙන්නේ. ඒ වගේම අනිකුත් ප්‍රදේශ ගත්තත් උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ඊළඟට මන්නාරම වැනි ප්‍රදේශවලත් සාමාන්‍ය වශයෙන් වර්ෂාපතනය පවතිනවා. මේ තත්ත්වයේ යටතේ ප්‍රධාන ගංගාවල් බොහොමයකම ජලමට්ටම් අනතුරුදායක නොවුනත් යම් වැඩිවීමක් පෙන්නුම් කරන බව තමයි සඳහන් කරන්නේ.
3: මේ අතර ප්‍රධාන ජලාශ 73න් 16ක් සහ මධ්‍යම ප්‍රමාණය ජලාශ 17ක් වාන්දමමින් පවතින බවද ඉංජිනේරු එල්.එස්. සූර්යබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.
6: ප්‍රධාන ජලාශ 73න් 16ක් මේ වෙන විට වාන්දමනවා. ඒ වගේම මධ්‍යම ප්‍රමාණය ජලාශ 17ක් මේ වෙන විට වාන්දමම සිදුවෙනවා. විශේෂයෙන්ම ලුණුගම් වෙහෙර, වෙහෙරගල මණික්ගඟ ආශ්‍රිතව තියෙන වෙහෙරගල ජලාශයනොත්, ඒ වගේම මණික්ගඟ සහ ඒ වගේම කිරිදිඔය ලුණුගම් වෙහෙර ජලාශයත්, ඒ වගේම තැතුරුඔය සහ රාජාංගනයේ සුවිශේෂීම ජලාශ වැඩි ප්‍රමාණයක් ජලය ගඟට නිදහස් කරනවා. විශේෂයෙන්ම තප්පරයට ගන්න 4000ක විතර ප්‍රමාණය ලුණුගම් වෙහෙරනොත්, ඒ වගේම 2500කට ආසන්න ප්‍රමාණයක් මැණික්ගඟට වැයගෙනුත්, ඒ වගේම තප්පරයට ගණන් 12000කට ආසන්න ප්‍රමාණයක් රාජාංගනයේ වැවෙනුත් කලාවට නිදහස් කරනවා. ඒ වගේම දෙදරුවට තප්පරයට ගණන් 6000කට කිට්ටන් ප්‍රමාණයක් මේ වෙනකොට නිදහස් කරනවා. නමුත් ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනයන් අනුව මෙය වෙනස් වෙන්නට පුළුවන්. පුළුවන්. අද උදෑසන වර්ෂාපතනය මේ වන විටත් පවතිනවා. මේ තත්ත්වයේ යටතේ ජලාශවල සහ ගංගාවල ජලමට්ටම් වෙනස් වීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ලැබෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය අද දවසේ ඊ රාත්‍රියේ ලැබුණු උදෑසන අලුයම කාලයේ ලැබුණු වැඩිම වර්ෂාපතනය කැස්කවෑ උපදේශයට ලැබීම යන්නේ අදහස් කරන්නේ ඇත්තටම පානදුර, මොරටුව, රත්මලාන, බණ්ඩාරගම මෙවැනි ප්‍රදේශවල පහත් බිම් බොහෝ දුරට මේ වෙන විටත් ඇතැම් ස්ථානය වතුරෙන් යට වෙලා තියෙන්නේ.
3: පවතින අධික වැසි හේතුවෙන් අධිවේගී මාර්ගවල රිය දහවනේදී වඩාත් විමසිලිමත් වන ලෙස මාර්ග සංවර්ධන අධිකාරී රියදුරන් ගෙන්නිල්ලා සිටිනවා. මේ ඒ පිළිබඳ වාර්තාවක්.
7: රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් වැසි ඇදහැලිමින් තිබෙනවා. මාර්ග ලිස්සන සුළු බවයි පොලිසිය පවසන්නේ. එනිසා වාහන ධාවනයේදී වෙනදාට වඩා විමසිලිමත් වන ලෙස රියදුරන් දැනුවත් කෙරෙනවා. විශේෂයෙන්ම අධිවේගී මාර්ගයන්හි වාහන ධාවනයේදීද වඩා සැලකිලිමත් විය යුතුයි. අධිවේගී මාර්ගයන්හි විද්‍යුත් පෝරුවල සඳහන් වන අවවාදාත්මක වැකි කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්නයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට උපදෙස් දෙනවා. වැසි හේතුවෙන් දහවල් කාලයේද අඳුර සහ මීදුම් සහිත තත්ත්වයක් පවතින්නේ. ඒ නිසා අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී වාහනවල ඉදිරිපස ලාම්පු දල්වාගෙන ධාවනය කිරීම සුදුසුයි. වේගය පැයට කිලෝමීටර 60ට වඩා අඩුවෙන් තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් පරතරය සහිතව වාහන ධාවනය කරන ලෙසද, එකවර තිරිංග යෙදීම නොකරන ලෙසද මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට සිහිපත් කරනවා.
3: රුපියල් 46,50,000 වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තේ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ විදේශයේ ගුවන් මගියෙකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකවරු 26 හැවිරිදි බංග්ලාදේශ ජාතික ව්‍යාපාරිකයෙක්. සැකකරු විසින් රැගෙන ආ ගමන් මළු දෙකක් තුල තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 31,000 අඩංගු දුම්වැටි කාටුන් 155ක් සුවාගෙන ඇති බවයි ගුවන්තොටුපළ නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. මේ අතර රුපියල් 48,00,000 වටිනා විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තේ හරිත මාවත ඔස්සේ පිටකරගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුද අලුයම ගුවන්තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු දෙමටකොඩ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන කම්කරු වෘත්තියේ නියැලෙන පුද්ගලයෙක්. සාජානුවර සිට එයා අරබියා ගුවන් සේවයේ ගුවන් යානයකින් එම සැකකරු කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ගමන් මළු තුනක් තුල තිබී දුම්වැටි 32,000 අඩංගු දුම්වැටි කාටුන් 160ක් සවාගෙන ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් පවත්වනු ලබන LLB නීතිවේදී උපාධි ප්‍රවේශ පරීක්ෂණයට පෙනී සිටි ශිෂ්‍යාවකගේ පිළිතුරු පත්‍ර ලකුණු පටිපාටිය පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස ශ්‍රී ලංකා තොරතුරු කොමිසම විසින් කරනු ලැබූ නියෝගයක් බලරහිත කරන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලය විසින් ගොනු කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අභ්‍යාචනාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මාතාගේ එකඟත්වය ඇතිව විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා මෙම තීන්දුව ලබා දුන්නා. 2023 වසරේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධියේ ප්‍රවේශ විභාගය සඳහා පෙනී සිටි සශීන්ද රණසිංහ නැමැති ශිෂ්‍යාවගේ පියාවන ගල්ගමුවේ පදිංචි ආර්.ඒ. රොෂාන් රණසිංහ විසින් ඇය ලබාගත් ලකුණු සහ ඇගේ පිළිතුරු පත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා අදාළ විශ්වවිද්‍යාලයේ තොරතුරු නිලධාරියා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණා. එම තොරතුරු ලබා දීම තුළින් විභාග ක්‍රමයේ පවතින රහස්‍යභාවය සහ අඛණ්ඩතාවයට හානිකර නීතිමය පූර්වාදර්ශයක් ඇතිවනු ඇති බවත්, ඒ අනුව අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් අදාළ විශ්වවිද්‍යාලය ප්‍රකාශ කර තිබුණා. ඉන් අනතුරුව ඇගේ පියා විසින් එම විශ්වවිද්‍යාලයේ තීරණයට එරෙහිව තොරතුරු කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කළා. එම අභියාචනය සලකා බැලූ තොරතුරු කොමිසම ඉල්ලුම්කරුවන් විසින් ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙස විවෘත විශ්වවිද්‍යාලය වෙත නියෝගයක් නිකුත් කර තිබුණා. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණේ තොරතුරු කොමිසමේ එම තීරණය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින්. එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මණ්ඩල සඳහන් කළේ මෙම තොරතුරු ඉල්ලා සිටින්නේ අදාළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂිකාවක් බැවින් එය ප්‍රතික්ෂේප කිරීමට සාධාරණ හේතු නොමැති බවයි. උසස් අධ්‍යාපන ආයතනවලට සැඟවී සිටීමට හැකියාවක් නැති බව පෙන්වා දුන් විනිසුරු මඩුල්ල ඔවුන්ගේ කටයුතුවල විනිවිද භාවය තිබිය යුතු බවත් එම තීන්දුවේ සඳහන් කර තිබෙනවා. ඒ අනුව තොරතුරු කොමිසමේ තීන්දුවට මැදිහත් වීම කිරීමට තම අධිකරණය අපේක්ෂා නොකරන බවත් ඒ අනුව විවෘත විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බවත් එම තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වුණා. නෙට් දවල් 12 නිමාව. මිලඟ නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: නෙට් දවල් 12 ඔබ වෙත ගෙන ආවේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
8: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 076 716 7872.
2: FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
9: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
2: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

0: හදා හදා ඔන්න 10
1: වෙලා 10යි නෙවෙයි වෙලාව 12ත් පහු වෙලා
2: පෞල් පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත දේ

වෙලාව 12යි විනාඩි 21යි. වෙනදාට අපි දවල් 12ට දැනෙන රස්ණය නැති බොහොම සීතල කාලගුණයක ඉඳන් තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. මොකද ලංකාවටම වගේ මේ දවස්වල වැස්ස බලපාලා තියෙන හන්දමයි අද දවසේ. ඒ වැස්සත් එක්ක පොඩි සීතල වටපිටාවක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අර වෙනදාට තියෙන රස්ණේ ගතිය අපිට දැනෙන්නේ නැහැ. හැබැයි මෙහෙමයි, ලංකාවේ සමහර පැතිවලට දැන් අපිට අර බිබිලෙන් එහෙම කෝල් කරපු වෙලාවේ කිව්වේ ඒගොල්ලන්ට තාම වහින්න පටන් අරන් නැහැ. පොළොන්නරුව පැත්තට තාම වහින්න පටන් අරන් නැහැ. හවසට තමයි ඒගොල්ලන්ට වහින්න කියලා. කොහොම හරි මේ පැයේ අපිට WhatsApp message ජෙවලා තියෙන හැමෝම, කෝල් කරලා තියෙන හැමෝම එකතු කරගන්න බලාපොරොත්තුෙන් තමයි මම පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. මේ පැය පටන් ගන්නකොටම මං මගින් වෙච්ච ලොකු වැරද්දක් නිවැරදි කරගන්න හදන්නේ. මොකද අපිට මොරපිටේ ඉඳන් මානෙල් කතා කරලා දැන් ලොකු වෙලාවක් වෙනවා. මං හිතන්නේ මේ කතා කරපු වෙලාවේ මට කිව්වා සැරල් ලුණු මිරිසක් එක්ක රසමරස පොල් රොටියක් කාපු ගමන් තමයි කෝල් කරේ කියලා. දැන් මං හිතන්නේ දවල්ටත් කාලා ඉවර ඇති. අම්මවයි එයාවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි අපිට මානෙල් කතා කරලා කිව්වේ මොරපිටේ ඉඳන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නෝ. හෙටනම් මං කතා කරාට පස්සේ නම කියන්න මිස් කරගන්නේ නෑ මානෙල්. හොඳේ. WhatsApp එක පැත්ත තමයි බලන්න හදන්නේ. ත්‍රිකුණාමලයට යන්න හදන්නේ. ත්‍රිකුණාමලයට නම් වහින්න නැතුව ඇතිනේ. ත්‍රිකුණාමලයේ පහේ කණුවේ ඉඳන් අපේ පුංචි බණ්ඩ කතා කරා. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඊළඟට සුබ දහවලක් වේවා ජනි. ඔයාට අපිවත් එකතු කරගන්න පුළුවන් නේද? බැදිගම් තොට ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙන රසිකා සහ ප්‍රියංකා එකතු කරගන්න කියලා තියෙනවා. ඉරේෂා, අයේෂා, ප්‍රීතිකා ඒගොල්ලන්ගේ කම්පැනි එකට ඇවිල්ලා ඉන්නවලු මේ වෙලාවේ විගණනයේ කට්ටිය. අද ඉතින් කට්ටිය වැඩිපුර වැඩ ඇතිනේ. යටියන්තොට දේශාන ස්ටුඩියෝ එකෙත් මේ වෙලාවේ සද්දටම මාව අහගෙන ඉන්නවලු වහිනවලු හොඳටම. හැබැයි දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. මහනුවර අම්පිටිය ආර්ය ටේලර්ස් එකේ අපේ සෝමතිලක අයියා, ආදිත්‍ය පුතා ඇතුළු හැමෝමත් එකතු කරගන්න කියනවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි, අපි අලව්ව ලැපල් ගාමන්ට් එකෙන්. මෙහෙමයි, මේ ගුඩ් ආෆ්ටර්නූන් කියලා කිව්වට මේගොල්ලෝ මට දාපු වෙලාවේ මෙසේජ් එක ගුඩ් මෝර්නින් තමයි කියලා දෙන්නේ. මම දැන් පොඩ්ඩක් ගුඩ් ආෆ්ටර්නූන් කියලා වෙනස් කරගෙන තිනවා. හරිද? ඉසංකා, සසංකා, නිලු, සුජීවා, රන්දි, සෙව්වන්දි, සන්දීපා, ශ්‍රියානි, වසන්ති, නිලා, නිශාන්ති, ඩිස්නා, වැඩ කරන කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම මැද ඉන්න එකම කොල්ලා සමන් අයවත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. අර මං දැන් කියන කතා ටික මේගොල්ලෝ මට මෙසේජ් එකේම දාලා එවනවා. හරිද? මට ලේසියි ඉතින්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන සහ චාන්දනී කියන ඒගොල්ලන්ට වහිනවා. වහිනකොට කොහොමද කියලා තත්ත්වේ ෆොටෝ එකකුත් ගහලා එවලා තිනවා බලන්නම. අපේ සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දිත් මෙසේජ් එකක් දාලා තියෙනවා. පූර්ණිමා, ඔයාවත් ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ජනි, ඔයා අපේ නම් කියන්නේ නැද්ද? එහෙම අහලා තියෙන්නේ ඇහැලියගොඩ සැලෝන් ෂී එකේ අපේ නිරෝෂා. ක්‍රිෂාන්ති නංගිවයි, අශාන්නිවයි ගොඩක් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හයි ජනි, අද තියෙන්නේ අද ඉර තියෙන්නේ බදුළු අහසේ නිසා අපිට නම් වහින්නේ නෑ සහෝ. එහෙම තමයි කියලා තියෙන්නේ. මේ වෙලාවට එන්නේ ජනිත් සංකල්ප නිසා. ආ, මගේ නමත් හොයාගෙන කොහෙන්ද දන්නේ හොයාගත්තේ. ලස්සන සින්දුවකට අපිව එකතු කරගන්න ජනියෝ කියලා තමයි ඉෂාරා අපිට මෙසේජ් එකේ දාලාවලා තියෙන්නේ. වදුල්ලට වහින්නේ නැහැ කියලා දැන් ගොඩ වෙලාවකට කලින් කියලා තිනවා. හරියටම කිව්වොත් පැය දෙකකට විතර කලින් මෙසේජ් එක දාලා තිනේ. අම්මෝ, අද මං ගොඩක් පරක්කුයි. හයි, සුබ දහවලක් වේවා ජනි. දේදුණු මාවතේ අපිත් එකතු කරගන්න. රශ්මික මෝටර්ස් බෙලිගස් හන්දියේ තියෙන රශ්මික මෝටර්ස් එකේ ඉඳන් තමයි අපිට මෙසේජ් එක එවලා තියෙන්නේ. ඇහැලියගොඩ බෙලිගස් හන්දියේ තමයි රශ්මික මෝටර්ස් එක තියෙන්නේ. ඇහැලියගොඩට ගිය වෙලාවේ අපේ චමින්ද මෝටර්ස් එකේ කට්ටියත් එකතු කරගමුකෝ. චමින්ද මෝටර්ස් එකෙන් මෙසේජ් එක දාලා තියෙනවා. බොස් චමින්ද, ඊට පස්සේ රසින්දු, කුරුවිට කඹුරාවේ ඉන්න බින්තිනාග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ ඉන්න නිලු, සමන්ත, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. බබාලත් එකතු කරගන්න කියලා දාලා තියෙනවා. ගාල නෙළුවේ සඳමාලි, ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට මම එකතු කරගන්නවා. කෝ අනේ, මගේ නම කියන්නේ නැද්ද ජනි කියලා ගොඩ වෙලාවක් අපිට මෙසේජ් කරලා තිනවා අපේ සඳමාලි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාකොළ ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර මෙසේජ් එක දාලා කියන්නේ 1981 අවුරුද්දේ සපුගස්කන්ද මහවිදුහලේ ඉගදුම් ලැබපු යාළු ඔක්කොම එකතු කරගන්න කියලා. එකරන් යන්න හදන්නේ ජපානෙට. ජපානේ ඉඳන් අපේ නිශාන්ත කුමාර මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා ගාමිණීවයි ඉෂාන්වයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනේ, ලස්සන සින්දුවකට අද මාවත් එකතු කරගන්න. අපේ කොට්ටවගම ඉඳන් කසුන් මෙසේජ් එක දාද්දි
ස්කූල් එකේ දේදුනුමාවත අහගෙන ඉන්නවා කියලා ඉන්දික ටේලර්ස් එකෙන් ගඟල් ඇඹිලිපිටිය ගල්වංගුවේ තියෙන ඉන්දික ටේලර්ස් එකෙන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්නවද කියලා යටියන්තොට ත්‍රිවිල් පාක් එකේ ඉඳන් අපිව අහගෙන ඉන්න කට්ටියක් මෙසේජ් එක දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා දිනේෂ්, සංජීව, ඊට පස්සේ ලක්මාල්, සුමුදු, ටයිටැනික් සැලොන් එකේ කට්ටියවත් එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙන හන්ද මට හිතෙනවා යටියන්තර ටයිටැනික් සැලොන් එක කිට්ටුව තමයි මේ ත්‍රිවිල් පාක් එක ඇත්තේ කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

මස්සිනාවුණත් ෂේප් කරගන්න බැරි නෑ රස කෑම එකක් හදලා දුන්නොත්. රස කෑම කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ ෆ්‍රීලන්නේ. දැන් ඉතින් ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙන කුරක්කම් පිටියක ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. කුරක්කම් පිටි කියලා කියන්නේ මේ දවස්වල අපි හැබෝම කන්න කැමති කෑමක්නේ. මොකද කුරක්කම් පිටි නෙවෙයි, කුරක්කම් පිටි වලින් හදාගන්න කුරක්කම් තලප වෙන්න පුළුවන්, රොටි වෙන්න පුළුවන්, ඔය හැමදේම අපි කනවනේ වැඩි වැඩියෙන්. මොකද ඔය ඩයබටික් වගේ රෝගවලින් සුවපත් වෙන්න, ඒ වගේ රෝගවලට අපි යොමු වෙන්නේ නැති වෙන්න අපිට කුරක්කම් පිටි වගේ පෝෂදායී ආහාර අරගන්න වෙනවා. අපේ වෙහෙසකර ජීවිතයත් එක්ක ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ ඉතින් කුරක්කම් පිටි වලින් හදාගත්ත කෑමක් වගේ කෑවොතින් තමයි. හැබැයි ඉතින් මේමයි හොඳම කුරක්කම් පිටි කොහෙන්ද හොයාගන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. යන්න ළඟම තියෙන සුපර් මාකට් එකට වෙන්න පුළුවන්, කඩේට වෙන්න පුළුවන්, ගිහිල්ලා ෆ්‍රීලන් සන්නාමේ යටතේ තියෙන කුරක්කම් පිටි අරගන්න. ලංකාවේ අපේ ගොවියෝ හරියටම හදලා නිෂ්පාදනය කරපු කුරක්කම් යොදාගෙන ඕය ටික වේලලා පිටි කරලා තමයි හොඳටම හදපු කුරක්කම් පිටි ඔයාගේ ළඟට අරගෙන ඉන්නේ ෆ්‍රීලන්ස් සන්නාමේ යටතේ. විශේෂම දේ වෙන්නේ ගල් වැලි මේ හැමදේම ඉවත් කරලා තමයි ෆ්‍රීලන්ස් කුරක්කම් පිටි ඔයාගේ ළඟට එන්නේ. හෝදලා ගරලා වේරලා ඒවයේ තියෙන ස්වභාවික ගුණයත් ඒ විදිහටම ආරක්ෂා වෙන විදිහට නිෂ්පාදනය කරපු හොඳම කුරක්කම් පිටි ඕනි නම් ෆ්‍රීලන්ස් කුරක්කම් පිටිම අරගන්න ඕනි. ෆ්‍රීලන් කුරක්කම් පිටි ගැන මතක් කරලා මං යන්න හදන්නේ කඩහපොළ පැත්තට ගිහිල්ලා. නාරම්මල කඩහපොළ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා KR ටේලර්ස් එකේ ඉඳන් රුවිනි. ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා එයාගේ හස්බන්ඩ් කුමාරවත් එකතු කරගෙන, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපේ මැසේජ් කියවන්නේ නැද්ද? කෑගල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දිල්කි තමයි එහෙම අහලා තියෙන්නේ. 11ට විතර මැසේජ් එකක් දාලා 12:32ට මැසේජ් එක, 12:34ට මැසේජ් එක කියවනකොට එහෙම අහන එක සාධාරණයි දිල්කි. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි දිල්කි කියලා තියෙන්නේ. වැස්ස හඳ සද්දෙටම අහගෙන ඉන්නවලු. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඇඹිලි පිටි ඉඳන් සඳ ලංකා යන ගමන් PL 5379 ලොරියේ සද්දෙටම අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ දැන් නම් සඳ ලංකාවට කිට්ටු වෙලා ඇති. එකතු කරගන්න කියලා තියෙනවා චමින්ද, සෝමතිලක, ඒ වගේම තමයි රාජ්කුමාර්, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ කළුතර මතුගම ඉඳන්. මැසේජ් එක දාලා තියෙන කෙනාගේ නම පොඩ්ඩක් ඉන්න හොයාගන්න. මං හිතන්නේ දමිත් දර්ශන වෙන්න ඕනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මඩපාත ඉඳන් ලක්ෂ්මන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. තමරා, නිශානී, චේතනා, තේජාවෝර්, ඒ වගේම තමයි භාග්‍යවිෂ්ක පුතා, සේරුවාවිල ඉන්න KDA සමරසිංහවත් මතක් කරන්න කියලා කියලා තියෙනවා. හායි ජනී, අපිට නම් හොඳටම වහිනවා. හලෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ පුෂ්පාංගණී තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. එකතු කරගන්න කියලා කියනවා මහත්තයා නිමල්, පොඩි අක්ක සුභද්‍රා, දුව කුමාරී, ඒ වගේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි ජනී, ගුඩ් ආෆ්ටර්නූන්. ඔන්න අදත් මං ආව සින්දු අහන්න. බුම්මගෙන ඉන්නව අහස වැස්සකට සූදානමින්. එහෙම කියලා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ දේවතුරේ චන්දි. එයාගේ ආදර හස්බන්ඩ් සුමුදු.

ලස්සන සිින්දුවකට එකතු කර ගන්න කියනවා. ජනියයියේ අපිවත් සිින්දුවකට එකතු කර ගන්න කියලා මැසේජස් දාලාතින බර ගානක්. කවුද මේ පොඩ්ඩක්කින නමොහොයා ගන්න මාතර අකුරු ගොඩ ඉරන්ද ගාමන්ටගේෙන් දන් තමයි අපිට මැසේජක දාලාතියන්නේ. බොස් එරන්දවත් එකතු කරගන්න සිින්දුවක් දෙන්න කියලා අපිට මැසේජක දාලාතින්න මංහිතන්න කවී වෙන්න ඕනි. ගොඩ කාදරෙන් එකතු කර ගන්න. කෑගල්ල ජනහිත ස්ටෝසගේ සෙට් එකත් මේ වෙලාවි සද්දරම් මාව හගනින්න. නම් ගම්ය වලනෑ කට්ටියම එකතු කරගන්න. අපිටත් ලස්සන සිින්දුවක් දෙන්න. හෙම කියලා අපිට මෙසේජ්ජක දාලා තියෙන්නේ පොඩ්ඩක්කින නමොහොයාගන්න. බදුල්ල ඉඳන් තමයි අපිට මෙසේජ්ජක ඇවිල්ලා තියෙන තිලිණිගෙන්. තිලිණි. එයාගේ පුතා චවිරුවත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා. අයියේ ඌව ඊගල් එකෙත් සද්දෙනම් මේ වෙලාවේ අපිව හැගෙන ඉන්නවා. රස කැවිලි හදන සෙට් එකේ ඉමෝෂන් ඇතුළු ටීම් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. කන්ද කැටිය ඌව ඊගල් එකේ තමයි අපිව මේ විදිහට හගෙන ඉන්නේ. අද මගේ පනට ලස්සන සින්දුවක් දෙන්න. එයා මන් එක තරහ වෙලා ඉන්නේ. රාගම රෝස හිමාෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ පණ ඇවිල්ලා ජයන්තිපුර චතුරංගනේ. ජයන්තිපුර චතුරංග වෙන කාගේවත් නෙමෙයි. අපේ හිමාෂගේ විතරයි. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අපිටත් ලස්සන සින්දුවක් ඕනි. ඔමාෂදුව රනිදු පුතා රසින්ද පුතා චූටිමෙන්ක චෙනෝෂා මහත්තයා සුසන්ත මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා තියෙන්නේ. යටියන්තොට මහවිල ඉඳන් සඳමාලි ගොඩක් ආදරෙන් සඳමාලි ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට හෙලෝ ජනිත් මල්ලි අපිටත් වහිනවා අපිවත් සින්දුවකට එකතු කරගන්න. නාකුළු ගම්මුවේ ඉඳන් නිරෝෂා මැසේජ් එක දානවා. මහත්තයා සැම්සන් පුතා සහන් මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනි මටත් සින්දුවක් දෙන්න ගාල්ලේ සුජී විජේනායක ආයෙත් මෙසේජ් එකක් දාලද? අපිව අමතක වෙලාද ජනි? බැදිගන්තොට වීරසිංහ ස්ටෝස් එකේ කට්ටිය තමයි එහෙම මෙසේජ් එක දාලා තින්නේ. අමතක වෙන්නේ නැහැ. මෙසේජ් ටික පොඩ්ඩක් කියවන්න බරක්කුයි දන්නවනේ ඉතින්. කුවේටි නම් ප්‍රියන්ත මෙසේජ් එකක් දාලා තියෙනවා. යාවත් සින්දුවකට එකතු කරගන්න කියනවා වයිෆ් කාන්තිවත් එක්ක. ඊට පස්සේ තංගල්ලේ අප්සරා ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. වයිල්ලර තියෙන සින්දුව මන් දෙන්න ට්‍රයි එකක් දෙන්න. ඉබ්බාගමු ඉඳන් හේමා නාගොඩ විතාන යාවත් එකතු කරගන්න කියලා කියනවා. හිරුණිවත් එකතු කරගන්න කියනවා දුව. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. හාය් ගුඩ් මෝනින් කියලා අපිට මෙසේජ් එක දාලා තිනවා 11ට විතර. දැන් ගුඩ් ආෆ්ටර්නූන්. අපේ කලුතර රමණි සුමේදා එකතු කරගන්න කියලා කියනවා. දේවුලී ශාෂි රංජි මාලි බාති අකේන්‍යා සෙට් එකව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ජයමදු ෆැෂන් එකේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ආනන්ද දමයන්ති නෙත්මි සඳරු කවීෂා රිස්නි මේ හැමෝම එකතු කරගන්න කියලා. ගොඩාක් වෙලා කතා කරන්නේ. දැන් ඉතින් යමු සින්දු අහන්න. තවනම් තියෙනවා ඉස්සරහදී අනිවාර්යෙන් කියන්නම්.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12 විනාඩි 43යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
7: කටුවෙන නගරයේදී මේ 14 වන දින විවෘත වන විෂන් කෑ නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාම සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077 383 0585.
8: ප්‍රතික්ෂාව, ගැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා ගැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.
9: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
10: Hello? Hello? Hello?
11: මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: වේලාව 12 විනාඩි 45යි.
6: මේ හස්බන්ඩ්.
5: මොකද වයිෆ්?
6: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
5: ඩිනර් එක. රෑනි.
6: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
7: කිලියේ කිලියේ මනි මනි
8: Paul prashna netu ahanna jani ek de dunu mavata
5: ගෙදර වෙන්න පුළුවන් යාළුවෝ වෙන්න පුළුවන් පාටියක් දානව නම් නැතුවම වැරදි දෙයක් තමයි දැන් මේ අර ස්පීක් එකක් කියලා කියන්නේ. දැන් ඔය කැරෝකි වලට සින්දු කියන ඒවා එහෙම කියලා කියන්නේ රැල්ලක් වෙලා තියෙනවනේ. අන්න ඒ වෙනුවෙන් ඔයාලට ගැලවෙනම දෙයක් තමයි JVC party speakers කියලා කියන්නේ. buyabans.lk.com එකකින් දැන් ඔයාලට 138ක් වෙනකන් දැවැන්ත වට්ටම් අත්විඳින්න පුළුවන් JVC party speakers වලට. www.buyabans.com website එකට ගියාට පස්සේ ඔයාලට මේ දේවල් මිලදී ගන්නකොට සුවිශේෂී දීමන අත්විඳින්න පුළුවන් වගේම තමයි මේ මාසේ 14 වෙනිදා කියන්නේ හෙට දවසට කලින් ඕඩර් එකක් දැම්මොත් ඔයාට තව රුපියල් 10000ක වට්ටමක් හිමි වෙනවා. අර මං කියපු 138 ඔන්ලයින් දීමනා වලට අමතරව රුපියල් 49999 ඉඳන් ඉහළට මිලදී ගන්න පුළුවන් වගේම තමයි ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් වලින් එහෙම නැත්නම් කොකෝ පේමන්ට් වලින් ගෙවීමේ ක්‍රමයට මිලදී ගන්නත් අවස්ථාව තියෙනවා. සින්දුවට යන්න කලින් ටග් ගාලා මතක් කරන්නම් WhatsApp එකට මැසේජ් කරලා තියෙන කට්ටිය. හයි ජනී බෝයි, අදත් ඔයාව අහගෙන ඉන්නේ. ඊයේ රෑ ඉඳන්ම වැහලා වැහලා වැස්සට මහන්සිද කොහෙද දැන් පායලා. දවල්ට කන්න කජු කපන ගමන් ඉන්න ගමන් අපිව අහගෙන ඉන්නවා කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ චින්තක වෙන්න ඕනි. චින්තකද මැසේජ් එක දාලා තියෙන්නේ යාගේ වයිෆ්ද? මට හිතාගන්න බෑ කොහොම හරි. අවුනි සුජීවනි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. චින්තක හස්බන්ඩ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. හයි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ තුෂි. ගම්පහ ඉඳන් තමයි තුෂි අපිව අහගෙන ඉන්නේ. ඔයාගේ වොයිස් එකට මාර ආසයිලු. අම්මෝ මට නිකන් I was like over the moon කියලා හිතෙනවා. තුෂි ඔයාව එකතු කරගන්නවා. වැඩ කරන යාළුවෝ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. බුද්දලටත් වයින්වලු. ඊට පස්සේ යන්න හදන්නේ සඳුන් යෝජනව හොයාගෙන. සඳුන් අපි වහගෙන ඉන්නේ මාවනැල්ල ඉඳන්. සඳුන් ඔයාව එකතු කරගන්න. අම්මෝ දිග මැසේජ් එකක් තියෙනවා. වජිරා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඇවිල්ලා මේ බෝපිටිය ප්‍රයිමරි ස්කූල් එක ගාව තියෙන DCOL ගාමන්ට් එකේ වැඩ කරන සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මිස්ටර් අනුර සර්ගේ 44 වෙනි උපන්දිනයලුවද. අනුර නෙවෙයි අනුරංග රත්නායක. සුබ උපන්දිනයක් වේවා කියලා අපි ටීම් එක වෙනුවෙන් FM ටීම් එක වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. ඒ විශ් කරන්න එකතු වෙන්න කියලා කියනවා සර් අනුරංග. ඊට පස්සේ යාගේ දුවලා 3 දෙනා විහංගේ බිනුලි බුවණි. ඒ වගේම තමයි SMS එක නෙමෙයි මේ WhatsApp මැසේජ් එක අපිට එවලා තියෙන්නේ. වයිෆ් වෙන්න ඕනි වයිෆ් වජිරක්ක. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ටීම් එකේ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට ජනි හෙටෙදි මෙන්න මේ සින්දු අරන් එන්න කියලා සින්දුකත් අපිට මැසේජ් එකක් දාලා දිනවා අකුරැස්ස යෂෝ. ඊට පස්සේ චාමර ස්ටෝස් කලුතර පනා පිටියේ තියෙන චාමර ස්ටෝස් එකේ චාමර සහ තනෝජ අපිට මැසේජ් එකක් දාලා තිනවා කට්ටිය එකතු කරගන්න කියලා. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනී ළමයා අපිවත් එකතු කරගන්න. උදයන්ගේ නෙතුමි තමයි එහෙම කියන්නේ. මාතර කිංකිනිවයි චතුමිවයි අසාරවයි එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ අඹලිපිටියේ හැන්ඩි ගාමන්ට් එකේ ඉඳන් සමීර මැසේජ් එකක් දාලා තිනවා යාළුවත් එකතු කරගන්න කියලා. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න. කැල්වින් එකේ ඉඳන් ටෙක්ලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. හංවැල් ඉඳන් තමයි මැසේජ් එක දාන්නේ. ඊළඟට කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ රංගන අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනි. අපිත් ඔයාව ආදරෙන් අහගෙන ඉන්නවා ජනි. ඌව පරණගම කැන් ෆැෂන් එකේ ඉඳන් කැන්ද කාන්ද දන්නේ. කාන් ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා කුමාර සමන්ත ඇතුළු කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් ආෆ්ටර්නූන් ජනි. අපිවත් එකතු කරගන්න. අලුත්ගම දර්ගා ටවුන් එකේ ANW ඇපරල් ගාමන්ට් එකේ සෙට් එක. කට්ටිය මේකතු කරගන්න කියලා ප්‍රදීප් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා මකුල්ලොලුව රංජිත් දිසානායක මැසේජ් එක දාද්දි මටත් සින්දුවක් ඕනි කියලා නුවර ඉඳන් සඳරු මැසේජ් එකක් දානවා. ඊට පස්සේ අපේ ගෙදර අම්මා ලාලනි තාත්තා ප්‍රේමවංශ අක්ක හෂාරවත් එකතු කරගන්න කියලා පිටබැද්දර ඉඳන් මනෝජත් මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සනම ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අම්පාර පර්ණගාමන්ට හන්දී ඉඳන් අපි අතුකොරලයිය මැසේජ් එකක් දාද්දි පානදුරේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? නෑ මේ අපේ කෑගල්. කෑගලුපත් කඩේ සෙට් එක. කෑගලුපත් කඩේ සෙට් එක මත් එකතු කරගන්නවා. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කිතුල්ගල ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නිලු හොයාවත් එකතු කරගන්නවා. කුරුණෑගල ඉඳන් අනු අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පවුල හැමෝම එකතු කරගන්න කියනවා. දුව චමෝදි අම්මා ඒ වගේම තමයි මහත්තයා ඇතුළු සියලුම දෙනාව. හෙලෝ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මීගමෝ ටවුන් එකේ ඔර්ලෝස කණුව ගාව ඉඳන් ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ හැමෝම මැසේජ් එකක් දාලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නවා.

0: ඒ වගේ දේවල් අම්මට තාත්තට කියන්න ලැජ්ජ වුණාට කමක් නැහැ. ඔයාට ලෙඩක් දුකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙකුට ඒ දේවල් කියන්න අමතක කරන්න එපා. සුවනෝන රෝගයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමල් බන්දුල වීරපෙරම වේද මහත්තයා හම්බ වෙන්න අමතක කරන්න එපා. සෙවණකල කිරිබන්නාර බෝගහන් දී තින ආයුම ආයුර්වේද වෙදමැදුර. ඔයාට සුවනෝන රෝගයක් තියෙනවා නම් ඒනු වේනුවෙන් නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කරන්න සූදානම් ඉන්නේ. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණාම හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. යන්න කලින් අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න 0777 300 940ට, එහෙම නැත්නම් 0773 273 540ට. ගින්දර හැන්දෑව වරගෙන ගින්දර කෙල්ල මේ පැත්තට ඇවිල්ලා ඉන්න හන්ද ගින්දර වගේ මාත් ගිහිල්ලෙන්න තමයි හදන්නේ. එනං පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. අපි ආයේ දේදුනුමාවතෙන් හම්බ වෙමු. ගින් එනං මම ජනී.
1: ආදරේ සුව සොයා යත්න.

0: FM Anupaha, FM Anuhatrai Dashmata, Net FM.
1: Net FM, Deedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250
4: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජය නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජය වෙති.
5: යහතුන වඩන අපේ රස විජය.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: Hi,
10: වෙලාව එකයි

0: ගොටකොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටකොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබවන් මේ පේ රටතොට සමගින් මම සමීර. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇපතැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ අපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් බව කියන පුද්ගලයා ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩි උසාවියේ සංකීර්ණ ආසන්නයේ පිහිටි සාංචි ආරච්චිවත්තේ පිහිටි මොහමඩ් රිස්වාන්, මොහමඩ් ඉරහාන් සහ එම අපකරුවන් හඳුන්වා දුන් බව කියන ආර්ය තිස්සද සිල්වා නැමැති පුද්ගලයන් තිදෙනෙක්. විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසල්වත්ත පොලිසිය සඳහන් කළේ පළමු සහ දෙවන සැකකරුවන් ඇපලබාදීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම සේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි. එම ප්‍රකාශය අනුව පළමු සැකකරු විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ මාසය දක්වා ග්‍රාම සේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාම සේවා සහතික 7ක්ද ලබාගෙන ඇතැයි සඳහන් කළ පොලිසිය සැකකරුවන් දෙදෙනා ග්‍රාම සේවා සහතික පත්‍ර ලබාගෙන තිබෙන්නේ පදිංචිය සහතික කර බව ඉදිරිපත් කර පැවසුවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කළේ. මිලඟනිත් නිවුස් පස්වර දෙකට
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
6: අඩු වියදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර 5ක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.
8: FM 95 94.8.

0: Kinder Handeva with Bashi.
1: Hi, good afternoon. Dawali kai vinari pahai den velawa. ඉතින් කොහොමද බන්දනෝ ගොඩාක් පැතිවලට වැස්සෙන් කරදරයි ආයම නේද? ගංවතුර දාලා එදිනදා ජීවිතය ආකරන මොනාහරි ජීවනෝපායක් තියෙනවා නම් ඒක කරගන්න බැරි තැනට වැඩ වෙලා ගොඩාක් අයට මේ දවස්වල එහෙමයි. හැබැයි කොහොම හරි මේ වෙලාවේ වැස්ස බලන්නේ නැතුව ඔයා ලොතරැයි කුඩුවේ ලොතරැයි විකුණනෝ වෙන්න පුළුවන්. එහෙම නැත්තං නේද මොනාහරි ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. වැස්සේ තෙමිට මේ සෙනග එකතු කර කර දුවනවා. අපේ කොන්දොස්තර මහතෙක් ඩ්‍රයිවර් මහතෙක් වෙන්න පුළුවන්. වගේ බස් එකේ මාව අහගෙන යනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි උදේ ඉස්කෝලේ ගියපු දරුවෝ එනකම් උණුවට කන්න දෙන්න බත් ටික උයාගෙන බලන් ඉන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන්. ඔය කොහොම වුණත් මාව අහගෙන ඉන්නවද? ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම තමයි මේ දවස්වල වැස්සත් එක්ක අකුණු සෑහෙන්න අකුණු ඕනතුරු තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වැනුත් පරිස්සම් වෙන්න මාව ඇහුවේ නෑ කියලා තරහ වෙන්නේ නෑ. හරිද? හරි, අද අපි වැස්සට ගැලපෙන ලස්සන සින්දු ටිකක් අහන්න තමයි රෙඩි වෙන්නේ. සාමාන්‍යයෙන් ගින්දර හැන්දාවෙන් ඇහෙන්නේ නැති විදිහේ ලස්සන හොඳ ෆීල් සින්දු ටිකක් අදාහගෙන ඉන්න පුළුවන් පැය 3ක් පුරාවටම. හරිද? අද ඒකටම හරියන්නේ මම Facebook post එකක් දාලා තින්නේ. ඔයා වැස්සයි කෝපි කෝප්පෙකුයි වාගේ අතට දෙනවා නම් අහන්න ආසම සින්දුව මොකද්ද? වැස්සයි කෝපි කෝප්පෙකුයි එක ඔයා අහන්න ආසම සින්දුව මොකද්ද කියලා අනිවාර්යෙන් නෙතුවෙම ඔෆිෂියල් ෆෑන් පේජ් එකේ අපි ලගේ ගින්දර හැඳෑවේ Facebook post එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයා කියන සින්දුව මම දෙන්න අද දවසේ අනිවාර්යෙන්ම ට්‍රයි කරනවා. හරිද? ඒ අතර 0112255363 අපි ලගේ ෆෝන් නම්බරයකට කාල් කරන්න පුළුවන්. ඊගාවට WhatsApp එකේ chat එකට set වෙන 0711 95 95 95.

தவா லெக்கா வினாடி தான் ஹத்தராய் விழாவாய் வெசாயி கோபி கோபி குய் எக்க ஒயா ஹனாசம சிந்துவ முகாதோ அத ஆங் ஏட்டிக தினோ ஆஹரத குடாக்ம வெச தவசல்ட அப்பே ஹிதட சிந்துவ வெடியன் ததிந்த நினோ அனேது குடாக் விழாவிட கரண்ட் கத்து ஹெமந்த் நேத்தி விழா ගාවට කරන්න කරන වැඩ වුණත් කරගන්න බැරි තත්වයකට ආවහම අපි කොහොමදත් හුදෙකලා වෙනවනේ. ඔන්න ඒ වගේ වෙලාවකට කෝපි කෝපිකු තරගෙන ලස්සන සින්දුවක් අහන්න තියෙනවා නම් ෂා. අපි බලමු මේ අය වුණාද ආස කියලා. ඇඩ්මින් කෝඩිත්ත කියනෝ ජීවිතේ විඳින්න නම් ඕකට තව රොටියකුත් ඕනීලෝ. අපිට ඕනි ඔය එකෙන් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ මම කියලා විහිළු කරන්න පමහතයෝ සින්දු කියන්න බෑ. රසික තිලක රත්න එයා කියනවා ඔබ තෙමෙයි කියා බයයි වැසි වසී සුලං හමයි. ඒ සින්දුව නම් වැස වෙලාවකට අහන්න කියාපු සින්දුවල අහමුහරද. දමයන්ති දමයන්ති කියනවා එයාට නම් ගොඩාක්ම ෆේල් වෙන්නේ හින්දි සින්දු කියලා. එහෙනම් නියම වෙලාවේ මම මේ කමෙන්ට් එක දැක්කේ මොකද දැන් අහන්න යන්නේ ලස්සන මම ගොඩාක්ම ආස කරන හින්දි සින්දුවක් හරිද? ඉගවට කාංචන නාකම්දල දවසක් පැල් නැති හේනයි ගුණදාස කපුගේ මහත්තයාගේ සින්දුව නම් ඒක නම් මේ වගේ වෙලාවක හොඳට ෆීල් වෙනවා කියලා කියනවා. හැබැයි මට නම් ඒ සින්දුව ඉවර වෙනකන් අහන්න පුදුම අමාරුයි. අමේෂ රංගිකා නීල දැසේ දුටුවා ඔබේ ප්‍රේම ආලිංගනේ රොමේෂ්ගේ සින්දුව. රොමේෂ්ගේ ගොඩාක් සින්දු නම් මේ වගේ වයිබ් එකකට මරුනේ. චවින්ද ගුණරත්න මුතු මුතු ඇස්සේ අපේ අමු මුතු මුතු ඇස්සේ එක කුඩෙන් යමුද නංගෝ ඒකද? උමයන් තරුණෝද කියනවා මට නම් සෙට් වෙන්නේ Backstreet Boys lage quick playing games my heart kiyane kalu kolla chilli kiyen inne Shreyani Pereira aasakena matama vaapukena ekada dance igawata salila lakruwani salila lakruwani kani wennata mage love purudu paluwe nagine yanna sonduriye obe suwanda ma lage amma kochchara lassanta virahawa liyalada ne මේවා ලියපු අය නම් මිනිස්සු වෙන්න බෑ මහත්තයෝ. එච්චර ලස්සන්ට හිතන්නේ කොහොමද කියලා, එච්චර ලස්සන්ට අකුර එකතු කරන්නේ කොහොමද කියලා, එච්චර ලස්සන්ට හැඟීම් එකතු කරන්නේ කොහොමද කියලා ඇත්තට හිතා ගන්න අමාරුයි නේ. ඊට පස්සේ ජයනී රණවීර සෝමසිරි මැදගෙදර මහත්තයාගේ මුතු මුතු ඇස්සේ සින්දුව හොඳයි කියලා කියනවා සිතුම් සඳරුවන්. සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ. මානිල් බණ්ඩාර ඔයා දෙන ඕනම සින්දුවක් වාශි කියලා කියන අනේ ආදරෙන් එකතු කරගන්නම් හරිද? ඉගවට විදුනි කුකින් සර්විස් එකේ කට්ටිය සෝමතිලක ජයමහා මහත්තයාගේ සින්දුව මේ වලගේ වෙලාවට නියමයි කියලා කියනවා. ඉගවට අපේ දමි දර්ශනයි ඉන්නවා, ජීබී ශාන්තයි ඉන්නවා. එයා කියනවා සුදිල් සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවක් නම් නියමයි කියලා. චූටි චූටි කියනවා රෝස කුඩේක වැස්ස දවසක පින්නේ. ඒ සින්දුවත් හොඳයි නේ. දීපිකා රණේපුර තැන්ක් යූ ආකස්ටික කමෙන්ට්ස් වලට. ඉගවට කමරු පිටියේ මාලක්ක කියනවා තනිවයි උපන් තනිවයි මැරෙන්නේ හොඳයිද? එක එකයිගේ ටේස්ට් එක නේද? රෝහිණී ජයකුඩි සුබ දහවලක් කියලා කියනවා. සුබ දහවලක් අක්කා. ශිරාණි සඳමාලී thank you sticker convincer. ලක්මාලි ප්‍රියදර්ශනී දම්පාට හැන්දෑවේ සින්දුවත් මරුණෝ. එකත් ලස්සනයි තමයි. නදීකා ගුණවර්ධන සිරිපුද වැස්සේ අපි තෙමිලා ගුලි වෙමුද අතුල අධිකාරිගේ සිංදුව. අතුලයේගේ වොයිස් එකත් ඉතින් වැස්ස වෙලාවකට මරුනේ. ජයතිස්ස දුනසිංහ සිරිපුද වැස්සේ එකම කුඩේ යට තෙරපි තෙරපි යන්නට. අමරදේව ශූරින්ගේ ගීතය නියමයි කියලා කියනෝ. අමරදේව මාස්ටර්ගේ සින්දුත් පුදුම ෆීල් නේ මේ වගේ වෙලාවකට. කුමාරි වයි පෙජින්ද්‍ර දුව ජයමි පුතා ජන තෙකනි තහලු කුම්ලම ආදරයට එකතු කරගන්නවා. ඉගාට සුජිත් චමින්ද ආදරයට කියන කතා බොළඳ වුණාට කැරන්ස් මහත්තයගේ සින්දුව හොඳයිල. ශාලි පූර්ණිමා මේ දුරු රටේ මේ හිම වරුසා. කමනි සිල්වා මේ ගඟ මේ දුරු කතර ගෙවා. වාශියෝ දෙන්න මෝනි හාද කියලා කියනවා. දෙන්න අනිවාර්යෙන් බලන්න හරිද? ආනන්ද සුධර්ම රත්න ආයි මොකද්ද ඉතින් මේ දවස්වල නම් අහන්න හිතෙන්නේ
බුදුන්ගේ අමා ධර්මේ දැන් දෙගට ඇහි ඉගවට දමයන්ති රත්නායක කිරිකෝඩු හිතට තමයි ඔරිජිනල් සින්දුව. ඒක ඉමිටේෂන් එක තමයි. කිරිකෝපියකට ඊයේ හවස සීනි වැඩි උඩා නේ අම්මේ, මේ කෙල්ල තමයි අදහන් වටින්නේ. වට්සප් එකේ කියලා දෙනවා භාෂා අක්කා ගින්දර හඳාව අහනවා හින්දි සින්දුවක් දෙන්න කියලා. සේජ ගෙවන කෙනාගේ නම ගමන. හැබැයි මේ හින්දි සින්දුව අහනවා අවද්දා ගන්නවා.

0: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක් වත්ද නද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
2: සදාතනික විශ්වාසය. සදා හරිත 23 වසරක්. සදා නොසැලෙන ශක්තිය. සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසයේ සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
3: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
8: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
6: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
9: Brought to you by
10: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
11: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
12: සදාහරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
14: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
15: Net FM Algo Town
16: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
17: ඔහු ඒ නැති කර දෙමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතේ පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
18: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
19: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
18: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
19: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
18: නොවිනස්වන රසවත්ම රසය
19: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
18: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

දවල්ලේ කයි විනාඩි 30යි වෙලා අද කින්දර හඳවෙන්න ඕනට මම අහන්න දෙන්නේ මේ ග්ලෝමි ඩේ එකට ගැලපෙන ලස්සන සින්දු ටිකක් අරද ඉතින් වැස්ස දවසක කෝපි කෝපිකුත් එක්ක ඔයා අහන්න කැමතිම සින්දුව මොකද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න මම මේ මගෙන් ඉල්ලන ඉල්ලන සින්දු තමයි ඔයාලට අහන්න දෙන්නේ ගලප ගලප හරි අපි කෝල් කරපු කටිය ගොඩක් ඉනෝ එකතු කරගමු ගාලේ සීතාක කතා කළා මේ බොකුන්දර චන්දිමා නූඩල්ස් එකේ ජයතිලකායව තාදරෙන් එකතු කරගන්න කියලා කිව්වෝ කොහොමද ඊයේ බොකුන්දර පිළියන්දල කැස්බව පැත්තට වැහැපු ඇස්ස අනේ අම්මෝ පාන්දර දෙකම අතර විතර පටන් ගත්තා සෑහෙනම ඇස්ස ඒ වගේම ලොකු හුලඟකුත් ඇල්ලුවා ඒ වැස්ස මං හිතන්නේ උදේ 11 විතර වෙනකන් තියෙන්නේ නැති ඒ පැත්තේ මං ගෙදරින් එනකලොත් හොඳටම අකුණු ගගහ වැස්ස ඊ ගාවට අපි රාජාංගනේ අනුරුද්ධයි කතා කළා. රාජාංගනේ පැත්තටත් සෑහෙන්න වහිනවා කියලා කියනවා වාන්දරටත් සෑහෙන ජලාශවල දැන් විවෘත කළ තියෙන්නේ නේද? කඩේ ඉස්සරහ කුඹුරු එහෙමත් දැන් සෑහෙන දුරට යට වෙලාලෝ. වතුර පිරිලාලෝ. කොහොමුණත් පරිස්සමින් ඉන්න දැන් මාස කීපයකට කලින් අපි හොඳ සම්බෝලයක් කාලානේ ඉන්නේ නේද? එහින්දා අපි පරිස්සම ටීමු ආදරෙන් එකතු කරගන්නවා මේ අපේ අනුරුද්ධයිගේ වයිෆ් ගීතාංජලි ගවට සතීෂ් චාරුක තරුක්ෂි කටියම හරිද? වල්පිටිමලේ උපාලියයි කතා කළා මෙච්චර වෙලාව හැල වැහැල දැන්නම් ඔඩ පොඩක් අඩු කරලා තේනවා කියලා කිව්වෝ නම්මි තුෂාන් මිහිරංග කටියමත් එක ආදරෙන් එකතු කරගන්න කාලබීල පරිසමට ඉන්න හරිද? ඊගවට මහව වතුපලගම චින්තක සම්පතයි කතා කළා අද ගෙදෙට වෙලා ඉන්නවලු වැඩ කරන්න ගියත් නෑලු ආදරෙන් ආවත් එකතු කරගන්න ඊගවට අපේ යටි අන්තරේ ටයිටනික් සලෝනිකේ තුෂාන් අයියා වැසව කියලා නෑ කොල්ල ටික වැඩ කොණ්ඩ කපන ගමන් ඉන්නේ සුන්දරම අයයි අද ටිරෝන් අයියා ඉන්නවා කියලා කිව්වා කට්ටියම ආදරෙන් මේකතු කරගන්න. හරි අපි මේ සින්දුව අහන්න යන කලින් මම ඔයගලන්ට ෆෙම් සෑය ගැන මතක් කරනවා. අපිට ඉතින් කලට වේලාවට වරද්දන්න නැතුව වෙනවනම් වෙන්නේ පීරියඩ්ස් තමයිනේ. හැබැයි ඇත්තටම ටිකක් නිදහසේ රිලැක්ස් එකේ ඉන්න ඕනි දවස් තියෙනවනේ. අයියෝ දැන් පොඩි සැනසීමක් ඕනිමයි කියලා හිතන වෙලාවක ඔන්න ඉතින් දෙයිය දුන්නා වගේ අපිට පීරියඩ්ස් පටන් ගන්නවා. I think ශරීර වේදනාවයි ඒක මානසිකවත් බලපානවා කිසිම ෆිට් එකක් නැහැ කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ නේද හොඳට නෝට් කරලා බලන්න ට්‍රිප් එකක් එහෙම යන්න දාගත්තොත් ඔන්න පටන් ගන්නවා මේව නෝටි කතා නෙවෙයි මේව සමාජයේ ගෑනු පිරිමි බේදයක් නැතුව අපි දැනුවත් වෙන්න ඕනි කාරණා ඉතින් මේ පීරියඩ්ස් කියන්නේ හරි වේදනාකාරී ඒ වගේම හරි අමාරුයි ඔකත් එක්කම අපිට ඩේ ටු ඩේ වැඩ කරගන්න වෙනවා හැබැයි හිතක්ම දෙන්නේ නැහැ නේද හැබැයි ඔයාට ෆෙම් සෑය මාරු සපෝට් එකක් දෙනවා ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු පෑඩ් එකක් නිසා දවස පුරාම වෙනද සාමාන්‍ය දවසක් වගේම වාගේ වැඩ කටයුතු ලස්සනට කරගෙන යන්න SLS ISO තත්ත්ව සහතික දෙකක්ම එන ෆෙම් සෑය වාරි තාම සාධාරණ ගානකට වෙළඳපළේද ගන්න පුළුවන් මෙච්චර සාධාරණ ගානකට නම් වෙළඳපළේ කිසිම පෑඩ් එකක් නැහැ ඉතින් ඒ නිසා නම් කියලා නම් බලලම ෆෙම්ස් ඇයම ගන්න කියලා ආදරෙන් මගේ ගෑන් ළමයින්ට මම මතක් කරනවා ඕනම ෆාමසි එකක ඕනම ග්‍රොසරි ෂොප් එකක ඕනම සුපර් මාකට් එකක රාට ෆෙම්ස් ඇය ගන්න තියෙනවා ඒ වගේම තමයි සෙවණිගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනේ දැන් ගොඩාක් වෛරස් ලෙඩ තියෙනවා මේ දවස්වල හනහන අයට මේ හෙම්බිරිසාව කියනවා කැස්ස වගේ කියලා කියනවා ඩ්‍රයිකෝෆ් ගතියයි කියනවා රැට නිදා ගන්න බෑ කැස්ස එනවා හොගාලා ඊගාවට උණ ගතියයි කියලා කියනවා නේද ඒ හින්දා මම වගේ පඬිතෙක් වෙන්නේ නැතුව පුරුද්දට ළඟ තියා ගන්න ඕනි ඔයා සෙවණිගල මදුකා කැස්සට පැනියා හරිද සෙවණිගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමෙන් ඔයාට අරගෙන එන සේතසයක් ස්වභාවික අපේ වෙදකම අපේ උරුමයත් එක්ක නිෂ්පාදනය කරන මේ නිෂ්පාදන ආයතෙන් අනම්මනම් අතුරු ආබාධ නැති අපිට විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් දේවල් අනිත් එක තමයි මේ ඔක්කොම නිෂ්පාදන කමල් බන්දුල වීරපිරමෝ වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි හදන්නේ ඒ නිසා මදෝකා කැස්සට පැනිය වගේම තමයි ෆැටි ලිවර්න සෙවණිගල ලිවර් බූස්ටින් කැප්සූල්ස් තියෙනවා ඒ වගේම තමයි ඔයාට සීනිනං ෂුගර්න මధుමේහ හරණී කැප්සූල්ස් තියෙනවා ඒ වගේම සෙවණිගල ජීව ශක්ති රසායනය සෙවණිගල ජීව බල අම්ල පිතසුය ගොඩාක් අයට අද කාලේ අහන අහන කෙනාට ගැස්ට්‍රයිටිස් කියලා කියනවා නේද අපේ ලයිෆ් එක බිසි වෙලා හරියට වෙලාවට කන්න බොන්න ලැබෙන්නේ ගොඩාක් ඉන්ස්ටන්ට් දේවල් තමයි අපි කන්න බොන්නේ ඉතින් තෙල් පිටි මිරිස් කාපු ගම ඔන්න බඩපපුව ලං කෑ ගහනවානේ
තාවකාලිකව යමුනා හරි කිරි එකක් බීලා එහෙම නවත්ත ගත්තට පෙති පෙත්තක් බීලා නවත්ත ගත්තට ඕක දීර්ඝකාලීනව තියෙනවා හරිද? ඉතින් ඒ නිසා සෙවණගල ජීවබල අම්ල පිත්ත සුවය බොන්න නිට්ටාවටම ගැස්ට්‍රයිටිස් සුව කරගන්න පුළුවන්. ඒ වගේම සෙවණගල හන්දි රාජතයිලේ මේ හැමදේම වට ඉන්න තැනකට ගෙන්න ගන්න පුළුවන් සෙවණගල ආයුර්වේද පුද්ගලික සමාගමට කතා කරලා. මෙන්න නම්බර් එක 0747 31 34 40 කතා කරන්න වැඩි විස්තර කොහොම ටිකම දැනගන්න පුළුවන්. අපි අමු WhatsApp එකට WhatsApp එකේ ඉන්න මේ කටියවත ඔබාගෙනම මේ සින්දුව අහමු. හරිද? අද WhatsApp එක පිරීලා ඉතිරෙන්න messages තියෙනවා. සුබ දහවලක් වාශය අද වහිනවා. ඊට වඩා ඊට වඩා අද වහිනවා කියලා තමයි කියන්නේ. ඓකේ කුමාරි එයාලා ඉල්ලලා තියෙනවා සින්දුව. ගාල කොට්ටවගම චරිතය තමයි මෙසේජ් එක ඉවලා තියෙන්නේ. අර මේ බිලේව මොන බිලේව එකද ඉල්ලන්නේ කියලා කියන්න පුළුවන් ආටිස් නේම් එකක් දාන්න. හරිද? ඒගොඩ හයි ගින්දර භාෂා අපි චාමර ස්ටෝස් පනා පිටියේ කළුතර චාමර.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව දවල් 1යි විනාඩි 39යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: ඇයි ෂුගර් කියන මූනෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
7: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial credit.
9: සෙලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මමතන්න 0111 437 1250.
10: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
11: ලෝකෙට ආලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
12: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
13: Net FM Alpha Studio with Kasani and Lehansa.
14: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: කින්දර හැන්දෑව
16: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0777 406 4397.
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: Oh my God, this is original.
1: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro.

අපේ අසංකයි අහන් හිටියත් දන්න. හැබැයි ආසම සින්දුවක් තමයි මං ඔය අහන්න දුන්නේ. ප්‍රසංග තිසේරගේ ඕන සින්දුවක් අපේ අසංකයි ආස සින්දුව. ආදරෙන් කට්ටියෝම එකතු කරගන්නවා හරිද? ඔයාගේ වයිෆ් වත්සලා දුව දෙහංස කට්ටියත් එක්කම හරි? ඉගාවට මට කෝල් කරා අපේ මේ පැලන් පිටේ හිරානියා කා. හොන්දට දෙනවල එගලන්ට. අම්මෝ දැන් ඉතින් ඉදල් පුරාවට කූඩල්ලු ඇති. එයාල බලාගෙන ඉන්නව ඇතරේ වැස්ස එනක. කුමාරියව ආදරෙන් එකතු කරගන්නවා ඉන්න තැනක පරිස්සමට ඉන්න. අපි මේ උපාලි අයියා දිනේත් නෙතුමින දෙලිනි මාධවී කට්ටියම මතක් කරනවා. ඒ වගේම තමයි කන්නන්තොට බේකරීන් අපේ රසික කොල්ලවත් ආදරෙන් එකතු කරගන්නල බේකරීන් අනිත් කට්ටියත් එක්කම. ඒ වගේම මාල්දිවසල සංගීත් මල්ලී යටි අන්තර ටයිටනික් සලෝනිකේ තුෂාන අයියා අතට වැඩ කරන ඔක්කොමලමත් දාගන්න කියලා කිව්වා. ඒ ගාව සින්දුටි ගහන යන්න. වට්ස්ඇප් එකෙන් මෙන්න මේ කට්ටියව උභාගමු අපි. වට්ස්ඇප් මෙසේජස් ඇයින්ද තියෙනවනේ අනේ අද. Hi Bashi, good afternoon. Dumbarin Lalitaya message ekak kewala thiyena. Mehita nan wassa dan paayela kiyala kiyena. Margama dulaniyakka gindara handawa api tahagena innawa kiyala kiyena. Okay. Aadarin ekathu karaganna. Ee gawata ape poddeni kande Anandaya kaviyak liyala ada wenna. ඒක තමයි වහින්නේ. අපි කවිය කියවල බලමු. කලකින් බැරි වුණා මැණිකේ හමු වෙන්න. හිතුණා අද දිනේ මෙලසින් පැමිණෙන්න. මෙසඟේ අසිරියෙන් ලක්බිම සනසන්න. ලැබේවා දිරිය බාසි මැණිකේට උන්න. ආදරෙන් එකතු කරගන්න අනන්දයවයි නුවන් නිමේෂ අමරුදීපන ගයිනිකාකා ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. හරි ඊගාවට සුබදහවලක් භාෂ අපි කන්නන්තොට ඉහළගම බේකරේ රසිකයියා අද රාජයියාත් වැඩලු. හයි රාජයියා කොහොමද? ආදරෙන් ඕවත් එකතු කරගන්න. ඉගාවට අපි ආනන්ද අයියාත් වැඩලු. ෂා අද තුන් දිනක් ඉන්නවද එතන? නිවයි නිවයි. ඒ වගේම මොල්දියුසල අපේ සංගීත් මල්ලිවයි පැලන් පිටේ හිරානියක් අයියාගේ ෆැමිලි කිය ඔක්කොමයි. නිලු ගවර්මෙන්ට් එකේ පැත ඇතුළු සෙට් එකයි. කෙලි මඩලේ රේණුවක්ක මත්තුගමකට සුනිල් කඩේ. අක්කා අයියා කට්ටියම එකතු කරගන්න කියලා කියන ඔක්කොම ආදරෙන් එකතු කරගන්නම්. Thank you so much. වැඩ කරන ආසේ වුණාත් මට මෙසේජ් එකක් දැම්මට හරිද? මේ දවස්වල උදේට ඇහැරෙන්න හිතෙන්නම නෑනේ නේද? නැගිටින වෙලාවෙම හොඳට ගොරව ගොරව වහිනවා දැක්කම පුරෝගෙන නිදාගන්නවනේ හිතෙන්නේ. එහෙම වෙලාවක හිත ගලක් කරගෙන ඇඳෙන් පැනලා මූණට වතුර ඔබාගෙන රස්සාවටෙන මම වගේ වීරෝදාර මිනිස්සුන්ට උතුරම් හරියන්නෝනි මහත්තයා. ගෙදෙට්ට වෙලා නිදාගන්න තිබ්බනම් නේද? කොහොමහරි ආදරෙන් ඔය ඔක්කොම ළම එකතු කරගන්නවා. අපි යන හදනේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. ඔකොටම කලියෙන් KD Rice Motors Company Private Limited වෙතින් වාච අරගෙන ඉන්න මාරවාසිය ගැන කියන්න ඕනි. මේකනම් ඇත්තමයි. ඔයා ගන්න ඕන ගන්න ඕන ගන්න ඕනි. ස්කූටියක් නම් ගන්න ඕනි ගන්න ඕනි කිකේ හිත හිත හිටිය නැන. සෑහෙන කල්මරමර හිටිය නම් කවදද ගන්නේ කවදද ගන්නේ කියලා. ඔයාට ඔන්න ඕකට හොඳ චාන්ස් එක තමයි මේ උදා වෙලා තියෙන්නේ. මාර වාසි ගොඩක් තියෙනවා හරිද? ඔන්න ඔයාට KD Rice Motors Company Private Limited එකෙන් KD Rice bike එකක් ready cash ගන්නවා නම්, ඒ කියන්නේ අත්පිට මුදලට එකපාර සල්ලි දීලා ගන්නවා නම් ඩිස්කවුන්ට් එක රුපියල් 101,000ක් මහත්තයෝ. සම්පූර්ණ ගානේ 101,000ක් අඩු කළ බයික් එක වගේ අතට දෙනවා. ඒ වගේම තමයි ලේස් එකක් දාලා ගන්නවා නම් ඔයාට 100,000 ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. වගේම තමයි ලීසින් කම්පැනි එකට මුල් මාසික තුනේ වාරික තුන ගෙවන්නේ ඔයා නෙවෙයි KD Rice Motors Company Private Limited එකෙන්මයි. මුල් මාස තුනේ වාරික වලින් තව නිදහස් කරනවා. ඉතින් ඒ නිසා මේ කැවෙලා වව් කියලා හිතෙන මාරු චාන්ස් එක. ඉතින් ඒ නිසා ඔයා අද හෙටම KD Rice Motors Company Private Limited වෙත කෝල් එකක් අරගෙන ඔයාගේ ස්කූටිය වෙන් කරගන්න ඕනි. ඕනම ට්‍රැෆික් වෙලාව කස්සකින් මුල්ලකින් දාලා නේද යන්න නම් ස්කූටියට තමයි පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනි ගෑල්මයින්ට පිටිමලමයින්ට දෙකොල්ලන්ට මේක මාර ලස්සන්ට මැච් වෙනවා. මේ අමාර හැන්ඩි. ඉතින් ඒ නිසා මේ ඔක්කොම ගැනම වැඩි විස්තර දැනගන්න ඕනට පුළුවන් කතා කරන්න 077 406 43 97ට. 077 406 43 97 ගන්න කෝල් එක. එතකොට ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනි මෙයාලගේ ස්කූටර්ස් නෝ පෙට්‍රල් ස්කූට් එකක් සහ
ඒ වගේම තියෙනවා ඉලෙක්ට්‍රික් ස්කූටර් එකක්. ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට දාලා තියෙන ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක්. දන්න කෙනෙක්ගෙන් අහලා බලන්න මේක ඇවිල්ල මාර ඩියුරබල්. ඒ වගේම ගොඩක් මිල අධික බැටරියක්. ඉතින් ඒ නිසා අවුරුදු 5කට වැඩි කාලයක් ලෙඩක් නැතුව දුවන්න පුළුවන්. ඒ වගේම තමයි පෙට්‍රල් ස්කූටර් එක 1-5cc අධි බලයේ එන්ජින් එකක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකත් කම්බයින් කරලා හදලා තියෙනවා. ඉතින් ඒ නිසා මහත්තයෝ පෙට්‍රල් සුවඳට පවා දුවනවා. පෙට්‍රල් ගිනි ගණන් කාලේ මේ තරම් ලාභ ස්කූටරයක් නම් ආයට හම්බ වෙන්නේ නෑ ආයෙත්. හරිද? ඒ වගේම කියන්න ඕනේ මේක මේඩ් ඉන් ශ්‍රී ලංකා තමයි. හැබැයි යුරෝප් කන්ට්‍රීස් වලට පවා එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ට් ක්වොලිටි ස්කූටරයක්. ඉතින් ඒ නිසා ඉක්මනට කෝල් කරලා බලන්න. ස්පෙයාර් පාර්ට්ස් ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම දිවයිනපුරා මලිවි ජාලයක් ඉන්නවා. සේවා නියෝජිතයින් ඉන්නවා. තාම මොනාද ඕනානේ? ඔය ටික තිබ්බම මදිද? ඒ හින්දා කෝල් කරලා වැඩි විස්තර දැන ගන්න. හරි? ඒ වගේම තමයි තව දෙයක් තියෙනවා යාට මතක් කරන්න. මොකද්ද? මෙන්න මේක. හරිද? දැන් පාටිස් වලට නැතුවම බැරි JVC පාටි ස්පීකර්ස් buyabarns.com එකෙන් ඔයාට 38% ලොකුම ලොකු ඩිස්කවුන්ට් එකක් එක අරගන්න පුළුවන්කම තියෙනවා. ආගේ ගෙදරට ලොකු අඩුවක් වෙලා තිබුණා නම් JVC පාටි ස්පීකර් එක ඔන්න දැන් පුළුවන් 38% ඩිස්කවුන්ට් එකක් කියලා කියන්නේ මාරම ලොකු ආසයක්. ඉතින් ඒ නිසා ඉක්මන් කරන්නයි තියෙන්නේ. ඒ වගේම තමයි ඔයා දැන් අද ඇවිල්ලා මේ මාසේ 13 ඔන්න ඔයාට මේ 7 ඉඳන් 14 වෙනිදා වෙනකම් තව මාසයක් පටන් ගත්තා. මොකද ජපන් තාක්ෂණයෙන් අනුවන මේ JVC පාටි ස්පීකර්ස් දැනට තියෙන ඔන්ලයින් වට්ටම් වලට ඩිස්කවුන්ට් වලට අමතරව රුපියල් 10,000ක ඩිස්කවුන්ට් එකක් එක අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අද දවසෙත් පුළුවන්, හෙට දවසෙත් පුළුවන්. ඉතින් ඒ නිසා මේ වාසිය අදයි හෙටයි දවස් දෙකේ විතරමයි තියෙන්නේ. හින්දා ඉක්මන් කරන්න 7 ඉඳන් දුන්නු වාසිය ඉවර වෙන්න යන්නේ. ඒ හින්දා ඉක්මන්ට buyabarns.com විසිට් කරන්න. ගෙදර පාටි එක පාළුවට තිබුණ නම් ඔන්න JVC පාටි ස්පීකර්ස් උගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. මොඩල්ස් 5ක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට අනුව ගැළපෙන මොඩල් එක තෝරගන්න පුළුවන්. ඒ වගේම ගෙදර වගේම තමයි එලිමහනේ ඕනම තැනක ටිකක් සද්ද වැඩියෙන් පාටි එකක් දාන්න මීට වඩා හොඳ ස්පීකර් එකක් නම් වෙන කොහෙවත් නෑ. හරිද? රුපියල් 49,999 ඉඳන් ඉහළට ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තව තෝරගත්තු ස්පීකර් මොඩල්ස් වෙනුවෙන් වයර්ලස් මයික් එකක්, හිගාවට රිමෝට්ස්, ස්පීකර් ස්ටෑන්ඩ්ස් මේවා ඔක්කොම නොමිලේම ලැබෙනවා. ඉතින් ඒ නිසා හයි ක්වොලිටි සවුන්ඩ්ස් සද්දෙට බාසික වගේ දිගටම අහන්න, බැටරි ලයිෆ් එකත් එක්ක රෑල්ලි වෙනකන් නොන් ස්ටොප් පාටි කරන්න නියම ස්පීකර් එකක් තමයි මේක. ඉතින් මේ වාසිය ඔක්කොම ටික buyabarns.com විසිට් කරන ඔන්ලයින් පාරිභෝගිකයින්ට ආට ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔන්ලයින් ඕඩ එකක් දාගන්න, වාසිත් එක්කම අරගන්න. ඒ වගේම තමයි එකපාර සල්ලි දෙන්න නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් හරි එහෙම නැත්නම් කොකෝ හරහා වාඩික තුනකින් ටික ටික ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා. අවුරුදු 50කට වැඩි කාලයක් පාරිභෝගික ඔයාගේ විශ්වාසය දිනාගත් අබාන්ස්. ඉතින් ඔන්ලයින් ඕඩ කරන්න මේ දැම් ඉන්න තැනක ඉඳන් www.buyabarns.com විසිට් කරන්න. www.buyabarns.com විසිට් කරන්න. වැඩි විස්තර දැනගන්න ඕනි නම් මෙන්න කෝල් එකක් ගන්න 01212 222 888 222 222 888 නුනත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: වෙලාව තමයි කයි විනාඩි 58යි.
4: ඒ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න. සන්ඩේ බෝනස් ගලපා ඇගේ දිනන්න. දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. NLB ජයහ දරනිදහනිය ලොතරැයි පත්මලි දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
5: ගාමන්ටිකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
6: තාමත් සීට්ටුවට ගෙවනවද?
5: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගුඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
6: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
7: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරනෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
8: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636 කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කෙයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා සීට 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
9: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: ආ පැටියෝ කොහොමද
3: සින්දුවක් අහනවද
4: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
3: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඇයෝ යන එන හැම තැන එනිටම් සෙට් වෙන ෆ්ලේවර් දෙලකිරි පදමක් වෙලයින ගැන දැනුවත් කලකිරි ෆන් එක පිරි එලකිරි කිරි
7: අපිලාගේ ගින්දර හැන්දෑව අහන දෙවෙනි පැය වේලාව 2:01

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝවන් මේ පේර් වටතොට සමගින් මම සමීර. එපවල් නගරේ පිහිටි ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙක් විසින් තියුණු ආයුධයකින් පහර දීමෙන් සිසුන් 5 දෙනෙකු තුවාල ලබා එපවල් ප්‍රාදේශීය රෝහලට තුලත් කර තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ අදාළ පාසලේ උසස් පෙළ තාක්ෂණාංශයේ සිසුන් 5 දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ. පිහිනුම් සිදු කර ඇත්තේද එම පාසලේම උසස් පෙළ විද්‍යාංශයේ සිසුවෙකු බව පොලිසිය පැවසුවා. අදාළ සිසුව පහර දීමට යොදාගත් තියුණු ආයුධ සමග මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. මීට දින කිහිපයකට ඉහතදී පිහිනුම් කළ සිසුව සහ අද දින සිදු වූ පිහිනුමෙන් තුවාල ලැබූ සිසුවෙකු අතර ගැටුමක් හටගෙන ඇති අතර ඊට පරිගැනීමක් ලෙස මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් නෙපාවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මිලඟනෙත් නිවුස් පස්වර තුනට.
0: නැත් නිවුස් මේ පැය රටතට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගින්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95 94.8

0: Sandra Handava with Bashi.
1: Vasai, kopi kopi koi ek. Oya han aasam sindhu mukhada. අද අපි ලගේ ගින්දර හඳාව ෆේස්බුක් පෝස්ට් එක උන්නුකනේ. ඔකට අපේ ලකි අයියා ලක්ෂිතී රෝෂණ දාලා තිනෝ මෙන්න මෙහෙම කමෙන්ට් එකක්. නංගි මේ ගහයට දවසක් දා වැස්සට අපි උන්නා. අපි ඉතින් එහෙම ඉඳලා තිනානේ. ඔයයි මමයි. අමෝ මේවා මහෙම අං හිටියොතින් ලොකු ප්‍රශ්න වෙනේවා හරිද? මේ නංගි මේ ගහයට දවසක් දා වැස්සට අපි උන්නා. වචන පරිස්සම් කරගන්න මන්නම් හිටේ නෑ ඔයත් එක්ක. තව කියනවා කොල්ලා අපි ඉතින් එහෙම ඉඳලා තියෙනවනේ අපි නන්නේ. ඔයාද නම් දන්නේ. තව එකක් තියෙනවලු සෙන්කඩ ගල නුවරට වහින වැස්ස හවස ඒ සින්දුව ට්‍රැස් වෙලාවට මතක් වෙනවලු. මෙව්වා ඉතින් අත්දැකීම් වෙන්නත් පුළුවන් අත්විඳීම් වෙන්නත් පුළුවන් නංගේ. ඔයා කැමති එකක් හිතාගන්නකෝ ඈ කියලා කියනවා. හැබැයි අරකනම් ඉතාම වැරදි. වැරදි අදහසක් එන්නේ මේ මේ ගහයට දවසක් දා වැස්සට අපි උනෝනේ මුන්නම් ඔයත් එක්ක හිටියේ නේ. අනේ ආදරේ එකතු කරගන්න ලැකිය අයියේ. මෙන්න ඔයා කියපම හින්දම සෙන්කඩ ගල නුවරට සිංදු අහන්න දෙනවා හරිද? ඉගාවට අපේ කුමාරිය අක්ක එවලා අරයාගේ අර සුදු බෝලේ සුදු පැටියගේ බර්ත්ඩේ කේක් තිබිලා තියෙනවනේ බව් පැටියගේ. එයාගේ බර්ත්ඩේ කේක් කපන ෆොටෝස් එවලවෙන්න. ඒ වගේම එයා කියනවා එයාට නම් වැස්ස වෙලාවට මතක් වෙන්නේ මන්දාරම් අඳුරු මැදින් හිරි පොද වැහි වැටෙන වෙලේ මාහා ඇවිදන් යන්නට ඔබ හිටියානම්. අම්මෝ පුදුම ලස්සන සින්දුනේ. දහන බලමු ඉන්දිකා ඩයස්. එයාට නම් මුතුකුඩි හෙළන මල් වරුසාවේලු මතක් වෙන්නේ. අපේ මේ සුජීව අයියටත් එහෙමයි. ඒකමයි මතක් වෙන්නේ. ගෑනි දිසානායක ඈත සිදිජයේ හැඩට රුවින්. ෂර්ලි වයිජයන්ත මහත්මයාගේ සින්දුනේ අම්මෝ ඒවත් පුදුම ලස්සනයි. ඔගල දන්නවද මම චූටි කාලේ ෂර්ලි වයිජයන්ත මහත්තයාගේ හඬටයි රූපෙටයි දෙකටම ලව් කළා. පුදුම වෙනස් රූපයක්නේ තියෙන්නේ අර උල් වෙච්ච නහයත් එක්ක. ඒ වගේම තමයි ඒ හඬනේ ඕන තැනක ඇස් දෙක පියාගෙන හිටියා අඳුර ගන්න පුළුවන් මේ අහවලාගේ කටහඬ කියලා. පුදුම වාසනාවන්ත ජීවිත වාසනාවන්තයි කියලා මං කිව්වේ එච්චරට මිනිස්සුන්ගේ හිත අඳුරන මිනිස්සු අඳුරන කටහඬක් වෙන්න නේද? ඒක නම් වෙනම මේක. කොහොමද thank you so much. ආලා WhatsApp එකට නෙමෙයි Facebook post එකට comment කළාට ආදරෙන් ඔක්කොම එකතු කරගෙන WhatsApp එක පැත්තට ගොඩ වෙලාවකින් ගියේ නැති නිසා අපි මේ පැත්තෙන් මෙන්න මේ කටියව දාගමු. මේ සින්දු හිතට ටිකක් අහන්න යන්න. දෙකම දෙකක් ආදරේ නංගියේ. අදරන් අපි කූල් එකේ සින්දු ටිකක් අහනවලු. ඉන්දික ටේලර්ස් ගල්වංගු ඇඹිලි පිටි අද දෙන්නේ කොහොමත් කූල් සින්දු ටිකක් ආදරෙන් එකතු කරගන්නවා අයියේ. ජය වේවා. හිට මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. එයාට විෂ් කරන්න. හිට ගන්න විදිහක් නැහැ net එකට අයියාගේ වෙඩින් එකට අපි ඔන්න ඕනි. ආ මගේ හස්බන්ඩ් ඉන්නේ ඊශ්‍රායෙල්. ඒ නිසා අදම විෂ් එකක් දෙන්න කියලා කියනවා. ඒ වගේම මගේ අයියාගේ විවාහ ජීවිතයේ සුබම සුබ වාසනාවන්ත එකක් වෙන්න කියලාත් කියන්නලු. කැගල්ලේ හිමාලියක්ක තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ඔහොමින් අපි හැපි බර්ත්ඩේ කියලාම අයියට. Happy birthday to you. Happy birthday to you. Happy birthday අයියා. අනේ ලංකාවෙන් ඈතට ගිහිල්ලා ඔයා ඔය ඔක්කොම දුක් ටික විඳින්නේ ආපහු දවසක ඉක්මනට ලංකාවට ඇවිල්ලා වයිෆ් එක්ක දරුවෝ එක්ක ආදරෙන් පරිස්සමින් සතුටින් ඉන්නනේ නේද? ඉතින් ඒ නිසා ඔයාගේ හිතේ තියෙන සිතුම් පතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් සුබ පතනවා. ඉන්න තැනක පරිස්සමට ඉන්න ඉක්මනට පරිස්සමට ලංකාවට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි අයියටත් විශ් කරනවා හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේ ලස්සන එකක් වෙන්න කියලා. කියනවනේ කසාදි කියන්නේ දෙවෙනි උපත කියලා නේද? ඉතින් ඒ නිසා අපි හිතනවට වඩා අපේ අම්මා කියලා තියෙන විදිහට කසාදි ජීවිතේ සෑහෙන අමාරුයිලෝ. සෑහෙන දරා ගන්න වෙනවලු, සෑහෙන ඉවස ගන්න වෙනවලෝ. ඉතින් කොහොම හරි දරා ගැනීම, ඉවස ගැනීම, විඳ ගැනීම නේද ඔක්කොම එක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්නේ කියලා ආදරෙන් මම මනමාල මහත්තයාටයි නෝනටයි දෙන්නටම සුබ ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.

ලකී අයගේ අර කමෙන්ටකට මේ මයි ගායට දවසක්දා වැස්සට අපි උන්න ඕකහන්ගද ල අප අසංකය කියනෝ ඔයා නෙමේ යනේ ලකී අය කියන්න ඇති ලකී අයගේ වයිෆ්ටලු අපිට මොකෝ අප ඉතින් අපිට කියලා හිතාගත්තව ලකී අය දඩ විඩිය මෙසේජ් එකක් දාලා තිනෝ මෙහි මේගස් තියෙනවදනේ ඉන්න කිය තියෙනවා පා මේගස් තියෙනවා අපේ ඉස්කෝලේ පටන් ගත්ත තැන්නම ඉඳලම තියෙන මේගස් උද්දුම ලස්සනයි රතු පාටට මල් පෙති වැටිලා වැටිලා පේවා හරිම ලස්සනයි අපේ ඉස්කෝලේ තව ටිකක් ඈතට ඈතට යනකොට තියෙන අරලීගස් පේලියක් උදේට නිකන් හිම වැටිලා වගේ අරලි මල් වැටිලා වැටිලා වැටිලා වැටිලා ඒකත් පුදුම ලස්සනයි හැබැයි කුමාරි ලකී අය කියනෝ මේගස් තිබුණත් පමා වැඩි ඔබ පමා වැඩිලෝ අනේ කොල්ලෝ ආදරෙන් එකතු කර ගන්නවා ඉතින් හරිද ඊට පස්සේ අපි මෙන්න මේ කටියවත් ඔබා ගන්න ඕනේ මගේ මේ මාබිම කාන්ති අම්ම කතා කළා හරිද ආදරින් ආවත් එකතු කරගන්න එනුක පැටියයි මදුෂිකා දුවමයි සංගීත මල්ලි මෝල්ඩියෝ සලිනුයි Thank you so much, Mata. කතා කළාට ඉගාවට හයි භාෂි මම පානදුරේ රසික එකතු කරගන්න කියලා කියනවා ආදරින් එකතු කරගන්න භාෂිමණික ගුඩ් ආෆ්ටර්නූන් හංගුරම් කෙත ශානිකා ටේලර්ස් එකේ ශානිකා නංගිගේ අද බර්ත්ඩේක එයාට විශ් එකක් දෙන්න චම්පි දිලානේ ආදරෙන් විශ් කරා කිව්වත් කියන්න දෙකම දෙකක් ආදරේ භාෂිමණිකෝ කියලා කියනවා ඔමින ඔමින අද කෙල්ලට විශ් එකක් දෙමු නේද Happy birthday to you. Happy birthday to you. Happy birthday, Shani. අනේ වාට හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන සුවම සුබ උපන් දිනයක් වෙන කියලා ආදරෙන් wish කරනවා මම.

0: FM 95 94.8 ගින්දර හැන්දෑව විද්භාෂී
1: හවස දෙකයි විනාඩි 19යි වෙලාව. හරි, අපි කටි ගොඩාක් ඉන්නවා එකතු කරගන්න. ඔක්කොටම කලින් මම ෆෙම්ස් ඇය ගැන ඔගලන්ට මතක් කරන්න. ගෙවන ගාන්ටි ඉතාම සාධාරණ, ලීක්වෙන්නෙත් නැති, ඇඳගෙන ඉන්නත් පහසු. නියම පෑඩ් එකක් තෝරනවා නම් අනම්මනම් නෙවෙයි අපි ගන්නෙ ෆෙම්ස් ඇයම තමයි. මොකද මෙච්චර සාධාරණ පෑඩ් එකක් නම් අපිට වෙළඳ පෙළෙන් හොයාගන්න නෑනේ. ස්පෙෂලි කියන්නෝනි ISO SLS තත්ත්ව සහතික දෙකෙන්ම පිදුම් ලබපු ෆෙම්ස් ඇය. ඔයාට ඕනම ෆාර්මසි එකකින්, ග්‍රොසරි ෂොප් එකකින්, සුපර් මාකට් එකකින් උනත් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා නම කියලා නම බලනම අරගෙන කියලා ආදරින් මතක් කරනවා. භාෂි නංගිය කොහොමද අපි පනාමුරේ හතේ කනුවේ ට්‍රොපිකල් එකෙන් සද්දට හගෙන වැඩ හොඳේ? අද අපේ නිශාන්ති අක්කගේ බර්ත්ඩේ එක, ඊ අපේ ලහිරු මල්ලිගේ බර්ත්ඩේ එක, දෙන්නටම විශ් එකක් එක උම්ම දෙකකුත් දෙන්න. අපේ කටිය වෙනද වගේම ඉන්නවා මාලි, නිශාන්ති, විරෝෂිකා, රමණි, සඳුනි, හිරුණි, හෂිනි, මදු, චාප, පේශලා, ඒ වගේම අලුතින් ආපු බබාල තුන් දෙනෙකුත් ඉන්නවා. ආසිරු, ලහිරු, තාරක, මල්ලිලා තුන් දෙනා, ඒ වගේම යාළගේ සර් ඉන්නවලු. ටෙමන් කට්ටිය මේකතු කරගන්න, කට්ටියටත් උම්ම එකක් දෙන්නලු. මේක පුදුම කොලමක් වුණානේ. අර දෙන්නගේ බර්ත්ඩේස් වලට දෙකයි, මේගොල්ලන්ට එකයි, එකතැනට තුනක් දෙන්න වෙනවා. උම්ම චුට්ටයි ගේන්නේ දවසට, ඒක ගානට බෙදලා දෙන්න ඕනේ. පුදුම බර්ත්ඩේස් තුගයක් නෑනේ අද තියෙන්නේ. ඔගොලුන්ට බෙදිලා ඉපදෙන්න බැරි වුණාද එකම දවස ඉපද? අර අපි විශ් එකක් දීලෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday appa. Hiti tina situm patum balapratu okkoma ishta wenna niyama birthday ekak uwewa. Kawuda mallila denna? Lahiru malli Nishanthi akkai. E gaata tropical ekek wede kirana okkota wonne hiranga allaganna. ඔය මදේ

0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
6: එහෙයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
8: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නැහැ. මට ඕනේ දුර යන්න.
9: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
10: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
11: Net FM Alpha Studio with Kasani and Lehansa.
12: හිත ඉල්ලන සින්දු ඇහෙන කින්දර හැන්දෑව විභාෂී

ಒನ್ನಾ ಒಗಲೆ ಇಲ್ಲಪ್ಪ ಸಿಂಧು ಆಗ್ದೆನ್ನ ಯಾಂದೇ ರಮೇಶ್ ಸುಗತ ಪಾಲಿಗೆ ಸಿಂಧುವಲ್ಟ ಗುಡ್ಡಾ ಕಟ್ಟಿ ಆಸೈ ಮೇ ವಹಿ ವಿಲಾವಟ ಗೆಲ್ಲಪಿನಮೋ ಮೆಲಡಿ ವಾಚದು ವಾಯ್ಸ್ ಕಾಗ್ ನೇದ ರಮೇಶ್ ಅಯ್ಯ ಅಪಿ ಆದರೆ ಆಗಿ ಸಿಂಧುವಲ್ಟ ಹಾರಿ ಮೇವಾತ್ ಸಹಿನ ಪರಣೈ ಅಬೈ ಥಾಮ ಹನ್ನ ಪುಲಂಗ ಆಸಾವೆ ನೇದ ಓಕೆ ಅಪಿ ಮೇ ಸಿಂಧು ಟಿಕ ಹಂಡೆ ಅಮೋ ಮಟ ಅದ ಮಾರ ಸತುರಿ ಅಪಿ ಎಗುಡು ಪಿಟಿ ಕುಸುಮಾವತಿ ಅಮ್ಮ ಕಥಾ ಕಲಾನೆ ಯಾ ಸಹಿನ ಕಾಲಿಕೆ ಮಟ ಮೇ ಕಾಲ್ ಎಕ ಗತ್ತೆ සමහර දවසකට ගන්න හදනවලු හදනවලු ගන්න බැරි වෙනවලු කොහොමhari ඒගොල්ලන්ට අටට විතර පටන් ගත්ත වැස්ස තාම එක දිගට වහිනවලු අද අඹගහ යට නම් ඉඳගෙන අහන්න විදිහක් නැහැලු වැස්ස නිසා එහෙනම් අද කුස්සියට වෙලා මාව අහනවා කියලා කිව්වා අනේ ආදරේ මං හරිද ආදරේ මගේ ගුඩිපිටිය කුසුමාවති අම්මා එකතු කරගන්න ඒ වගේම හොම්මම බොරලන්දි කුසුමාවති අම්මවත් මට මතක් වෙනවා අහගෙන ඇති ගුලි වෙලා එහෙදත් හොඳට වයින්ව ඇති ආදරෙන් ආවත් එකතු කරගන්නවා ඉන්න තැනක පරිසවට ඉන්න ඕනේ හරිද ගුඩිපිටිය කුසුමාවති අම්මගේ හස්බන්ඩ් කරුණාරත්න තුන්ගර ෆැමිලි කිය ඔක්කොම දෙකෝ දෙකක් ආදරෙන් මං එකතු කරගන්නවා ඉගාවට මේ අඟුට සඳරි කතා කළා ඔයාවත් එකතු කරගන්නවා ලෑස්ති කියලා තියෙන කොම සින්දු ටික අහන්න ජය වේවා ಅಮ್ಮ ದುವಲ ವಾಟ್ಸಪ್ ಗೆ ಬಂದ್ರೆ ಹಾಯ್ ವಸ್ತು ಕಟೆ ಗುಡ್ ಆಫ್ಟರ್ನೂನ್ ಅಮ್ಮ ವಹಲ ವಹಲ ದನ್ನ ಇಪಾ ವಿಲಾಲೋ ಓಗುಲಂಟ ಫೈನ್ ಕಡೆ ತೇರೆ ವೈದೆಯೋ ಇಕ್ಕ ನಂಗ ಓನ ಡೀಲ್ ಎಕ ಕರೆಗನ್ನ ಪುಲೋನ ಏ ತಕುನು ಇಕ್ಕಲ ಬರಿ ಓಯಾವ ಈಯೆ ತಹುವೆನ ಅದನ ಪುಲುವಂ ವೈ ಕಿಲ ಪೆರುಂ ಪುರಾಗಿನ ಇನ್ನವ ಕಿಲ ಹರಿಯಟಮ ದವಲ್ ಎಕಟ ತಮೈ ಮೆಸೇಜ್ ಕೆ ವೆಲ ತೇನೆ ಮಮ್ಮ ಮೆಚ್ಚರ ವೆಲ ಕೇವೆ 12:55 ಟ ವಿತರ ಅಪು ಮೆಸೇಜಸ್ ತಾಂದೊನ್ನ ದೆನ್ ತಮೈ ಯಂತಂ ಇಕೇ ಪೈ ಅಪು ಮೆಸೇಜಸ್ ಕೇವನ್ನ ಗತ್ತೆ ಇಕ್ಮೆಂಟ್ ಇಕ್ಮೆಂಟ್ ಕೆ ಆಗಿನ ಕೆ ಆಗಿನ ಅಮ್ಮ ಕುಮಾರಿ ಪಸರ ಶಮ್ಮ ತೆಪಲಿ ದವಲೇ ಶಶಿ ದಾನಿಕ ಬಾತಿ ಏಕ ಸುಮೇ ದಕ್ಕೈನು ಕೆನಡಾ ವರಿನ್ ಚನ್ನ ಅಂಜೆ ಮಿಷಲ್ ಏಂಜಲ್ ಏಡ್ರೇನಿಕ ಅಪಿ ಪುಂಚಿ ಸಫಿಯಾ ಪೆಟಿಯಾ ತಿನ್ನು ಕೋಮಲಾಮ ಏಕತ ಕರೆಗಾನ ಜಯ ವೇವಾ ಸುದು ಮೆನಿಕೋ ಹಂಬುನ ದವಸಕಟ ಎಕ್ಕ ಯನುವ ದೊಲಕಟ ಬಹಿನೋ ಮದ ಗೆಂಬುರಟ ಕಿಯಲ ದೆನ್ನ ಫೀನಂಟ ಅಕುರಸ್ಸೆ ಅಶೋ ಅಟ ಹೊದುಟು ಫೀನನ್ನ ಪುಲು ಅಂದ ಅನೇ ಮಟಾತ್ ಪುಲು ಹಂ ಫೀನನ್ನ ಗೊಡ್ಡು ನಂಗ මෙහෙටත් ඔන්න ආයෙම පටන් ගත්තා. හැබැයි මම නම් මේ ග්ලූමි ඩේස් වලට මාරාසයි. හැබැයි දිට්ටව මතක් වෙනකොට නම් හරිම අමාරුයි. මම පොඩ්ඩක් වැස්සට ආදරේ නැතුව හිටියේ. ඒනොන්ට මෙයාව දකින්නකොට නිතන් නිකන් අර හිත කය පපු කොම උණු වෙලා ගිහිල්ලා ලව් හිතනවා. කොහොමරි මේ වෙලාවේ බම්බල පිටියටත් හරියට වහිනවා. ඇලිගුඩි චමිද මෝටර්ස් එකේ කැටිය තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. බොස් චමිද සුදු බබා හෂිනියගේ කැම්පස් එකේ අලුත්ම කඩේ වැඩ කරන රසින්දු සන ඉගාවට කුරුවිට කඹුරාවේ බින්ති මාලින්ද තනුෂා ශාක්‍යා විහාරා කුට්ටපිටේ නිලෝ සමන්ත මන්දාරා කැටියයි හුලංගස් දළුවේ චාරිකා රුවන් එයාගේ අම්ම මැදි මැගි නන්දා තරුක්ෂි ඔය කැටියමයි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අපු ඔක්කොමලා එකතු කරගන්න කියලා කියනවා. ආදරෙම එකතු කරගන්න ලෑස්ති කියලා තියෙන සින්දු ඔක්කොම ටිකම අහන්න. ඒ අතරම මං උගලන්ට මතක් කරනවා KD Rice Motors පුද්ගලික සමාගම උගලන්ට අරගෙන එන අර ඉලෙක්ට්‍රික් ටුක් ටුක් එක ගැන. හරිද? මෙන්න මේ වැහි දවස් වලටත් නොතමි යන්න ඔව ගොඩාක් වැඩි දවස් වලට ඔව පිච්චෙන්නේ නැතුව හයර් එක දුවන්න නේද? මගේ ටුක් ටුක් අයලට ගැල්ලපෙනම ටුක් එක තමයි KD Rice වෙතින් අරගෙන වෙලා තියෙන මේ ඉලෙක්ට්‍රික් 7R ටුක් එක. ස්පෙෂලි කියන්නෝනි මේක කා එකක ෆීල් එක දෙන ටුක් එකක්. ස්ටීරින් වීල් එකක් තියෙනවා, දොරවල් හයක් තියෙනවා, AC තියෙනවා. ඉතින් ඒ නිසා කරදරයක් නැතුව ගමනාන්තය වෙනකන් ඔයත් එක්ක යන මගියව අරගෙන යන්න පුළුවන්. ඕකට ඇඟට පතට මහන්සියක් අමාරුවක් නැහැ. ඉතින් ඒ නිසා
අපි පොඩ්ඩක් ලයිෆ් එක ලෙවල් අප් කරගමු. මේ ත්‍රිවිල් එක අරගෙන බලන්න. අමතර කොටස් දිවයිනපුරාම තියෙන මල්ලවෙන් පසු සේවාවත් අති විශිෂ්ටයි. දිවයිනපුරා මල්ල විජාලයක් ඉන්නෝ. KD Rice Motors Company Private Limited with කෝල් එකක් දෙන්න. 077 46 93 97 077 46 93 97

අවසද දෙකයි විනාඩි 39යි වෙලාව. සමනින් ගින්දර හඳාවෙන් දෙන්න ඇති විදිහ සින්දුවක් දෙන්න යන්න හදාලේ. මේ සින්දුවට මම මාරාසයි. හැබැයි අද තියෙන මේ වැහිබර ගතියත් එක්ක මේ සින්දුව හරිම ලස්සනට ගැලපෙයි කියලා හිතෙන නිසා මම මේ ඔරිජිනල් වර්ෂන් එක මට අහන දෙනවා. මාලනි බලත් සිංගල් මහත්මියගේ හිත හඬවන නලවන ඒ ලස්සන හඬින් කියවෙන මේ සින්දුව අපි අහමු. ආදරෙන් කටියවම එකතු කරගන්න ඕනේ. මට කෝල් කරන කටියත් ගොඩාක් කිනු හොමින්න තව ටිකකින් මම ඔගලංගව මතක් කරනම් යාත්‍ර මෙන්න මේ කටියව අපි දාගමු මේ සින්දුව අහන්න. යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ අපි ඔක්කොම ලොම ලස්සන සින්දු ටිකකට එකතු කරගන්දි කියලා කියනවා. අපේ බුසු බුසු මල්ලිත් තිනාලු බුසු බුසු ආදරේ පංචෝ සුදු බෝලේ ලස්සන සින්දු ගොඩක් දෙන්න මල්ලෝ පිටේ සුනිත් ග්‍රොසරි කේ නයනක්කගේ මැසේජ් එක. අම්මා පුතා තිසුන් හබි සුනිත් ගාලේ ගෙදර හැබෝමයි මාවයි එකතු කරගන්නවා කියලා කියනවා. ඉල්ලල්තිනෝ සින්දුවක් මම දැන් ඔක්කොම ඉල්ලපු ටික ඔළුවේ දාගෙන ඉන්නේ. එකින් එක කොහොම කොහොම හරි දෙන්න බලන්න මේ අහන්න දෙන්නත් හදන්නේ. ඒ වගේ ඉල්ලපු සින්දුවක් හැමද කොහොමද භාෂේ අපි ඔවම අහගෙන ඉන්නේ උඩල මත සනස බැංකුවේ. මගේ ආදරණීය මිස්ලා තුන්දෙනාව ආදරෙන් එකතු කරගන්න ඉන්න තැනක පරිසමට ඉන්න හරිද? හයි භාෂේ. අපි කටුනායකින් නදීම අපරල්ලකින් මෙහෙට මං වැඩට ඇවිල්ලා දැන් මාස 9ක්. ආපු දවසේ ඉඳලා අහන්නේ ඔයාව. අපිවත් සින්දුවකට එකතු කරගන්න නදීම සංජීවනි කුමාරි ශානිකා දම්මි කුසෝ මම වාසනා කියලා කියනවා. මං දන්නවා මේ වෙලාව තමයි වැඩ කරන්න මූඩ් එකක් නැතිව වෙලාවනේ. ලන්ච් එහෙම ගත්තට පස්සේ හිතෙන්නේ ඔහොමෝ පොඩි නැප් එකක් ගන්නනේ. ඉතින් මහන්සි වෙලා වැඩ කරන ඔයාල වගේ අයට එක නිවන් කියන්නේ උත්තරම් හරියන්න ඕනේ කියලා ආදරෙන් නදීම පෙරලිකේ වැඩ කරන ඔක්කොම ලවම එකතු කරගන්නවා. මම දෙකෝ දෙකක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව හවස 2 විනාඩි 44යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: මාතර ෆ්‍රීලන්ඩ් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන්ඩ් හාල් මැස්සු රස සෝයමීට්. ඔබත් අදම රස බලන්න.
5: ඇසීම අඩුත චැනල් ගායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: පෑහෙනවා
7: කියන්නේ පුතේ ගැලපෙනා කියන එක නේ. හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: කටුවෙන නගරයේදී මේදා 4 දින විවෘත වන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
9: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber විතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: කින්දර හැන්දෑවා
11: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
13: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
15: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: වෙලාව 2:47.

හවසද කයි විනාඩි 47යි වෙලාව. අපි ලගේ ගින්දර හඳාව හගෙන ඉන්න දෙවෙනි පැය අන්තිම විනාඩි ටික තමයි යන්නේ. අන්තිම සින්දු එකක් දෙක අහන්න තමයි තියෙන්නේ මේ පැය. හරි. යකුටම කලින් මම ඔයගලන්ට මතක් කරනවා ඔයාලගේ ගෙදර තියෙන පාටිස් මෙච්චර දවසක් හරිම බෝරින් ඉදේට නම් තිබේ. ඉස්සරහට එමු වෙන්නේ නැහැ. මොකද JVC party speakers ඔයගලන්ට buyabands.com එකෙන් මාරුම මාරවාසියකට අරගන්න පුළුවන්කම තියෙනවා. 38% වෙනකන් ලොකුම ලොකු ඩිස්කවුන්ට් අත් විඳින්න පුළුවන්කම තියෙනවා. ඔයාලට පහුගිය මැයි 7 වෙනිදා ඉඳන් ඔන්න හෙට දවස වෙනකම් ජපාන් ටෙක්නොලොජි එකත් එක්ක. හරි, ජපන අපන කියලානේ කියන්නේනේ. මෙන්න මේ JVC party speakers ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා. දැනට තියෙන මේ ඔන්ලයින් ඩිස්කවුන්ට් වලට අමතරව රුපියල් 10,000ක වට්ටමක තුවාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොඩල්ස් 5ක් තියෙනවා. හරිද? ඉතින් ඒ නිසා මගේ අවශ්‍යතාවයට ගැළපෙනම මොඩල් එක තෝරගන්න පුළුවන්කම තියෙනවා. ගෙදර වගේම තමයි එලිමහනේ ඌනම තැනක සද්දට පාටි එකක් දාන්න මීට වඩා හොඳ ස්පීකර්ස් නම් ලොවෙත් නෑ මහත්තයෝ. හරිද? රුපියල් 49,999 ඉඳන් පටන් ගන්නවා මිලකන. ඒ වගේම තමයි තව තෝරගත් ස්පීකර් මොඩල්ස් වෙනුවෙන් වයර්ලස් මයික්ස්, රිමෝට්ස්, ස්පීකර් ස්ටෑන්ඩ්ස් මේ හැමදේම නොමිලේම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් හයි ක්වොලිටි සවුන්ඩ්ස් සද්දට, ඒ වගේම දිග බැටරි ලයිෆ් එකක් තියෙන නිසා රැලි වෙනකන් නොන් ස්ටොප් පාටි කරන්න මේ තරම් හොඳ ස්පීකර් එකක් නම් ඔයාට මේ ගන්න ලැබෙන්නේ නැහැ. හරිද? ඉතින් ඒ නිසා දැන්ම buyabands.com විසිට් කරන්න, ඔන්ලයින් පර්චේස් කරන්න. එහෙම නැත්තම් ඔයාට මේ JVC party speaker එක ඔන්ලයින් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගත්තේ නැත්තොත් අපරාධ කියලා හිතෙයි. හරිද? ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් එක පහසු ගෙවීමේ ක්‍රම තියෙනවා. කොකෝ එක වාරික තුනකින් ටික ටික ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා. වසර 50කට වැඩි කාලයක් පාරිභෝගික ඔයාගේ විශ්වාසය දිනාගත් ඔබාන්ස් එක තමයි මෙන්න මේ වාසි ටික ඔයාට ලැබලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉන්න තැනක ඉඳන් විසිට් කරන්න www.buyabands.com www.buyabands.com විසිට් කරන්න. එහෙම නැත්නම් කෝල් එකක් දෙන්න 0112 222 කතා කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඔගලන්ට දරිබිරිය කැදල් එන්ටර්ප්‍රයිසස් ල ගැනත් මතක් කරන්න ඕනි. තම තින්නේ අනුන්ගේ ගෙදරක නා මටත් ඕනි මගේම කියලා වහලක්, මටත් ඕනි මගේම කියලා ගයක්, මටත් ඕනි මගේම කියලා ගේක මගේ දරු පැටව් එක්ක සැනසීමේ ඉන්න ගයක්. පොඩියට හරි කමන්නේ ඒ වැඩේ පටන් ගන්න ඕනි කියලා හිත හිත ඉන්න ඔයාට ඒ වැඩේ කරගෙන යන්න තවත් හිත හිත ඉන්න ඕනි නෑ. වැඩේට අත ගහන්න පුළුවන් තැනක් ගැන තමයි මේ මතක් කරන්නේ. ඕනම දෙයකට එක්ස්පර්ට්ලා ඉන්න ඕනේ නේද? මම මේ කියන කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ඇවිල්ලා නිවාස ඉදිකිරීම් ක්ෂේත්‍රයේ එක්ස්පර්ට්ස්ලා. හරිද? ඉතින් ඔයාට මේ වෙදි ඉඩමක් තියෙනවනම් ඒ ඉඩමේ ප්‍රමාණයට අනුව ඔයාගේ බජට් එකට හරියන්න ඔයාගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන ලස්සනට ගයක් ඩිසයින් කරලා ඔයාට අවශ්‍ය කාලෙදි ගෙදර වැඩි ඉවර කරලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ලෑස්තියෙන් ඉන්නවා. මේ කාලේ නිදන කාමර දෙකක ගියා. මේ කාලේ වේදමේ හැටයට 150,000 වගේ මුදලකට හදාගන්න පුළුවන් කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්ද? ඕ, අපි හිතනවට වඩා හීනේ ළඟයි. අනිතක තමයි කියනෝනි සම්පූර්ණ ගෙදර වටිනාකමම එකපාර අපි ගෙවන්න ඕනි නෑ. ටිකක් මුලින් දීලා පස්සේ ඉතිරි ටික පොලී නැතුව ටික ටික ගෙවාගෙන යන්න පුළුවන්. හරිද? කැදැල්ල නමින් එක එක ව්‍යාජ ආයතන ලංකාව පුරාම තියෙනවා. හැබැයි මේ කියන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් තියෙන්නේ මහරගම ඇල්හෙන රෝඩ් එකේ විතරමයි. වැඩි විස්තර වැඩි විස්තර දැනගන්න පුළුවන්.

හවස දෙකයි විනාඩි 54 වෙලාව. මේ පැයේ අන්තිම සින්දුව අහන්න යන හදන්නේ. අපි මේ රත්නපුර හකමෝ ගරාජ් එකේ ටින්කරින් අයියා ඉන්නේ. අද කොල්ල කමල් අයියාගේ ගරාජ් එකෙත් නෙවෙයි, හකමෝ ගරාජ් එකෙත් නෙවෙයි. අද ගිහින් ඉන්නේ නෑනලයි ගෙදර. අපි මේ ටින්කරින් අයියාගේ වයිපරේ බෝලේ අක්කා ඉන්නේ. බෝලේ අක්කගේ අක්කා සුරංජි අක්කගේ අද බර්ත්ඩේ කියලා කිව්වා. අක්කව ෂේප් කරගන්න මේ ටික කියන්න කියලා ටින්කරින් අයියා කිව්වා. හරිද? එයා අක්ක කෙනෙක් නෙවෙයි, එයා නෑන කෙනෙක් නෙවෙයි, එයා මට මගේම සහෝදරියක් වගේ කියලා කියන්න කිව්වා. අක්ක ඔය බටර් වලට අහු වෙන්න එපා, ඔයා අද හොඳට කන්න ඕනි හින්දා කියන එකක්. හරිද? නෑ නෑ නේ ටික නම් කිව්වේ ඇත්තටමයි. ආදරෙන් ඔන්න ඔය කට්ටියෝම එකතු කරගන්න. ඒ වගේම තමයි ලස්සන විශ්යකක් දෙන්න කියලා කිව්වා අපේ සුරංජි අක්කට. විශ් කරන්න එකතු වෙනවලු බබාල තුන් දෙනා, හංසි, රශ්මින්ද, සවිනි, ඊගාවට චමින්ද අයියා. මේ කට්ටියමයි බෝලියක්කයි අයියයි කට්ටිය මාදරෙන් සුබ පැතුවා කියලා කියනවලු. ඉන්න අපි ලස්සන විශ් එකක් දෙමු. Happy birthday to you, happy birthday to you, happy birthday සුරංජි අක්කා. ඔයා හිතන පතන කරන කියන හැම දෙම සාර්ථක වෙන්න ඕනි, නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනි, සුපන් දිනයක් වෙන්න ඕනි. ජය වේවා. අපි අන්න හදන මේ සිංදුව අහන්න කූටම කලින් මං ඔගලන්ට සෙවනගල ආයුර්වේදය ගැන මතක් කරනවා. සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල ෆිතසුය, සෙවනගල හන්දි රාජ තෛලය, හන්දි පතුරුදාය. ඉතින් කාටද නැත්ත නියම අද කාලේ. ඒ වගේම තමයි නිකතරම කෑම අපිරියයි නම්, බඩ පිපෙනවා වගේ නම්, බඩ කැක්කුමයි නම්, බඩ අජීර්ණ ගතියයි නම්, 100% ස්වභාවික සෙවනගල අසමෝදකම් බිව ගමන් සෝයි. ඉතින් ඒ නිසා මේ ඔක්කොම නිෂ්පාදන ඉන්න තැනකට ගෙන්න පුළුවන්. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් ගන්න. 0747 31 33 540, 0747 31 33 540 වැඩි විස්තර දැනගන්න.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න පිනිසිං වහලක් නම් කලරත් තමයි
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
1: ආ පැටියෝ කොහොමද?
2: සිංදුවක් අහනවද?
3: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
2: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Wela ina egena danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
6: Velawa 3:02.

0: மீப்பை ரொட்டத்தொட ஒப்ப வித்தகின என்னே
1: மேடோலி சேம மோதாக் மன் ராசவாத் கராய்
0: மீப்பை ரொட்டத்தொட பேன் பே அலுத்வன அலுத் பே விமசுமா
2: අයිබෝවන් මේ පේර් වටතොට සමගින් මම සමීර. තරුණයන් සහ පාසල් සිසුන් ඉලක්ක කරගනිමින් මත්පෙති ජාවාරම නිරත පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනා මත්පෙති තොගයක් සමග අතරංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා. ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලැබුණු විශේෂ තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ. රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයෙකු කාලයක සිට මෙම ජාවාරම් පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පවසනවා. සහකරු සතු තිබි ස්වාගත් මත්පෙති ප්‍රමාණය දස දහසක්. ඒ වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්න බවයි වාර්තා වන්නේ. මීට අමතරව ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 55000ක මුදලක්ද පොලිසිය භාරයටගෙන තිබෙනවා. අතරංගුරුගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ටාෂ විමර්ශනාංශය මගින් ක්‍රියාත්මකයි. මේලඟනෙත් නිවුස් පස්වරු 4ට.
0: Be paid what a thought of.

0: 101.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540
7: FM 95

0: Kinder, Hände, aber wie Baschi.
1: අවසතුනයි විනාඩි 7යි විලම අපි ලගේ ගින්දර හඳවහන අන්තිම පැය තමයි මේ පටන් ගන්නේ මේ පැයටත් කෝල් කරලා WhatsApp එකේ chat එකට අවිල්ල හැම නැත්තම් Facebook post එකට comment එකක් දාලා වැස්සයි කෝපි කෝපිකුත් එක්ක ඔයා අහන්නම කැමති සින්දුවත් කොටාගෙන ගිහින් සින්දුරියකට කටියව dedicate කරගමු හරිද okay මේ පැය පටන් ගන්නකොටම මෙන්න මේ කටියව අපි එකතු කරගමු WhatsApp එකේ මේ සින්දුවයි ඉතිරි සින්දු ඔක්කොම ටිකයි අහම් නම් හයි බාෂි මෙහෙට නම් හොඳටම වැස්ස ඔයාට කොහොමද අනත් සින්දුවක් නම් ඕනි කියලා පානුදුරේ පින්කොටුවේ ස්ට්‍රී සිටි ටයිල් ෂොප් එකේ චමින් දයියා කියනවා ආදරෙන් එකතු කරගන්න වැස්සත් එක පරිසමට ඉනයි දෙකම දෙකක් ආදරේ හරිද ඊට පස්සේ ගාලු උඩල මත සමන් ස්ටෝස් එකේ මගේ සමන් මුදලාලේ අපේ ලස්සන අක්කා ගීතානේ දුව නිමේෂිකා පුතා දනුද්දර මාටිනාය සහ කට්ටිය මාදරෙන් එකතු කරගන්න උත්තුර වහින්න නෙවෙයි හරියන්න ඕනි මහත්තයෝ. ඊගවට සයිප්‍රස්වල සුජීව අක්කා. කෝ දැන් ඔයාගේ නරි පැටියත් නෑ අවු අවුතුත් නෑ මුකුත් නෑලෝ. තියනෝ තියනෝ. එක එක දවසට ඉතින් පොඩ්ඩක් එක එක විදිහයි. ආදරෙන් එකතු කර ගන්නවා මගේ අක්කි ඉන්න තැනක පරිස්සමින් ඉන්න. හයි හයි නංගියෝ කොහොමද? නෙත් අහන්න හරි ආසයි ඔයාලගේ ආදරණීය බව ලිංගකතු කම හින්දා. වැඩ කරන ගමන් අහගෙන ඉන්නෝ එකතු කරගන්න කියලා කියනෝ කඩවත ලක්මාලි අක්කා. ආදරෙන් එකතු කරගන්න ඔක්කොම අර ටික හරියට හරියන්න ඕනේ ඉතින් අහනද? හයි බාෂි සදෝ මැනිකා. කොහොමද තාම මෙහෙට නම් හීනියට වහිනෝ? අම්මා මෙහෙට නම් ලොකුවට වහිනෝ. පන්නල කොටුවැලි ප්‍රසංගය අක්කා ලස්සන සින්දු ටිකකට අපිවත් එකතු කරගන්න කියලා කියන හස්බන්ඩ් චින්තක ඇතුළු උනේ තහන ඔක්කොම එකතු කරගන්නලු. ඕකේ කටියම එකතු කරගන්න. හයි අක්කා මම නෝරා. අපි උඩ තට්ටුවේ අවුරුදු පහක නංගි කෙනෙක් ඉන්නවා. එයා ඔයාට කියන්නේ උම්මා අක්කා කියලා. එනුලේ එනාට උම්මකකින් උම්මා එකක්. දෙකක් ආදරේ.

මං එනුලිට ගොඩම ගොඩක් ආදරේ. මොකද යාට අවුරුදු පහ වුණාට යාමට කියන්නේ ඔක්ක කියලානේ. ආදරය යන්නේ තව එකක් දෙනවා මං ආට.

දෙයනේ භාෂී ඔයාමට චූටක්ව තාදරය නම්ද අපි වගේ අහිස්සකයන්ට හොම බලාපොරොතු දීලා පූර්ති යන්න පා භාෂී මං හිතුව ඔයාමට ආදරේ ඇති කියලා කාලෙකින් උම්ම එකක්වත් නැති නිසා මට හිතුණාලු මම රැවටුණා කියලා මට දුකයි එන්නේ අම්මේ මෙහෙමයි මගේ ආදරේ කොටස් කොටස් වලට බෙදලා බෙදලා මම දීලා තියන්නේ ඉතින් ඒ හින්දා මගේ ආදරේ ගොඩක් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා සජිත ලැබෙන චුට්ට පිරිමහ ගන්න ඕනි තේරුණාද අන්නේ කොළම ආදරෙන් එකතු කරගන්නවා මේක දවස් 8කට පිරිමහ ගන්න දවස් 8කට හොඳේ ගුඩ් ආෆ්ටර්නූන් ආදරෙන් වැඩ කරන කුමලම එකතු කරගන්නවා මේ වැස්සේ මාව හගිනිනවට තැන්ක්යූ ලස්සන සිංදුවකට රංජිත් නිසංසල රන්දි තවින්සේ අසිස්ම අපි ඔක්කොමලම එකතු කරගන්න කියලා කියනවා නියමයි මේ මෙසේජ් එකේ වන්නේ සන්සෙල්ලා ෆැෂන්ස් කට්ටිය ජය වේවා ආදරෙන් එකතු කරගන්නවා හයි භාෂී වෙනද වගේම අද තහගිරිනේ අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල බොස් ත්‍රිෂාන් බොස්ගේ වයි ෆිෂංක නිශාන්ත දර්ශන වගේම මේ වෙලාව ෂොපිකීන හැමෝමයි භාෂය අක්කේ ඔයා වයි නෙතහන හැමෝමයි එකතු කරගන්න කියලා කියන නියමයි ආදරෙන් එකතු කරගන්න අපිටත් වහිනෝ නාතන්ඩිය හේමන්ති අක්ක තමයි හේමන්ති අක්කම අවහගෙන ඉන්නවා කියලා කියනවා ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා නංගියෝ අපි අහගෙන ඉන්නේ වැඩහින්ද රේඩියෝ එක අඩු කළා තිබුණලෝ කටහඬ ඇහුණා විතරයි වැඩි කරාලෝ මාතර නෝමල් ටේලර් ආදරෙන් එකතු කරගන්නවා හොඳේ මම ෆේස්බුක් ලින්ක් එකේ වල තිබුණාලු ඔගොල්ලෝ සර්ච් කරන්න BHASHI බාෂි මගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක තියෙනවා ඒක ලයික් කරන්න ෆලෝ කරන්න

0: apalagi kenderaan anda wahana aktif berpaya paling ini commercial break ke? Bila betul ada hatai.
1: Semua tu matu pilihan sa, ada inat bahasui liquidnet net.
2: Films ayek, oyata, oyawa magerin net.
3: Sada tenka viswasya, sada harita visitum wasrak. Sada nusiran shaktiya, sada akashaniya pratilab. Sada tenka viswasya samakin, sada harita plantations limited api. Sadapi mananiya visitum anwasar mese samaramu.
4: Then hemoma ganne hemoma danna KD Rice Leader 125 petrol bike. EFI taakshane nisa petrol suwandata duwanawa. Rupiya lakshayaka discount ekak. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited wetinma pamanai. 077 406 43 97.
5: Wartha pita wartha tabana koti ate NLV tanadita hane loturaiye rupiyal koti 13.97 ikma wu dewanta supiritya galaba dimin rathe sangwardhaneta dewanta shaktiyak wemin obath dinawa ratath dinawana jathiye mahata
6: Black curry rasa balan then oyat kemati ati neid. Menna, mather freeland black curry rasa soya meat. Black curry rasa ter masnuka maskan.
7: BYD wahana then Raj Sevaka obatat masekat rupiah 68,587 kawari kekat Raj Sevaka obe BYD wahana adhama venkarama ganna. Binduai ekai ekai dekai ekasevisipahai matanna. BYD karusaru kondesi sahitai.
8: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
9: මගේ නම නියුකා පියදර්ශනි සිරිවිත. මගේ මාමට තෝහලේ චෙක් කරලා බලනකොට බෑල් බ්ලොක් තුනක් තිබුණා. තෝහලෙන් දෙකක් නිරුණා. ඒතර වාරේ තමයි දැනගන්න ලැබුණේ සෙවනගල විදහාල වෙද මහත්තේ කියනවා කියලා. ඒ ගමන එහෙ ගියා. දෙහෙත් ටිකින් කරා. දැන් එයාට හොඳටම කුවයි.
8: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.

தவால் லெக்காய் வினாடி விசாய் விலாம் எக்காய் எக்கடாங்க வந்தா இது தவிலாம் துணாய் விசாய் வெசட்டா ஹூன்னே ඒ වුණාට වෙලාවත් පටලෝල කියවනවා. අවලක් නෑ වාශිනේ නේදයි. අනේ ආදරෙන් කොහොමද එකද කරගෙන දමිත සංකගේ ලස්සන සින්දුවක් අහන්න යන හදන්නේ කැගලි ශාන්ත ටේලර්ස්ලා. I think මොකද නෑ පුරුදු විදිහට මහගිනි ඉන්නවා ආදරෙන් මගේ ශාන්ත අයවයි. ඒගාවට මන් දන්නේ අද අපේ සුපිරි බයිට් කඩේ අපේ කවුද රාණි අක්කා ඉන්නවාද කියලා ෂොප් එකේ කුමුණ තවත් ආදරෙන් එකතු කරගමු කෑගලුවත් කඩේ සෙට් එක ඇතුළු කෑගල්ලේ අසමුලක් නැර මවහන කුම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න හැබැයි ඊ ගාවට වාශයදත් ගින්දර හන්දව සම්දට මහනුව ලස්සන සින්දු ටිකක් අහමයි කියලා කිතුල්ගල පාලම ගා ඔබලත් කඩේ තුෂාරය කියනෝ ඔයාගේ වයිෆ් කාංචනාවත් ආදරෙන් එකතු කරගන්න හොඳේ උතු රම්ම හරියන්න ඕනි මහත්තයෝ ഭാഷ അപിട്ടാത്ത ലതാവൽപുല മഹാത്മിക ലസന സിന്ധു ആഗ്ദേന്ന് ആമോ ദഹിവല നദിമ ലെൻഡിസൺ റോഡിക്ക് ചന്ദന സ്റ്റോസിക്ക് ചന്ദനയ്യവായി ചാന്ദരിയക്കവൈകത്ത് കരുകാണ് അപ്പേ കെന്തക്കടി നിമാലയ്യ ദിഗോ മെസ്സേജ് കെവല തീനോ വേസനന്ദെങ് പാവലാല് തീയണ്ടേ അപ്പോയി ලස්සන සිින්දුවක් මතක් කල තිනවා අපි හමුහරද අදරින් ගෙදර කොමලම එකතු කරගන්නවා ජයවේවා ත්‍රිකුණමලි පහිකඩේ පුංචි බණ්ඩායයි ෆමලිකි ඔක්කුමයි එකතු කරගන්න ඉගාවට මාතරකින්කිනි චතුමි අසාරා අපේ ජයන්ත අයවත් එකතු කරගෙන සිදුරික කහමයි කෙලෝ දෙයන්ගේ අක්ක කිය නෝකේ අදරින් එකතු කරගන්න මාතල නිශාන්තියක් අහයි හයි දංකොටුව ෂාන් ටේලර්ස් ඉන්දර හන්දෑව හගෙන ඉන්නවා කොච්චි කඩේ දළුව කොටුවේ සමාවෙන දංකටුවේ නෙමේ ෂාන් ටේලර්ස් එකේ බොස් අශෝක ඉන්නවා ඒ වගේම වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා කියනවා මේ වෙලාවෙ නම් සෙට් වෙන සින්දුව සෙංකඩගල නුවරට වහින වැස්ස හවස්වල ඕල්රෙඩි අහන්න දුන්නා ආදරෙම එකතු කරගන්න ඔය ලොකුම අපිටත් සින්දුවක් දෙන්න අපි வரக்கப்பலு போபிடி பிரைமரி ஸ்கூலுக்கு கவ டி கால் கவர்மெண்ட் கே செட்டு கம்மோ சாஹின காலிக்கு மிகுலு மெசேஜ் காக்கி வெள்ளத்தீன் மே அனுரங்க சேவை கத்து கிரகானலு எயாகி பர்த்டேக்கு திபுனல்லு அதுரு பர்த்டே ஹாப்பி பர்த்டே டு யூ ஹாப்பி பர்த்டே டு யூ ഹാപ്പി ബർത്ത്ഡേ അനുരംഗയ്യ ആദരങ്ങ ആട് ശുഭപതനോ ഹിതന പതന കരണി കേന ഹമ്മദ്ദേമ ഹറിയട്ട ഹറിയാന്ന് കേല ജായുവേവ ഓഗി ദുവലാട്ടിക വിഹങ്കി ബിന്ദുലി ഭുവനി കട്ടിയ മാദരങ് എകുത്തു കരഗാനോ ഏ വഗി മോയാഗി വൈഫ് വജ്രക്ക എവത് ആദരങ് എകുത്തു കരഗാനോ ഇഗാവട്ട ഉദേനി സമന്തി അനോമ മേ തുന്ദിനാവത് എകുത്തു കരഗാനോ ജായുവേവ

අවසතුනයි විනාඩි 27යි වෙනව. මේ කාලේ මම ගොඩක්ම ආස කරන අලුත් සින්දුවක් අහන්න දෙන්න යන්නේ. මන් දන්නවා එයාට ඒකට ආසයි කියලා. එහෙම බැලුවාම මාගේ දිහා අම්මෝ කොහොමද කොහොම බැලුවමද? හරි, අපි කට්ටියක් ඉන්නව එකතු කරගමු. මට කෝල් කරා මහරිගම චන්දනිය. කාද කඩේ හිමත් වහලලු. යාලටත් හොඳ වැස්සක් එහෙම දීලා දැනුත් සීතලට කළුවරට තියෙනවා ලේප ඇත වහිනවලු. ආදරෙන් කට්ටියෝම එකතු කරගන්නවා. හස්බන්ඩ් පුතාල දෙන්නා දුව ඉගාවට කෝසල ගම්පල දික්කල්ල මහරගම කියන පැති තුනේම ඉන්න ඔක්කොමල්ලම ආදරෙන් මතක් කරනවා අපේ චන්දනිය අක්කා. ජය වේවා ආදරෙන් එකතු කරගන්න. වැස්සත් පැවුවත් නොවරදවාම පීරියඩ්ස් නම් හැදෙනවනේ. ඉතින් ගෑල් ළමයි කෙක් ඩොක්ටර්ස්ලා අනුමත කරපු පේන් කිලර්ස් ගන්නවා. ඉගාවට කොෆි මොනා හරි බොනවා, නිකන් රස්නි ජාති බොනෝ. ඔක්කොම කරන්නේ මේ පීඩනේ එහෙම නැත්නම් මේ පේන් එක අඩු කරගන්නනේ. ඒ වගේම තමයි කියනෝනි පුළුවන් තරම් එදාට ඒගොල්ලෝ ට්‍රයි කරනවා ගෙදරම ඉන්න. මොකද පිටට ගියා වගේ නෙවෙයි, හරියට පරිස්සම් වෙන්න ඕනි. ලීක් වෙයිද, දිගටම පැඩික ඇඳගෙන ඉන්නකොට අපහසු වෙයිද, ඔය කියන ප්‍රශ්න එක. ඉතින් ඩේ ටු ඩේ ලයිෆ් එකේ ගොඩාක් දේවල් පීරියඩ්ස් නිසා මගහැරෙන අවස්ථා ඕන තරම් තියෙනවා. ගෑල්ලමයි දන්නව නේද? ඉතින් ඒ නිසා ෆෙම්ස් ඇය මම ඔයාට යෝජනා කරනවා. මොකද මේක ලීක් වෙන්නේ නෑ, ඇඳගෙන ඉන්නත් පහසුයි. ඒ වගේම තමයි ගෙවන ගාන්ට ඉතාම සාධාරණ පෑඩ් එකක්. SLS ISO 4 එක්කම එන ෆෙම්ස් ඇය ගිනි ගණන් නෑ. වෙළඳපළ වලට සාධාරණම මුදලකට ගන්න පුළුවන් පෑඩ් එක තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා නම කියන නම බලලම අරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ අතරම KD Rice Electricals Motors පුද්ගලික සමාගම මේ දවස්වල මාර ලොකු ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා ස්කූටර්ස් ගන්න ඔයාට. ඔයා අත්පිට මුදලට එහෙම නැත්නම් රෙඩි කෑෂ් ස්කූටි එක ගන්නව නම් ගිහම ඔන්න ඔයාට පුළුවන් ලක්ෂ එකහමාරක ලොකුම ලොකු මිල අඩුවක් එක ඔයාගේ ස්කූටි එක වෙන් කරගන්න. හරි, එහෙම නැත්නම් ලීස් එකක් දාලා ගන්න ඉන්නවන ලක්ෂක ඩිස්කවුන්ට් එකක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ලීසින් සමාගමට මුල් මාස 3 වාරික 3 ගෙවන්නේ ඔයා නෙවෙයි, KD Rice Motors Company Private Limited within my. ඔයා පදින්න ඒගොල්ල ගෙවයි. ඉතින් ඒ නිසා මේ දවස්වල තමයි ස්කූටියක් ගන්නව නම් නියමම දවස් ටික. මේ වාසිනාව මේ වාසිය ඉක්මනට ඉවර වෙයි. ඒක නිසා ඉක්මන් කරන්න. වැඩි විස්තර වාර දැනගන්න පුළුවන් KD Rice Motors Company Private Limited within 077 46 93 97 ට පට පට ගාල කෝල් එකක් ගන්න. එතකොට වැඩි විස්තර කොහොමද දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව 3:34.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: අඩු වියදමකින් දිගදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 077-76-76-10.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 21 33 540.

0: ගල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
3: ගින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540

တယ်ဝကေတဲ့ဒီတင်ကုန်တော့မေခါထွားလီလို့ပစင်တို့ဒီငေခါအာဒရင်မေစင်တို့ဟာနမင်းမေခါတီဝေကတခရကန်တို့ဦးနီဟာရီမင်းမင်းမင်းမင်းဟိုင်းဟိုင်းစုပဒဟမလာခအပိရှန်တရကကနဒရနာဒရင်ကတခရကန်နော်ဤကောင်ရှာနူရိုင်းယောပဆလာဝင်းကတခရကန်နော်အတလဆန်ဒဝစကေဝဒေဝဆဒန်နမဝဟိနဲခေလခေနော်message ke velati ne janta ye ya luti ko ko me ekatu karagani kele keno yage vasa mahino gindri lasana sindu kata api wat ekatu karagani kele nuru paru yakala mudan nayaka velanda sankirne katiye keno mahi tani dannan mulu lankawata mo wage wahinawa neda adarin ekatu karagano parisamata inna oya kandu hella shritawa innawa nan e wage ma ganga yala dola shritawa innawa nan hada da ita passe අපිටත් ලස්සන සිඳුවක් ඕනි මාතර අකුරුගොඩ ඉරන්ද ගාමන්ට් එකේ අපි සෙට් එකම එකතු කරගන්න ස්පෙෂලි අපි ඉරන්ද බොස්සත් එකතු කරගන්න කියලා කියනවා නියමයි ජය වේවා කට්ටිය මාතරෙන් එකතු කරගන්නවා චූරිවත් මහන්සියක් දැරෙන පා වැඩ කරන කාටවත්ම බදුල්ල කැටවල සමන්ත සලෝනිකේ සමන්ත වැඩ කරන මල්ලිකේෂාන් හිරු තරු මේ කට්ටියමයි මගේ අම්මා දුවල දෙන්නා කට්ටියම එකතු කරගන්න කියලා කියනවා වයිෆ් නිසංසලාත් එකතු කරගන්න ලෝකේ ආදරෙන් එකතු කරගන්න හයි අපිටත් සින්දුවක් දෙන්න කියලා කියනවා ඕකේ යා එකතු කරගන්න කුමාරේ එරමුදු ගොල්ලා අක්කා මාතලෙන් මෙසේජ් එකක් එවලා තියෙනවා නයිනි ගම්මිනී සුභාෂිනී කට්ටියම එකතු කරගන්න ඊගවට මදුරංගේ අටියන් තුටි නෝවත් එකතු කරගන්න හයි උම්මා කියෝ වහින වෙලාවක කොෆි එකක් බොන ගමන් මං අහන්න ආසම ඔබ සුසුම් පවන් සලයි ෂා දයන්විත ආරණ මහත්මයාගේ සිංදුවනේ ඒකත් මාර ලස්සනයි සේපාලිකා මලයිකටත් ආසයිලු ඒකත් හරුම ලස්සනයි හයි කොහොමද මාවත් එකතු කරගන්න බාෂි පැටියෝට සුබ දහවල ලස්සන සිංදුවක් ඕනි කියලා නාකුළු ගමුවේ නිරෝෂ අක්කා කියනවා ෆැබලිකේ ඔක්කොමත් එක්කම එකතු කරගන්න අපිටත් සිංදුවක් ඕනි උම්ම එකකුත් ඕනි කියලා කියනවා මං හිතන්නේ මෙසේජ් එක වෙලා තින්නේ සිරිමාන්න වෙන්න ඕනි DP එකෙන් තමයි හොයාගත්තේ නමක් කෙවල නෑ නේනේ ආදරෙන් එකතු කරගන්න හරි සුදු නෝනෝ අපිවත් එකතු කරගන්න ඕද මම ලසන්ත වයිෆ් ඉන්නව රවින්දේ ලොකු දුව දනුලි පොඩි දුව බුද්ධිමා කැටියම යටි අන්තට මහවිලින් එකතු කරගන්නේ කියලා කියන්නේ එකතු කරගන්නන් සුදු මාතය මාකල ගල්පත හඳි ප්‍රියන්ත අයියා සපගස්කන්ද සෙන්ට්‍රල් එකේ 81 බැජ් එකේ ආලෝක මේකතු කරගන්නන නියමයි කළුතර නව වාණිජ සංකීර්ණය බන්දු එන් සන්ස වොච් සෙන්ටර් එකේ බන්දු කුමාරි සචින්ත ඉගවට තුරංගි අරෝෂා දීපාල් මේ කට්ටියම එකතු කරගන්න කියලා කියනවා නියමයි බිස්නස් එක සරු වෙන්න ඕනි ජය වෙන්න ඕනි ආදරෙන් එකතු කරගන්න හයි වාශි ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ වාශි සින්දුවකට උබාගන්නේ බලාගෙන කට්ටියගේ හුස්ම හිර වේලෝ ගම්පහර වින්දුවත් එකතු කරගන්න ඊට පස්සේ බුත්තල චමින්දයා සින්දුවකට එකතු වෙනවලු එන්එස්ආර්එස් රෙදිපිලි ආයතනයේ වැඩ කරන සෙට් එක ඉෂාන් සංජය මනීෂ් තිලක් මහත්තයා අනුෂා ජීවරාණි තිවංක චමෝරි එවගේම නිතිවෙ මහනු කොමලත් එකතු කරගන්න කියලා කියනවා ඔයාගේ උම්මා එක නම් මරේ මරුවනේ ඇත්තට එහෙනම් එකක් ඕගොල්ලන්ට දෙන්නම් වෙදා ගන්න ඕනේ අපිට උතුරන්න වහිනවා රයිගමටත් වහිනවද ඩයස් අයියේ අනේ ආදරේ පරිසුමින් ඉන්න ඔයාත් එකතු කරගන්න මේ සින්දුව අහන්න

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3යි විනාඩි 45යි. යන්න වෙලාව කීටුවටම විල්ල තියෙන්නේ. යන්න කලින් ගොඩෝ කටින්ව එකතු කරගන්න. බලමු ට්‍රයි එකක් දෙම ඉවර කරගන්න. හයි වාශී, කොහමද? අනිමට උම්ම එකක් දෙන මං ආදරේ බිබිලේ දම්මියක තමයි මෙසේජ් එක කියලා තියෙනවා. මමයි පුතා නිදෙව්, හසී පුතා, තාත්තේ දිසානායක අතන ෆැමිලි කී ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. හයි මැනික, මා තුදේ ඉඳන් අහගෙන ඉන්නවා කියලා කියනවා. වහින නිසා අද වැඩට ගියෙත් නෑලෝ, ෆන් එකේ අහගෙන ඉන්නවා. වර්ක් ප්ලේස් එක සලූන් ශාන්ති හලවතේ රාජිත තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. ආදරෙන් ආවත් එකතු කරගන්නවා. එහෙනම් ඉතිරි පැය ටිකත් අහගෙන ඉන්න හරිද? අපේ අසායක. හයි, අපිත් ගෙදර හදවාගෙන ඉන්නේ ලස්සන සිඳුවකට එකතු කරගන්න කියලා. යටි අන්තට මහවිලි සුදර්ශනියක මෙසේජ් එකක් එවනවා. හස්බන්ඩ් මිලින්ද දුවල දෙන්න සඳසි ගිහංග. අද අපේ 15 වෙනි වෙඩින් ඇනිවර්සරි එක. ෂා, අනේ ඔයාලා දෙන්නට ජීවිතේ ඉදිරියට දුක් සැප දෙක සමව දරාගෙන සතුටින් සමගියෙන් ඉන්න ශක්තිය, වාසනාව, ධෛර්යය ලැබේවා කියලා ආදරින් මම ප්‍රාර්ථනා කරනවා. හැපි ඇනිවර්සරි. හයි වාශ, ගුඩ් ආෆ්ටර්නූන්. ලස්සන සින්දුවකට SB ස්ටෝස් එකේ ඔක්කොම ළම එකතු කරගන්න. අද හයාන් බබාගේ බර්ත්ඩේ කියලා යට ලස්සන විශේෂයක් දෙන්න කියලා කියනවා. දෙමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday, Haya. Shaa, wadi lassana namak ne tiyenne ya. Oyaage hite tiyena chudi chudi lassana hino koma ishta wenna. Suboma subo pandinayak wenno ni harada. මඩපාත ලක්ෂ්මන් තමර නිශානි හා චේතනා තේජවෝ එක්කම භාග්‍ය අවිෂ්ක සෙරුවවිල සමර සිංහය කට්ටිය මේකතු කරගන්න කියලා කියන නූරම්පිටි ආරිය ටේලර්ස් මගේ සුමතිලක අයියයි ආදිත්‍ය පුතයි නෝලු අහගෙන අතරින් කට්ටිය මේකතු කරගන්න. ඊට පස්සේ උම්ම කැටි අපි තහගෙන ඉන්නේ අද හැමෝම ගෙදර ඉන්න හින්දා යුද්ධ වගේලෝ. ජනක දිනුක යනුකේ හස්බන්ඩ් සමන් නැතලු කොමල එකතු කරගන්න කියලා රත්නපුර හෙට්ටි කන්දේ නිරෝෂක කියන ඔකේ ආදරෙන් එකතු කරගන්න. රත්නපුරේ රවින්දු හායි, ඔයාවත් එකතු කරගන්නම්. අපිවත් එකතු කරගන්න අපි ඇම්බිලි පිටින්. මම නිත්මල්. මල්ලි තාතා ඉන්නවා කියලා කියනවා. හයි නිත්මල්, ආදරෙන් ඔවත් එකතු කරගන්න. ඉතිරි සින්දු ටික අහන්න. ඉතිරි සින්දු ටික කිව්වට තව එකක් වගේ තමයි හන්න දෙන්න වෙන්නේ. ඊ ගාවට අපිටත් හොද ටෝම වැස්සා. ආයෙත් වහින්න හදන්න කියලා පිළියන්දල චන්ද්‍ර බුක්ෂොප්ගේ සෙට් එක කියනවා. මේක 2:41 එවපු මෙසේජ් එකක් සමහරට දැන්න. හොඳට වහිනවා ඇති. පරිස්සමට ඉන්න ආදරෙන් එකතු කරගන්න. වස්තුකටේ කෑගල්ල කංකිරිය හෙට්ටි මුල්ල චන්දිමා පහන්තිරේකේ සෙට් එක. සෑහෙන කාලෙකින් මෙසේජ් එකක් එවලා තියෙන්නේ ආ. සනීපෙන් පරිස්සමට ඉන්නවා නේද? ආදරින් ලාලිනී, නිශානි, රේනු, සුදු අම්මා, කුවේට් වලින් චන්දිනගේ කටිය මේකතු කරගන්න. පරිස්සමට ඉන්න. අනේ භාෂි පැටියෝ කෑගල්ලේ පුෂ්පාංගනී අක්කා. අපිට නම් උතුරන්න වහිනවා. අපිට සීතලයිල. හබොයි. හස්බන් නිමල්, පුතා තුෂාර, චමුදිත මාවත් එකතු කරගන්නවා කියලා කියනවා. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. මම බඩුවක් කියන්න. එළියේ වහිනවා. ඇතුලේ සීතල හොඳටම වැඩි. ඇතුලේ ඒසී එකත් වැඩි. එළියත් සීතලයි. එතකොට හිතන්න මට කොච්චර සීතල ඇතිද. හලෝ වාශී, ලස්සන සිංදුවක් දෙන්න පුතාල දෙන්න තුෂාන් විසා. එකතු කරගන්න කියන්නේ රුවන් රැල්ලේ කොමුද අක්කා. ආදරෙන් එකතු කරගන්න. හරිද? ඊට පස්සේ මම විතුකි, අම්මා දේවිකා, තාත කුමුදු, මල්ලි, චිතිරෝ, සිය උපසේන මගේ හොඳම යාළුවා කවීෂයි, ඉස්කෝලේ යාළුවෝ කොමයි, පන්තියේ යාළුවෝ සෙට් එකයි, ලස්සන සින්දු ටිකක් අහන්න එකතු කරගන්න කියලා කියන ඕකේ විතුකි ආදරෙන් කැටිය මේකතු කරගන්න. හෙලෝ බාෂිදු, අහගෙන ඉන්නවලු අපේ ලලිතංක, ආදරෙන් ඕවත් එකතු කරගන්නවා. ඌව පරණගම ප්‍රභාහන්සි මාවයි දුවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. නියමයි, ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ මං හැමදාම ඔයව අහනවා කටහඬ අහලා. මම කියලා තියෙන එක හිතාගන්න බෑ. මෙසේජ් එකේ වෙලා තියෙන්නේ කවුද කියලා දන්නේත් නෑ. තීක්ෂණ මං හිතන්නේ පිළියන්දලි. ආදරෙන් එකතු කරගන්න. හයි බාෂී සිඳුවක් හෝනේ. පුතා ලක්ෂිත පංචාලි දුව. ඊගාවට අම්මා චූටි දෝනි සෙනායා. ඇහැලියගොඩ ලාලනී ජයලා තක තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. කමා ෆුල් ස්ටොප් ස්පේස් මුකුත් නෑ එක දිගට ඔහේ ටයිප් කළා. ඉතින් කොහොමද කියවන්නේ? අපිට යෝවහන්න බැරි වුණානේ කරන්ට් එක තිබ්බ නෑ. එකතු කරගන්නලු. කුමාර චුටිමැණික ආයෝෂි ෆැමිලිකි ඔක්කෝම ස්වර්ණමාලියක්කගේ මෙසේජ් එක කමනේ අදාහගෙන ඉන්න නිනේ අතරින් එකතු කරගන්න. මොනරෝගල අමිල මෝටර්ස් එකේ වැඩ කරන ඔක්කෝමලම සින්දුවකට එකතු කරගන්න. මං අමිල උම්මයිකකු දෙන්න කාපටියා. හෙට වෙනකම් පරිස්සම් කරගන්න හරිද? මම බෙලිගල ඇගල සජිත් කුමාර ලස්සන සින්දුවක් දෙන්න භාෂින් අංගී. මගේ ෆැමිලි කිය ඔක්කොමයි නෙත් අහන ඔක්කොමයි එකතු කරගන්න කියලා කියන. ඕකේ ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හයි භාෂි මැනික මම පානදුරේ කුෂාන් ගින්දරිගේ ලස්සන උම්ම එකක් එක්ක ලස්සන සින්දුවක් අහමුයිලු. ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම සඳනී නංගි තිනායා අම්ම තිලිනි අපච්චි අමිලෝ කිය කටි මාදරෙන් එකතු කරගන්න. ගිනි ගින්දරි ලස්සන සින්දුවක් දෙන්න මේ වැසි කම්මැලියනේ මම ගාල්ලේ සුජී විජේනායක. සමහර වෙලාවට මෙසේජ් එකක් දැම්මත් මම කියවන්නලු. ඇත්තට ඔන්න අද නම් කියුවේ නෑ කියලා කියන්න බෑ. හොඳේ මට ඔයා ඔය මෙසේජ් එකක් දැම්මමද කොහෙද? නිතර එවන්නෙත් නෑ, බොරු කියනවා. අනුරාධපුර පවර් රේන්ජ් ඉලෙක්ට්‍රිකල් ටීම් එකේ වැඩ කරන ඔක්කොමයි ෆැමිලි කිය ඔක්කොමයි එකතු කරගන්න කියලා කියනවා. සින්දුවක් අහන්න දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න. වඳුරඹ කදිර දූව වත්තේ සෙට් එක රියෝන් අනුපම සුජීව තනුක සකුණි චලනි ඊට පස්සේ දමිත් චම්පිකා පබා කෑගල්ලේ මම කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. අකි අපි තහගෙන ඉන්නේ අම්ම චිත්‍ර පචි සන අය සංක අක්ක ඉමාෂා මම සජු ආදරෙන් එකතු කරගන්න හොඳේ. හරි එහෙමනම් ඔය කොමල එකතු කරගෙන යන්න වෙලාව තමයි වෙලා තියෙන්නේ. හැබැයි යන්න කලින් මතක් කරන්න ඕනි සමරිගල ආයුර්වේදය ගැන. උන්න කැස්ස හෙම්බිරිසාව මේ දවස්වල අහන අහන තැන්වල තියෙනවනේ. හැබැයි ඔය සෙවනගල මදුකා කැස්සට පැනිය ළඟ තියාගෙන ඉන්නවනම් අනිවාර්යෙන්ම බොන්න ගෙදරටත් බොන්න දෙන්න. එතකොට ඔය කැස්ස උන ඇඟපත වේදනාව සෙම්ප්‍රතික්ෂාව තංගාල සනීප කරගන්න පුළුවන්. ඒකයි මං කියන්නේ ගෙදර තියාගන්න ඕනි කියලා. ඒ වගේම තමයි කැමටි කිසිම ඇපිටයිට් එකක් නැත්නම් බඩ පිපෙනවා නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතියයි නම් සියට සියක් ස්වභාවික සෙවනගල අසමෝදගම් පාවිච්චි කරන්න. බීපු ගමන් ඔය කොම අමාරු කන්ටික සුවයි. සෙවනගල ජීව ශක්ති රසායනය ගැස්ට්‍රයිටිස් තියෙනවන ජීව බල අම්ල පිටු සුවය. සෙවනගල හන්දි රාජ තෛලය මේ කොම කමල් බන්දුල වීරපිරුම වෛද්‍යතුමාගේ අධීක්ෂණය. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ නිසා විශ්වාසයෙන් අරගන්න වැඩි විස්තර දැනගන්න ඕට කතා කරන්න පුළුවන් 0547 31 34 40 ට කතා කරන්න ඔක්කොම විස්තර ටික ඔයාට දැනගන්න පුළුවන්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලා පරිස්සමට ඉන්න ඕනේ හරිද? මං හෙට දවල් එකට ඔගලඟ හම්බ වෙනවා. එතකන් පරිස්සමට මේක ළඟ තියාගන්න. දෙකක් ආදරේ හොඳේ.

0: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
1: කටුවෙන නගරයේදී මේදා හතරවන දින විවෘත වන විෂන් කෑන් නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511 හත කොළඹ පාර කඩුවෙල අමතන්න 077 383 0585.
2: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
3: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: Net News. Me pay Rutatuta. Oba Vitagina inne. Sene
1: Hasin Adarin. Sam Mohotak Manrasavat Karai.
0: Net News. Me pay Rutatuta. Pain pay Alutwana. Alut pay Vibasuma.
2: අයිබෝන් මේ පැය රටතර සමගින් මම සචිනී 2026 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අද දින දක්වා ගත වූ කාලය තුළ දකුණු කොරියානු රැකියා දහස්කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින්ට හිමිව තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. එලෙස රැකියා අවස්ථා හිමිවැත්තේ පිරිමි පුද්ගලයින් 923ක් සහ කාන්තාවන් 76 දෙනෙකු සඳහායි. දකුණු කොරියාවේ නිෂ්පාදන දේවර සේවාංශ මෙන්ම ඉදිකිරීම් යන ශේෂ්ත්‍ර සඳහා මෙලෙස රැකී අවස්ථාවන් හිමි වී තිබෙනවා. එසේම දකුණු කොරියාවේ නිෂ්පාදනංශයේ රැකියා හිමි කරගත් 926 වෙනි කණ්ඩායමට අයත් 90 දෙනෙකු සඳහා අවසන් දැනුවත් කිරීමේ වැඩසටහන හා ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා දීම ඊයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී සිදු කෙරුණා. 2026 වර්ෂයේ ගත වූ කාලය තුළ මෙරටින් දකුණු කොරියාවේ නිෂ්පාදනාංශයේ රැකියා සඳහා 725ක්ද දීවරංශයේ රැකියා සඳහා 214 දිනකුද ඉදිකිරිම් ශේෂ්ත්‍රයේ රැකියා සඳහා 53ක් හා සේවාංශයේ පුත්කලින් 7ක් වශයෙන් පිටත්ව ගොස් තිබෙනවා. මිලනෙට් නිවුස් පසර පහට.
0: Net News. Me pay Rutatuta.

0: ගම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අද නම තන්න 0768800 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: Hatara Aten, Sindu Ähenä, Net FM, Hatara Wate.
1: සුබසන් දේවක් හවස 4යි විනාඩි 9යි වෙලාව අපි හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ අතිශය වැහිබර කාලගුණයක් තියෙන බදද්ද දවසේ පොඩි කම්මැලිකමක් තියාගෙන වැඩ කරන ඔයාට ලස්සනම සින්දු අහන්න තියෙන පැය දෙකක් තමයි පටන් අරගෙන තියෙන්නේ ඉතින් කොහොමද වැස්සත් එක්ක වැඩ කරද්දි පොඩි වෙන එකක් තියෙනවන්නේ නේද ගොමුණත් ගමන්නේ වැහි 10ක් වැස්සත් වැඩට එන ඔයාව ඊට පස්සේ වැහි 10ක් වැස්සත් මා වහගෙන ඉන්න ඔයාව ලස්සනම ලස්සන සින්දුරි හිකර එකතු කරගන්න තියෙන පැය දෙක තමයි මේක සමහර අය නම් ඉතින් අද පොඩ්ඩක් ඉතින් බොස්ට චුට්ටක් ඤොඤුන් ගාලා නිවාඩුවක් එහෙම දාලත් ඇති නේද කොහොමනත් කමන්නේ ඔයා මා වහගෙන ඉන්නේ වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ ගෙදරට වෙලා හිටියත් මේ වගේ වෙලාවට අහන්න පුළුවන් නියම සින්දුරි සෙට් එකක් එක්ක හවස 6 වෙනකන් ඔයාට මාත් එක්ක ඉන්න chance එක තියෙනවා කතා කරන්න මැසේජ් කරන්න ඊට පස්සේ Facebook wall post එකක් දාලා තිනවා ඒකට comment කරන්නත් පුළුවන් මැසේජ් කරන කට්ටියට අද වැඩිපුර chance එක හම්බ වෙන දවසක් හරිද ෆෝන් එක අතේ තියාගෙන ඉන්නේ අද කොහොමත් ඉන්නව ඇත නේද අන්න ඒ නිසා 0711 95 95 95ට ඔයාට පුළුවන් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න ආයෙත් ඉතරම් මැසේජ් කරන්න ඔයාව මං ඕන තරම් මතක් කරන්නම් හරිද අසන කොල්ලගෙල සෙට් එකක් මම වහගෙන ඉන්නවනේ ඉතින් ඒ නිසා WhatsApp එකේ ඉන්නකොට මේ පැතර මැසේජ් එකක් නොදා ඉන්නේ කියලා මං දන්නවනේ දැන් ඔය මට සමහර කට්ටිය හම්බෙනවා බස් එක යන ගමනොත් හතර වටේ අහගෙන යනවා ඒ ඉන්න ගමන් කන්ඩක්ටර්වයි ඊට පස්සේ ඩ්‍රයිවර්යවයි ඊට පස්සේ බස් එකේ ඉන්න කට්ටියවයි බස් එකේ පාටයි නම්බර් එකයි ඔය ඔක්කොම කියලත් මට මැසේජ් කරන කට්ටිය ඉන්නවා බලන්න ඉතින් ඒ කට්ටියර නම් ඉතින් ආදරේ මෙරිලත් පැයක් හරිද රයිට් ඊට පස්සේ මැසේජ් කරලා කෝල් කරලා මේ පැතර වෙලා ඉන්න ගමන් අහන්න ආස සින්දුවක් තියෙනවා නම් මට ඔයාලට කතා කරලා කියන්නත් පුළුවන් මගේ හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ ගාන මේ පැතර කෝල් එකක් ගන්න අපි හතර වටේ වැඩ ටික පටන් ගන්න හදන්නේ සින්දුවකට යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන CBC ෆයිනෑන්ස් එක ගැන මේ වගේ වැස්ස වෙලාවක තමයි ඔයාගේ ජීවිතේ අනාගතය ගැන හොඳටම කල්පනා කරන්න පුළුවන්නේ. ගෙදරට වෙලා, කාමරේට වෙලා, ඇඳට වෙලා, සුට්ටක් ඉස්සරහට මොනවද කරන්න කියලා කල්පනා කර කර ඉන්නවා නම්, මං ඔයාලට කියන්නේ ඔයාලට ගන්න තියෙන හොඳම තීරණේ තමයි CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න. මේක වඩාත් වැදගත් වෙන්නේ ජීවිතේ සැඳෑ සමය ගත කරන අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට. හරිද? මං කියන්නේ ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න වයස් ભેදයක් නෑ. හැබැයි උනාට වඩාත් වැදගත් වෙන්නේ තමන් තරුණ කාලේ හම්බ කරලා ඊට පස්සේ දරුවන්ට උගන්වලා ගෙවල් දොරවල් හදලා තමන්ගේ යුතුයකම් ටික දශමෙටම ඉටු කරලා තමන් හම්බ කරගත්ත සල්ලි ටිකක් යහමින් ඉතුරු කරගෙන එතනින් එහාට ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ආදරණීය වැඩිහිටියන්ට මේක හොඳ අවස්ථාවක්. මොකද තමන් මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලි ටික CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවකට දැම්මට පස්සේ ඔයාගේ සල්ලි වලට ලංකාවේ වැඩිම වටිනාකම හම්බ වෙන්නේ CBC ෆයිනෑන්ස් එකෙන්. හරිද? මේක විශ්වාසයෙන් කියන්නේ. මොකද CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක්නේ. අන්නින්සා විශ්වාසයේ උපරිමයි ඔයාගේ මුදල් වලට 100%ක් හොඳම රැකවරණය දෙන ගමන් ලංකාවේ වැඩිම පොලි අනුපාතය ඔයාගේ ස්ථාවර තැන්පතුවට දෙන හොඳම වැඩිම පොලි අනුපාතය දෙන්නෙත් CBC ෆයිනෑන්ස් එක 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් ඔයාට හිමි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් අපේ ආදරණීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තමන් බලාපොරොත්තු වෙච්ච අර ලස්සන ජීවිතයේ සඳහා සමයක් ගත කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ වැඩ ටික කාටවත් බරක් නොවි කරගන්න ගම. දරුවන්ට මොනබුරන්ට කරදර කරන්නේ නැතුව තමන් ඒ කාලේ වගේම තමන්ගේ වැඩ ටික තනියෙන් කරගන්න පුළුවන් හොඳ ආර්ථික ශක්තියක් තියාගන්න. එතනින් එහාට ගියාම හොඳ පොලි අනුපාතයක් හම්බ වෙන නිසා ඔයාගේ දරුවන්ට මොනබුරන්ට ඔයාට දැනුත් උදව් කරන්න පුළුවන්. නේද? අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ සතුටින් කාලා වීලා නිදහසේ ඉන්න නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි ඔයාගේ මුදල් ස්ථාවර තැන්පතුවක් CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ආරම්භ කරලා තැන්පත් කරන එක. හරිද? එතනින් එහාට ඔයාගේ ජීවිතයේ සැඳෑ සමය ගැන ඔයාට බය වෙන්න දෙයක් නැහැ. හරිම නිදහසේ ඔයා බලාපොරොත්තු වෙන විදිහට සතුටින් ඉන්න පුළුවන්. අනේ නිසා තමයි කියන්නේ CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවකට යන්න කියලා. ඔයාට ලේසිම දේ තමයි CBC ෆයිනෑන්ස් එකට කෝල් එකක් දෙන්න. 076යි 8700 076 800 700 කතා කරාට පස්සේ නියෝජිතයන් ඇවිල්ලා CBC ෆයිනෑන්ස් එකේ නියෝජිතයන් ඔයා ඉන්න තැනටම ඇවිල්ලා ඔයාට මේ ස්ථාවර තැන්පතු ආරම්භ කරන සියලුම දේවල් කරලා දෙනවා. ඔයාට ඇවිදින්න රස්තිය අදු වෙන්න ඊට පස්සේ බැංකු ගාන යන්න එහෙම කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා ඔයාට අවශ්‍ය දේවල් කරලා දෙනවා. ඉතින් ඒ නිසා 076 800 700 700 ඔයා දැම්ම කෝල් එකක් දෙන්න. ජීවිතේ සැඳෑ සමය සතුටින් ගත කරන්න නම් ඔයාට ගන්න තියෙන හොඳම තීරණේ තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. අද පොඩ්ඩක් වැස්සත් එක්කනේ නේද? ඒ නිසා පොඩ්ඩක් මේ වයිබ් එකට සෙට් වෙන සින්දු ටිකක් එක්ක හවස 6 වෙනකන් ඔයාලට චාන්ස් එක තියෙනවා හතර වට යහගෙන ඉන්න, කතා කරන්න, මැසේජ් කරන්න, චුට්ටක්වත් කම්මැලි නැතුව ඉන්න නම් ඔයා මේ පැත්තට එන්නම ඕනේ. මම බලාගෙන ඉන්නවා. දන්නවනේ මේක ඔයාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක හතර වටේ with DJ Azar.

0: net.
1: තාම ලක්කක charge කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක charge කරන හැටි දන්නවද?
3: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: මුතු අයියගේ කුඹුරෙත් අදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
5: ඉතින් ඔය හයිරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයි.
4: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස්කරුවෙක් කළේ.
5: මොකක් කියේ? සදාහරිත?
6: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කර 076 44 11600.
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
9: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
10: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
11: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
12: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 047 31 33 540.
13: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
14: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා. සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
15: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
16: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේව
17: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
18: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
17: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
16: මේ අලුත් Apple CEO-ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
15: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
17: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
19: Brought to you by
20: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
21: Prime Residences Vethi Nobawithata Gena Ena Kolaba Navayehi Idivana The Prime Colombo Adama Katha Karanna 0716 777 333
22: Sada Harita Vivasayika Sineeta Adwalak Sadakalika Ayojanayak
23: Oyat Try Karanna ගන්න විජය ආප පිටි
24: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
25: FM

රයිට් වෙලාව හවස 4:20. බැස්ස නිසාව ඇතිතරම් මෙසේජ් කරන්න කිව්ව ගමන් මම පොඩ්ඩක් කටවරද්ද ගත්තා මන්දා. මෙසේජ් සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. සාබිත් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා නමල් ටේලර්ස් එකේ සෙට් එක මාතෘ ඉඳලා මට මෙසේජ් කරලා තියෙනවා. සුබ සන්දේවක් වේවා සායියේ. අපිත් මේ වෙලාවේ ඔය වහගෙන ඉන්නවා කියලා අනුර පුස්සල්ලාවෙන් මෙසේජ් කරලා තියෙනවා. ඊට පස්සේ ගුඩ් ඊවනිං ආඩ කියලා අනේ හඩ් ගොඩාක් එක්ක තංගල්ලෙන් අප්සරා මෙසේජ් කරලා තියෙනවා. ආදරී මෙරිලත් පැක්. හරිද මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ගෙදර වැඩ ටික කරන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. පළවෙනි පාරට ප්‍රෝග්‍රෑම් එක අහන්නේ හරිම ආසාවෙන් ඉන්නවා කියලා දිනවා. අනේ තැන්කියු අනේ. ඒක නම් නිකන් මොකද කියන්නේ හදවත නිකන් අරගෙන කෝල් අතර එක දැම්ම වගේ පොඩි ෆීලින් එකක් ආවා. හරිද නිටඹුවෙන් හෂිනි මං ආව එකතු කරගන්නම්. ලස්සන ගැහන ළමෙක්. දිගටම මාව අහගෙන ඉන්න ඕනේ. හරිද ඊට පස්සේ මාවත් සින්දුවකට එකතු කරගන්න අයියේ. මම මහියංගනෙන් රංග. ඕකේ රංග මහියංගනේ පැත්තට වහිනවද? ඔයාලේ පැත්තට වැස්ස කොහොමද කියලා මම පොඩ්ඩක් මැසේජ් එකේ දාලා ඉවන්න. හරිද? Right, okay. ඊට පස්සේ මම මෙයාට මතක් කරන්න හදන්නේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන තමයි කියන්න තියෙන්නේ. මේ අවුරුද්ද පුරාවට මාට හිතෙනවා නම් නිකන් අනේ මගේ වාසනාව නිකන් මේ අවුරුද්ද උදාවුන්නේ නැහැ වගේ එකක් ඔයාට දැනෙනවා නම් ඔයාට කරන්න තියෙන හොඳම දේ තමයි Excite Automotive බැටරිය එකකට මාරු වෙන එක. හරිද? ඔයාගේ වාහනේ බැටරිය එක රීප්ලේස් කරන්න ඕනි කියලා අයිඩියා එකක් තියෙනවා නම් කාලයක් තිස්සේ ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි Excite Automotive බැටරිය එක කියලා කියන්නේ. හරිද? එතකොට Excite Automotive බැටරිය එකක් ගත්තාම ඔයාගේ ලක් එක චාර්ජ් වෙන්නේ කොහොමද කියලා ඔයා කල්පනා කරන වෙදිනේ නේද? හරිම සරලයි. ඔයාට හිතාගන්න බැරි වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. අඟල් 55 LED smart TV එකක් ඔය කරගන්න ඔයාලට chance එක තියෙනවා. දැන් ඔන්න Excite Automotive battery එකක් කරගත්තාම පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන් මාස 6ක් පුරාවටම සති 24ක් සතියකට එක් වාසනාවන්ත ජයග්‍රහකෙක් බැගින් මේ කාල සීමාව පුරාවටම ඔන්න වාසනාවන්ත ජයග්‍රහකයන් 24 දෙනෙක් තෝරගන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා කොහොමත් ඔයාගේ වාහනේට බැටරි එකක් ඔයා ගන්නව නම් ඔයා ගන්න අනිවාර්යෙන් Excite බැටරි එකනේ නේද? එහෙම අරගත්තට පස්සේ ඔයා මතක තියාගන්න බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි Excite Automotive බැටරි එකක් ගත්තාම තමයි ඔයාට මේ වාසනාවන්ත දිනුම් වැදීමට එකතු වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ. හරිද? ඔයා බැටරි එක ගත්තාම ඔයාට අනිවාර්යෙන් හම්බ වෙනවනේ e-warranty එකක් නේද? අන්න e-warranty එක ඒගොල්ලෝ ඇක්ටිවේට් කරලා දුන්නාම ඔයා නිකම්ම තරඟය සඳහා සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ දිනුම් වැදීම සඳහා අවස්ථාවක් හිමි කර ගන්නවා. ඉතින් එතකොට සතිපතා සිදු කරන මේ වාසනාවන්ත දිනුම් වැදීමේ ඔයා ජයග්‍රහකෙක් වුණොත් ඔයාට අඟල් 55 UHD smart TV එකක් ඔයා කරගන්න ඔයාට chance එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිහ තමයි Excite Automotive battery එකක් අරගන්න එක. දැන් සාමාන්‍යයෙන් බැටරි සන්නාමයන් අතර ඉහළින්ම තියෙන්නේ අංක 1 සන්නාමයේ තමයි Excite බැටරි කියලා කියන්නේ. මොකද රාජ්‍ය සේවයේ 95% බැටරි අවශ්‍යතාවය සපුරන්නේ Excite තමයි. ඒ වගේම තමයි ඒ කාලේ ඉඳලා මේ වෙනකන්, ඒ කියන්නේ වසර 100ක විතර ඉතිහාසයක ඉඳලා මේ වෙනකම්ම බැටරියක් කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ Excite තමයි. ඒ තරම්ම අපිට හුරු පුරුදු ළඟ හිතවත්කමක් තියෙන සන්නාමයක් තමයි Excite කියලා කියන්නේ. ලංකාව විතරක් නෙමෙයි රටවල් 140ක් පුරාවට Excite සන්නාමයේ මේ වෙද්දි ව්‍යාප්ත වෙලා ඉවරයි. අනිත් එක තමයි බ්‍රවුන්ස් විශ්වාසයත් එක්ක නෙන්නේ. අනේ නිසා ඉතින් අවුරුදු 150ක විශ්වාසය තියෙන බ්‍රවුන්ස් තින්නේ Excite බැටරියක තමයි ඔයාගේ වාහනයට ගැලපෙනම බැටරියක. වාහනයට බැටරියක අරගෙන ඔයාගේ වාහනේ චාර්ජ් කරගන්න ගමන්ම ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න Excite Automotive බැටරියක අරගන්න අමතක කරන්න එපා. රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ අපි සාමාන්‍යයෙන් ගයක් හදනකොට ඔයාගේ තියෙන ලොකුම හීනයක්නේ ලස්සන ගයක් හදාගන්නවා කියන එක නේද? ඉතින් එතකොට ලස්සන ගයක් හදාගන්න නම් ඔයා අනිවාර්යෙන් ලස්සන දේවල් ගෙදරට එකතු කරන්න ඕන නේද? එහෙම කිව්ව ගමන් ඔයාගේ ඔළුවට එන රයිට් ඕකේ ගෘහ භාණ්ඩ ටික අද කාලේට ගැලපෙන හොඳම විදිහ අලුත් ඩිසයින්ස් වලින් ගන්න ඕනේ. ජොරවල් ජනෙල් ටික හදනවා නම් අද කාලේට ගැලපෙන විදිහට හදන්න ඕන නේද? ඔය දේවල් ඔක්කොම හිතන ඔයා, හරිද? ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්නකො. දැන් ඔයාගේ වහලේ ගහලා ලස්සනට ගේ හදලා ඔක්කොම කරලා ඉවරනාට පස්සේ කිසි වැඩකට නැති සීලින් ෂීට් එකක් දැම්මොත් එහෙම ආර මහන්සි වෙච්ච ඔක්කොම ඉවරයිනේ නේ. අන්නේ නිසා තමයි මම ඔයාලට කියන්නේ අද කාලේට ගැලපෙන සීලින් ෂීට් එකක් දාගත්තොත් තමයි ඔයාගේ වහලේ නියම ෆිනිෂින් එක, ගේ ඇතුලේ ලස්සන නිමාවක් තියෙන්නේ නේද? සාමාන්‍යයෙන් ගෙදර ලස්සනට බලපාන ප්‍රධාන කාරණාවක් තමයි සිවිලිම කියලා කියන්නේ නේ. අන්නේ නිසා ඔයාලට දැන් තියෙන හොඳම තේරීම තමයි ඔයාගේ වහලේ සිවිලිම ගහනවා නම් අනිවාර්යෙන් ඔයා තෝරගන්න ඕන
කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. හරිද? මේක ඇවිල්ලා හරියට ලීවලින් හැදුවා වගේම තමයි. හැබැයි ඒ වුණාට ඔයාලට සෑහෙන්න වාසි තියෙනවා මේකේ. ලීවලින් හැදුවා වගේ නෙමෙයි. මේක දැන් ඩිසයින් එක ලීවලින් වගේ වුණාට ඔයාලට ඔය වේය කන ප්‍රශ්න, දිරණ ප්‍රශ්න, ඊට පස්සේ තෙමුණාට පස්සේ, ඊට පස්සේ වේලුණාට පස්සේ ඇද වෙන ප්‍රශ්න, ඔය මොකකටවත් ඔයාලට මුණ දෙන්න වෙන්නේ නැහැ. ඇත්තම ලීයෙන් හැදුවා වගේ තියෙන්නේ. අනිත් එක තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන පාට ගණනාවකින්, ඒ කියන්නේ මම ඔයාලට මෙහෙම කියන්නම්, ඔයාලට අවශ්‍යයි නම් කොස්, එහෙමත් නැත්නම් මහෝගනි, එහෙමත් නැත්නම් තේක්ක, එහෙමත් නැත්නම් බුරුතු තේක්ක කියන ආකර්ෂණීය වර්ණ හතරකින් ඔයාලට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක ඔයා ඔයාගේ සිවිලීමට දැම්මොත්, හරිද, සිලින් ෂීට් එක විදිහට දැම්මොත් ඔයාලට හිතා ගන්න බැරි ලස්සනක් ඔයාගේ ගෙදරට එනවා. දැන් ලංකාවේ ගොඩක් කට්ටිය නම කියලාම අරගන්නෙත් කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක තමයි. මොකද මේක තමයි මේ දවස්වල තියෙන හොඳම ට්‍රෙන්ඩ් එක. ඒ කියන්නේ අද කාලේට ගැලපෙන ඩිසයින්ස් වලින් එන්නේ. අනිත් එක තමයි අර දැන් ලීයෙන් වගේම ලස්සන කලර් එකක් තියෙනවා, ඊට පස්සේ ලස්සන වෛරන් තියෙනවා. මේ ඩිසයින් එක පවා ඇත්තම ලීයෙන් කරා වගේ තමයි තියෙන්නේ. ගෙදරකට සිලින් ෂීට් එකක් දානවා නම් මේක තමයි ඔයාලට ගන්න තියෙන හොඳම තීරණය. අනිත් එක තමයි දැන් මේකේ මේ මතුපිට තින්තාලේපණයට වසර පහක වගකීමක් දෙනවා. ඔයා නිකන් හිතන්නකෝ, සාමාන්‍ය සිලින් ෂීට් එකක් දැම්මොත් ඔයාට වතුර චුට්ටක් ගාලා ඕක පියදාලා දාන්න බෑනේ. ටක් ගාලා සිලින් ෂීට් එක ඇද වෙනවා. ඊට පස්සේ නැත්තම් අර නිකන් තෙත ගැතියක් දැනෙන්න ගන්න. වොටර්මාක් එක යන්නෙම නෑ නේද? ඔය වගේ ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න වෙන්නේ නෑ. කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක දැම්මහම ඔයාගේ සිලින් ෂීට් එකේ දූවිලි බැඳිලා, මකුණු දැල් වැදිලා වගේ තියෙනවා නම් ඔයාට මේක වතුර ටිකක් දාලා පියදාලා දාන්න උනත් පුළුවන්. එදිකල්ලකින් පියදාලා උනත් දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නෑ. අනිත් එක අවුරුදු පහක වගකීමක් තියෙන නිසා කලර් එක ෆේඩ් වෙන එක ගැන ඔය දේවල් වලට ඔයාට මුහුණ දෙන්න වෙන්නෙම නෑ. හරිද? සිලින් ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. අනේ නිසා තමයි කියන්නේ, ඔයා අලුතෙන් ගේ හදනවා නම් නැත්නම් අලුතෙන් සිවිලිම ගහනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක කියලා කියන්නේ. ඔයාට වැඩි විස්තර දැනගන්න ඕන නම් 0115 748 738 0115 748 738 ට දැම්ම කෝල් එකක් දෙන්න.

0: Hatara Aten, Sindu Ahena, Net FM, Hatara Wate.
1: රයිට් හල් සින්දුව ප්ලේ වෙන ගමන් මාව අහගෙන ඉන්න මැනිකර ටික මතක් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපිත් සද්දේ මාව අහගෙන ඉන්නවා සා මම බුතලින් චමින්ද සින්දුවකට කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ඉන්නේ? මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න පළවෙනි මැසේජ් එක මගෙන් කියලා තියෙනවා. අනේ හැබැයි මට කියන්න චුට්ටක් පරක් වුණා. සෝරි වෙන්න ඕනේ ඈ. ඊට පස්සේ රමුකොණු කුමාර තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම අපිත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. කවුද මේ? ආදරී අසා කියලා තියෙනවා. සුලෝචනා. Thank you. ඩාලින් අදරි මෙරිලත් පැයක් හරිද? ඊට පස්සේ මේ වෙලාව සොෂලි මගේ ලස්සනම ලස්සන ගෑන් ළමයෙක් ඉන්නවා. ෂෙනාය හයි කොහමද? කියලා වැඩ කරන ගම මාව අහගෙන ඉන්නවා කියලා තියෙන්නේ. බලන්න කොච්චර හොඳයිද කියලා නේද? සොෂලි මං ආව එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට. එයාගේ අලුවත් මේ වෙලාවේ ඉන්නවා කියලා තියෙනවා. Thank you. ජය වේවා.

කතා කරන්න 0112 53 63 WhatsApp 0211 95 95 95

දම පාටි ස්පීක එක හරිද මේක වාර්ද දැන් ඔන්න bayabans.com එකෙන් 138ක් දක්වා ඇති දවන්ත වට්ටම් එක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මේ මාසේ 7 වෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකන් ජපන් තාක්ෂණයෙන් අනුන JVC පාටි ස්පීක එක දැනට තියෙන ඔන්ලයින් වට්ටම් වලට අමතරව රුපියල් 10,000ක අති දවන්ත වට්ටමක් හිමි කරගෙන ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේක සාමාන්‍ය මොඩල්ස් 5කින් එනවා. ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට කැමති මොඩල් එකක් තෝරගන්න පුළුවන්. හරිද? ඔයාලට ගෙදර වෙන්න පුළුවන්, එළිය වෙන්න පුළුවන් ඕනම තැනක සද්දට පාටි දාන්න මීට වඩා හොඳ පාටි ස්පීකර් එකක් නම් ඔයාට හොයා ගන්න හම්බ වෙන්නේ නැහැ. රුපියල් 49,999 ඉඳලා ඉහළට ඔයාට මිලදී ගන්න පුළුවන්. පාටි එකක් තියෙනවා නම් හොඳ සද්දේ තියෙන, ක්ලියර් සවුන්ඩ් තියෙන හොඳ ස්පීකර් එකක් වෙන්න ඕනනේ නේද? එතකොට ඔයාට මේක ගත්තට පස්සේ තෝරාගත් ස්පීකර් මොඩල් වලට වයර්ලස් මයික්, ඊට පස්සේ රිමෝට්, ඒ වගේම ස්පීකර් ස්ටෑන්ඩ් මේවා නොමිලේ හම්බ වෙනවා. හයි ක්වොලිටි සවුන්ඩ් එකක් එක්ක සද්දේට බේස් එක වගේම දිගටම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ බැටරි ලයිෆ් එකක් තියෙන නිසා වාට ඉතින් රෑලි වෙනකන් නාන් ස්ටොප් පාටි තමයි. හරිද? මේ වාසි ලැබෙන්නේ bayabans.com එකේ ඔන්ලයින් පාරිභෝගිකයන්ට. ඉතින් ඒ නිසා වා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයාට කරන්න තියෙන්නේ ටග් ගාලා www.bayabans.com වෙබ්සයිට් එකට විසිට් කරලා JVC පාටි ස්පීකර් එකක් අදම ඔන්ලයින් ඕඩර් කරන්න විතරමයි. හරිද? ක්‍රෙඩිට් කාඩ් පත් සඳහා පහසු ගේමේ ක්‍රම තියෙනවා. ඒ වගේම තමයි කොකෝහරහා වාරික 3න් ටික ටික ගෙවාගෙන යන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0112222888 0112222888 ටග්ගාල කෝල් එකක් දෙන්න නැත්නම් විසිට් කරන්න www.bayabans.com වෙබ්සයිට් එකට. හරි. රයිට්. 0711 95 95 95 තියෙනවා. ටග්ගාල මැසේජ් එකක් දාන්න. මම ඔයාව මතක් කරන්නම්.

අහන්නේ නිසාම තමයි මම ඔයාව මතක් කරන්න හදන්නේ. අපිත් මේ වෙලාවේ සද්දර මහතරවට යහගෙන ඉන්නවා සහ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ගයනි දිසානායක ඔව අනිවාර්යෙන් එකතු කරගන්නම්. Thank you darling message කරාට. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න සහ කරන්දෙනියෙන් නේද ප්‍රියංජිත් ඒ වගේම හසිත ඒ වගේම චූටි දෝනියෙක් සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. ආදරේ මැරිලත් පැයක්. හරි. ඊට පස්සේ අසා කොහොමද ආදරේ අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මට මැසේජ් එකේ වල තියෙන ලොකු දුව ඊට පස්සේ ශාදනීවයි ඒ වගේම පොඩි දුව තියානවයි හස්බන්ඩ් වයි පවුලේ ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම රිකිල්ලගස්කඩ සලෝන් දිනේශ්‍රීයේකේ මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෙට් එකක් මේ ඉන්නවා. ශාම ඊට පස්සේ කටි ඔක්කොම මාව අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. කවුද ඉන්නේ තව සංදීපනීවයි නුවන්තිකාවයි ඔක්කොම එකතු කරගන්නම්. Thank you ජය වේවා. ස්පෙෂලි මේ වෙලාවේ මම අහගෙන ඉන්න සෙට් එකට මතක් කරන්න තව දෙයක් තියෙනවා. හරිද? ඒක මොකද්ද දන්නවද? දැන් අද ඇවිල්ලා 13 වෙනිදානේ මේ මාසේ නේද? එතකොට හෙට 14 වෙනිදා. හරිද? 14 වෙනිදා දවස වෙන් කළා තියාගන්න කියලා මම ඔයාලට සැහැන්න කාලයක් තිස්සේ කියනවා. මොකද විෂන් කියා කඩුවෙල ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ අක්ෂිසායනේ ඔන්න මේ මාසේ 14 වෙනිදා. ඒ කියන්නේ හෙට දවස පුරා පැවැත්වෙනවා විෂන් කියා කඩුවෙල ශාඛා පරිශ්‍රයේදී. මේකට අනිවාර්යෙන් ඔයා යන්නම ඕනේ. මොකද දන්නවද? සාමාන්‍යයෙන් S2 පරිසම් කරගන්න වගකීම ඔයාලට තියෙනවනේ. S2ට පොඩි හරි ඩැමේජ් එකක් වුණොත් මොනවාම හරි රෝගී තත්ත්වයක් આવොත් එතනින් එහාට ඔයාගේ ජීවිතේම අඳුර වෙනවා. හැබැයි ඒ වුණාට කල් තියා අඳුර ගත්තොත් ඔයාගේ ඇස්වල මොනවා හරි රෝගී තත්ත්වයක් එනවනම් ඒකෙන් ඔයාට ටග් ගාලා බේරෙන්න පුළුවන් නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ මූලික අක්ෂි පරීක්ෂාව, ඊට පස්සේ අක්ෂි පීඩන පරීක්ෂාව ඇතුළු සියලුම අක්ෂි පරීක්ෂාවන් ඔයාලට කරගන්න තියෙන හොඳම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. හෙට දවසේදී කඩුවෙල විෂන් කියා ශාඛාවේ තියෙන මේ නොමිලේ අක්ෂි සායනයට ආවොත් ඔයාට මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව සහ ඔයාට ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමන රසක් හිමි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මිස් කරන්න එපා. මොන වැඩේ තිබ්බත් S2 පරිස්සම් කරගන්න නම් ඔයා හෙට අනිවාර්යෙන් කඩුවෙල විෂන් කියා ශාඛාවට යන්නම ඕන. හරිද? නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල. එහෙම නැත්නම් කමර්ෂල් බැංකුව ඉස්සරහා කිව්වම ඕන කෙනෙක් දන්නවා. විෂන් කියා ශාඛාවට ආ යන්න වැඩි විස්තර දැනගන්න 0783-585-85 කියන නම්බර් එකට ඔයාලට කෝල් එකක් දුන්නොත් වැඩි විස්තර දැනගන්න පුළුවන්. මතකයිනේ හෙට දවස පුරාම කඩුවෙල විෂන් කියා ශාඛාවට ගිහිල්ලා ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න ඕන. රයිට්. ඊට පස්සේ මම මේ ඔයාලට ටග් ගාලා මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ ගැන. ඒ තමයි ධන නිදානේ ලොතරැය වැඩි වැඩියෙන් අරගන්න එක. මොකද දැන් කලින් හම්බ වුණ තෑගි වලට අමතරව Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. හැම ඉරිදා දවසකම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න ඔයාලට කරන්න තියෙන්නේ ධන නිදානේ ලොතරැය අරගෙන ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලින් ගලපා ගන්න එක විතරමයි. මේ වෙද්දි මාර්තු මාසෙ ඉඳලා මේ වෙනකන් රුපියල් 10,000 Sunday bonus ජයග්‍රහකයන් 581 දෙනෙක් බිහි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රථම රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්න මේ අවුරුද්දේ හැකියාව ලැබුණා ධන නිදානේ ලොතරැයියට. අනේ නිසාම තමයි ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න වැඩි වැඩියෙන් ධන නිදානේ ලොතරැයිය අරගන්න. මේ මතක් කිරීම ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්.

0: Hatara Atin, Sindu Ehenä, Net FM, Hatara Wate.
1: වසතක ගෙදර සින්දුරිකක් අහන්න දෙන එකෙත් පොඩි වෙන එකක් තියෙනවානේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4 විනාඩි 50යි.
3: අලුත් තැන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අත මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
3: කටුවෙල නගරයේදී මේදා 4 දින විවෘත වන විෂන් කෙයා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 0773-383-585.
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න.
6: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් CBC ෆයිනන්ස් කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බෑන්ක් එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0746-8700-700 0746-8700-700.
7: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
8: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
9: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3.5 ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් මනිපදවයි
8: මුළු තැන් ගෙටම විජය.
9: විජය 3.5 අපේ රසය රටේ සැමට.
10: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
11: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
13: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
14: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
15: Excite ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරියක් බෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
15: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
2: right වෙලාව හවස 4:54 අපිට අලුත් පැයකට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන CBC ෆයිනෑන්ස් කියන ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් තමන් අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික හොඳ විදිහට විශ්වාසවන්ත විදිහට ආයෝජනය කරන්න තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් එක කියලා. කියන්නේ CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරොත් ඔයාලට ලංකාවේ හම්බ වෙන දැවැන්තම පොලි අනුපාතය ඔයාගේ ස්ථාවර තැන්පතුවට හම්බ වෙනවා 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් එක්ක ඔයාගේ ජීවිතයේ සැනසීම සතුටින් ගත කරන්න ඔයාලට ගන්න තියෙන හොඳම තීරණය තමයි මේක. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් කතා කරන්න CBC ෆයිනෑන්ස් එකට. කතා කරාට පස්සේ ඒගොල්ලෝ ආ ඉන්න තැනට ගෙදරටම ඇවිල්ලා ඔයාලට අවශ්‍ය වැඩ ටික සේරම කරලා දෙනවා. හරිද? 0768-800-700 0768-800-700 නම්බර් එකට කතා කරන්න. CBC ෆයිනෑන්ස් එක කියන්නේ ඔයාගේ ජීවිතයේ සැනසීම සතුටින් ගත කරන්න තියෙන හොඳම තීරීම. ඒකනත් මතක් කරලා මම යන්න හදන්නේ අලුත් පැයකට ලස්සන සින්දුවක් එක්ක මේ වෙලාවේ මාව ලස්සන ගැල්ලෝ මේ අහගෙන ඉන්නවා ෂනායා වැඩ කරන ගම මාව අහගෙන ඉන්නේ නේ කෝෆි එකක් බොන ගම නේද යාළුවත් එක්ක වැඩ කරන ගම මාව අහගෙන ඉන්නවා කියලා මට ආරංචි ආවා වැස්ස වෙලාවේ ලස්සන සින්දුවක් අහන්න මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකේ දාලා තිනු ඕකේ ලස්සන ගැල්ලෝ මේ ඕ යවත් මම එකතු කරගන්නම් මේකටම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4යි විනාඩි 58යි දැන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: 스마르나야.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, යමේන හැමතැන anytime set වෙන flavor delikiri පදමක්. වෙලා ඉන්නේ ගෙන දනුවා. වසකල කිරි fun එක පිරි එල කිරි කිරි.
2: හතරවට යහගෙන ඉන්න වෙලාව හවස 5:00 විනාඩියකයි දැන්. සුබ සන්ධ්‍යාවක්.

0: Net News. Me pay rata tota. Oba vetagina inne. Sene hasin adarin. Hadavat sanasala. Medoli. Sam mohotak man rasavat karai. Net News. Me pay rata tota. Payin pay alutwana. Alut pay dimasuma.
1: ඉවන් මේ පැය රටතට සමගින් මම සචිනි. ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ මළල ක්‍රීඩකයෙකු හා ක්‍රීඩා පරිපාලකයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා භාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට මහතා 88 වන වියේ පසුවනා. ඒ මහතාගේ දේහය මෙවන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීමට ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාරගමගේ මහතා ද එක් වී තිබෙනවා. ප්‍රේමා පින්නවල මහතා මළල ක්‍රීඩකයෙකු මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙක්ද වනවා. ආසියානු මළල ක්‍රීඩා සංගමයේ උපසභාපති දුරය, ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් දුරය හා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ ලේකම් දුරය ඔහු විසින් දරා ඇති තනතුරු අතර ප්‍රධානයි. මළල ක්‍රීඩාවට කරන ලද සේවාව වෙනුවෙන් 2024 දී ලෝක මළල ක්‍රීඩා සංගමෙන් රන් පදක්කමක් ප්‍රදානය කිරීමෙන් ඔහුව ඇගයීමට ලක් කළා. පින්නවල මහතාගේ අවසන් කටයුතු හෙට සවස පුරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. Net News ප්‍රධාන ප්‍රතිප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News. Me pay rata tota.

0: Hatera Aten, Sindu Ehena, Net FM, Hatera Wate.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 8යි අපි හතර වටේ අහගෙන ඉන්න ගම. ඔයගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක හතර වටෙන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. අපි දෙවනි පැය පටන් ගන්නකොටම WhatsApp එක පැත්තට ගිහිල්ලා මේ වෙලාවේ මාව අහගෙන ඉන්න සෑහෙන්න කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරා නම් හොඳයි කියලා මට හිතුණා. හරිද? අපිට උදේ ඉඳලා වහිනවා අයියේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා අනුරාධපුරෙන් සඳලි මැසේජ් කරලා තියෙනවා. උදේ ඉඳලා වහිනවා නම් එළියටවත් බහින්නේ නැහැ. හරිද? තෙමෙන්න කරන්නේ නැහැ. ගේ ඇතුළටම වෙලා ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ හයි කොහොමද කෑගල්ලෙන් මදු මේ වෙලාවේ මම ගොඩක් දුකින් ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මට තේරෙන්නේ නැත්තේ මදු මං ඉද්දී ඔයාලට කොහොමද දුක දැනෙන්නේ. හරි. අපි hina වෙලා සින්දුවක් අහමුනේ. ඊට පස්සේ හයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කෑගල්ලෙන් සුජානි මැසේජ් කරලා තියෙනවා. කොහොමද සා මේ වෙලාවේ මාතාව අහගෙන ඉන්නේ කියලා මට මැසේජ් කරලා තියෙනවා. කුමුදු රුවන්වැල්ල ඉඳලා මම ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද මේ ළඟට ඉන්නේ? සුලෝචනා. මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you. චූටි දුව ලීනවත් මතක් කරන්න කියලා තියෙනවා. ඒ වගේම කැන්ඩිවලින් ප්‍රියා ඔයාවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. Thank you මැසේජ් කරාට. ආදරෙයි මෙරිලත් පැයක්. හරි. රයිට්. ඊට පස්සේ මම මේ මතක් කරන්න හදන්නේ ඔයාලට ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ඒ තමයි Exide Automotive බැටරිය එකක් අරගන්න එක. ඔයාගේ වාහනේ බැටරිය එක කාලයක් තිස්සේ රිප්ලේස් කරන්න ඕනේ කියලා ඔයාලට අයිඩියා එකක් තිබ්බනම්. හරිද? ඔයා ඒකට ගන්න තියෙන හොඳම තීරණය තමයි Exide Automotive බැටරිය එකක් ඔයාගේ වාහනේට පාවිච්චි කරන එක නේද? Exide Automotive බැටරිය එකක් ගත්තාම දැන් ඔයාලට හම්බ වෙනවා අඟල් 55 LED smart TV එකක් ඔයා කරගන්න අවස්ථාව. සති 24ක් පුරාවට, ඒ කියන්නේ පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිද වෙනකම් මේ අති දැවැන්ත දිනුම් මැදීම ඔයාලට හිමි කරගන්න අවස්ථාව තියෙනවා. එතකොට ජයග්‍රාහකයන් 24 දෙනෙක් සතියකට එක් වාසනාවන්ත ජයග්‍රාහකෙක් බැගින් ජයග්‍රාහකයන් 24 දෙනෙක් මේ කාල සීමාව තුළ තෝරගන්න ඔන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. ඔයා Exide Automotive බැටරි එකක් අරගත්තාම ඔයාට ලංකාවේ පළවෙනි වතාවට ඊවරන්ටි එකක් හඳුන්වා දුන්න Exide එකෙන්නේ නේද? අන්න එතකොට ඔයා බැටරි එක ගත්තාම ඔයාට ඒගොල්ලෝ Exide Automotive බැටරි එකට ඊවරන්ටි එක ඇක්ටිවේට් කරලා දෙනවා. එතකොට ඔයාට නිකම්ම දිනුම් මැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. මතක තියාගන්න ඕනේ කාරණේ තමයි ඔයා බැටරි එක මිලදී ගන්න ඕන. පළේලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි. හරිද? විශේෂයෙන් මතක් කරන්න ඕනේ Exide බැටරි එකක් ගන්නකොට ඔයාට මෙන්න මේ කියන වාසි හම්බ වෙනවා. හරිද? පළවෙනිම දේ තමයි Exide කියලා කියන්නේ ලංකාවේ අංක 1 බැටරි සන්නාමය. ඒ කාලේ ඉඳලා මේ වෙනකම්ම. හරිද? ඉතින් ඒතකොට මේගොල්ලෝගේ දිවයින පුරා විහිදුණු ජාලයත් එක්ක Exide සතුව අලෙවි නියෝජිතයන් 800කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කියන්නේ ශක්තිමත් බෙදාහැරීමේ ජාලයක්, සේවා ජාලයක් තියෙනවා. ඔයාගේ බැටරි එකේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාට සේවාව ලබා දෙන්න ඕන තරම් මේගොල්ලෝ අංග කට්ටිය ඉන්නවා. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. හරිද? අනිත් එක තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ දැන් ඔයා කොළඹ කෙනෙක් කියලා හිතන්නකෝ. ඔයාගේ වාහනේ ඔයා යාපනය යනකොට බැටරි එකේ මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙනවා. හරිද? කොහේ හිටියත් ඔයාට පුළුවන් දැන් බැට් මොබයිල් සේවාව හරහා ඔයාගේ බැටරි එකේ ඕනෑම ගැටලුවක් ඇති වුණොත් ඒගොල්ලන්ට කතා කරලා ඒගොල්ලන්ගේ සේවාව ලබා ගන්න 0117 714 කතා කරාට පස්සේ ලංකාව පුරාම ව්‍යාප්ත කරපු බැට් මොබයිල් සේවාව තියෙනවා. මේ වෙද්දී බැට් මොබයිල් රථ 50ක් ලංකාව පුරාම ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් එතකොට ඔයාලට මොනවාම හරි ගැටලුවක් ආවොත් අග්ගාල මේ නම්බර එකට කතා කරලා ඔයාලට සේවාව ලබා ගන්න පුළුවන්. හරිද? විශේෂයෙන්ම යතුරුපැදි මෝටර රථ, ඊට පස්සේ සාගර යාත්‍රා වගේම සූර්ය බලශක්ති, ඒ කියන්නේ සෝලා, ඊට පස්සේ බැකප් පව වගේ කර්මාන්ත අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය කරන හැම ඕනෑම වාහනයකට අවශ්‍ය බලශක්ති අවශ්‍යතාවයට ගැලපෙන විදිහට පුළුල් බැටරි පරාසයක් Exide සතුව තියෙනවා. ඉතින් ඒ නිසා වාගේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට බැටරි එක මිලදී ගන්න ඔයාලට Exide හරහා අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේ ලංකාවේ පළවෙනි වතාවට e-warranty එකක් හඳුන්වා දුන්නේ Exide එකෙන්. දැන් ඉස්සර වගේ warranty card එක නැති වුණා කියලා ගේ පෙරලගෙන හොයන්න ඕනේ නැහැ. ඔයාගේ මොබයිල් ෆෝන් එකටම e-warranty එක ඇක්ටිවේට් කරලා දෙනවා. ඊට පස්සේ බැටරි එකේ මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලට අග්ගාලා මොබයිල් ෆෝන් එකකින් e-warranty එක පෙන්නලා ඔයාලට ඕන දෙයක් කරගන්න පුළුවන්. හරි. අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ Exide Automotive බැටරි එකකට මාරු වෙන්න කියලා. එතකොට ඔයාගේ වාහනේට Exide Automotive බැටරි එකක් ගත්තොත් නිකම් ඔයාගේ ලක් එක charge කරගන්නත් ඔයාලට chance එක තියෙනවා. අඟල් 55 UHD smart TV එකක් ඔය කරගන්න නම් Exide Automotive බැටරි එකක් අනිවාර්යෙන් ඔයා අරගන්නම ඕනේ. හරිද? ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ දැන් හෙට දවසේ වෙන් කරලා තියාගන්න කියලා මම ඔයාලට කිව්වානේ ඔයාගේ අක්ෂි පරීක්ෂාව හරි විදියට කරගන්න නේද? මොකද දන්නවද? සාමාන්‍යයෙන් අපි හැමදේම කරන්නේ ජීවත් වෙන්න, අපේ බලාපොරොත්තු ඊට පස්සේ මේ දේවල් සාර්ථක කරගන්න, මේ හැම දෙයකටම අපිට බලපාන්නේ අපේ පෙනීමනේ. ඔයා නිකමට හිතන්නකෝ, ඔයා ඉගෙන ගන්න කෙනෙක්, උසස් අධ්‍යාපනයේ හදාරන කෙනෙක්. ටික කාලයක් ගියාට පස්සේ ඔයාගේ ඇස් දෙකේ මොන හරි ගැටලුවක් ආවොත් එහෙම ඔයාට හරි විදියට අධ්‍යාපන කටයුතු කරගන්න පුළුවන්ද? බෑ, ප්‍රශ්නයක් එනවානේ. ඊට පස්සේ ඔයා හිතන්න ඔයා මොකක් රැකියාවක් කරන කෙනෙක්, හරිද? එතකොට ඔයා ටික කාලයක් යද්දී ඔයාගේ ඇස්වල මොන හරි රෝගී තත්ත්වයක් ආවොත් ඔයාට රැකියාව කරගන්න බැරි වෙනවා. දැන් ඔය ගොඩක් වෙලාවට අක්ෂි රෝගී තත්ත්වයක් නැති වෙන්නේ අපි කරන රැකියාවත් එක්ක. උදාහරණයක් විදියට ගුරුවරයෙක් ගුරුවරියක් කියලා හිතන්නකෝ නේද? සමහර ලාවට මේ චෝක් කැල්ල පාවිච්චි කරද්දි මේ දස්ට එක යන්න පුළුවන්. ඊට පස්සේ ඔයා හිතන්නකෝ ඔයා වඩු කාර්මිකයෙක් කියලා. එතකොට ඔයාට ලීකුඩු යන්න පුළුවන් ඇස්වලට. ඊට පස්සේ ඔයා පෙදරේරු මහත්මයෙක් නම් ඔයාට සිමින්ති අනම්මන මේ වේ දස්ට එක යන්න පුළුවන්. පාරේ දුවවිල්ල ඊට පස්සේ අපේ ඇස් දෙක නිතරම විස බීජ වලට නිරාවරණය වෙනවා. මේවත් එක්ක හිතන්න ඇති කාලෙකදී ඔයාගේ ඇස් දෙකේ පෙනීමට මොන හරි ගැටලුකාරී තත්වයක් එන්න පුළුවන්. හරිද? ඔය ගොඩක් ටික කාලයක් ගියාම එකපාරට ඇසේ සුදමතු වෙනවා කියලා ප්‍රශ්න ඇති වෙන්නේ නේද? ඊට පස්සේ සමහර ලාවට නිකන් ඇස් දෙකේ පෙනීමේ දුර්වලතාවය නැති වෙන්නේ. මේව කලින් අඳුන ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නිරෝගී ඇස් දෙකක් තියෙන කෙනෙක් වුණත් අවුරුද්දකට සැරයක් තමන්ගේ අක්ෂි පරීක්ෂාව කරගන්න ඕනනේ නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට හම්බ වෙන හොඳ chance එකක් තමයි හෙට, ඒ කියන්නේ මේ මාසේ 14 වෙනිදා විෂන් කියා කඩුවෙල ශාඛාව විසින් සංවිධානය කරනු ලබන නොමිලේ යක්ෂි සායනය පැවැත්වෙනවා. විෂන් කියා පරිශ්‍රයේදී කඩුවෙල ශාඛා පරිශ්‍රයේදී හෙට දවසේදී ආයතනට සම්බන්ධ වුණොත් මූලික අක්ෂි පරීක්ෂාව, අක්ෂි පීඩන පරීක්ෂාව එක්ක ඇස් කණ්ණාඩි සඳහා සුවිශේෂී දීමනාවන් හිමි කරගන්නත් පුළුවන්. නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල, එහෙම නැත්නම් කමර්ෂල් බැංකුවේ ඉස්සරහා තමයි කඩුවෙල විෂන් කියා ශාඛාව තියෙන්නේ. ඔයා හෙට දවසේ සම්බන්ධ වුණොත් ඔයාලට සාර්ථකව වාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න පුළුවන්. හෙට උදේ ඉඳලා ඔයාලට අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0777-383-585 ඔයාට ගල කෝල් එකක් දෙන්න. හරි. රයිට්. ඒකනත් මතක් කරලා අපි ලසන් සින්දුවකට යන්න හදන්නේ. මේ පැයේදී මම කෝල් කරන කට්ටියටත් වැඩිපුර chance එක දෙනවා. එනිසා මගේ hotline එකට ඔයාට ගල කෝල් එකක් ගන්න. ඔයා busy වගේ නම් 0711-95-95-95ට තක්ගල WhatsApp message එකක් දාන්න. ආ, wall post එකක් දාලා තියෙනවා. ඒකටත් comment එකක් තියන්න.

0: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333. ප්‍රයිම් කොළඹෝ.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768-800-700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Meltol, hisarathaya, una, sempratishyava, angapatha vedanawa, apahasu dina sadaha, ikman sahanaya. Meltol, paracetamol visheshayaki.
4: Cinderella yawa beraganna kumarayek enakam balan hitiyata, mannan inna mawa beraganna kawuruth enakam.
5: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna, ayata idaharinna. Commercial credit.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
7: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
8: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ කමර්ෂල් බැංක් එකේ යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. 13%ක පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න එක. 0766-800-700. 0766-800-700. ෆික්ස් ඩිපොසිට් එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්න. CBC Finance සූදානමින් ඉන්නෝ.
9: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම slim line door සහ window series එක Swiss Tech Slim Line.
10: Hey yo, yamena hama tana anytime set when a flavor delikiri padama. Well I know gonna then one. Wasakala kiri fun එක පිරි එලකිරි කිරි.
11: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
13: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0777-406-4397.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: ඔයත් වහලට වශී වෙන්න. finishing වහලක් නම් කලරක් තමයි.

රයිට වෙලාව හවස පහයි විනාඩි 24යි. අපි ලස්සන සින්දුවක් ඩීටැබ් ලග් එකක් අහන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හතරවට අහගෙන ඉන්න ගමන් හැබැයි ඊට කලින් මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා. ඒ කට්ටියව මතක් කරන්න ඕනේ. සුබ සන්දේවක් වේවා සායියේ. අදත් ඔයාව අහගෙන ඉන්නේ. මට දෙනවද ලස්සන සින්දුවක් කියලා අහලා තියෙනවා. ඕකේ. අපේ ගෙදර හැමෝම net එකේ ඔයාලා හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා යෂෝ මැසේජ් කරලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාව එකතු කරගන්නම්. Thank you darling මට මැසේජ් කරාට. මාකෝල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඒ වගේම වැස්ස නිසා වෙන කරන්න වැඩකුත් නැහෙනි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කුමාර චූටිමැණික ආයුෂි පවුල හැමෝම මැසේජ් කරලා තිනවා. බද්දේවල ස්වර්ණමාලි තමයි මැසේජ් එක මට එවලා තියෙන්නේ. අන්න හරි වැස්ස වෙලාවට වෙන කරන්න වැඩක් නැති නිසා වාඩි තියෙන්නේ net අහගෙන ඉන්න ගම මට මැසේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ net අහගෙන ඉන්න ගම දවල් වරුවෙත් මැසේජ් කරන්න පුළුවන් නේද? කම්මැලි කමන්නේ. ඊට පස්සේ අසා අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් කරලා තියෙනවා රසි. මම ඔයාවත් එකතු කරගන්නම්. Thank you රසි. ලාස්ටි කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ ධන නිදානේ ලොතරැය්‍ය ගැන. ඔයාගේ ජීවිතේට වාසනාව උදා කරගන්න ජාතියේ මහා ධන සම්පත ධන නිදානේ ලොතරැය්‍ය වැඩි වැඩියෙන් අරගන්න. මොකද දන්නවද ඔයාට දැන් වෙනදා ලැබෙන සුපුරුදු තෑගිවලට අමතරව Sunday bonus අවස්ථාවත් එක්ක රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න දැන් ධනනිදානේ ලොතරැයි හරහා වාට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම දැන් 2026 අවුරුද්දේ පහුගිය මාස 4ක කාලය ඇතුලේ ධනනිදානේ ලොතරැයි අරගෙන රුපියල් 120,000 ප්‍රථම තෑගිලාභීන් 18 දෙනෙක් විහිවලා තියෙනවා. ඒ වගේම තමයි මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා අලුත් තෑගි රටාවක් එකතු වෙලා තියෙනවානේ Sunday bonus කියලා. ඒ කියන්නේ ඉරිදා දවස් වලට වාට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. අංක 4කින් සමන්විත අංක ගලපා ගත්තොත් ඔයාට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. මේ වෙද්දී රුපියල් 10,000 තෑගිලාභීන් 581 දෙනෙක් බිහි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ දවස් වලට ඔයාලට මේ ජයග්‍රහණය හිමි කරගන්න පුළුවන් වැඩි වැඩියෙන් ධන නිදානේ ලොතරැයි අරගත්තොත්. අනේ නිසා තමයි කියන්නේ ඔයාගේ ජීවිතයේ සීන සැබෑ කරගන්න තියෙන හොඳම විසඳුම තමයි ධන නිදානේ ලොතරැයි. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා. ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මාවත් එකතු කරගන්න කියලා මට කසුන් මැසේජ් කරලා තිනවා. Thank you කසුන්. ඔයාවත් මේ සින්දුවටම එකතු කරගන්නම්. ඉතින් ගමන් මාව අහගෙන ඉන්නවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබසන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 33යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලද කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
6: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: තැඹිලි තෙල්, කුකුම් පොත, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලද කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: Yes, Fortune Soy.
10: Alutma rasaguna ape vibe ekata set vela.
11: Kamathima vidiyakata oonaama velawaka me Fortune Soy.
12: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කෑ නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා සීත 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල. අමතන්න 0773830585.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලද කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
13: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා, සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
14: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774-390-3250ට හරි 0774-390-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
15: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
16: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
17: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT මොබිටෙල් ෆයිබර් විතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wade
1: Hausa Pahai Vinadi 41 Velav right okay me velave mata call karapu set ekak inno ekattiyo matak karanna thamai mam me lasti wenne mulima yanna hadanne morotuwa patthata me velave wasanthi mawa ahagena innawa paul ekatti okkom ekathu karagena sinduwak ahamu kiyala thamai kiwwe ආදරේ ඊට පස්සේ කුලියාපිටිය පැත්තට ගියාම උපේක්ෂා ඉන්නවා මේ වෙලාවේ අම්මවයි තාත්තවයි මල්ලිවයි ආච්චි අම්මවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තිනවා thank you ඊට පස්සේ කවුද මේ ඉන්නේ ශ්‍රියාලතා කොබේ ගනේ ඉඳලා මට කතා කරා ඒ වගේම ගාල්ලින් මල්කි දැන් තමයි අයියා අහන්න ගත්තේ කියලා කිව්වා ඔය යන්න කලින් ආවනේ මේ පැත්තට නේද ලියනා රච්චි කතා කරා සූර්යවැව ඉඳලා මම ඔයාවත් එකතු කරගන්නම් ඊට පස්සේ සමන්ත නාගහවත් thank you call කරාට ඔයාවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම් ඊට පස්සේ මම මතක් කරන්න හදන්නේ ඔයාට CBC ෆයිනෑන්ස් එක ගැන මොකද ජේෂ්ඨ පුරවැසියන්ට සාවර දෙම්පතුවක් ආරම්භ කරන්න තියෙන හොඳම තැන සහ විශ්වාසවන්තම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ ලංකාවේ ඔයාගේ ස්ථාවර දෙම්පතුවට වැඩිම වටිනාකමක් දෙන ඒ කියන්නේ හොඳම පොලි අනුපාතයක් ලබා දෙන එකම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් හිමි කරගන්න නම් ඔයාට කරන්න තියෙන්නේ CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන්න. මොකද තමන්ගේ ජීවිතයේ සැඳෑ සමයේ සතුටින් ගත කරන්න නම් අතට සල්ලි ටිකක් එන විදිහක් තියෙන්න ඕන නේද? දැන් ඉස්සර වගේ ඔයාට මහන්සි වෙලා වැඩ කරන්න බෑනේ. ඒ කාලේ හිතේ හයියෙන් වැඩ කරලා ඊට පස්සේ ඇඟේ හයියෙන් වැඩ කරලා තමන්ගේ යුතුකම් වගකීම් මිශ්‍ර කරලා දැන් සතුටින් සැඳෑ සමයේ ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට තියෙන හොඳම ආයෝජනය තමයි CBC ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතුව කියලා කියන්නේ. හරියට බැංකු ගානේ රස්තිය ආදු වෙන්න දෙයක් නෑ 0.768යි 700 නම්බර් එකට කතා කරාම CBC ෆයිනෑන්ස් නියෝජිතයන් ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයාලට ස්ථාවර තැන්පතුව ආරම්භ කරලා හැම දෙම කරලා දෙනවා. ඒ නිසා බය වෙන්න කිසිම දෙයක් නැහැ, මහන්සි වෙන්න දෙයක් නැහැ. එක කෝල් එකකින් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. ඔයාගේ ජීවිතයේ සැනසීම සමය සතුටින් ගත කරන්න නම් ජේෂ්ඨ පුරවැසියෙක් විදියට ඔයාලට ගන්න තියෙන හොඳම තීරණය තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. ඊට පස්සේ මම මේවට මතක් කරන්න හදන්නේ අපිට ගයක් හදනවා නම් මොන වගේ දේවල් ගැනද කල්පනා කරන්න ඕන? ගෙදරට පාවිච්චි කරන දේවල් ගැන සෑහෙන්න කල්පනා කරන්න ඕනනේ. උදාහරණයක් විදිහට ඔයා ගෙදර කොච්චර ලස්සනට හැදුවත් ආ නිකම්ම නිකන් සීලින් ෂීට් එකක් දාලා නම් ඔයාගේ සිවිලිම ගහන්නේ ගෙදර. හරිද? ඇත්තටම ඔයාගේ ගෙදර පෙනුම ඔය හිතන තරම් ලොකු දැනකට ගේන්නවට බෑ. හරිද? ඒකට ඔයා හොඳට කල්පනා කරලා අද කාලේට ගැලපෙන සීලින් ෂීට් එකක් තෝරගන්න ඕනේ. හරිද? දැන් එතකොට සාමාන්‍යයෙන් ගේ ඇතුළට කෙනෙක් ආවට පස්සේ වටපිටාව බලනවා වගේම සිවිලිමටත් අනිවාර්යෙන් ඇහැ යනවනේ. එතකොට ඔයා හිතන්නකෝ ලස්සන සිවිලිමක් ගහලා තිබ්බේ නැත්තම් ඒක සෑහෙන්න ප්‍රශ්නයක් නේ. ඔය බලාපොරොත්තු වෙන විදිහට දේවල් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට සීලින් ෂීට් එකක් ගන්නකොට අපි සමහර දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහනේ. මේකේ කල්පවැත්ම කොහොමද? ඊට පස්සේ අවුවට වැස්සට හැමදේටම ඔරොත්තු දෙනවද? ඒ කියන්නේ උෂ්ණත්වයට ඔරොත්තු දෙනවද? ඊට පස්සේ මේක කෘමි සතුන්ගෙන් පරිස්සම් කරගන්න පුළුවන්ද? ඊට පස්සේ මේකේ පාට යනවද? ওই දේවල් ගැන අපි එච්චර හිතන්නේ නැහනේ. හැබැයි එහෙම හිතන්නේ නැතුව වැඩ කරොත් මොකද වෙන්නේ? ටික කාලෙකින් ඔයාට ආයේ ලොකු වියදමක් කරලා සිවිලිම මාරු කරන්න වෙනවනේ. ඔය ප්‍රශ්න හැම එකටම තියෙන උත්තරේ තමයි. ඒ කියන්නේ අද කාලේට ගැලපෙන විදිහට ඔයාට ගෙදර ප්‍රසන්න විදිහට පේන්න පිටින් එන කෙනෙක්ට දැක්කට පස්සේ ආස හිතෙන විදිහට ඔයාගේ ගෙදර වහලයට හොඳ ෆිනිෂින් එකක් ගන්න, හොඳ ගෙදරකට හොඳ නිමාවක් ගන්න ඔයාට කරන්න තියෙන්නේ

ස්ටිප් සීලින් ෂීට් එකක් වගේ සිවිලිමට දාන එක තමයි. හරිද? මේක ඇවිල්ලා ඔයාට බැලූ බැල්මටම පේනවා දිගුකාලීන පැවැත්මක්. ඊට පස්සේ අද කාලයට ගැලපෙන ඩිසයින් එකක් එක්ක තමයි එන්නේ. අනිත් එක තමයි මේක ලීයෙන් කරා වගේම ලස්සනට තියෙනවනේනේ. ඒ නිසා ඉතින් අර අද කාලයට ගැලපෙන්නේ කොහොමත් ඒ වගේ එකක් තමයි. අන්න ඒ නිසා තමයි මම වාඩි කියන්නේ කලර් අප ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගන්න කියලා. විශේෂයෙන්ම මේක වාට අවශ්‍ය කරන වර්ණ වලින් තොර ගන්න පුළුවන්. කොස්, මහෝගනි, තේක්ක, ඊට පස්සේ බුරුත කියන ආකර්ෂණීය පාට හතරින් මිලදී ගන්න හැකියාව තියෙනවා. දිගුකාලීන පැවැත්ම පිළිබඳව සහතික කරන්න පුළුවන්. මොකද මේකේ මතුපිට තින්තාලේපණයටම වසර 5ක වගකීමක් තියෙනවා. සීලින් ෂීට් එකට අවුරුදු 25ක වගකීමක් තියෙනවා. ඊට පස්සේ මොනා හරි දුවිලි වැදිලා මකුණු දැල් වැදිලා මොනා හරි වුණොත් එහෙම වාඩ තෙතරෙද්දක් දාලා පිය දාන්නත් පුළුවන්. මොකද මේක තෙතමනේට උෂ්ණත්වයට වෘත්තු දෙනවා. කාලයක් ගියාම හැඩේ වෙනස් වෙන්නේ නැහැ, පාට වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ වේයෝ කන ওই ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අනෙන් සතමයි මම වාට කියන්නේ වාට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. වාට වැඩි විස්තර දැනගෙන මිලදී ගන්න පුළුවන් 011 548 738 738ට කෝල් කරොත්. හරිද? කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දැම්මොත් ඔයාගේ ගෙදරට මාර ලස්සනයි. හරි, රයිට්. ඒකනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 5:45 දැන්.

හවස පහයි විනාඩි 50යි අපි යන්නත් ඕන. හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන දැන් පාටි කරන වෙලාවල් වලට හොඳට සද්ද තියෙන පාටි ස්පීකර් එකක් තිබ්බේ නැත්තම් මාර ප්‍රශ්නයක් වෙන්නේ නේ. හොඳට එන්ජොයි කරන්න බෑනේ නේද? ඔය නිකන් කිසිම සද්දයක් නැති බේස් එකක් නැති පාටි ස්පීකර් එකක් අරගෙන ගියොත් එහෙම ඉතින් පාටි එකත් බෝරින් නේ. දැන් ගොඩක් වෙලාවට පාටි එකක් තියෙනවා නම් අනිවාර්යෙන් පාටි ස්පීකර්ස් තියෙනවම තමයි නේද? ඔයාට පාටි එකක් හරියට එන්ජොයි කරන්න ඕනේ නම් ඔයා ගන්න ඕන අනිවාර්යෙන් JVC පාටි ස්පීකර් එකක් තමයි. හරිද? මේක ඇවිල්ලා ඔයාට wirebands.com එකෙන් 138ක් දක්වා දවැන්ත වට්ටමක් එක මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ඔයාගේ පාටි එක ෆුල් හැපනින් කරගන්න මේකෙන් චාන්ස් එක තියෙනවා. ඒ වගේම තමයි මේ මාසේ 7 වෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකන් ඔයාට ජපන් තාක්ෂණයේ නනුන මේ JVC පාටි ස්පීකර් එකට දැනට තියෙන ඔන්ලයින් වට්ටම් වලට අමතරව රුපියල් 10,000ක වට්ටමකුත් හම්බ වෙනවා. හරිද? මොඩල්ස් පහක් තියෙනවනේ. ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන මොඩල් එක තෝරගන්න ඔයාට හැකියාව තියෙනවා. වගේම එලිමහනේ ඕනම තැනක සද්දෙට පාටි දාන්න මීට වඩා ඉතින් හොඳ ස්පීකර් එකක් වාට වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. wirebands.com එකෙන්ම තමයි. මිල රුපියල් 49,999 ඉඳලා ඉහළට වාට ගන්න අවස්ථාව තියෙනවා. ඔයා තෝරගත්ත ස්පීකර් මොඩල් එක සඳහා වයර්ලස් මයික් ඊට පස්සේ රිමෝට් ඊට පස්සේ ස්පීකර් ස්ටෑන්ඩ් නොමිලේම හම්බ වෙනවා. හරිද? හයි ක්වොලිටි සවුන්ඩ් එකක් එක්ක සද්දෙට බේස් එක තියාගෙන එක දිගට පාටි කරන්න නම් හරිද හොඳ බැටරි ලයිෆ් එකක් තියෙන නිසා රෑලි වෙනකන් නාන් ස්ටොප් පාටි කරන්න නම් වාට ගන්න හොඳම ස්පීකර් එක තමයි JVC පාටි ස්පීකර් එක කියලා කියන්නේ. හරිද? ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පහසු ගෙවීමේ ක්‍රම තියෙනවා. වගේම කොකෝ හරහා වාරික තුනින් ගෙවාගෙන යන්නත් ඔයාට හැකියාව තියෙනවා. වසර 50කට අධික කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත් අවාන්ස් වෙතින් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. ආදම පිවිසෙන්න www.buyabans.com වෙබ්සයිට් එකට වැඩි විස්තර සඳහා 0112222888 දැම්ම කෝල් එකක් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. www.buyabans.com වෙත ඔයත් අදම පිවිසෙන්න ඕනේ. රයිට්. යන්න කලින් මතක් කරන්න කට්ටියක් ඉන්නවා. හායි ගෝමදසා. අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා විමුක්ති හර්ෂ කමල් හසන් හේමචන්ද්‍ර මල්කාන්ති සෙට් එකම එකතු කරගන්නම්. ඒ වගේම අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චාමරේක තනුජ මැසේජ් කරලා තිනවා. ඩිලා නිරෝෂ් හංවැල්ලෙන් මම ආවත් එකතු කරගන්නම්. ඒ වගේම කල්යාණි ස්වර්ණ ඇතුළු පවුලේ කට්ටියවත් මතක් කරන්න කියලා තියෙනවා. Thank you message කරාට ඊට පස්සේ කවුද මේ ඉන්නේ? Good evening අසා අපිත් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ජයසිරි බතික් ෂොප් එකේ සෙට් එක ඔක්කොම එකතු කරගන්නම්. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන හදට මම යන්න. හරිද? සයන් කට්ටිය තව මැසේජ් කරලා තිනෝ. Sorry කියන්න ටයිම් එක චුට්ටක් මදි. හරි. ප්‍රශ්නයක් නෑ. අපි හෙටත් හම්බ වෙනවානේ හවස 4ට. ඒ නිසා ඉතින් ඔයාලට මැසේජ් එකක් දාන්න හෙටත් chance එක තියෙනවා. සැහෙන්න වැස්ස ගොඩක් පැතිවලට බහිනවා. ඉතින් ඒ නිසා වැස්සෙන් පරිස්සම් වෙලා ඉන්න. වතුරට බහින්න කරන්න යන්න එපා. තෙමෙන්න එහෙම එපා. ලෙඩ වෙන්න එපා. පරිස්සමින් ගෙදරට වෙලාම ඉන්න. හරිද? වැඩට යන කට්ටියත් වැඩ ඇරලා ගෙදර යන කට්ටියත් පරිස්සමින් ගෙවල් වලට යන්න ඕනේ. අපි ආයෙත් හෙට හම්බ වෙමු හවස 4ට. ඔයාගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක 4 වටේ. ගිහිල්ලා එන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: මයි ලව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැන් වෙලාව හවස 5යි විනාඩි 59යි.
2: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
4: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංක එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC Finance සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0766 8700 0766 8700.
5: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
7: ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න සන්ඩේ බෝඩස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝඩස් වාසි ඇවිදින් ගන්න NLB ජය හා දරනිදහනය ලොතරයි පත්මල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
8: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම අමතන්න 0766 8700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංගාර සෙවනගල 0777 7300 940.
9: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙත. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0766 716 3672.
10: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: මොහොතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: හතර වටේ හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අද නම තන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ඔයත් පහලට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
5: Hey yo, yama yana hama tana anytime set when the flavor delikiri padamak. Well I ne gana danu male wasa kala kiri fun ekak piri elakiri kiri.
6: Sumudu matu pite nisa endan innat pahasui leak wennet na.
7: Frames aya ekka oyata oyawa mage arinne na.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
4: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
5: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 076-780-7700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
9: ගෑනු ළමයින්ට යාලුව මිස් වෙන දවස් තියෙනවා.
10: එහෙයි.
9: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යාලුව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් FEMS ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 076-780-7700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's Products නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
12: Kiehl's එකෙන් කාට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩුමිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්
13: FM 95.8 Net FM දිවයින පුරා

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ. දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: අයිබුවන්. දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම සචිනි සීලවර්ධන. ප්‍රතිසංස්කරණය තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: වැස්ස තවදුරටත් අඩු පීඩන කලාපයේ දෙවෙනින් බැහැරට යන දිනය ගැනත් අනාවැකියා. ඉන්දන මිල ගැන ජනපදගේ නිගියක්. කපිලට ඇප තැබූ සැකකරුවන් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි. බාණ්ඩාගාර මුදල් නැතිවීම ගැන මහබැංකු අධිපති පළමුවරට කතා කරයි. ශානි අබේසේකර DIG පුටුවට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: ශ්‍රී ලංකාවට ඉස්සන දෙසින් පිහිට ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 48 තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයට අනුව මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දෙවෙනි දැනට පවතින වැස සහිත කාලගුණ තත්වය ඉදිරි දින දෙක තුළදීද තවදුරටත් පවතිනු ඇති බවයි ප්‍රකාශ කෙරුණේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවනු ඇති. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර ජලගැලීම් තත්වයේ හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය තාවනය හලවත දුම්රිය ස්ථානය දක්වා සීමා කළ බව දුම්රිය ගමනාගමන අධිකාරී GDA සමරසිංහ මහතා පවසනවා.
4: අවදින අයහපත් කාලගුණ තත්වය නිසා පුත්තලම දුම්රිය මාර්ගයේ පුත්තලම තිරියාදි ප්‍රදේශයේ ස්ථාන කීකේකින් දුම්රිය මාර්ගයේ මතින් ජලය ගලායම ආරම්භ වෙලා තියෙනවා. ඒකම තවදුරටත් ජලමට්ටම වැඩි වීමට පවතිනව බව ආසා වෙලා තියෙනවා. මේ හේතුව නිසා ආරක්ෂාකාරී ආරක්ෂක පියවරක් ලෙස පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ගාවරේ අද මේ වෙලාව සිට අපි කලාවත දක්වා දුම්රිය කොටාත්වයට සීමා කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව පුත්තලම දුම්රිය මාර්ගයේ අදින හවස පුත්තලම දාලා ආදාමනීල කාර්යාල දුම්රිය සහ අනිත් සියලුම දුම්රියන් කලාවත දුම්රිය ස්ථානයට සීමා කරනවා. ඒ වගේම සිටදුන ගෑසන හලාවත දුම්රිය ස්ථානයේ සිට තමයි කොළඹ කොටස දුම්රියෙන් ආරම්භ කරන්නේ. පුත්තලම කලාවත අතර දුම්රිය ගාමිණී සීමාන්තව පවතින තත්ත්වය පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ පිළිවෙත් අරගන්න. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියට දැනුවත් කිරීමට කටයුතු කරමු.
5: මාර්ගවල දුම්රිය දාවන කටයුතු කොහොමද වෙන්නේ?
4: මාර්ගවලට වැඳ පවතින අයහපත් කලගින් තත්ත්ව නිසා විශාල බාධාවක් වෙලේ දස් අපි කඩාවැටීම් කීපයක් පමණයි වාර්තා වෙලා තියෙන දැනට. ඒ අනිත් මාර්ගය සාමාන්‍ය ආකාරයක බිඳු දාවලේ සිදු කරේ.
5: ශ්‍රාවණයේ යම් ප්‍රමාදයක් පවතිනවද අනිකුත් මාර්ගවල?
4: එහෙම ප්‍රමාදයක් නැහැ. උත්කල මුදුන්ගේ මාර්ගයේ පමණයි හලාව දක්වා සීම කරන්නේ. අනිකුත් මාර්ගවල මේ වෙන තුරු එම බිඳු දාවලේ ප්‍රමාදයක් නැහැ. සාමාන්‍ය දාවන පාල්කටාන ක්‍රියාත්මක කරනවා.
3: මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ කොළඹ දෙසට වෙන පිවිසුම සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වසා තමා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන් දෙදෙනා සහ ඔවුන් හඳුන්වා දුන් බව කියන පුද්ගලයා ලබන 20 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ ආසන්නයේ පිහිටි සාංචි ආරච්චි වත්තේ පදිංචි මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් ඉරිෂාන් සහ එම ඇපකරුවන් හඳුන්වා දුන් බව කියන ආර්ය තිස්සද සිල්වා නැමැති පුද්ගලයන් දෙදෙනෙක්. විමර්ශනවල ප්‍රගතිය දක්වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසල්වත්ත පොලිසිය සඳහන් කළේ පළමු සහ දෙවන සැකකරුවන් ඇප ලබා දීම සඳහා අධිකරණයට ඉදිරිපත් කළ ග්‍රාම සේවා සහතික නිකුත් කළ ග්‍රාම නිලධාරීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි. එම ප්‍රකාශය අනුව පළමු සැකකරු විසින් මේ වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා ග්‍රාම සේවා සහතික 10ක්ද දෙවන සැකකරු ග්‍රාම සේවා සහතික 7ක්ද ලබාගෙන තැයි සඳහන් කළ පොලිසිය සැකකරුවන් දෙදෙනා මෙම ග්‍රාම සේවා සහතික පත්‍ර ලබාගෙන තිබෙන්නේ පදිංචිය සහතික කර බවත් පැවසුවා. ඒ අඩුව පළමු සහ දෙවන සැකකරු කාලයක් තිස්සේ මේ ආකාරයෙන් නැප තැබීමේ කටයුතු සිදු කර ඇති අතර මොවුන් සැකකාර කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් නොවන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයේ හමුවේ කියා සිටියා. මෙම සැකකරුවන් දෙදෙනා අප ලබා දීමට ඉදිරිපත් වූ කපිල චන්ද්‍රසේන නැමැති සැකකරු මෙවර විට මියගොස්ති වෙන බවත් එම මරණයට හේතු වූ කරුණු පිළිබඳව තමන් තීන්දුවක් ලබා දී නොමැති බවත් සඳහන් කළ පොලිසිය මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති හේයින් මෙම සැකකරුවන්ගේ අප ඉල්ලීම්වලට විරුද්ධ වන බවත් සඳහන් කළා. එම අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සිදු කළ වරද සම්බන්ධයෙන් නිශ්චිත වගන්තියක් පැමිණිල විසින් ඉදිරිපත් කර නැති නිසා ඇප පනත යටතේ ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට හැකියාවක් නොමැති බව පැවසුවා. එමෙන්ම එක් එක් සැකකරුට තිබෙන සාක්ෂි මොනවාදැයි දැක්වෙන සාක්ෂි සම්පින්නන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් සැකකරුවන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් ලබන විසවනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමටයි නියෝග කළේ. මේ අතර ඉක්ුද්දා සැකකටයුතු ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අතරංගුවට ගෙන සිටින පෙරුමාල් ගණේෂ් නැමැති පුද්ගලයා ලබන 20 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. මෙම සැකකරු අද හඳුනා ගැනීමේ පෙරටුව සඳහා ඉදිරිපත් කර තිබුණා. එදී සාක්ෂිකරුවක විසින් මෙම සැකකරු හඳුනාගත් බව කෙසල්වත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. කෙසල්වත්ත පොලිසිය නිලධාරියා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කපිල චන්ද්‍රසේන නැමැත්තාට ඇප තැබීම සඳහා ඉදිරිපත් වූ ව්‍යාජ ඇපකරුවන්ට මුදල් ලබා දීමේ කටයුතුවලට මෙම සැකකරු ආධාර අනුබල දී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා. එමෙන්ම ඇපතැවීමට සම්බන්ධ වූ ව්‍යාජ ඇපකරුවන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා එක්ව මෙම කටයුතු මෙහෙවා තිබේතැයි විමර්ශන සිදු කරන බව කී පොලිසිය අදාළ ග්‍රාම නිලධාරීවරයාගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවීමට අවසර දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ මාසයේදී ඉන්ධන ආනයනයට පමණක් ඉකුත් පෙබරවාරි මාසයට වඩා 6 ගුණයක් වැඩියෙන් ගෙවීමට සිදු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඕකියා සිටියේ නිවැරදි මිලට ලබා දුනහොත් ඩීසල් ලිටරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 720ක් විය යුතුව තිබූ බවයි.
6: මේ වෙලාවේදී මැද පෙරදිග කලාප ඇති වී තිබෙන යුද්ධමය තත්ත්වය නිසා යම් ආර්ථික අභියෝග කීපයක් අපට ඇවිල්ලා තියෙනවා. මම උදාහරණයකට කිව්වොත් අපිට පෙබරවාරි මාසයේ තෙල් ආනයනය කිරීම සඳහා වැය වෙලා තිබුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසයේ අපිට වැය වෙලා තියෙනවා ඩොලර් මිලියන 216ක් විතර. අප්‍රේල් මාසෙදී අපිට වැය වෙලා තියෙනවා ඩොලර් මිලියන 368ක්. අපිට මේ මැයි මාසෙදී දැන් අපි ගණනය කරලා තිබෙන අපිට වැය වෙනවා ඩොලර් මිලියන 522ක්. එතකොට පෙබරවාරි මාසය සංසන්දනය කරලා බලනකොට 6 ගුණයකට වඩා ආසන්න ප්‍රමාණයකින් අපි තෙල් ආනයනය කරන සඳහා වියදම අපිට දරන්න සිදු වෙලා තියෙනවා. එතකොට අපිට යම් අර අභියෝගයක් එක තමයි අපිට ආර්ථිකය කළමනාකරණය කරගෙන සිද්ධ වෙලා තිබෙන්නේ. තෙල් පැත්තෙන් බැලුවොත් අපි දන්නවා නේද තෙල් වියදම් බැලුවොත් දැන් අන්තක පෙට්‍රෝලියම් එකෙන් කියලා තිබුණා ආසන්න වශයෙන් දැන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් වෙනවා.

0: වෙත එළඹුණු බවත් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පැවසුවා.
1: මාර්තු මාසෙ 31 වෙනිදා තමයි අපි තාම ගලපන තව චූටි කාලයක් දෙන්න. නේද මාර්තු මාසෙ 31ට අපි ගලපන හේතුව තමයි අපිට අවශ්‍යතාව තිබෙන ඉන්ධන පරිභෝජනේ අඩු කිරීම ඉලක්කයක් තියෙනවා මේ. මොකද අපිට වැඩිමනකට ඉන්ධන මිල ඉහළ ගියපුවාම අපි පරණ පරිභෝජනෙම තිබුණොත් අපිට ඩොලර් ගලාගෙන යන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට පරිභෝජනේ අඩු කිරීමේ අවශ්‍යතාවෙන් තමයි සමහර තීන්දුව తీරන අපි අරගෙන තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා මේ ඉන්ධන දැන්ට ලබා දෙන එක පිළිබඳව ඉක්මනින්ම ඕගලන්ට ඒකේ මම දන්න රාජකාරී කරන්න වැඩ කටයුතු කරන්න යම් බාධාවක් ඇති වෙන පිළිබඳව ලබා දෙන්න.
0: විදුලි බිල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
1: විදුලි බිල එල්ලුලින් නිෂ්පාදන වියදමේ ඉහළ යාම නිසා විදුලි බිලට යම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. අපි ඒකටත් ආණ්ඩුවෙන් යම් සහනයක් දෙන්න අපි උත්සාහ කරා. විදුලි බිල මෙවර වැඩිවීම 18%කින් වැඩි වෙනකොට 95%කටම වැඩිවීම බලපාන නැති ආකාරයෙන් තමයි අපි විදුලි බිල වැඩි කළේ. 5%කට වගේ කණ්ඩායමකට තමයි විදුලි බිල වැඩිවීම ඇතුළත් වෙන්නේ මෙවර වැඩිවීමේදී. ඒ උත්සාහ කරන කුමද්ද සාමාන්‍ය ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේක කරගන්න. හැබැයි දිගටම අපිට තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලය අපිට භාණ්ඩාගාරයේ මුදල් ලබා දීම පවත්වාගෙන යන්න බෑ. නිසා ඒවා කාර්යක්ෂම කරගන්නත් ඕන නේද? ඒවා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් ඒ වගේ අනිත්‍යවල අපි කළමනාකරණය කරගන්නත් ඕන. ඉතින් මේ ඔක්කොම මැදේ තමයි වැඩ කරමින් ඉන්නේ. ඒතර ඒ ඔක්කොම ඇතුලේ තමයි අපි මේ මුදල් ටික වින් කරලා තියෙන්නේ.
0: නුවරඑළිය දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානිය අබේසේකර මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනාධිකරණ විනිශ්චය සභාව ජාතික පොලිස් කොමිසමට නියෝග කර තිබෙනවා. එය අනුව 2020 අගෝස්තු මාස 25 වනදා සිට බල පැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ. මුදල් අමාත්‍යංශයේ සතුව ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතර පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පළමුවරට අදහස් පළ කළා. ඒ මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්
2: මම හිතන්නේ මේක අත්‍යවශ්‍යම මුදල් අමාත්‍යාංශය යටතේ ආයතනය තුල සිදුවෙච්ච සිද්ධියක්. අපි සම්බන්ධයි අපි ඒක මුදල් බැංක ටු ද ගවර්න්මන්ට් විදියට අපි තමයි බැංක ටු ද ගවර්න්මන්ට් විදියට අපි කරන්නේ මුදල් අමාත්‍යාංශයෙන් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නාම ණයගිවි මෙක්ෂේෂන් හව යම්කිසි පේමක් කරනකොට මෙන්න මේ ගිණුමට මේ මුදලක් ගෙවන්න කියලා ඉන්ස්ට්‍රක්ෂන් එකක් දුන්නාම ඒතර අපේ රෝල් එක වශයෙන්ම පටන් ගන්න අපට මුදල් අමාත්‍යාංශයේ ආයතන හරහා ඉන්ස්ට්‍රක්ෂන් එකක් එනකොට මේක ගෙවන්න කියලා අපේ චීෆ් එකවන්ට ගවර්මෙන්ටේ බැංක විදියට අපේ ඒක තියෙන ගනුදෙනු කරලා ඒ තියෙන ගිණුමට මුදල් බැර කරලා කරනවා ගෙවීම සම්පූර්ණ කරලා ඒක තමයි ප්‍රොසෙස් එක. දැන් පහුගිය කාලේ තුර ට්‍රාන්සිෂන් පීරියඩ් එකේදී වර්තමාන කුල PDM කයයි මේ වක්‍රින් බරගෙන ඒකල තමයි ඔපරේෂන් කරේ සම්පූර්ණයෙන් ඔපරේෂන් එක හැට ගියේ ජනවාරි පළවෙනිද ඊට අතරතුර යම්සි කාලයක් තුල PDM එක ස්ටාෆ් එක ඔපරේෂන් කරා අපේ ප්‍රින්සස් එක තුල අපේ සිස්ටම් එක පාවිච්චි කරලා කවුන්ටර් පාටි ඒ කියන්නේ නෑ ගන්න ඔෆිෂල් ක්‍රෙඩිට් කෙනෙක් විශේෂයෙන් ඒගොල්ලත් නෑ ගන්නකොට ඒගොල්ලත් ඒ දියුෂු මස්සන් කරන ඒගොල්ලෝ දියුෂු මත අන්තර්ගත වෙන්නේ මොනක් ගිණුම් අංකය නෑ රිසර්ච් කරාට පස්සේ අලුත් ගිණුම් අංක දුන්නා ඒගොල්ලන්ග තමයි අතුරු තුනේ. එතකොට ඒගොල්ලෝ ක්‍රමවේදයේ තුල මම දන්න විදිහට එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකට යනවා ඒ ණය දීපු ආයතනය මෙන්න මේ ගිණුමට ගවන්න කියලා. ඒතර ඒ ගිණුම එවුවහම මේක PDM එකට දෙනවා. PDM එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම අපි බැංකුව විදියට ගෙවීම කරනවා. ඒ තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්නද කියන එක ගැන මම කියනවා ඒක. අපි දන්නවොත් අපි දන්න විදියට මේ වෙනකම්ම ඒ පහුගිය කාලයේ තුර ට්‍රාන්සිෂන් එකේදී ගේම් ස්ට්‍රීම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් ස්ට්‍රීම් කරේ. නමුත් ඒ අය තමයි ඔතරයිසේෂන් එක ඩේටෙන්ට් කරනවා ඒ ඔක්කොම කරලා තියෙන්නේ.
0: මුදල් අමාත්‍යංශයේ සතුව ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතර පත්වීමේ සිද්ධියෙන් පසු නැවත එවන්නක් සිදු නොවීම සඳහා මහබැංකුව සහ මුදල් අමාත්‍යංශයේ සමීපව කටයුතු කරන බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ.
2: ERD කියන්නේ බ්‍රෝඩ්ලි ගත්තාම ERD තමයි රට ණය දෙන පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වය. PDM කියන්නේ ඕරල් පබ්ලික් ඩෙට් ඩොමෙස්ටික් ඇන් ෆොරින් දෙකම ගෙවීම කරනකොට සම්බන්ධ ආයතනය. ඉස්සර PDD එක දැන් PDM. ඒතර එතෙන්දී තව යම් මං හිතන්නේ දැන් ගැටක තව වෙනස්කම් ක්‍රාෂ් කරලා තියෙන කියලා පොට. අත වශයෙන් මේ සිද්ධියෙන් පස්සේ අපි දලවස තව ලොගින් කටයුතු කරනවා. කොහොමද මේ තව ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඉතාම
3: සහගේ. ඒක ෆලෝ අප් ක්වෙස්චන් එකක්. ඒකේ සෙන්ට්‍රල් බැංක් එක කොහෙදි හරි ආපහු සැරයක් ඉකෙන් ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගේ කීමක් එනවද සෙන්ට්‍රල් බැංක් එකට?
2: නෑ. මෙහෙම නේ දැන් පිළිගම සරල උදාහරණයක් තමයි ඔබතුමාගේ බැංකු account එකට බැංකුවට සක්ෂන් දෙනකොට මගේ ගිණුමෙන් අවලගිනුවට ගෙවන්න කියලා බැංකුවට තියෙන එකම දේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එකෙන් යනවා.

0: ගේම කරන තම ගලන් කර එතකොට එතනින් එහට බැංකෝට ඇතියක් නෑ බතුමා කිය ක්ෂන්ට වෙනස් කරට අපිත් බැංක විදිට පොඩිද ක්ෂන් එක වෙනස් කිරීමට බෑංක විදිට ඇතියක් නෑ ගීම කරාට පස්සේ ගේවීම එම ක්ෂන ගැන එතකට අනි පත්ත ගේම ගාන්න ගෙන ස්ටේටමට බලන්න එක ස්ටේටමට ක්ස සබට නමක දෙක් තියන අපි ඔස්සලයා ගෙන මන්න ඔස්සලයා බැක් ස්ටේටමට එක තියන්න ඒ ආතනට ලැබෙන්න්නවා මතස නෙක්ලයි දම් බතුමා ස්ටේටමට එක තියන ගීම කරම ස්ටේටමට ඔන්ලන් ගිල්ලාරි ඇත්තම් බලන මේ ගිල්ල නැද කියෙන ගී නත්තන් බතුමා ග්‍රේස් කරනවා යුත් එක ප්‍රශ්න නෑ එත ඒවගේ තම හෙම හම ඉන්සක න්න පේමටක් පේමට ග නත්ත වැරදි කවන්ටේ නම රැදදුන සමට බෝස් පැක්ු අප කියන ලට මේ.
1: එපාවල් නගරේ පිහිටි ප්‍රධාන පාසලක් තුළදී සිසුවෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් සිසුන් පස්දෙනෙකු තුවාල ලබා එපාවල ප්‍රාදේශීය රෝහලට තුළත් කර තිබෙනවා. එලෙස තුවාල ලබා ඇත්තේ අදාළ පාසලේ උසස් පෙළ තාක්ෂණංශයේ සිසුන් පස්දෙනෙකු බවයි පොලිසිය පැවසුවේ. පිහි අනුම සිදුකර ඇත්තේද එම පාසලේම උසස් පෙළ විද්‍යාංශයේ සිසුවෙකු බව පොලිසිය පැවසවා. අදාළ සිසුවා පහරදීමට යොදාගත් තියුණු ආයුධ සමග මෙවැනි විට පොලිස් භාරයට ගෙන තිබෙනවා. මීට දින කිහිපයකට ඉහතදී පිහියනුම කළ සිසුවා සහ අද දින සිදු වූ පිහියනුමෙන් තුවාල ලැබූ සිසුවෙකු අතර ගැටුමක් හටගෙන ඇති අතර ඊට පළිගැනීමක් ලෙස මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් එපාවල පොලිසිය විමර්ශන සිදු කරනවා. නිත්නිවස් නිමාව මේලග නිත්නිවස් හෙට උදෑසන 6:45ට එතෙක් නවතම තොරතුරු සඳහා නිත්නිවස්.lk වෙබ් අඩවියට පිවිසෙන්න සුබරාත්‍රයක්.
2: නිත්නිවස් ඔබ වෙනුවෙන් දිවිහිමියෙන් නිත්නිවස් ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872
2: FM 95 94.8 NetFM Divaina Pura
4: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
5: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
4: ලව්ලි ඊට පස්සේ සහෙලි
5: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
6: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0776-786-7000ට වට්ස්ඇප් කරන්න.
7: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
11: මාරයිනේ.
12: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
13: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස්. අදම අමතන්න 0768-800-700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
14: කීල්ස් වෙතින් දැන් ඔබට හොඳම දීමනා සහ වැඩි ඉතිරියක්. පෙප්සි ලීටර දෙකක් සඳහා 125ක වට්ටමක්. බබල් රෙදි සේදුම් කුඩු කිලෝ එකක් සඳහා 125ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා හොඳම දීමනා කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සයිතයි.
15: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩුවුනොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙන්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
16: FM 94.8 Net FM.
17: FM 95.8 Net FM.

කෝලිත්තං වැහිබින්දු හරි තාලෙකට මහපොළව සිපගන්න මන්දාරම් රාත්‍රියක කොළඹ නගරේ විදුලි එළි දහරා අලුපාට හැන්දෑව පසාරු කරගෙන ආලෝකවත් වෙන්නට බෙරදරන මන්දාරම් රාත්‍රියක ඔබේ මගේ මන්දාරම් හමුවීම රාත්‍රී 9 වෙනතුරුම අපි ජීවිතය කියවන ආදරණීය තත්පරා

ආදරේ පැවිල්ල වැඩි වෙලා මතක ඇවිලද්දි අනේ වැහි බින්දු ටිකක් වැටෙනවා නම් කියලා මඟ බලාගෙන ඉන්න අපිම ටිකක් වැඩියෙන් වහිද්දි ආදරවන්තය නැත්තං ආදරවන්ති හමු වෙන්න විදිහක් නැතුව මඟ බලාගෙන ඉන්නකොට තවත් වෙනස් කතා කියනවා ඕනේ ඒ වගේම එපා ආදරෙත් ඒ වගේම හැඟීමක් නැත්නම් හොයනවා සමහර විට හොයද්දි නැති වෙනවා ඒත් හරිම මිහිරි වාසනාවන්තයින් පිරිසකට ආදරය තමන්ගේ ජීවිතය කරගෙන ජීවිත කාලෙම සැනසිල්ලේ හුස්ම අල්ලන්න පුළුවන් වෙනවා ඉතින් අද අපි කතා කරමුද ආදරයෙන් ඉන්නකොට ආදරය ප්‍රකාශ කරන උපරිම විදිය කොහොමද කියලා ආදරේ නං ආදරේ කියන්නේ කොහොමද බිඳොයි හත්සියකලහයි අනුපහයි අනුපහයි අනුපහයි නැන්න මෙත FM Facebook පිටුවේ මන්දාරම් රෙවෝල් පෝස්ටර් යටට එන්න මට බලාගෙන ඉන්න දෙන්න ඔබ එනතුරු

අන්න හැම ලස්සන හැන්දෑවකඔබ හම්බනා කියලා කියන්නකෝ. අන්න හැම හමුවුණු වෙලාවක කොච්චර කාදරේද කියලා කොහොමද කියන්න කියලායි මං ඇහුවේ. අක්කේ ඔන්න මගේ උරුමාදර ලැබුණු විදි ඔයාට කියලනි තියෙන්නේ. මොකද කිව්වොත් මං ගොඩාක් ආදරෙන් හිටපු පණවගේ ආදරය කරපු කෙනාට මාවේ පාවුණානේ. ඊට පස්සේ කාලයක් හිත හදාගන්න බැරුව දුක් විඳලා අන්තිමට හිත හදාගත්තට පස්සේ එයා ආවනේ. අන්න එයාවට පස්සේ එයාලගෙන් ලැබුණු ඉඩමේ අපේම කියලාගේ හදන ගමන් තමයි දැන් මං ඉන්නේ. ඉතින් මට මේ තරම් ලස්සන ආදරයක් ලබන්න මාව දාලා ගිය කෙනාට ස්තුතියි කියලායි මට කියන්න ඕනේ. ඔව්, මං අද ගොඩක් වාසනාවන්තයි. තලවත්තෙන් රජිතයි එහෙම කියන්නේ.

අන්න එහෙම හීන දාහක් අතර තියෙන හිතක්. එකමත් එක දවසක ආදරේ දිනාගත්තටත් පස්සේ දන්නෙම නැතුව ඒ හිත වෙනත් කෙනෙකුටත් අයිතිය පවරලා කියලා දැනගත්තොත් ආදරේ කියලා කියන්නේ කොහොමද කියලා චමරි කියලා තියෙන හරි ලස්සනට තරංගක්කේ මං එයාට ඇත්තටම ආදරය කළා. අදටත් මං එයාට දොස් කියන්නේ නැහැ. මට පස්සේ එයාට වෙන කෙනෙක්ට ආදරය හිතුණ හින්දා මං ඒ ආදරයට මගේ ආදරය අයිතිය පවරලා දීලා පරිත්‍යාගශීලී ප්‍රේමවන්තිය වුණා. ඒත් මං තරහ නැහැ. මේ පෘථග්ජන ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් වෙච්ච එකට මම ඔයාගේ හිතට හරි ආදරේ. ලස්සන ගෑනු ළමයෝ, හරි ආදරේ.

කිසිම දවසක කිසිම කෙනෙකුට කොච්චර ආදරේ වුණත් ඒක වචනෙන් කියලා තේරුම් කරන්න බෑ. මොකද ආදරේ තියෙන්නේ වචනස්සේ නෙවෙයි, ආදරේ තියෙන්නම එක්කෝ කෙලින් බලන ඇස්සස්සේ, එහෙම නැත්නම් කරන ක්‍රියාවේ. එහෙම වුණාම තමයි ආදරේ ධර්ම හදවතින්ම තේරුම් යන්නේ, හදේ පතුලටම දැනෙන්නේ. ආදරේ නම් කටින් කියන්නකෝ, හෙන ගහන්න නෑ කිව්වට තරංග කවදාවත් ආදරේ කටින් කියලා තේරුම් කරන්න බැහැ නේ. ඉතින් දමයන්ති රත්නායක.

0: 바엔 아노 하드라이 다시마 아덴 넷 FM
1: 만나람 레 with 다랑가

Imating hinaveneka. ආදරණීය තරංගාත පිරිත් පැන් පිරිත් ඇලුණු හදවතකට පැලැස්සර ඇලවුවට ඒව එකතු කරන්න බෑ. ඒව එකතු කරන පැලැස්සර අලවන්න පුළුවන් ඒ බිඳීමේ අයිතිකාරයාට. ඉතින් යලිත් ඇලව පැලැස්සර නුඹ මගේ හදවතට රෑමැදියම් කනිසමක අඩ නින්දේදී සිහි වූයේ නුඹව. තදවැලි පාට ඇස් තිබුණ හදවතේ එක් කර්ණිකාවක ඇබ්බැහි වෙන්න හොඳ නැත්තම මිනිස්සුන්ටලු. ඉතින් මම ඇබ්බැහි වුණේ උඹට. නුඹ මට අමාවක හසට පායන බැටල් ජියුස් තරුවක්. බැටල් ජියුස් තරුවක් වෙච්ච නුඹට කොච්චරක් මං ආදරේද කියලා දන්නවද? දන්නේ නෑ නුඹ මං කොච්චරක් ආදරේද කියලා. දන්නාද දෙයක් අදටත් තියෙනවා. නුඹ හමු වූ තත්පරයකදී දෙන්න මං අහසට යන්න නොදී බලාගත්ත පිරිත් පැන් ටික. බලාකුළු ආදරවන්තේ, නුඹ හමු වූ දවසක දෙන්න මල් ළඟ තියෙනවා මං අහසට යන්න නොදී බලාගත්ත පිරිත් පැන් ටික. සෙනෙහසක වයවර්ණ කලාපය, ප්‍රේමවන්ත හැඟුම් වලින් විකසිත වෙන විදිය, ආදරේ නං කොච්චර ආදරේද කියලා කොහොමද කියන්නේ? 0711 95 95 95 වැහි බීරු මන්දාරමේ මන්දාරනෝ. අද තමයි ආදරේ ගැන ඔබට ලස්සනටම හිතන හැන්දෑව. එන්න ඔබ වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් මෙතන ඉන්න නිසාම.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්නේ. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ වැරදි.
1: ඔබේ සැමියා ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතය, පවුලේ නම්බුව. ඔබ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදාහරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අලුත් තැන අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10.

ආදරණීය තරංග අදයා හන්නේ කොච්චරක ආදරේද කියලා කියන්නේ කොහොමද කියලානේ ආදරේ ඒක හරි පුදුම දෙයක් සමහර වෙලාවට සැනසෙන්නත් හේතු වෙන්නේ ආදරේමයි වැඩියෙන්ම රිදෙන්නත් හේතු වෙන්නේ ආදරේමයි කොච්චරක් රිදුනත් අතහරින්න බැරිත් ආදරේමයි පුංචි කාලේ අපි අත් දෙක දෙපැත්තට විසි කරලා මෙච්චර ආදරේ කියනවා තව ටිකක් ලොකු වෙද්දි අහස තරං කියනවානේ ඒ දැන් එහෙම කියන්න බෑනේ තරංගා සමහර වෙලාවට එකමක පාරක් තුරුල් කරගෙන නලලට හාදුවක් දීලා මම ඔයාට මහා ගොඩක් ආදරේ කිව්වම එයා නෙවෙනවා එතකොට මේ තමයි මම හෙව්ව ආදරේ මේ මම්ම හෙව්ව නිවීම ඔහු මට කියනවා ඔයා ළඟදි තරං මට මාව දැනෙන්නේ නෑ මම ළඟදිවත් කියලා සංසාරේ පුරාවට හොයාගෙන යාලියාව සෙනෙහසක් තියෙනවා නිතර සනසන මාව ඉතින් තව මොනවද තරංගා නිවෙන්න සුමේද ඒ සෙනෙහස ළඟ ඔබ නිවෙන්න

තරග අදරෙම පුදුමයි. ඇත්තට මෙයාමට හම්බුනේ මම අන්සතු කෙනෙක් වෙලා ඉද්දී. ඒත් එයාට ගොඩාක් ආදරය කළා. අසම්මතයක් වුණත් අපි ගොඩක් ලං වුණා. ඒත් අද කොච්චර දුරස්ද අපි. මාව නැතුව බෑ කියපු එයා අද මගේ ෆෝන් එකවත් ආන්සර් කරන්න නැති තැනට ඇවිත්. හරිම නිශ්ශබ්දයි. ඒ මතකේ හිතේ තියාගෙන අමතක කරන්න කොච්චර උත්සාහ කළත් වැඩක් නැහැ. කොහේ හිටියත් කමක් නැහැ, සතුටින් ඉන්නයි. මං ඔයාගේ චූටියේ.

0: කරවටක් ගිරිලා තේද්දිත් කඳුළු පපුවට වැස්සූ. ඒත් ඒ ආදරය අතාරින්නේ නෑ මිනිස්සු. පිදුරු ගස්වල එල්ලිලා හරිහිනාවෙනවා මිනිස්සු. ආදරය වෙනුවෙන් ආදරය ඒ තරං මිනිසුන්ට ඕනෙ තරංග. එහෙම කියන්නේ මනෝජී නිල්මිනි. මන්දාරම් රෑ 7:46.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: මන්දාරම් රෑ

सुबह मंदारम रहा काका अदो आगे प्रश्न कुचरा का दे रही देखो हम देखिए आने की आने का ने को हम के आने दमांग आया तो मैं चरा का दे रही को हम के आने द कतावा की आने दोने राजा कीटिया ये राजा तो पुत्र कीटिया राज तुम्हारे वसा कहना कुमार या गेंग पुत कुमरुनी अब हमारे को इतरा मार दे रही द कुमरुन की आने पियाने ने मामा बटे लुनु आगे आ दे रही කොපොවුන රජතුමා කුමරුන්ව පිටුව හල් කරනවා. එයින් පසු කලක් ගිහින් කුමරු මාලිගාවක් හැදලා රජතුමාට ආරාධනා කරනවා. මාලිගාවට රජතුමාට රාජ භෝජන වලින් සංග්‍රහ කරනවා. ඒ ව්‍යංජන එකකවත් ලුණු නැහැ. රජතුමා විස්සෝප වෙනවා. පුතනුවන් ඔබ මාහා කවටකම් කරනවාද? නැහැ පියාණෙනි. මේ රාජ භෝජන ඔබට අනුභව කරන්න බැහැ නේද? බැහැ පුත. ලුණු නැතුව බැහැනේ. මේ හැම ව්‍යංජනයකටම ලුණු ඕන. මගේ සිතේ ඔබ ගැන තියෙන ආදරය තෙලසමයි පියාණනි. ඒකයි කතාව. මන් දන්නේ මේ කතාව දිග වැඩිද කියලා. ආත්‍යාට ලුණු වගේ ආදරේ. මකද මගේ ජීවිතේ මට හැම තැනකදීම මට ආවෝනේ මං පබෝ

වැරදුනා තමයි. හැබැයි මං ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ආදරේ කරන්න ගිහින් මං හේරත් බිඳුවයි හත්සේ එකොළහයි අනුපහයි අනුපහයි අනුපහ එච්චර කාදරේ නම් කොහොමද ඒ ආදරේ ප්‍රකාශ කරන්නේ?

සුබ සන්ධෑවක් තරංග. අදට අවුරුදු ගානකට පෙර එයා ආදරය කළා. කාලෙත් එක්ක එයා වෙන කෙනෙක්ට ආදරය කරන්න පටන් ගත්තා. එයා වෙන රටක. හැබැයි මම හිතින් අප්‍රමාණ දුක් විඳා. ඒත් එහෙම දෙයම ආශිර්වාදයක් වුණා අන්තිමේ. මම හිතපු නැති විදියට දියුණු වුණා. යාන වාහන ගෙවල් දොරවල් මිල මුදල් හැම දෙයම. ඕ යන්න ගියාට දුකක් හිතේ ඉතිරි කරලා ආයිතක් නැහැ. ඔබ වෙන්වනාට ඊටින් ඊට පස්සේ අසීමිත ආදරයක් ලැබුණා. ඒ නිසා දුකක් නැහැ. ඒ අතීතයට ස්තුතියි. ඒ විතරක් ඇති නුවර එළියෙන් සංජීවා.

0: rẻ.
1: Quán ta rắm rẻ.
2: අලුත්තන අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනාගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: පිටින් හවුල අහන්න. ජනි එක දේ දුනු මාවත. සතියේ දවස්වල උදේ 10ට.
1: ජනියත් වැඩි වෙලා.
2: මන්දාරම් රෑ විත් තරංගා. ආදරණීය තරංගා. ආදරය කියන්නේ චාටු බස් ගොඩක් නෙවෙයි. ඒත් චාටු බස් නැතුව ආදරේකුත් ඒ පැවැත්මකුත් නැතුවත් ඇති. ඒත් මං ඔයාට හස තරං ආදරේ කියලා හරි ලේසියට කියලා ඒ වචන පස්ස ගිහිලා ජීවිත නාස්ති වෙච්ච අවස්ථා කොච්චර තියෙනවද. හැබැයි ගුරු ගීතයේ දුෂෙන්ගේ ආදරය මලගේ ඇත්ත ඔහියන චරිත මේ හැම දේම ඇතුලේ ප්‍රේමය කියවගත්ත පෙම්වතුන් අදටත් හැබැ ආදරය කියලා කියන්නේ මොකද්ද කියලා අඳුරනා තරංග. එම කියන්නේ චම්පික ලලිත් නිකවරටියෙන්. ඊළඟට මං යන්නේ මිලන් මාලක ළඟට. විසල් අහස මෙන් සෙවනක් වූ අතීතයක් තිබුණ මතකයි. නුඹ මේ තනාසුන විසුණු කර අතරක් නැතිව හීන මාලිකා බැන්ද තැනම ගිලිහුණා මතකයි. උමතු විය ආදරය ළඟ අයදවා මතකයි. ඒත් නුඹ මා උමුතු කර සැඟවුණා පමණයි ආදරය ගෙන්නක් වෙලා පිච්චුණා. ඒත් අතීතේ කටුමතින් වර්තමානයේ පිපුණු මල් සිප ගන්න ඉතින් මට අවසරයි.

ලස්සන තරුවරුන් දෙතියෝ බහරි මාදරෙන් ඇව කියල මන්දන්න මන්දරම් රෑටයි විනාඩි විසි දෙකයි දැන්. ආදර හින්දම තියෙන උත්සවත් තියෙනවානේ JVC පාටි ස්පීකර්ස් ගැනයි මතා කරන්නේ පයිබාස්.com එකෙන් 138ක් දක්වා දැවන්ත වට්ටමක් වෙනින්න පුළුවන්. ඉතින් අදම යන්න www.payabas.com මෙත කිහිල්ල මේ වටිනා අවස්ථාව ඔයාගෙම කරගන්න.

සුබමන් දාරම් රාත්‍රියක් වේවා තරංගක්කි. ඇත්තටම ආදරය දැනෙන විදිය කියන්න වචන නෑ. අපිට මුලදි දැනෙන හැඟීම් ආදරේ අපේ ජීවිතේ රැඳිලා නැති වෙන්නේ ඇයි කියලා පසුකාලීනව මං අදටත් කල්පනා කරනවා. ඒ පපුට තුරුල්ලලා මොන තරම් ආදරේ කියලා ඇතිද. අදටත් එයා ආපුවම අහන්න එකයි. ඒත් එයාගේ ඉස්සර තිබුණ ඔන්නොහොම හදවතේ නෑ අක්කේ. එයාට දැනෙන තැන නවතින් නැති. ඒත් මම නවතින්නේ කොහෙද? මගේ දරු පැටියා ළඟ. ඒ ආදරය ගැන කියන්න මට වචන නෑ. පීර කැටියෙන් දුලා.

සඳවතිය දිදුලන එක්රෑක් ගෙවන්න මසත්ම බලාගෙන හිටියත් හිරු බබලනව හැම දාම තරු කැට පුකුරු හිනහැන්න ගිලිහැන්න තරු දිහා බලාගෙන හිනහැන තරු පොකුරු අතරින් සිකුරු තරුවක් වෙන්න ඕ තරු පොකුරු අතරින් දිදුලන සිකුරු තරුවක් වෙන්න ලෙරංගනා

0: with Taranga. Mandaram re, mandaram re.
1: Yes, fortune soy.
2: Alutma rasaguna ape vibe ekata set vela.
3: Kamathima vidiyakata o nama velawaka me fortune soy.
4: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
5: ඉස්සම ආරාමේ ඉස්සෙදිලි තන්ති ධර්ම රෝගයක් හැදුනා මගේ අද්දෙකේ වෛද්‍ය රීප දෙන ගුන් දෙහෙත් ගත්තා. රෝගයක් වුණේ නෑ. මොනිතරම නෙත්ෙත් මේ කහනවා. ගානි සමට කමල් බන්දල වෙන මාත්‍යගෙන දැනගත්තා. ඊට පස්සේ එතුමා ළඟට ගිහිල්ලා දෙපාරයි බෙහෙත් ගන්න උනේ මගේ ධර්ම රෝගය නිස්සාවටම දුවත්තට හැරුණා. එතුමාට තව තව රෝගීන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම අදිස්ථාන කළා.
4: නිරෝගීව ඉඳනක් කතා කරන්න සෙමනගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3940.

0: කැස්සය අදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.

හරිම අපූර්වමයි කතාව. මට හිතනයි කෙටි වචන ටික ඔබට ආයෙත් ආයෙත් කියන්න. මගේ කාමරේ මේසෙ උඩ තිබුණු හැමදේම අවුල් වුණාම බනින්නේ කොහොමද තරංගා? ජනේලේ හැරියේ මම නෑ. මගේ කාමරේ මේසෙ උඩ තිබුණු හැමදේම අවුල් වුණාම බනින්නේ කොහොමද තරංගා? ජනේලේ හැරියේ මම නෑ. සශී

ඇස් දිහා හරියට බැලුවත් සංසාරගත ආදරය කියාවි. නොදෙටුවත් එක වචනයක්වත් අපි අපිට ආදරේ හැමදාම බලාගෙන ඉන්නවා. කොයි තරම් හංගන්න හැදුවත් නොඹ නමින් කැපවන මන්දිහෑම ආදරේ නොකියාම ආදරය කරනව මහ ගොඩක්. ඕ හදවතින් නොඹ මගේ නිර්නාමික වචන පේලි. හොඳයි, ඊට පස්සේ අද ඔයාගෙන් අද ඔයා මගෙන් ගෞගානක් දුරින් හිටියත් එදා වගේම මං දුන්න ඒ ආදරේක දශමයක්වත් අඩු නොකර මං ඔයාට අදටත් දෙනවා. ඔයාට මම මොන තරම් ආදරේද කියලා දන්න මං විතරයි. ඕ ගොඩක් ආදරේ. තේරුම් කරන්න වචන නෑ. මං නිමා.

රංග මං පුංචි පරීක්ෂණයක් කළා පුරහඳ පාලතිනු රැයක විනාඩි කීපයක් හඳ දිහා බලාගෙන ඉඳලා. මනසින් හඳේ ලස්සන සහ එළිය මගේ ගැතට සිතට වැටුනම දැනෙන මිහිර ගැන වර්ණනා කරමින් රස වින්දා. ඔව් ඊට පස්සේ මං ඇස් පියාගත්තා. ඇත්තමයි තරංග, ඇස් දෙක වහගෙනත් මට දැනුන ඇස් අරන් ඉද්දි දැනුන සඳය අසිරියමයි. ඒක හරි රසවත්. ඒ වගේමයි පුරහඳ වගේ පරම පිවිතුරු ආදරණීය ආදරය එක්වරක් ලැබුණාම ඒක හැමදාටම දැනෙනවා තරංගා. ඉන්දික සමරනායකා.

ආදරේ හරි චංචල දෙයක්. අත් නොතබාම හදවත අල්ලගන්න පුළුවන් දෙයක්. සුළඟ වගේ යනවා. අප හිතා ගන්නත් කලින් හිතේ ගෙදර වසනවා. නැති වෙයි කියලා බය වෙන්න. තිබුණත් විශ්වාස කරන්න හරි අමාරුයි. කවදා හරි කෙනෙකුගේ නාමයන් අපේ හුස්ම අතරටම රැඳිලා තියෙනවා නම් ආදරේ කියන්නේ අල්ලන්න බැරි හැබැයි අත්හරින්න බැරි හැඟීමක් කියලා. ඒක නා අපිට කියලා දෙනවා. ආදරේ කියන්නේ හදවතේ මෙලිය වෙන රහස් කතාවක්. ඩොක්ටර් දිනේෂ්.

ආදරය කරන්න මිමම ඔබට. සිතා ඔබ සමග සිටින මා ගැනම. ආදරය කරන්න මිමම ඔබට. ගෙන යන හෙයින් මගේ ආත්මය අවන්හලක් වෙතට නව ආරණ්‍යයක් වෙතට, කරවන හෙයින් මගේ ජීවිත කන්දස් කිරියාවක් නව ගීතයක්. පුදුමයකි ඔබ මේ සියල්ල කළ අයුරු. බදනකින් තොරව, ඉංගියකින් තොරව, කෙල්ලෙසද ඔබම වෙනස් කළේ හුදෙක් ඔබ ඔබම වීමෙන් පමණි. හිතවතුනි මාම ඉතාම ලපටි අවධියේ කියවූ කවියක්. කටපාඩමේම තියෙන්නේ ඒ කවිය ඇතුළේ ආදරය තියෙන හින්ද වෙන්න ඇති. කෙල්ලෙසද ඔබම වෙනස් කළේ හුදෙක් ඔබ ඔබම වීමෙන් පමණි. මිත්‍රයා, ඒ තමයි ආදරේ. මන්තරංගා, මේ රොබ රොසියා මලනිට ඔබට.

0: Hello? Hello? Hello?
1: මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: තරම් රෑ හතට නොස්ටල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත්තෆම් ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අයිබෝවන් තිරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ නිතෆම් ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා මෙවන් උතුම් ධර්මානුශාසනාවක් සඳහා ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට. ඔබේ මියගිය මව්පියන් ඥාතීන් උදෙසා පුණ්‍යානුමෝදනාවක් විදිහට, එහෙම නැත්නම් ඔබේ ජන්මදිනයට ආශිර්වාද ලබා ගන්නට, මේ ආදී ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මේ පුණ්‍යානුමෝදනාව පළ කරන්න ඔබට පුළුවන්. ඔබේ දායකත්වය ලබා දෙන්නට පුළුවන්. ඔබ කතා කරන්න 0777 275 214 අංකයට. එවගේම නෙතිෆෙම් ශ්වේත පූජා පොහෝදා පින්කම් මාලා සඳහා ඔබට දායක වෙන්නට හැකියාව තිබෙනවා. ඔබ කැමති නම් ඔබේ විහාරස්ථානයේ මෙවැනි උතුම් පින්කමක් පවත්වන්නට 0774 41 52 272 අංකයෙන් අපේ දර්ශනට කතා කරලා පොහෝ දවසේ ඔබේ විහාරස්ථානයේදී දවස පුරාම දිවයිනේ චිරප්‍රකටම දේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩම කරවා සිදු කරන මේ පොහෝදා පින්කම් මාලාව සමග එකබද්ධවන්නටත් පුළුවන් බව අපි මේ සමගම මතක් කරන්න ඕනේ. එහෙමනම් අපි ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. වැඩම අවදාළ ගෞරවනීය දේශකයන් වහන්සේට නමස්කාර පූර්වක පාදාභිවන්දනයෙන් ආරාධනා කරනවා උතුම් වූ ධර්ම දක්ෂිණාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

ආලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ

මගේ බුදු සමිඳුනේ අදත් මට අවසරයි ධර්මය දේශනා කරන්නට. ගෞරවනීය අපේ හාමුදුරුවනේ, පොඩි හාමුදුරුවනේ, මෙහෙණීන් වහන්ස, කුඩා මෙහෙණීන් වහන්ස අවසරයි. අදත් ලෝකය පුරාම විවිධ රටවල්වල, ලෝකේ මැද පෙරදිග රටවල් වගේම ලෝකේ විවිධ රටවල්වල ඉඳගෙන, ලංකාවේ ඉඳගෙන අපි වහගෙන ඉන්න නොයෙකුත් තැන්වල, නොයෙකුත් පළාත්වල, නොයෙකුත් ආයතන, නොයෙකුත් රාජකාරී කරන ගමන් කාර්යාලවල, වෙළඳ සැල්වල, පාරේ, මග තොටේ, වාහනයක යන ගමන් ඉඳගෙන, ගෙදර සැදී පැහැදී වාඩි වෙලා ඉඳගෙන, අද මේ බදාදා දවසේ බණ ටික අහන්න බොහෝම පැහැදීමෙන් ඉන්න, අහගෙන ඉන්න අහඹුලේ සහන පින්වතුනි, දරුවනි, මව්වරුනි, පියවරුනි, අද දේශනාවේ පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ අංක 394න් අට එක්සත් මාවත ඉහළ කරගහමුණ කඩවත පදිංචි KSK අමරසිංහ මැතිතුමා අද පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ. පින්බර අරමුණක් තේනවා. ඒ අරමුණට ආශිර්වාද කරන්න, බිරිඳට උපන්දිනයට ආශිර්වාද කරන අරමුණ ඇතුව තමයි අද දවසේ KSK අමරසිංහ මැතිතුමා මේ පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ. කඩවත පදිංචි ඉහළ කරගහමුණ එක්සත් මාවතේ නොම්බර 394න් අට නිවසේ පදිංචි. ඉතින් එතුමාගේ පින්බර දායකත්වය අද බොහොම වටින දායකත්වයක් ලබා දෙනවා එතුමා. ඉතින් ඒ දායකත්වයට ආශිර්වාද කරන්න එතුමාගේ ආදරණීය බිරිඳට සුබ උපන්දිනයකට ආශිර්වාද කරන්න, ඒ ආශිර්වාද කිරීමේ කටයුතු අවසානෙට දේශනාවේ තබාගෙන අද දේශනාව ආරම්භ කරනවා. පිනවතුනි, අද උතුම් අරමුණක් ඇදුව තමයි දේශනාවේ දායකත්වය ලබාගෙන කටයුතු කරන්නේ. ඉතින් අද බොහෝ දෙනෙක් අද මේ දේශනාව අහගෙන ඉන්නවා අර පුරුදු පරිදි, පුරුද්දක් විදියට, පුරුද්දක් කරගෙන ආසාවෙන්, ආදරයෙන්, ගෞරවයෙන් අසා සිටිනවා. බොහෝ ඇත්තන්ට දැනුණ මේ දේශනාව තමන්ගේ ජීවිතය කියලා, මේ බණ ටික තමන්ටම කියනවා වගේ දැනුණා. ඉතින් ඒවා අපිට කිව්වා හාමුදුරනේ. ඔබ වහන්සේ බණ කියනකොට අපි හිත අහකට ගත්තේ නෑ හාමුදුරනේ, කන අහකට ගත්තේ නෑ හාමුදුරනේ, අහගෙන හිටියා හාමුදුරනේ. ඔබ වහන්සේ නිකන් අපේ ගෙදරට වැඩම කළ බණ කියනවා වගේ, මටම කියනවා වගේ, මගේ ලෙඩ ඇඳ ළඟට වැඩම කරලා වාඩි වෙලා වැඩ ඉඳගෙන ඔබ වහන්සේ මට බණ කියනවා වගේ, හාඳුනේ මං අබ්බගාතේක, එහෙම කිව්වා සමහර ඇතු කතා කළා. මං ලෙඩ ඇඳේ ඉන්නේ හාඳුනේ, ඔබ වහන්සේගේ හඬ විතරයි මට ඇහෙන්නේ, ඉතින් මගේ දෑස පේන්නේ නැහැ හාමුදුරනේ. ඉතින් සමහරලාට බොහෝ ඇත්තෝ YouTube එකට ගිහිල්ලා NetFM YouTube නාලිකාවෙන් මේ බණ අහගෙන ඉන්නවා. ඊළඟට බොහෝ පිරිසක් බදාදා ධර්ම දක්ෂිනාවේ දායකත්වය ගන්න පෙළ ගැහිලා ඉන්නවා බොහෝ පිරිසක්. ඉතින් අපිට මේ හැම දෙයින්ම පේනවා බදාදා ධර්ම දක්ෂිනා විශේෂයෙන්ම පෙනවාද YouTube නාලිකාව, NetFM YouTube නාලිකාවේ විශාල පිරිසක් මේ බණ අද විකාශය වුණාම මේක බලන්න පුළුවන් ජංගම දුරකථනින්. ඔයත්තන්ට සජීවීව බලාගෙන ඉන්න පුළුවන්, මාව බලාගෙන ඔයත්තන්ට බණ අහන්න පුළුවන්. ඉතින් YouTube නාලිකාවට ගිහිල්ලා විශාල පිරිසක් ජංගම දුරකථනින් මේ වෙලාවෙත් ඔයත්තන්ට ජංගම දුරකථනින් NetFM YouTube නාලිකාවට ගියාම මේ බණ සජීවීව NetFM රේඩියෝවට අමතරව විකාශය වෙනවා. ඉතින් බලන්න පුළුවන්, නැවත නැවත බලන්න පුළුවන්, යාලුවන්ට, මිත්‍රයන්ට මේ පණිවිඩය දෙන්න පුළුවන්. අන්න මේ ආන්දරංගේ බණ තිබ්බා, ජීවිතේ හදාගන්න මේ බණ ටික අහන්න කියලා යාලුවන්ට මේ පණිවිඩය ප්‍රචාරය කරන්න පුළුවන්. එනිසා අද අන්න ඒ වාගේ බණ අහන විවිධ තැන්වල ඉඳගෙන ජීවිතේ හදාගන්න අරමුණින්, ඒ චේතනාවෙන් ඈතින් ඉඳගෙන මේ හඬ සමහරලාට තමන්ගේ ගෙදරත් නෙමෙයි වෙන කොයි හරි තැනක, ආයතනයක වෙන්න පුළුවන්, මග තොටේ වෙන්න පුළුවන්, ඔය තම රැකියාව කරන තැනක.
එහෙම නැත්නම් ඔය රෝහලක ආයුර්වේදික නේවාසිකව ප්‍රතිකාර ලබන ගම ලෙඩ ඇඳේ ඉඳගෙන සමහරලාට සාත්තු සේවයට ගිහිල්ලා ඉන්න ගම ඈතින් ඇහෙනවා මේ හඬ මොනවා නැතත් ඔය ඇත්තෝ මේ රාත්‍රියේ ධර්ම දේශනාව අහන්න අමතක කරන්නේ එහෙනම් බණ අහගෙන ඉන්න පින්වතුනි අද මේ මුලින්ම දේශනා කළේ ඔය ඇත්තන්ගේ තියෙන ලෙංගතුකම ලතෙත් බව ආදරණීය බව ඔය ඇත්ත මේ දේශනාවට කොයිතරම් සමීපයිද කියන කාරණාව කොයිතරම් ආශාවකින් ආදරයකින් අසා සිටිනවාද කියන කාරණාව තමයි අද මම මේ මුලින්ම මුල් විනාඩි කීපය දේශනා කළේ ඉතින් අද ඒ දායකත්වයේ දරණ පින්වන්ත පිරිසගේ පින්වන්ත භාවය ගැනත් මතක් කරන ගම ඉතින් අද දේශනාවට මාතෘකාව විදිහට තබාගත් ගාථාව මම මේ පසුගිය සතියක නවත්වපු තැනක ධර්ම දේශනාවක් තමයි ආයි ආරම්භ කරන්නේ පසුගිය සතියකට කලින් දේශනාවේ මම ඔයත්න්ට සිහිපත් කළා මේ මාන්නය ගැන නැවත මම ඔයත්න්ට මතක් කරලම දේශනාව දිගුවක් පවත්වනවා කියලා නැවත තව දිගුවක් දේශනා කරනවා කියලා මාන්නය ගැන එක තැනකින් මාන්නය ගැන කියාගෙන දේශනා කරගෙන ඇවිල්ලා නැවැත්තුවා නැවත දිගුවක් එතන ඉඳලා දේශනා කරනවා කියන බලාපොරොත්තුවක් ඔය ඇත්තන්ට තිබ්බා අන්න එතනින් අද ආරම්භ කරන්න මම බලාපොරොත්තු වෙනවා පින්නදී තින්න දෝසානි කෙත්තානි මෝහ දෝසා අයං පජා දැන් ඔය කුඹුරුවලට පින්වත්නි තියෙන දෝෂය තමයි ඔය ඇත්ත දන්නවද කුඹුරුවලට තියෙන දැන් කුඹුරු ගැන කිව්වාම මම කැමති ටිකක් කුඹුරු ගැන මතකය අවදි කරන්න සමහර දුරු රටක ඉන්න අයට එහෙමත් නැත්නම් කොළඹ රටේ අහගෙන ඉන්න අයට බණ ටික අහගෙන ඉන්න ඔය මහල් නිවාසක බණ අහගෙන ඉන්න ටිකක් කුඹුරු දකින්න අඩු තැනක බණ අහගෙන ඉන්න කෙනෙක් හෝ කුඹුරුත් එක්ක දැන් එච්චර සම්බන්ධතාවයක් අඩු අයට මේ බණ අහගෙන ඉන්න අයට කුඹුර කියන්නේ හරි සුන්දර දෙයක් ඉපනැල්ල නියර ඔය ඇතු දැකලා තියෙනවාද පින්වත්නි ඔය ඈත පළාතල අනුරාධපුර ඇඹිලි පිටිය හම්බන්තොට ඔය වගේ පැතිවල ඈත පළාත්වල කුඹුරු තියෙන අම්පාර පැත්තේ ඔය ඇතු දැකලා තියෙනවාද පින්වත්නි පැල ගොයම පැල ගොයම තියෙනවා සාමාන්‍ය දින 21ක 22ක 25ක පැල ගොයම පැල ගොයමේ ලස්සනට තියෙන නියරවල් අතරින් වක්කඩවල් වලින් වතුර බහින සුන්දරත්වය ඉසර තියෙනවනේ කුඹුරේ වක්කඩවල් ජාති දෙකක් පා වක්කඩ ඔහොම කියලා කියනවා නේද අර යටින් යන වතුර බහින වක්කඩක් තියෙනවා උඩින් තියෙන එකක් තියෙන ලියද්දට පමණට වතුර තිබ්බාම ලියද්දේ වතුර රඳවාගෙන බහින එකක් තියෙනවා ලියද්ද සම්පූර්ණ හිස් කරන්න ඕන නම් යටින් වක්කඩක් තියෙනවා ඒවට වෙනම නම් පාවිච්චි කරනවා ඉතින් අපි හරි සුන්දරයි ඔය වක්කඩේ පෙන කැටි පෙන බුබුලු හැදෙනවා වතුර බහැලා බහැලා බහැලා පෙන බුබුලු හැදිලා තියෙනවා මෙහෙම පෙන කුට්ටි වගේ ඇදිලා තියෙනවා. චූටි ළමයි හරි ආසයි. ඔය කුඹුරේ මඩේ දුවන්න. දැන් ඉතින් මඩේ බහින්න බෑ. ලෙඩවල් හැදෙනවා. අම්මලා මඩේ යන්න දෙන්නේ නැහැ. මඩ ගා ගන්න දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම සුන්දරත්වයක් දැන් දරුවන්ට අඩුයි. අපි කුඩා කාලේ ඉතින් කුඹුර මඩ කරන්න ගියත් අපි තාත්තලා පස්සේ. තාත්තගේ උදැල්ල ගන්න පොර කනවා. ඉතින් සමහරට කුඹුර වපුරනකොට අපි කරන වැඩේ වී ටිකක් අරගෙන කොහේ හරි ආයිනක පොඩි පාත්තියක් හදලා ඒක අපි වපුරනවා. ඒක අපේ එක. චූටි ලියද්දක් හදලා දෙනවා තාත්තා. කොහරි අයිනක ඔය වැඩක් නැති තැනක ඉඩ තියෙන තැනක පොඩ්ඩක් මඩ කරලා පොඩි ලියද්දක් හදලා දෙන. ඒකේ අපි බොහොම අමාරුවෙන් නියර බැඳලා උදැල්ල තරම්වත් අපි උස නැහැ. ඉතින් නියර බැඳලා ඔය හේන් කරන්න ගියත් එහෙමනේ අපි. හේන් කරන්න ගියම චූටි අපි වෙනම බඩේ රිංගු ගස් ටිකක්, මෑ ගස් ටිකක්, මිරිස් ගස් ටිකක්, වම්බටු ගස් ටිකක් කොහරි අයිනක අපිත් කොටලා හිටවන එක අපේ බබාගේ පුතාගේ කොටස. කියලා හිතනවා. ඉතින් ඒවයි අපේ ඒවයිත් හැදෙනවා. තාත්තා තෙල් පෝර ගහනකොට ඒවටත් අල්ලලා දෙනවා. පෝර දාලා දෙනවා. ඒකත් හැදෙනවා ලස්සනට. වෙන දේවල් කරන්න කාලයක් තිබුණේ නෑ. අනවශ්‍ය වැඩ කරන්න කාලයක් තිබුණේ නෑ. හේනට කුඹුරට ගියාම එහෙමයි. අපේ ලියද්ද කියලා අපි ලියද්දක් හදනවා. ඒක කකුලෙන් වීපාගල. ඒකට අර තාත්තා ඉතින් අපේය කිව්වාට ඉතින් තාත්තාගේ තෙල් පොහොර ටිකම ගහනවා. අපේ ලියද්ද කියන නම විතරයි. තාත්තගේ බිත්තර වීටිකෙන් වපුරනවා. තාත්තා තෙල් පෝර ගානකොට ගහලා දෙනවා. හැබැයි අස්වැන්න නෙලන්න ගියා මේක අපේ වෙලා අපි වෙනම කපලා වෙනම කකුලෙන් පාගලා වෙනම මල්ලකට වී එකතු කරලා ආන් එහෙම අපේ එකක් එතකොට පළ නෙලන්න ගියා.
ඉතින් අප්පච්චිලා හිනා වෙලා ආදරෙන් ඒවා කරලා දෙනවා. ඔය කුඹුර කියන්නේ හරි ජීවිතේ, ඒ කියන්නේ පින්වත්නි කුඹුර කියන්නේ අපේ බඩ පුරෝණ තැන. කුඹුර කියන්නේ කුස පුරවන තැන, ජාතියකටම කන්න දෙන තැන තමයි ගොයි මහත්මයාගේ කුඹුර කියන්නේ. හේන කියන්නේ, හේන කියන්නේ හේම් භාෂාවක් වෙනම තියෙනවා, කුඹුරු භාෂාවක් වෙනම තියෙනවා, කමත් භාෂා තියෙනවා, වෙනම කුඹුරේ කතා කරන විදියක් තියෙනවා කුඹුරේ. ඉතින් කුඹුරට තියෙන පළවෙනි උපද්‍රව තමයි අම්මා තෘණ දෝෂය. කුඹුරකට තියෙන දෝෂය, දැන් ඉස්සර කුඹුරු වල අපිට මතකයි ඔය ලස්සනට නියරවලල 10 එහෙම වවලා තියෙනවා, තැනින් තැන 10 පඳුරු, මල් පඳුරු වවලා තියෙනවා. ඒක කෘමිහානියටත් හොඳයි. 10 පඳුරු ලස්සනට ගොඩලි වල වවලා, ඈ ලස්සනට ඕවිටි වල ලස්සනට 10 එහෙම හිටවලා තියෙනවා. මිරිස් හිටවලා තියෙන නියරවල දිගට එළවලු හිටවලා තියෙනවා. ලස්සනයි කුඹුරු. හිත පිරේනවා දැක්කාට පස්සේ. පූදින කුඹුර, කිරට නමන කුඹුර, පැහෙන රන්වන් පාට කරල් තියෙන කුඹුර, ඈ කරලින් බර වෙච්ච කුඹුර ඇස් දෙකට පුදුම ප්‍රියයි. මං අදත් පුදුම ආසයි දකින්න, පුදුම ආසයි දකින්න එබඳු කුඹුරක් දකින්න කෙත. ඈ ඉතින් ওই කුඹුරු මුල් කරගෙන බුදුහාඳුරු කරපු දේශනා දැන් අපිට සිවුර ගැන කියනකොටත් සිවුර නිර්මාණය කරන්නේ කෙතක් අනුවනේ, කුඹුරට අනුවනේ, මගදී කෙත කියලා කියනවනේ අපි ඒකට. ඉතින් ඔය ඕදනල, සුද්ධෝදනල, අමිතෝදනල, ඔය ඕදන කියන බත් කියන කෑල්ල පුරාණේ මිනිස්සු නමට දාගත්තේ පින්වත්නි මේ කුඹුරට මේ තරම් තිබුණු ලැබියාව නිසා. ඉස්සර ඒක නම්බු නාමයක් වාගේ ඕදන කියන එක. ඉතින් ඒ නිසා විශාල වශයෙන් කුඹුරු වගා කරපු අය, ඒක තමයි ප්‍රධාන ජීවනෝපාය වුණේ. වෙන රැකියා නැ. අදනේ පින්වත්නි වෙන රැකියා උත්පාදනය වෙලා තියෙන්නේ. ඒ කාලේ තිබුණේ ඔය සත්ව පාලනය, ඊළඟට ඔය කුඹුරු ගොවිතැන, නත්ති ගෝ සමිතන් දන ගව සම්පත, ගවයන් කිරි දී විනරු පිණිස ඒ රැක බලා ගැනීම, ඔය වගේ ජීවන වෘත්තීන් තිබුණා. රාජ්‍ය සේවයේ තරමක් තිබුණා. ඉතින් වෙනත් රැකියා හරි අඩුයි. ඔය මහපොළොවත් එක්ක ඔට්ටු වෙන වැඩේ තමයි මිනිස්සු කළේ. ඒසම මිනිස්සු මහපොළොවට ආදරය කරන්න ඕන. මේ අද අපි දේශනාවේ මේ කතා කරනකොට පින්වත්. ඒ නිසා තෘණ දෝෂය තමයි කුඹුරකට තියෙන ප්‍රධාන දෝෂය. එහෙනම් ඔබගේ හිතට තියෙන ප්‍රධාන දෝෂය මෝහ දෝෂය. ඈ ඔය ඇත්තන්ගේ හිතේ තියෙන දෝෂය තමයි පින්වත්නි මෝහය නැමැති දෝෂය, කුඹුරේ දෝෂය, තෘණ දෝෂය වගේ. ඔය ඇත්තන්ගේ හිතේ තියෙන දෝෂය, ඔය ඇත්තන්ගේ ජීවිතේ තියෙන දෝෂය තමයි මෝහ දෝෂය. ඒ නිසා ද්වේෂ දෝෂය, මෝහ දෝෂය ඔය ඇත්ත පහ කරන්න උතුමන් එය පහ කරලා දාන ධර්මාදී පින්කම් කරලා මහත්ඵල මහානිසංස නෙලා ගන්නවා කියන දේශනාව තමයි තියෙන්නේ පින්වත්. සමහර ඇත්ත ඉන්නවා අම්මා සීලය තියෙනකොට, පින තියෙනකොට සමහර කෙනෙක් නිර්මාංශ වෙනවා කියලා කියන්නකෝ. දැන් සමහර ඇත්ත සීලය තියෙනකොට දැන් අපි සිල්වත් කියලා පොඩි මාන්නක්කාරකමක් හදා ගන්නවා. සිල්වත් නැති අය දැන් ওই উপාසක අම්මලා ඉන්නේ. ආපෝ අපි නම් සිල් ගන්නවා, අපි පන්සල් යනවා කියලා නිකන් සිල් ගන්න කණ්ඩායම පොඩි මාන්නයක් ඔළුවේ තියෙනවා. එයාලා উপාසක කණ්ඩායමනේ. ඒ উপාසක කණ්ඩායමේ පොඩි ඔළුවක් තියෙනවා, පොඩි එකක් ඔළුවේ, පොඩි ඉදමුණු බවක් উপාසක කමෙන්. දැන් উপාසක වීම තුල කොයිතරම් පින්වත් නිහතමානීකමක් තියෙන්න ඕනද නේද? හැබැයි උපාසක වීම තුල පොඩි මාන්නයක් ඔලුවට ගහපු අය ඉන්නවා. ඒ උපාසක මාන්නය කියනවා ඒකට නේද? උපාසක මාන්නය. ඊළඟට පින් කරන අය අතරේ, පින් කරන අය අතරේ මාන්නෙන් ඉන්න අය ඉන්නවා. අපි කටින කරනවා. දැන් සමහරට හාමුදුරන්ට උනත් පින් කරන අය ඉන්නවා. පොඩක් සද්දේට එයාලා පින් කරන කණ්ඩායම, එයාලා දන්නවා කියලා. මං කියන්නේ සත්භාවයෙන් පින්වන්ත මිනිස්සු ගැන නෙමෙයි. එහෙම ඉන්නවා පොඩි මාන්නයක් ඔලුවේ තියාගෙන ඉන්න. අපි දළදා මාලිගාවේ තේවාව කරන්නේ, අපි අසවල් රජමහාවියා තේවාව කරන්නේ, අපි අසවල් අලිය ඇතුන්ට ඇඳුම් මාන්නේ කියලා පොඩි මාන්නයක් තියෙනවා. එතකොට එයාලා ඒ තැන්වලට ඇරෙන්න කරන්නේ නැහැ. දැන් එහිම කණ්ඩායමකුත් ඉන්නවනේ පින්වත්නි. එයාලා යන්නේ අර වගේ තැන්, කතරගම කිරිවේර, රුවන්වැලි සෑය, ජයශ්‍රීමා බෝධිය, දළදා මාලිගාවේ පෙරහැර, උ වගේ තැන්වලට විතරයි දුප්පත් පන්සලක පොඩි පන්සලක ආන්දර කෙනෙක් දානි නැතුව කලන්තෙ හැදිලා බිම වැටිලා හිටියත් බලන්නේ. එහෙම කණ්ඩායමකුත් ඉන්නවා. ඔව් එයාලා යන්නේ අර තැන්වලට ඉස්සරහට ගිහිල්ලා
හොඳට රත්තරම් පෙරෝල බ්ලස්සන අඳුන් ආයිත්තන් වලින් සැරසිලා එයාලා කියනවා අපි දළදා මාලිගාවේ පෙරහැරේ අසවල් තේවාව බාරව අපි ඉන්නේ. හැබැයි දුප්පත් පන්සලක අරවා හොඳයි මහා පිංකං සාදු අනුමෝදාමි. හැබැයි චූටි පන්සලක ආඳුරු නමක් පොඩි තැනක, උන්වහන්සේ රජමහා විහාරෙකුත් නෙමෙයි පුරාණයකකුත් නෙමෙයි, උන්වහන්සේ චූටි තැනක්. හැබැයි වැඩක් කරනවා, පොඩි හාඳුරු ටිකක් හදනවා, හොඳට බණ දහම් කියා දෙනවා, 20-30 නමක් වැඩ ඉන්නවා. අනේ වැඩ ඉන්න කුටියක් නැහැ, දානෙ ටිකක් නැහැ. උන්වහන්සේලත් සමහරලාට කියනවා, දායක මහා හාමිනේ, දායක මහත්මයා, අපිට කුටියක් හදලා පූජා කරොත් මහ දෙයක් නෙමෙයි, සුළු කුටියක්. අපිට දානෙ ටිකක් පූජා කරොත් මේ පොඩි සායනහසලා නඩත්තු කරගෙන යන්න කියලා එව්වා බලන්නේ. අරවට පොර කනවා ගිහිල්ලා. ඒවට පොර කන මහා පිංකන්නම් තමයි, ඒ වටිනවා තමයි. හැබැයි එතන හිත පහදවනවා වගේම මෙතෙන්ටත් යමක් කරලා ඒ தත්තෙට හිත පහදවන්න පුළුවන්. සම්බුද්ධ ශාසනයේ විශේෂයි කටයුතු කරන හැම තැනටම සමානාත්මතාවයෙන් කටයුතු කරන්න ඕනේ. ඒක ලැබීම කියන එක ඒ තැන්වල වාසනාව වාග්ය කියන එකත් වෙනම දෙයක්. හැබැයි සමහර අය ඉන්නවා, මම මේ කියන්නේ පින්වත්නි, උඩඟු කමක් පොඩි තියෙනවා. ඒ කියන්නේ මේ මාන්නයක් තියෙනවා, මාන්නක්කාරකමක් තියෙනවා, මේ අපි පින් කරන අය කියලා. එකතනම සමහර අය ඉන්නවා නිර්මාංශක අය. දැන් නිර්මාංශයි ඉන්නවා සායන්හන්සලා, නිර්මාංශයත්ව ඉන්නවා. දැන් මම නිර්මාංශයි කියලා මට තියෙන්න පුළුවන්ද මේ ඔලුවක් උඩඟුකමක්? මම නිර්මාංශයි. එතකොට මට පුළුවන් නිර්මාංශ වීමේ වටිනාකම සහ මාංශ භක්ෂණයේ තියෙන ආදීනවය දේශනා කරන්න පුළුවන්. ප්‍රාණඝාතයේ ආදීනවය, ප්‍රාණවදයේ, ප්‍රාණ හිංසනයේ ආදීනවය කියන්න පුළුවන්, පහදන්න පුළුවන්, තර්ක විතර්ක ගොඩනගන්න පුළුවන්. හැබැයි මට බෑ නිර්මාංශ නොවුණු කෙනෙක්ව හෙලා දකින්න. මට බෑ ඔහුව නිර්දය ලෙස පාගන්න. ඒ කියන්නේ මම නිර්මාංශයි කියලා, දැන් ඔය ඇත්තෝ නිර්මාංශයි කියලා, ඔය ඇත්තෝ නිර්මාංශ වුණු පමණින් නිර්මාංශ නොවුණු කෙනෙක් ඔය ඇත්තන්ට හෙලා දකින්න. ඒක මේ සද්භාවයෙන් ඔහුව මුදවන්න, ප්‍රාණවදයෙන් මුදවන්න අදහසින් කරනවා නම් ඒක උතුම් ශ්‍රේෂ්ඨයි. අර නොවුණු අකුසල් සිද්ධ නොවෙන්න වග බලා ගන්න කරන වැඩක් නම් එහෙම නෙමෙයි. අපි නිර්මාංශයි, මේ පෞකාරයෝ මස් කන්නේ පෞකාරයෝ කියලා වගේ, අර එහෙම නේද? දැන් ඔය අජාසත් තාත්තව ඝාතනය කරනකොට, පීතෘ ඝාතනය කරනකොට භාග්‍යතුන් වහන්සේ අච්චර පින්වත්නි පින්වන්ත රජතුමා ගැන, බුද්ධත්වයේ මුල ඉඳලම හම්බ වෙච්ච රජතුමා ගැන, ආරාම පූජා කරපු මේ තරම් ශාසනයත් එක්ක සම්බන්ධ වෙලා, භාග්‍යතුන් වහන්සේ එක්ක සම්බන්ධ වෙලා හිටපු දායකය දිහා එහෙමම බැලුවේ නෑ. අර අවසන් මොහොතේ අර ඈතින් පේනවා කුටියේ, සිර මැදිරියේ කුටියෙන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා, පිහිටක් උනා එතන, හිත පිහිටවා ගන්න අන්තිම මොහොතේ. හැබැයි ගිහිල්ලා තාත්තා ඝාතනය කරන්නේ, මොකද ඒක වෙන්න තියෙන දෙයක්, ඒක සසරේ පතාගෙන ආපු දෙයක්. ඒ කර්මයට විරුද්ධ වෙන්න බෑ කාටවත්. විරුද්ධ වුණා කියලා වැඩක් නැහැ, ඒක සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, ඔබ නිර්මාංශ වුණයි කියලා නිර්මාංශ නොවෙච්ච කෙනෙක් අවඥාවට ලක් කරන්න. මොකද ඒ නිර්මාංශ නොවෙච්ච පුද්ගලයා නිර්මාංශ වුණේ නැති වුණාට එයා තව සමාජ සේව කරනවා, වෙන වෙන සිල්පද ආරක්ෂා කරනවා. එයා බොරු කියන්නේ, එයා සුරාව පානය කරන්නේ, එයා මන් පහරන්නේ, අනුන්ගේ දේවල් ගන්නේ නැහැ. එයා වාචසික සංවරයෙන් යුක්තයි. එයාගේ අතින් සිද්ධ වෙන ඔය කියන මොකක් හරි ඒක ප්‍රාණඝාතයක් නම් ඒක වෙනවා වෙන්න පුළුවන්. සමහරට ඒ මොන හරි අකුසල කර්මයක් එතනින් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ හොඳ පැත්තක් තියෙන්න පුළුවන්. මාංශයක් අනුභව කරාට සමහරට එයා මරන්න නැති වෙන්න පුළුවන්, විකුණන්න නැති වෙන්න පුළුවන්. එයා මාංශයක් කුණු රසට ගිජු වුණාට ඔහුගේ අතින් තව සේවාවන් ඔහු ගුරුවරයෙක් වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. අපි කියමු ස්වාමින්වහන්සේ නමක් වෙන්න පුළුවන්, තවත් වෙන සේවාවල් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පින්වත්නි, නිර්මාංශ වෙච්ච කෙනෙකුට, නිර්මාංශ නොවුණු කෙනා එහෙම හෙලා දකින්න අයිතියක් නැහැ. ඒක තමන් නිර්මාංශ වෙලා තමන් ගුණයක යනවා සහ අන්‍යයන්ට එහි වටිනාකම කියා දෙනවා මිසක තමන් ඉඳගෙන ඒ තැන අනිත් අය නිර්දය ලෙස හෙලා දකින්න එහෙම බෑ. ඒක පින්වත්නි මාන්නයක්. ඒකේ මාන්නයෙන් ඉන්නයි ඉන්නවා. අපි වෙජිටේරියන් කියන මාන්නය, ඒක වෙජිටේරියන් මාන්නය. ඊළඟට පින්වත්නි,
මෙන්න මේ වගේ යම් යම් ක්‍රම නිසා සමහරලාට බුදුන් වඳින අය බුදුන් නොවඳින අයට මාන්නක්කාරකම්. අපි බුදුන් වඳිනවා. අපෝ අපි නම් හැමදාම බුදුන් වඳිනවා. අපේ ගෙවල්වල අපි හැමදාම බුදු පහන තියෙනවා. අපි බුද්ධ පූජාව තියෙනවා. ඒක දැන් බුදු පහන තියලා වැඳගන්න එක හොඳයි. තව කෙනෙකුට කියන එකත් හොඳයි. නැඹුරු කරන එක හොඳයි. ඒකේ තියෙන ඕන සද්භාවයක්. නැතුව එයා වඳින්නේ නැහැ කියන එකට අපි වඳිනවා කියන එකට මාන්නයෙන් කියනවා නම් ඒකත් ඒ තරම් සුදුසු නැහැ. අර වැඳගෙනුත් වැඩක් නැහැ. අන්න ඒ නිසා පින්වත්නි, අන්න ඒ නිසා තමන් උසස් කර කර නිතරම හිතනවා නම්, තමන් නිකන් කතාවෙන් උසස් කර ගන්න හදනවා නම්, ගතිගුණ වලින් උසස් කර ගන්න හදනවා නම්, කවදාවත් මාන්නක්කාරයාට සැබෑව තේරුම් ගන්න බෑ. මාන්නක්කාරයාට හරියට මුල අමතකයි. මාන්නක්කාරයාට තමන් කවුද කියලා, තමන් කරන්නේ මොනවද කියලා තේරුම් ගන්න බෑ. ඒක අමතක වෙනවා පින්වත්නි. අන්නේ නිසා පින්වත්නි, තත්ත්වේ තේරුම් ගන්න බැරුව මාන්නක්කාරයා ලොකු මුලාවක ඉන්නේ ජීවිතය ගැන. දැන් ඒ වගේ මාන්නක්කාරයෝ ජීවිතේට හම්බෙලා ඇති රූපයට මාන්නේ රූපය නිසා උපදිනවා. ඊළඟට පින්වත්නි, තව තව ගොඩක් දේවල් නිසා ජීවිතේ, විවිධ දේවල් නිසා, ධනේ නිසා, බලේ නිසා, දීර්ඝ ආයසක් තියෙනවයි කියලා. අනේ අපි මට නම් ඊයෙන් බයින ලෙඩක් නැහැ. ඕකම කියනවා. ලෙඩ තියෙන කෙනෙක් දැකලා හිතනවා, කියනවා, අනේ ඔයාට ලෙඩද? හරියට ලෙඩ නේද? ඔයා බෙහෙත් බොනවානේ. අනේ අපිට නම් හෙම් බහින ලෙඩක් නැහනේ කියලා කියනවා. ලෙඩ හැදෙනකන් දන්නේ නැහැ ඔහොම කිය ඉන්නකොට. සියලු සත්වයෝ නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හැබැයි නිරෝගී කියලා මාන්නයක් ඔලුවට ගන්න එපා. අපිට ලෙඩ නැහැ කියලා අපි කල්පනා කරන ලෙඩෙක් දැකලා, කුෂ්ඨ රෝගියෙක් දැකලා, විවිධ කර්මජ රෝගවලින් පීඩා විඳින්නන් දැකලා කම්පා වෙන්න ඕන. අනේ සංසාරේ මමත් මෙහෙම වෙලා ඇති, මටත් මෙහෙම වෙලා ඇති, මොනවද මං කරන්න ඕන උපකාරය, ඖෂධ ටිකක් ඕනේද, සුවපත් වෙන්න උපකාර කරන්න ඕනද, මොකටද සංසාරේ මට මෙවන් රෝගාබාධ නොවැළඳේවා කියලා අන්න එහෙම කල්පනා කරන්න ඕන. මාන්නක්කාරකමෙන්නේ මේ පින්වත්නි. ඉතින් රූපය කියන එක, රූපය තියෙනකොට මාන්නක්කාර වෙලා හරියන්නේ නැහැ. රූපය කියන එක ඡය වෙලා යනවා. අවුරුද්දකදී තිබ්බ රූපේ නැති වෙනවා. දරුවෙක් දෙන්නෙක් ලැබෙනකොට රූපේ නැති වෙනවා. දැන් ඔය ඉන්න අම්මලා, ඔය දූලා කොච්චර ලස්සන සුරූපී ඇත්තෝ ඉන්න ඇද්ද මේ බනාගෙන ඔය? ඈ? ඔය කියන විදියට සාමාන්‍ය ලෝකයේ කියන ලස්සන ඇස්, ලස්සන නියපොතු, ලස්සන අතපය, කොණ්ඩය, දැන් කෝ? අපිටත් තිබ්බා එහෙම යුගයක් කියලා විතරයි. සමහර අයත් එතනත් ඉන්නවානේ. අපිටත් ওই ලස්සන තිබ්බා. දැන් නැතුවට ඕවා මොනවද? නිකන් අර එහෙමත් මාන්නක්කාරකම් තියෙන අය ඉන්නවා. සමහරට රූපයෙන් මාන්නක්කාර වෙන අය ඉන්නවා. ටිකක් එයා උඩින් යනවා, ටිකක් උඩින් හිතාගෙන ඉන්නවා පින්වත්නි. ටිකක් උඩට හිතාගෙන ඉන්නවා මොකද එයාට රූපයක් තියෙනවායි කියලා. අන්නේ වාගේ මුල අමතක වෙලා මතක තබා ගන්නට ඕන ಗುಣධර්ම අමතක වෙලා පින්වත්නි, ගොඩාක් අය පින්වත්නි විනාශයට පාර කපා ගන්නවා මේ මාන්නක්කාරකම නිසා. මාන්නය කියලා කියන්නේ උගුලක් කියලා කිව්වොත් ඔය ඇතු විශ්වාස කරනවද? මේක සියුම් මුගුලක්, සියුම් ක්ලේශයක්. අපි පස්සේ ඇවිල්ලා පින්වත්නි අපිව විනාශයට අරගෙන යනවා. අපේ මනුස්ස ಗುಣධර්ම නැති කරනවා. ඔය මාන්නක්කාර වගේ අදහස් තියෙන සත්තු පවා ඉන්නවා පින්වත්නි. සමහරලාට සත්ව ලෝකෙත් සිවුම්ව බලනකොට අපිට තේරෙනවා සමහර සත්තු ඉන්නවා මාන්නක්කාර. මාන්නක්කාර සත්තු ඉන්නවා. අන්න ඒ වාගේ බැලුවාට පස්සේ ජීවිතේ බලන්න පින්වත්නි, කොයිතරම් මිනිස්සු මේ මාන්නය නිසා ව්‍යාපාර විනාශ කරගන්නවා, සහෝදරයෝ නැති කරගන්නවා, තමන්ට වටින ජීවිතේ මිනිස්සු නැති කරගන්නවා මේ මාන්නක්කාරකම නිසා. කල්පනා කරලා බලන්න පින්වත්නි, ජීවිතේ මාන්නය කියලා කියන්නේ කොයිතරම් උගුලක්ද? ඔය උගුලට අහු වෙන්න එපා පින්වත්නි. දඹදිව එක කාලෙක හිටියා පින්වත්නි එක කාන්තාව. මේ කාන්තාව හරිම ලස්සනයි, හරිම සුරූපී. මේ කාන්තාව ඔය දෙබර විකුණන එක තමයි කරා කියන්නේ. මේ කාන්තාව දැකලා රජ කෙනෙක් මේ කාන්තාව විවාහ කරගත්තලු. රජතුමා විවාහ කරගෙන ටික දවසක් ගිහලා රජතුමා කෑම මේසේ දෙබර ගෙඩියක් කනවා දැකලා
අර කාන්තාව ඇහුවලු මොනවද ඔය ලස්සන ගෙඩිය කියලා. අන්න ඒ වගේ සමහර ඇත්තෝ ඉන්නවා පින්වත්නි, බොහෝ අයට මුල අමතක වෙනවා. රොටිය කාලා, දංගොඩ ටික කාලා, ඒ කියන්නේ දංගොඩ කාලා කියලා මේ දුප්පත්කම හැල්ලු කරනවා, බාල්දු කරනවා නෙමෙයි. දැන් අද හැන්වේකන් කනකොට තමන් ආපු තැන ගෙදර 8 දිනාට 10 දිනාට විව්වම සමාට තමන්ගේ පිකාන්ට බද්දංගොඩ ටිකකුත් අම්බ වෙනවා. බිම වාඩි වෙලා පැදුරේ කෑවේ. කෑම මේස තිබුණ නැහැ. එතකොට මම් පැදුරෙන් නැගිටලා ආවා ගොමමැටි පොළවෙන් ආපු මම දනගාපු බඩගාපු මම කියන එක මතක තියෙන්න ඕන නෙපිනවා. අපේ තාත්තා සුද්දෙක් වාගේ, අම්මා ඇමරිකන් කාරයෙක් වාගේ, තාත්තා ඔස්ට්‍රේලියන් කාරයෙක් වාගේ හිතන්න නෙමෙයි. අනිකාගේ හද ගැස්මට සවන් දෙන්න. අනේ අද මම මෙහෙම කාලේ ඇඳලා හිටියට මටත් තිබුණනේ, මම පම්පැදුරේ බුදිය ගත්තු බද්දංගොඩ ටික කාලා ඉස්කෝලේ ගියපු. ඉස්කෝලේ ගිහිල්ලා ආවම කන්න බද්දංගොඩ ටිකක්වත් නැති අතීතයක් තියෙනවානේ තිබුණානේ කියලා පින්වත්නි හිතන්න ඕන. මං වගේ අනිත් කෙනත් සැප සම්පත් විඳින්න ඕන නේද කියලා හිතන්න ඕන. මං විතරක් සැප සම්පත් විඳලා හෝ මං විතරක් ගමනක් ගිහිලා හරියන්නේ නැහැ. අනිත් කෙනත් ඒ තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා ගොඩක් ඔය රටවල් වල යන අයට එහෙම ගොඩාක් අයට මේ භාෂාව අමතක වෙනවා, රට අමතක වෙනවා, ලංකාව අමතක වෙනවා, ගොඩක් දේවල් අමතක වෙනවා පින්නන්ද ගොඩාක් අයට. බුදුහාඳුරන්ගේ කාලේ ඔය මානත්තද්ද කියලා බමුණෙක් ගැන මම දේශනා කළා. ඒ මානත්තද්ද බමුණා හරියට ඔළුව උදුම්මගෙන හිටියේ. දැන් අද කාලේ වුණත් ඉන්නානේ ඔළුව උදුම්මන් ඉන්නේ. දැන් සමහර ඇත්තන්ට සල්ලි ටිකක් එහෙම අම්බෙනකොට ඔළුව ඉදිමෙනවා. එයාලා හිතන අපි හාමුදුරන්ට වඳින්න ඕනේ. ඕන්නම් හාමුදුරුවෝ එයිනි මගේ ළඟට. දැන් සමහර දායක ඇත්තෝ ඉන්නවා පින්වත්නි. ඒ ඇත්තෝ සල්ලි මුදල් හම්බ කරලා, සමහර ඇත්තෝ සල්ලි මුදල් ලැබුණාට පස්සේ එයාලා හිතන් ඉන්නවා පන්සලට ධනට පිනට යහපතට දෙන ඕන්නම් මම මුදලාලිනේ, මම සල්ලි තියෙන කෙනානේ. එහෙම ඕන කෙනෙක් ඉන්නවා මගේ ළඟට ආපු දෙ. ආවොත් එනවා, නැත්තම් නෑ. නැත්තම් කරන්නේ. එතකොට එයා හිතන්නේ මට දීමේ ආනිසංස ලබන්න ක්‍රමයක් නෑ. දෙන්න තියෙන තැනක් හොයාගෙන ගිහිල්ලා හරි දෙන්න ඕන. ආහාර ටිකක් දෙන්න ඕන, වස්ත්‍ර ටිකක් දෙන්න ඕන. ඒක මේ වස්ත්‍ර ඉල්ලන් ඉන කෙනා තමන්ගේ ළඟට එනකම් ඉන්න ඕනේ. ඈ මොකද දන්නවද? මෙහෙට වස්ත්‍ර ඇඳලා සසරට වස්ත්‍ර තියෙන්නත් එපාය අපිට. සසරට ආහාර තියෙන්නත් එපාය අපිට. දාණය අපි පුරාගෙන තියෙන්න එපාය සසරට. ඉතින් එතකොට දාණය අපි හොයාගෙන එනකම් ඉන්නේ නැතුව අපි දාණය හොයාගෙන යනවා. එතකොට අපි හිතනවා නෑ, දාණය අපේ ළඟට අපිව හොයාගෙන ආපු ආවේ. හාමුදුරුව අපේ ළඟට අපිව හොයාගෙන ආපු ආවේ. එහෙම එන එකත් එන්න සුදුසුයි. එහෙම එනවා, එහෙම ආවත් උදව් කරනවා. හැබැයි ඔබ පින හොයාගෙන යන්න, හැබැයි පව හොයන් යනවනේ පින්වදිනේ. අකුසලයේ හොයන් යනවනේ. අකුසලයේ ඔය ඇත්තෝ කරා එනකන් ඉන්නව නෙමෙයි, ඔය ඇත්තෝ අකුසලයේ ළඟට යනවා. ඔය ඇත්තෝ පව ළඟට යනවා, දෝෂයේ ළඟට යනවා, මෝහය ළඟට යනවා. මෝහය ඔය ඇත්තෝ හොයන් එනව නෙමෙයි, ඔය ඇත්තෝ ළඟට මෝහයට එන්න පාර කපලා තියෙනවා. හැබැයි පිනට එන්න පාර කපලා නැහෙනි, කුසලයට එන්න පාර කපලා නැහෙනි. දැන් ඔය මේ බමුණා පින්වත්නි හරිම මේ අහංකාරයි. බුදුන්ගේ කාලේ හිටපු මේ මානද්දත්ත කියන බමුණා කවුරුවක් කතාවටවත් යන්නේ, කතා කරලා ජයග්‍රහණය කරන්න බෑ. ඔළුව ඉදිමිලා තියෙන්නේ, තර්ක කරනවා. දැන් ඔය එහෙම දරුවෝ ගෙවල් වල ඉන්නේ, බිරින්දෑවරු ඉන්නවා, සාමි පුරුෂයෝ ඉන්නවා. එයාලා එක්ක කතා කරන්න බෑ, කතා කරලා දිනන්න බෑ. ඔය කතා කරලා දිනන්න බැරි තැන් වල කටවහගෙන ඉන්න එක සැපයි. ඒ කටවහගෙන ඉන්න කොට හිතනවා අනිත් අය මේ මනුස්සයා මොනවත් කියන්නේ නැහනේ, කතා කරන්නේ. ඒකත් ලොකු ප්‍රශ්නයක්. කතා කරන්නේ, කතා කරලා වැඩක් නැහැ පින්වත්. දැන් සමහර ගෙවල් ඇතුලේ බලන්නකො නේද, සමහර මහත්තුරු එක කතා කරලා වැඩක් නැහැ. ඉතින් සන් නිස්සබ්දව ඉන්න එක හොඳයි. කොහොම කිව්වා පිළිගන්නේ නැහැ, මාන්න අධිකයි. එයා කතා කරන්නේ අපෝ මම මේ බැඳගත්තු මේ බැඳ ගැනීමක් මට අර වගේ කසාදයක් කරගන්න තිබුණා, අම්මලා කතා කරලා තිබුණා, මං ඒක කරගත්තේ නෑ. මං ගෙන ආපු ගෑනු මනුස්සයා ලෙඩෙක්. ඔහොම කියලා එයා අර මේ අතීතය ගැන හිතමින්, අතීතයේ ස්මරණය කරමින්, ගෙවිලා ගියපු ජීවිතය ගැන මතක් කරමින් වර්තමානයේට බැන බැන දොස් කිය කිය ඉන්නවා. එකඟ නෑ, දෙයක් කතා කරන්න බෑ, හරි මාන්නක්කාරයි. ඊළඟට සමහර බිරින්දෑවරුත් ඒ වගේ ඉන්නවා, කතා කරලා ඉවර කරන්න බෑ. කතා කරොත් අනුන්ගේ දෙයක් කච කච ගාලා ආදරණීය බවකින් කතා බහ කරන්නේ. සමහරට ඔය ගෙවල් ඇතුළේ ඉන්න බිරින්දෑවරු නේද, සමහර බිරින්දෑවරු පින්නත් දැන් ඔය ඇත්තෝ ඔය ගිහි ජීවිත ගත කරනවා. ඔය ඇත්තෝ මොහොතක් නතර වෙලා කල්පනා කරන්නකො මොකද්ද ඔය ඇත්තන්ගේ ඔය ගෘහස්ත ජීවිතය කියන්නේ කියලා. ඔය ඇත්තන්ට හිතෙන්නේ නැද්ද නිකන්
ඔය ඇත්තෝ නිකන් අමුමාමු තිරිසන් ජීවිත වාගේ ඒවා මේ ගත කරන්නේ. අයියෝ සත්තු සර්පයි වාගේ ආමුදුරනේ අපේ ජීවිත. මොනවද? හම්බ කරනවා, ගේනවා, කනවා, ළමයි පෝෂණය කරනවා, ඔයේ ඉන්නවා. සතුටක් කියලා දෙයක්. ආදරෙන් කතා කරපු දවසක්, හිනා වෙච්ච දවසක්, බුම්ම ගත්තු ගමන් නේද? අර ඉරාණ ඉරාකේ වාගේ නිකන් මහා දරුණු ත්‍රස්තවාදී සංවිධාන දෙකක් වාගේ. හුදේට ඔය ඇත්තන්ගේ මාසෙ ගත්තාම මේ මාසෙට ඔය ඇත්තෝ ගෙදර හිනා වෙලා සාමීචයෙන් හිටපු සාමයෙන් හිටපු දවස්වලට වඩා හැමදාම උදේට බුම්මලා රවලා ගස්සලා සත්ති ගණන් කතා කරන්න නැතුව ඉන්නවා. සත්ති ගණන් කන්නේ නැතුව ඉන්නවා. ඔය ඇත්තන්ගේ ආදරණීයන් ප්‍රියතමයන්නේ ඔය ගෙදර ඉන්නේ. තරහ වෙලා ඉන්න කාලය අඩු කරලා යාළු වෙලා ඉන්න කාලය වැඩි කරන්න, ආදරෙන් ඉන්න කාලය වැඩි කරන්න, ආදරේ නැති වෙන තරහ වෙන දේවල් නොකර ඉන්න, ඒව තේරුම් ගන්න. අනිත් කෙනා කියනවා නම් ලෙඩකට දුකකට බේත් ටිකක් බොන්න, ඖෂධ ටිකක් ගන්න, එමත් නැත්නම් ගෙදර දියුණු ඇති වෙන දෙයක් අනුන්ගේ ප්‍රශ්න ගේන්න එපා. එතකොට තමන් ඒ කටයුතු ටික ගෙදර ආරක්ෂා කරගෙන ඒ ගෙදර ඇතුලේ සමගිය සමාදානය ආරක්ෂා කරගන්න. සතුටෙන් ජීවත් වෙන. උදේට නැගිට්ටම මහත්තයත් එක්ක ගුඩ් මෝනින් සුබ උදෑසනක් ඒවා කොහොමද කියලා කතා කරන්න පුළුවන් කම තියෙන. උදේට ගස්සගෙන යන්න, පුතේ තාත්තට කියන කාලේ යන්න කියලා, තේ එක බීලා යන්න කියන්න, මට ඕනේ නැහැ තමුසේගේ කෑම කියලා ගෙදරින් යන තත්ත්වෙට එපා. ඒවා ජීවිතද? හරියට අර හිරමැදිරියොල සත්තු සර්පයි සත්තු වතුවල කූඩුවේ සත්තු දාලා ඉන්නවා වගේ උන්ටත් වෙලාවට කෑම දානවා, කෑම කනවා, වැසිකිලි යනවා, ඒ කාලේ ප්‍රජනනය කරනවා, ඒ දරුවෝ බිහි කරනවා, පැටව් බිහි කරනවා, ඒ කටයුතු වෙනවා. ඉතින් ඕනෝ වගේ ඔහේ ගෙවිලා ගෙවිලා යනවා නිකන්. වයස ගෙවෙනවා, 20 වුණා, 25 වුණා, 26 වුණා, 27 වුණා, 30 වුණා, 35 වුණා, දන්නේම නැතුව 60 වුණා, කරපු දෙයකුත් නැහැ. ඔහේ බුම්මගෙන රවාගෙන කොරස් කටවල් වගේ කරගෙන මූණු රවාගත්තු ගමන්, නියෝගත්තු ගමන් ඔහේ හිටියා. දැන් ඔය ඇත්තෝ ඔය ජීවිතයකට එළඹියේ ඔය ඔරෝගෙන රවාගෙන මූණු කොරක් කටවල් කොස් ගෙඩි වගේ බුම්මාගෙන ඉන්නද? ජීවිතයකට එළඹියේ දැන් මුළු ජීවිතේම අවුරුදු 40ක් කොහොම බුම්මන් ඉන්නද? සමහර ඇත්තෝ ඉන්නවනේ ගෙදර ඇතුලේ තරහ වෙලා ඉන්නවා අවුරුදු 20-30. ඔය ඇත්තෝ විශ්වාස කරනවද? ගෙදර දෙන්න දෙමහල්ලෝ තරහ වෙලා ඉන්නවා අවුරුදු 20-30. මැරණකන් ජම්මන්තරේ එක ගෙදර ඉන්නවා, එක කාමරේ ඉන්නවා, එක ගෙදර කාමර දෙකක ඉන්නවා. දැන් මේ බනහගෙන ඉන්නේ නැත්තො කොච්චරද? ඈ එතකොට දැන් ඔය ඇත්තන්ගේ ඔය ජීවිතයේ ගෘහස්ත ජීවිතය කියන්නේ ජම්මාන්තර වෛරක්කාරයෝ දෙන්නෙක් වී අවුරුදු 40ක් ගෙවීම සඳහාද ඔය ගෘහස්ත ජීවිතේ? දැන් සමහරලාට සමහර දූලා ආදර්ශයට ගන්නවනේ අම්මලා පින්වත්. අම්මා තාත්තට සලකන හැටි, අම්මා තාත්තගේ ඔළුව කන හැටි, අම්මා තාත්තට ගහන්න යන හැටි, අම්මා තාත්තට බැනලා බැනලා මේ ලෝකේ නැති වචන කියලා තාත්තට බැනලා බැනලා ඔය සමහර තාත්තලා බේබදුකම් එහෙම කරනවානේ. අම්මා බේබදුකම් කරන්නේ මොකද? ගෙදර නිවනක් නැහැ. ගෙදර කන තියාගෙන ඉන්න බෑ, ඔළුව තියාගෙන ඉන්න බෑ. ඔළුව කනවා ගෙදරාම බැනලා බැනලා මෝඩ මිනිහා, ගොම් මිනිහා. සමහරලාට මිනිස්සු උසි ගන්නනවා. අම්මලා තාත්තලා දෙන දීපල ටික අපේ ඉන්නේ බෝධිසත්වෙක්නේ අපේ මිනිහා. එහෙම කියන්නේ අපිට ළමයි නෑනේ. ඔන්න දැන් තම බිරිඳ කරනද මේ විපත් බලන්න. මේ මාන්නේ ඔළුවට ආවට පස්සේ බිරිඳ මහත්තයා උසි ගන්නන අර බල්ලට උසි උසි බල්ලා කියනවා වගේ. මොකද්ද කියන්නේ? අපේ මිනිහා බෝධිසත්වෙන්නේ. අක්කල නංගිලට ඔක්කොම පිදුවා. අපිට නෑ. ඔය ඇහෙන්න කියන කුස්සියේ හොද්ද ඇඳි ගන්න ගම බිරිඳ කියනවා අරම. මාත්‍යාට සාලෙට ඇහෙන්න කියනවා අපිට ඉන්නේ බෝධිසත්වෙක්නේ, අපේ ළමයින්ට නෑ. අක්කලට පුදනකම් හිටියා. අපේ මිනිහා අරක් හදාගෙනනේ කියලා උස්සි ගන්නන. එතකොට මිනිහා මොකද කරන්නේ? අර කැත්ත ගන්නවා කුස්සිය මුල්ලෙන් අරගෙන ගිහලා අම්මා තාත්තට කොටනවා දීපල ඉල්ලලා, අයියා අක්කට කොටනවා දීපල ඉල්ලලා. ඒ මෙයා කරන්න ඕන පින්නද නේද? බිරින්දෑවරු කරන්න ඕන. අනේ මාත්‍යා අපිට මේ තරමට තියෙනවානේ, ඔයා දෙයක් ගන්නවා නම් එහෙමයි. අනේ අපි කුලල් කා ගන්නතු මිනි මරලා හිරේ යන්න නැතුව මේ තියෙන අල්ල අපිට ඇති, මේ මල්ල අපිට ඇති. අපි කැඳ බීලා අපි මේ දරුවෝ ටිකත් එක සතුටෙන් ඉමු මාත්‍යා. මිනි මරා ගන්න එපා මාත්‍යා. ඒතර ස්වාමි පුරුෂයත් ඒ වගේ වෙයි. ස්වාමි පුරුෂයත් බිරිඳට චෝදනා කරනවා නම් ආපෝ අපේ බිරිඳට මෙහෙම මෙහෙම තියෙනවා. ඕයි ඕවා ඉල්ලන්න දෙමව්පියන්ගෙන්. ඔයාටත් කොටසක් තියෙනවානේ. ඈ මරා ගන්න, කාහෙලෙන්න, නඩු කියන්න, අම්මත් එක ගිහිල්ලා ඈ උදුර ගන්න, කාර්යාලේ රණ්ඩු කරන්න, ඔහොම කියන්න එපා. ඕවා නේද ප්‍රශ්න වෙලා තියෙන්නේ.

ආකාර. ඒ කියන්නේ තමන්ගේ දෙමව්පියන්ට මාන්නය පෙන්වන දරුවෝ ඉන්නවා. දූලා ඉන්නවා හදපු අදපු කැතකුණු අතගාපු බඩ ගියපු මුත්‍රා ගියපු ඒවා සෝදපු පිරිසිදු කරපු ඔඩොක්කුවේ ඒ අම්මා තාත්තාට මාන්නය පෙන්වන ආච්චිසේ සීයට මාන්නය පෙන්වන මාන්නක්කාරව ඉන්න මහා මුදලිකම කියලා කියන්නේ නේද? එයාලගේ චූටි කාලේ තියෙන ඔය මාන්නය කඩන්න ඕන පින්වත්නි. ඒ මාන්නය පොඩි කාලේ කඩලා අයින් කරලා බිඳලා දැම්මේ නැත්තම් ඒක ලොකු වෙනකොට විශාල ඛේදනීය තත්යකට ඒ මාන්නක්කාරකම ගේනවා. දැන් මේ බමුණා මානත්තද්ද කියන බමුණා එක්ක කවුරුවත් කතා කරන්නේ මොකද එයා කාටවත් වඳින්නේ නැහැ. අම්මා තාත්තටවත් කොන්ද නමන්නේ නැහැ. දැන් ඔය එහෙම ඉන්නවනේ. සමහර අය කියන්නේ අපි දෙමව්පියන් ළඟවත් කොන්ද නමන જાතියක් නෙමෙයි කියලා. වැඩක් නැහැ පුතා. අම්මා තාත්තා ළඟවත් කොන්ද නමන්නේ නැත්තම් මොකටද? වැඩක් තියෙනවා. ගුරුවරයා ළඟ කොන්ද නොනමනවා. ඈ? එහෙම වැඩක් නැහැ. කොන්ද නැමෙන්න ඕන තැන් වල නැමෙන්න ඕනේ. එහෙම නැතුව ජීවිත වැඩක් නැහැ පුතා. ඔය දූලා මතක තියාගන්න. ඔය අම්මලා මතක තියාගන්න. මේ බණ ටික ඈත ඉඳගෙන අහගෙන ඉන්නවා නම් මතක තියාගන්න. මේක හිත ඇතුළට දාගන්න. අහගෙන හිටියට වැඩක් නැහැ පින්වතුනි. ඇයිනෝ ඈතින් දැන් ඔන්න අම්මා බණාගෙන ඉන්නවා, තාත්තා බණාගෙන ඉන්නවා. මේක ඇයිනෝ සමහර අයට රත් කරලා යකඩයක් කණෙන් බස්සනවා වගේ ඇති මේ වචන ටික ඇහෙනකොට. අයියෝ මේ මට නේද කියන්නේ, මේ මං ගැන නේද කියන්නේ කියලා ආපස්සට හැරිලා පුතා හැදෙන්න. මේ ගුවන් කාලෙට පින් සිද්ධ වෙන්න ආපස්සට හැරිලා හැදෙන්න පාපොච්චාරණයක් තමන් ගැන ඇති කරගන්න. මේ මගේ ජීවිතේ නේද හදන්න හදන්නේ කියලා ආපස්සට හැරිලා නිර්මාණය වෙන්න හැදෙන්න. මට කොයිතරම් වෙසණයක්ද වෙලා තියෙන්නේ මේ මාන්නය නිසා. මේ මාන්නය මන් දුරු කරගන්න ඕන කියලා කල්පනා කරන්න පින්වත්නි. ඉතින් මෙයා දවසක් දකින්නවා පින්වත්නි, මිනිස්සු වැල නොකෑඩි යනවා පන්සල පැත්තට. දැන් මෙයාට ආරංචි වෙනවා එහෙනම් බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා බණ අහන අය පැහැදෙනවා, බුදුන් සරණ යනවා, මේ ආයි පන්සලට ගියොත් ආයි එන්නේ නැහැ, වශීකృత වෙනවා, ඔහොම ඔහොම කියලා අහන්න ලැබෙනවා. මෙයා කිසි කෙනෙකුට කීකරුකමක් නැහැ. මාන්නේ එනකොට වෙන්නේ කීකරුකම නැති වෙනවා. ඉතින් එතකොට මෙයා කල්පනා කළා දවසක් මමත් යන්න ඕන පන්සලට. හැබැයි යන්නේ මේ මොකද්ද මැජික් එක? මේ මැජික් එක මොකද්ද? මේ ක්‍රමේ මොකද්ද? ඇයි මේ තරම් වසී වෙන්නේ? මොකද මෙයා තර්ක විතර්ක නගන එක තමයි කරන්නේ. ඕනම දෙයක් කිව්වොත් මෙයාත් එක බේරෙන්න බෑ. සමහර අය කියන්නේ කට ගහනවා කියලා. කට ගහලා බේරෙන්න බෑ කියලා කියනවානේ නේද? කට කියවනවානේ. ඉතින් ඒ වගේ අයත් එක ගොඩක් අය කතාවට යන්නේ. මොකද මෝඩයෙක් කතා කළ වැඩක් නැති නිසා. තර්ක තියෙන ඕන තරම්. ඒක එහෙම වෙන්නේ කොහමද? මේක මෙහෙම වෙන්නේ කොහමද කියලා තර්ක විතර්ක තියෙනවා පින්නවාද? තර්ක. ඉතින් ඒ නිසා මෙයාත් එක කවුරුවක් කතාවට යන්නේ නැහැ මානත් අද්දත් එක්ක. මෙයාත් දැන් අර සෙනගත් එක්ක සෙනගතරේ ගියා පන්සලට. යන ගමන් හිතනවා මං ගියාට මේ වඳින්නේ නැහැ, කතා කරන්නේ නැහැ, හිනා වෙන්නේ නැහැ. දැන් ඔය තමහර ඇත්තන්ගෙන් පින්වත්නි හිනාවක් ගන්න බෑ මැරුණට. දැන් ඔය වෙළඳ සැල්ල එහෙම තියනවා නේද? දැන් වෙළඳ සැල්වල අද මේ බණ ටික අහගෙන ඇති නේ මුදලාලි මහත්වරු, මුදලාලි හාමිනේලා, විවිධ ස්වරූපේ භාණ්ඩ විකුණන වෙළඳ සැල්වල. බලන්නකො හිනා වෙලා කතා කරාම කොයි තරම් වටිනවද කියලා. හිනා වෙලා කතා කරාට පස්සේ කොච්චර සුන්දරද කියලා, කොච්චර ප්‍රණීතද බලන්නකො. තමහර ඇත්තෝ ඉන්නවනේ හිනා වෙන්නේ කතා කරන්න. එයාලා හිනා වෙන්නේ සල්ලි දිහා බලලා විතරයි. මිනිස්සුන්ගේ මූණ දිහා බලලා හිනා වෙන්නේ. ආදරෙන් කතා කරන්නේ නැහැ පින්වත්නි. අනිත් කඩේ කෙනාට ඉරිසියා කරනවා. වෙළඳාමේ ව්‍යාපාරයේ සාර්ථකත්වයක් දකින මනුස්සකමින් ඉන්න කඩේ කෙනා දැන් කඩේකට ඇවිල්ලා සමහරට බඩුවක් මුට්ටුවක් ගන්නකොට ඒ මනුස්සයාගෙන් ඒ මුදලාලි මහත්තයා හිනා වෙලා අහනවා, ඇයි මොකද අද ගොඩාක් බඩු ගන්නවා, ගොඩක් එළවලු ගන්නවා? ඔවුනේ අපේ ගෙදර සාංගික දානයක්නේ. ආ ඇත්තද? ඔයාලා හැමදාම බඩු ගන්න මෙහෙන් එනවා නේද? අද සාංගික දානයක් නේද? හා මෙතන කිරියල ටිකක් තියෙනවා. ඈ මේ කිරියල ටිකක් ගෙනහිල්ලා මටත් පින් සිද්ධ වෙන දාණයට දෙන්න. බලන්නකො මේ මුදලාලි මහත්මයාගේ ගතිගුණ කොහොමද කියලා. කරපිංච මිටි දෙකක් තියෙනවා. මේ කරපිංච ටික අරගෙන ගිහිල්ලා හාමුදුරුවන්ට කැඳක් හදලා දෙන්නකෝ. ඈ ආ හොඳයි මුදලාලි මහත්තයා. එහෙනම් ඔබතුමාට පින්සේ දෙන්න අපි හාමුදුරන්ට කරපිංච කැඳක් හදලා දෙනවා, පූජා කරනවා. කොච්චර ලස්සනද? කොච්චර මේ එළවලු කුණු වෙලා විසිකරනවාද? බැද්දට විසිකරනවාද? හැමදාම උදේට සුද්ධ කර කර දානවා. කොච්චර සුන්දරද? සායනහසලමක් වැඩියම අපේ හාන්දනේ මොනවා ගන්නද වැඩි? මුදලක් ගන්න එක හරි. අපේ හාන්දනේ දානෙටද පන්සලේද පෝය දානෙටද ඇත්තද? එහෙනම් සායනහස මට මෙන්න මේ බඳු මුදලක් දෙන්න. මහා ලාභයක් එපා. මම ව්‍යංජනයක් දෙකක් එළවලුවක් ඔබ වහන්සේට දෙන්නම්.

0: ත් ගිහිල්ල වියල දෙන්න.
1: අපි මැරෙනවානේ පින්වත්. බිස්නස් මයින්ඩ් ව්‍යාපාරික සිතිවිලි චේතනා කල්පනා තියෙන්න පුළුවන්. ඒවට වෙනම තාක්ෂණික උපදෙස් තියෙන්න පුළුවන්, තාක්ෂණික දැනුම තියෙන්න පුළුවන්. හැබැයි අපි මැරෙනවා ටික කාලයයි, චුටි කාලයයි. ඒ අතරේ ජීවත් වෙන්න ඕන, මේවා කඩා වැටෙන්න බෑ, පවතින්න ඕන. හැබැයි ඉතින් මනුස්සකමකින් hina වෙලාවත් කතා කරන්න බැරි නะ. හදිස්සියකට දරුවෙක් යනකොට කියන මුදලාලි මහත්තයා, අපේ දරුවා පන්ති යන ওই කඩේ ළඟ ටිකක් ඉඳී චුට්ටක් බලන්න හොඳයි කියලා. එහෙම සේවාවල් කරන තැනුත් තියෙනවා. සමහර තැන් ඉතින් තියෙනවා ගමට හොඳටම සේවාවල් කරන ව්‍යාපාරික ස්ථානක් තියෙනවා නේද? ව්‍යාපාර ආයතන ඕන තරම්. ගමේම කේලන් ටික පතුර ඕන, ගමටම කතන්දර ආදන. ගමේ කෙනෙක් බස් එකේ ගිහිල්ලා ඇවිල්ලා බැස්සත් කතන්දරේ ආදන. බස් එකට නැග ඔන්න නැග්ග කොළඹ බස් එක. ආවලාගේ දුව ගියා මං හිතන්නේ. ආයි බස් එකේ නැග්ග වෙලාවේ ඇවිල්ලා බහින වෙලාවේ මතකද? අනේ එයා ගියේ අපේක්ෂා රෝහලට, තාත්තා ඉස්පිරිතාලේ. එයා ගියේ ජාතික රෝහලට. ඇය ගියේ වෙනත් මොනහරි විශ්වවිද්‍යාලේ කටයුත්තකට. හැබැයි කතාව යන්නේ උදේ 7ට නැග්ග, රෑ 7ට ඇවිල්ලා බස් එකේ බැස කොළඹ බස් එකේ ඇවිල්ලා වැල්ලවායින් බැස්සා කියලා කතාව හදනවා. එහෙම ඉතින් මේ යහපත් චේතනා තියෙන ඇත්තොත් ඉන්නවා. දැන් පෙන්වන්නේ මෙයා හිතුවා කතා කරන්නේ නැහැ, hina වෙන්නේ නැහැ කියලා. දැන් සමහර වෙළඳ සැල්වල මම ওই කිව් කතාවට තව කියන්න. ඔය සේවය කරන සමහර සේවක සේවිකාවන් රෙදි කඩවල ඉන්නවා නේද? hina වෙන්නේ නැහැ පින්වත්නි. අහක බලන් උත්තර දෙන්න. අපිට ඕන තරම් වෙලා තියෙනවා. සමහර අවශ්‍ය උපකරණ ගන්න ගියාම අපි මේක කීයද මුදලාලි බං අහක බලන් කියනවා. අහක බලන් ගන්න කියන්නේ. ගන්නද කින්ද මන්ද එහෙම මුකුත් නැහැ. සමහරලාට අපිත් කියනවා මේ කඩේ බඩු තියෙන විකුණන්න නෙමෙයි කියලා. විකුණන්න නෙමෙයි මේ කඩේ බඩු තියෙන්නේ. සමහර තැන්වල තියෙනවා යමක් අහන්න ගියාට පස්සේ අපි සුදුරෙදී ආර 10ක් මොකද සායනහංශ සුදුරෙදී ආර 10ක් එකපාර. අනේ මහත්තයා මේ පන්සලේ කොඩි ටිකක් හදාගන්න, අපි මේ මේසවලට එලන්න රෙදි ටිකක් හදාගන්න, කොඩි ටිකක් හදන්න, මරණ කොඩි ටික. ඇත්තද? එහෙනම් සායනහංශ ගන්න, මෙහෙම තියෙනවා රෙදි වර්ගයක්, ඕකට හොඳ එකක් තියෙනවා. මමත් මීටරයක් දෙන්නම් ඔබ වහන්සේට. ඒකත් ගිහිලා. එතකොට අපි මීටර 10ක් ගන්න නෙගී. එහෙනම් මාත්‍යා දෙන්නකෝ, ඔබතුමා අඩුත් කරලා දෙනවා, ඔබතුමාත් මීටරයක් දෙනවා. අපිට දෙන්නකෝ මහත්තයා මීටර 30ක්ම. අර කතාවට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? ඒ කතා කරන වචනෙට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද? බුම්මගෙන ඉන්නවට වඩා. දැන් පින්වත්නි මෙයා ගිහිල්ලා බණ කියන සෙනග අතර හිටියා. hina වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, බලන්නේ නැහැ, මුකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා, සෙනග නැගිටලා යනවා. ඉතින් දැන් මෙයා කල්පනා කළා පින්වත්නි මාව දැකලා බුදුහාඳුරු කතා කළේ නැහැ. දැන් ඔන්න එයා කල්පනා කරන විදිය. තමන් කතා කරේ නැති එක නෙමෙයි. දැන් ඔය හාමුදුරු ගැන වුණත් එහෙමනේ සමහර ඇතෝ නේද? සමහර ඇතෝ දැන් අපි කතා නොකර ඇරියොත් කියනවා ඒ හාමුදුරන්ගේ ලොකු කම. කතා කළොත් මොකද කියන්නේ? අපි හිතනවානේ අනේ මේ දායකයා දාන ගෙනාවට පස්සේ මේ දායක එක කතා කරන්නට ඕනේ, hina වෙන්න ඕනේ. එතකොට කියන්නේ අපෝ ඔය හාමුදුරන්ට අහුවෙන්න බෑ, කතාවමයි. ඔය හාමුදුරන්ට අහුනොත් කතාවමයි. ඔය හාමුදුරන්ට අහුනොත් බේරෙන්න බෑ. ඈ අනේ කතා නොකර හිටියොත් අපෝ ඒ පන්සලේ යන්නේ කතා කරන්නේ නැහනේ, බිම බලන් යනවා. ඇත්ත වශයෙන්ම හාමුදුරු බිම බලන් තමයි වටින්න ඕන. හාමුදුරු බිම බලන් ඇඩියෝ තාන් එහෙම කියනවා. කතා කරොත් එහෙම කියනවා. hina වුණොත් අපෝ ඒ හාමුදුරු hina වෙනවානේ. hina වෙන එකම නේ වැඩේ. hina නොවුනොත් ඒ හාමුදුරු hina වෙන්නේවත් නැහනේ. අන්න ඒ වාගේ. ඉතින් ඒ නිසා දැන් තමන් hina වෙන එක නෙමෙයි, තමන් එතෙන්ට ප්‍රතිචාර දක්වන එක නෙමෙයි. අර අනිකා ගැන හිතන දැන් බුදුහාඳුරුවෝ සමග මේ බමුණ කතා කරේ, මේ බමුණ හිතන මාත් එක්ක බුදුහාඳුරුවෝ hina වුණේ නැහැ කතා කරේ. මට විශේෂත්වයක් දැක්වේ නැහැ. දැන් සමහර ඇත්තෝ ඉන්නවානේ වෙහෙර විහාරස්ථානවලට උනත් ගිහිල්ලා එනවා විශේෂ කලේ නැහැ කියලා, තමන්ට විශේෂයෙන් සැලකුවේ නැහැ කියලා. දැන් පින්වත්නි මේ බමුණගේ මේ සිතිවිල්ල, මේ විතර්කය භාග්‍යතුන් වහන්සේ දැක්කා. බුදුන් කියනවා, භාග්‍යතුන් වහන්සේ කියනවා බමුණ මානත්තද්ද මොන හරි අහන්න ආවනම්, ඉටු කරගන්න අපේක්ෂාවකින් ආවනම්, මොන හරි දැක බලා ගන්න ආවනම්, මොන හරි චේතනාවකින් ආවනම් හිතේ තියෙන දෙයක් කියන්න, අහන්න කියලා කිව්වා. බුදුහාඳුර ළඟට ගියා. දැන් බුදුහාඳුර එහෙම කිව්වනේ පින්නද? දැන් බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න අහනවා, සාකච්ඡා කරනවා. මොකද සාකච්ඡාවකට ආවනම් සාකච්ඡා කරන්න, දැනගන්න දෙයක් ආවනම් ඒ දැනගන්න තියෙන දේ අහන්න, කතා කරන්න කියලා බුදුහාඳුර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බුදුහාඳුරන්ගෙන් අහනවා ඕනම ප්‍රශ්නයකට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්න සූදාන, කැමැත්තෙන් ඉන්නවා කියලා කියනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා, දැන් මෙයා අහනවා පින්වත්නි බුදුහාඳුරංගෙන් ලොකුකම. දැන් එතකොට මෙයාගේ තිබුණානේ හිතේ ලොකුකම, ඒ මා මේ අර මාන්නයක් තිබුණානේ, ලොකුකම ඉවරයි. ඔන්න දැන් වචන කතා කරපු ගමන් ලොකුකම ඉවරයි, ප්‍රියයි. භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක් පින්වත්නි, hina vela inna kenek, hina vela katha karana kenek tathagatayan wahanse kiyala kiyanne. එහෙම එහෙම චරිතයක් වෙන්න පුළුවන් නම් ඔයත් අන්න කොයි තරම් හොඳනේ නේද? පුබ්බ බාසි, පුබ්බ හාසි, hina vela katha karana, hina vela මූණ බලන එහෙම කෙනෙක් අර භාග්‍යතුන් වහන්සේ කියන්නේ එහෙම චරිතයක්. එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් වෙන්න ඔය ඇත්තෝ. නිකන් බුම්මාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඉතින් පින්වත්නි භාග්‍යතුන් වහන්සේගෙන් දැන් ගිහිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන අනේ කල්පනා කරන මේ වගේ කෙනෙක් නේ භාග්‍යතුන් වහන්සේ, කිසිම මේ මාන්නක්කාරකමක් නැහෙනේ කතා කරනවා ළඟට ගිහිල්ලා. ඉතින් ඒ කතා කරනකොට අර එයාගේ හිතේ තිබුණු hina වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු ඒ ගතිගුණ ටික ඉබේම මැකිලා ගියා පින්වන්නේ. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට වැඳගෙන ඉතින් තමන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු කියනවා. භාග්‍යතුන් වහන්සේ කිය හැමෝම කියනවා මම හරි මාන්නක්කාරයි කියලා, මාන්නෙන් අධිකයි කියලා, මම කාටවත් ඔළුව නමන්නේ. ඉතින් ඔහොම කියලා කියනවා, මගේ මතය විතරයි, මම ඒ මතේ විතරයි ඉන්නේ. ඉතින් සමහර තැන්වලට ගියාම කවුරුවත් මාත් එක්ක කතා කරන්නවත් නැහැ, මොකද මම ඒ තරම් තර්ක විතර්ක ගොඩනගන කෙනෙක්. එහෙම ඉන්නවනේ සමහර අය. සමහර අය ඉන්නේ මාන්නෙන් පොලිසිය වලට ගිහිල්ලා නිකන් වචන හුවමාරු කරගන්නවා, රෝහලට ගිහිල්ලා වචන හුවමාරු කරගන්නවා, ග්‍රාමසේවක මහත්තයා ළඟට ඒ වැඩේ කරගන්න ගිහලා එතනත් කට කියවනවා. අන්තිමට කට කියවිලි නිසා, මාන්නේ නිසා, තමන්ගේ ලොකුකම් නිසා තමන්ට කොහෙත්තමත් නැති වෙන අවස්ථා තියෙනවා පින්වත්. තමන්ට කොහේවත් ජීවිතයක් නැති වෙන අවස්ථා තියෙනවා පින්වත්. ඉතින් එහෙම අවස්ථාවලුත් තියෙනවා. ඉතින් ඒවත් හොඳට මතක තියාගන්නට ඕනේ. ඉතින් දැන් පින්වත්නි මේ පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් ඔය ප්‍රශ්න ටික කතා කරන ගමන් බුදුහාඳුරන්ගේ දැනුම උකහා ගන්නා ගමන් බුදුහාඳුරන්ගෙන් අහනවා, මානත්තද්ද සායනාංශ මේ ලෝකේ මට ප්‍රශ්න ටිකක් තියෙනවා, මේ ලෝකේ කවුරු කෙරෙහිද, මේ ලෝකේ කා කෙරෙහිද මාන්නයෙන් යුක්ත වෙන්න හොඳ නැත්තේ, මේ ලෝකේ කවුරුන්ටද ගරු කරන්න ඕන, මේ ලෝකේ කාටද වඳින්න ඕන, මේ ලෝකේ කවුරු කෙරෙහිද පුදන්න ඕන, ඔන්න ඔය කියලා ප්‍රශ්න ටිකක් අහනවා මානත්තද්ද. මේ මානත්තද්දට උත්තර දෙනවා පින්වත්නි, මිනිහෙක් නම් ඉස්සෙල්ලාම අම්මට ගරු කරන්න ඕන, මිනිහෙක් නම් ඊළඟට තාත්තට ගරු කරන්න ඕන. දැන් මේ මාන්නෙන් අධික අය අම්මට තාත්තටවත් සලකන්නේ නෑනේ. අම්මට තාත්තට මම මේ පිළිබඳ තවත් විස්තරාත්මකව ලබන සතියේ තවත් කරුණු දේශනා කරනවා ධර්ම දේශනාවේ. අම්මට තාත්තටවත් පින්වත්නි මාන්නය වගේ කාරණා හිතේට ආවාට පස්සේ අම්මට තාත්තටවත් හිස නමන්නේ නැති මිනිස්සු ඉන්නවා. අම්මට තාත්තටවත් ගරු කරන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒ මාන්නේ හිතට ආවට පස්සේ පින්වත්නි බලන්න ගරු කරන්නේ අම්මා තාත්තට. මේ මහා ගෝර සංසාරේ මනුස්ස ජීවිතයක් ලබන්න අපිට උපකාර කරපු අපේ කැතකුණු අතගාපු ඒ කරපු කැපකිරීම් ටික අම්මයි තාත්තයි දෙන්න ලෝකේ කවුරු කොහොම කිව්වත් ඒක අමිලයි පින්වත්නි. ඒක තව කෙනෙකුට කරන්න බෑ. අම්මා අපිව කුසේ තියන් නිදාගත්ත හැටි, අපිව කුසේ තියන් ඇවිදපු හැටි, ඒ බර දරන් හිටපු හැටි. දැන් රෑට කණ්ණාඩි දෙක ඇසේ දාන කණ්ණාඩි දෙකටන් අපිට ගලවල පැත්තකින් තියන්න පුළුවන් රෑට. හැබැයි කුසේ ඉන්න දරුවා අරගෙන පැත්තකින් තියන්න බෑ රෑට. ඒක කුසේ තියාගෙනම නිදා ගන්නවා. ඉතින් ඒක මහා වික්‍රමයක්. ඉතින් අම්මා ළඟ තාත්තා ළඟ දන නොනැමෙනවනะ. තමන්ගේ බිරිඳ කරන කැපකිරීම් ටික අගය කිරීමක් නැත්තම්, තමන්ගේ ස්වාමි පුරුෂයා කරන කැපකිරීම් ටිකට වටිනාකමක් නැත්තම්, දැන් ඔය ගෙවල් ඇතුලේ මහත්තයාට දෝෂාරෝපණේ නගන්නේ මහත්තයා මොකවත්ම කරලා නැහැ වගේ. එහෙම නෙමෙයි, මේ මිනිස්සයාත් කරපු දේවල් ටිකක් තියෙනවා. නොකරිච්ච දේවල් අතරේ කෙරිච්ච දාස් ගණන් දේවල් තියෙනවා. ඒ වගේ කරන්න පුළුවන්. මේ මරුණම අනේ මගේ මහත්තයා මලා මලා කියලා අඬන එක නෙමෙයි. බිරිඳ මරුණම අනේ මගේ රං කඳ මරුණා කියලා අඬන එක නෙමෙයි. ඈ ජීවත් වෙලා ඉන්න කාලේ චරිතවලට වටිනාකමක් දෙන අනේ මේවා කරානේ, රෙදි ටික හොදලා දුන්න, කන්න ටික වියලා දුන්න. ඒ මනුස්සයත් මනුස්සෙක්නේ, මනුස්සා ආකල්පනේ තියෙන. ඉතින් වැරදි වුණා, අඩුපාඩු වුණා, ආකල්පමේ වැරදි වුණා, හරි. හැබැයි මේ මනුස්සයාගේ ජීවිතේ 100ක් කළා නම් 180ක්ම කළේ මට කියලා ඔය දෙපාර්ශවයට හිතන්න පුළුවන්. එවනේ ජීවිත සාර්ථක වෙන්නේ. එහෙම නෙමෙයිනේ. 100ක් කරලා 100න් 80ක් හරි ගියපු ඒවා පැත්තක තියලා වැරදුණු 20නේ ජීවිතේ ඇදගෙන යන්නේ දෙගොල්ල තුන්ගොල්ලම. දරුවෝ හැමෝම මේමයි. ඉතින් කියනවා මෙතන අම්මා තාත්තාට නොනැමෙනවා නම් රාත්‍රියේ අපි රැක්ක රාත්‍රියේ ළඟ හිටපු අපිට රස මසවලු බොජුන් කන්න දීපු උදව් කරපු තාත්තා ගැන නම් කොයි තරම් කියන්න පුළුවන්ද පින්වත්. එළි වෙනකන් මාන්නය පවත්වන්න හොඳ නැහැ අම්මා තාත්තා විසේ. මාන්නක්කාරකම තියෙන්න හොඳ නැහැ. සියලු යහපතේ යොදවලා මූල බීජය පැලකලේ ශක්තිය දුන්නේ ජීවිතේ ඒ දෙන්න පින්වත්. ඒතර දෙමව්පියන් කෙරෙහි අපේ ජීවිතේ පින්වත්නි අපිට අයිතිය දුන්නට කවදාවත් අපි දෙමව්පියන්ට මාන්නය පතුරවන්න හොඳ නැහැ. මාන්නෙන් සලකන්න හොඳ නැහැ. දෙමව්පියන්ගේ හිත් බිඳින්න හොඳ නැහැ, තලන්න හොඳ නැහැ. දෙමව්පියෝ අපි මැරෙනකන් අපිට යුතුයකම් කරනවා. මහ දේවල් නොවෙන්න පුළුවන්. කෝටි ගණන් වල දේවල් නොවෙන්න පුළුවන්. හැබැයි තුන් හිතකින්වත් අපිට අයහපතක් නොහිතන සත්භාවයෙන්ම ජීවිතේ ආශිර්වාද කරන පාපේට ලැබුණු කර්මජ මේ දෙමව්පියෝ ඉන්න පුළුවන්. ඒවා කර්ම. හැබැයි පින්නදී දෙමව්පියෝ කියන්නේ එහෙම දෙයක්. අම්මා තාත්තට මාන්නය එපා. ඊළඟට නොපෙනෙන දෙවියන් වඳින්න කලින් පෙනෙන දෙවියන් වඳින්න කිව්වේ ඒකයි. කිරි දීලා බිහි කරලා පෝෂණය කරලා ළඟ හිටපු ඒ දෙන්න. ඊළඟට පින්වත්නි ඔය අශෝකමාලා ගැන කියනකොටත් කියනන්නේ ද අශෝකමාලා අම්මට රොඩියක් කියලා බැනපු නිසා කියනවනේ. අශෝකමාලා ඔය අඩුකුලේ ඉපදුනේ මල් පූජා කරපු පිනෙන් පින්වත්නි අශෝකමාලා ලස්සන වෙලා ඉපදුනාට පින්වත්නි අම්මට බැනපු අකුසලයේ පල දුන්නා කියනවා. ඊළඟට වැඩිමහල් සහෝදරයාට වඳින්න ඕනේ පින්වත්නි. වැඩිමහල් සහෝදරයාට මොකද සහෝදරයෝ අර එක කාන්තාවකගේ සහෝදරයයි පුතයි ස්වාමි පුරුෂයයි රාජ්‍ය දණ්ඩණයට අරගෙන ගියා. ගිහිල්ලා මෑ අඬනකොට රජතුමා කෝ නිදහස් කරන්නම් තුන් දෙනාගේ එක්කෙනේ. මෙයා ඉල්ලා සිටියේ සහෝදරයා. එතකොට රජතුමා ඇහුවා ඇයි සහෝදරයා ඉල්ලන්නේ? එතකොට කිව්වා මට පුතෙක් නම් ලබන්න පුළුවන්. මම තාම තරුණයි. එතකොට මට ස්වාමි පුරුෂයෙක් ලබන්න පුළුවන්. මම තාම තරුණයි. හැබැයි සහෝදරයෙක් ලබන්න බෑ. දෙමව්පියෝ වයෝ වෘද්ධයි. මට ජීවිතේ ආයි සහෝදරයෙක් ලැබෙන්නේ නැහැ. සහෝදරකම් කියන්නේ මහා පුදුම දේවල්. ඒව නැති කරගන්න එපා. ඉතින් අයියා ළඟ හිස නොනැමෙනවා නම්, අක්කා ළඟ හිස නොනැමෙනවා නම්, මාන්නෙන් ඉන්නවා නම්, නංගිගේ සල්ලි බලේ, සහෝදරයාගේ සල්ලි බලේට එහෙම ඉන්නවා නම්, සල්ලි බලේ ළඟ මනුස්සකම් හේදෙන්න දෙන්න එපා පුතා. සහෝදරයාට ගරු කරන්න. සහෝදරයා තාම බලන් ඉන්නදී නංගි අනේ එයි, ආ මල්ලි එයි. මොකද ඔය ඇත්තන්ට පුළුවන් තරම් කරලා ඉඩකඩම් වවලා ගෙවල් හදලා කන්න බොන්න දීලා ඔය ඇත්තන් ගෙවල් දොරවල් හදලා දීලා අයියා පව්. අයියට ඉන්න තැනක්වත් නැහැ. අක්කට ඉන්න තැනක්වත් නැහැ. නංගිට ඉන්න තැනක්වත් ඔය ඇත්තන්ටම කරලා ඒ සහෝදරයෝ අද පැත්තකට එලෙන සමහර රට ගිහිල් ඉඳලා එවල ගෙවල් හදලා ඔය ඇත්තන්ට ඉන්න දුන්නා අද අයියා එළෙව්වා ගෙදරින් ඔක්කොම අයිති කරගෙන. හරි පුදුමයි පින්වත්නි මිනිස්සු මනුස්සකම් ළඟදී වෙනස් වෙන හැටි, ආත්මාර්ථය ළඟදී වෙනස් වෙන හැටි, පරාර්ථය ළඟදී වෙනස් වෙන හැටි හරි පුදුමයි. තීරණ ගන්න හැටි පින්වත්නි හරි පුදුමයි. තමන්ගේ අය වුණත් පන්නලා දාලා තමන්ගේ ආත්මාර්ථය සාධනය කරගන්නවා පරාර්ථය පැත්තකින් තියලා. ඒ නිසා සහෝදරයෙක් ලබන්න බෑ පින්වත්නි ජීවිතේ ආයි කවදාවත්. ඉතින් ඒ නිසා සහෝදරයා වටිනවා. සහෝදර බැඳීම උතුම් උසස්. ඊළඟට කියනවා ගුරුවරු විසෙහි, ගුරුවරයා විසෙහි ඉගැන්වීම් කරන දෑසපාදන. ඇත්තටම මේ ගුරුවරු අපි පැවිදි කරපු ගුරුවරු, අපේ ගිහි ගුරුවරු, මේ අපි කවුරුත් ගොඩ දහලා තියෙන්නේ පිටන්දි ගුරුවරු තමයි මේ. අපි වික්‍රමයක් නැහැ. අපිට මේ අකුරු සෑහතරේ ඉගැන්වුවේ නැත්තම්, මොලේ පෑදුවේ නැත්තම් ගුරුවරු කොතැනද අපි නතර වෙන්නේ? අපිට හරක් බලන්න වෙන්නේ. අපිට මොනවද ඉඟා කන්න වෙන්නේ? ඉඟා කන්නවත් දන්නේ නැහැ. ගුරුවරයා කරන වික්‍රමය දැන් මේ අද බනහගෙන ඇති ගුරුවරු. ගුරුවරයා කරන වික්‍රමය නිසා ගුරුවරයා ළඟ නිහතමානී වෙන්න. ගුරුවරයාට මාන්නෙන් එපා. දැන් මේ ලෝකෙම ගෝලියෝ ආපහු, අද අපි හැමෝම ගෝලියෝනේ ගුරුවරු ළඟදී. අපි කාටත් ගුරුවරු ඉන්නවානේ. පෙන්ෂන් ගියපු ගුරුවරු එහෙම ආපස්සට හොයන් යන්න පුළුවන් නම් කොච්චර වටිනවදනේ. අපිට ගහපු ගුරුවරු එයාලා එදා නොගැහුවා නම් අද අපි මෙහෙම ඉන්නද? අද ලෝකෙම වඳිනවානේ. ලෝකෙම කකුල් අල්ලලා වඳිනවානේ. එයා එදා එයාලා කකුල් දෙකට කෝටුවෙන් ගැහුවේ. එයාලා කකුල් දෙකට කෝටුවෙන් ගහපු නිසා අද ලෝකෙම කකුල් අල්ලලා වඳිනවා. වැරද්දෙන් අපි මුදෝපු නිසා. ඒ නිසා පෙන්ෂන් ගියපු ගුරුවරු, විශ්‍රාමසුවේන් ඉන්න ගුරුවරු බලන්න යන්න. ගුරුවරයාට මාන්නයයි පා. ගුරුවරයාට මාන්නය සලකන්න එපා. මෙන්න මේ ටික කියනකොට පින්වත්නි මානත් අද්ද බුදුන් සරණ ගියා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. පෑදුනා, මොලේ පෑදුනා. තව දිග විස්තරයක් මෙතන තියෙනවා. තව ඉදිරියට ලබන සතියේ දේශනාව මේ දේශනාවටම ගලපමින් දේශනා කරන්න බලාපොරොත්තු වෙන උඩඟුකම ගැන. මේ දේශනාවත් එක්ක එකතු කරලාම මාන්නේ උඩඟුකම ගැන තමයි ඊළඟ සතියේ දේශනාවත් එක්ක දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද කල්පනා කරන්න මෙන්න මේ කාරණා ටික. ඔබේ විනාශයට මුල ගෙනත් දෙන මෙන්න මේ කාරණා ටික කල්පනා කරන්න. අද අනුමෝදනා කරනවා, ආශිර්වාද කරනවා අංක 394 අට එක්සත් මාවත ඉහළ කරගහමුණ කඩවත පදිංචි KSK අමරසිංහ මැතිතුමා විසින් පින්බර දායකත්වය ගැන කටයුතු කරන්නේ. KSK අමරසිංහ මැතිතුමාගේ පින්බර දායකත්වය 2026/05/13 වන දින උපන්දිනයේ සමරන නිලන්ති චම්පා කුමාරි බිරිඳට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත්, පවුලේ අනෙකුත් සමාජිකයන්ට සෙත් පැතීමත්, එසේම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම. ඉතින් ඔබතුමාගේ පින්බර බලාපොරොත්තුවක් තමයි තියෙන්නේ KSK අමරසිංහ මැතිතුමනි. ඒ ආදරණීය බිරිඳගේ උපන්දිනය නිලන්ති චම්පා කුමාරි බිරිඳට නිරෝගී සුවය වේවා. දළදා හාමුදුරන්ගේ පිහිට වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා. කරන කියන කටයුතු සාර්ථක වේවා, සුබ උපන්දිනයක් වේවා. සිතන පතන දේවල් සමෘද්ධිමත් වේවා. එකම ශ්‍රී සද්ධර්ම මණ්ඩපයකදී නමින් මියගිය ඥාතීන්, මෞදි මෞපියන් ප්‍රධාන බණ ඇසු හැම දෙනාටමත් ලෞතුරා බුදුන් නිවි සැනසී පැමිණවද වැඩවදාල නිවන් සුවය සාක්ෂාත් කරගන්න, ධර්මාවබෝධය ඇති කරගන්න මේ පින්කම හේතු වාසනා වේවා කියලා අදත් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ ප්‍රාර්ථනාව KSK අමරසිංහ මහත්මයා සහ එම නෝනා මහත්මිය, නිලන්ති චම්පා කුමාරි මහත්මිය සහ සුවහසක් ලෝකවාසී පින්වන්ත නෙත් ශ්‍රාවක නෙත් කාර්ය මණ්ඩලයේ ඔබ සියලුම දෙනා වෙනුවෙන්, අපේ මෞදෙමෞපියන් වෙනුවෙන් සියලු දෙනාට මේ පින් ලැබේවා. මගේ මියගිය තාත්තට, ජීවත්ව ඉන්න අම්මාට මේ පින් ලැබේවා. ඉතින් අද මේ දේශනාවෙන් අපි ආශිර්වාද කරනවා. ඉතින් මේ මාසේ 20 වෙනිදා මගේ මෑණියන්ගේ ජන්මදිනේ. ජීවිතේ කවදාවත් පින්වත්නි අවුරුදු ගණනාවක් කවදාවත් ජීවිතේ අපිට අපේ අම්මගේ උපන්දිනේ මතක තිබිලා නැහැ. ඉතින් මේ අවුරුද්දේ මේ දේශනාවේ හැමදාම අපිට අමතක වෙන එකම දේ තමයි අම්මගේ ජන්මදිනේ. ඉතින් අපිට මගේ තාත්තා නැහැ, අම්මා විතරයි ඉන්නේ. ඉතින් මේ වෙසක් මාසේ 20 වෙනිදා අපේ මෑණියන් උපන්දිනේ සමරනවා. අපිව මේ ලෝකයට බිහි කරපු අපේ අම්මාටත් සුබ උපන්දිනයක් වේවා. ඇඹිලි පිටියේ වරායාය, පදලංගල වරායාය දුප්පත් ගමේ ඉන්න මගේ දුප්පත් අම්මා, තාත්තා නැතුව අදත් මේ රාත්‍රී කාලෙත් බණ අහගෙන ඉන්න අපේ මෑණියෝ මේ මාසේ 20 වෙනිදා උපන්දිනය සමරනවා. එතුමියට සුබ උපන්දිනයක් වේවා කියන ආශිර්වාදයත් අද දේශනාව අවසානයේ තබන ගමන්, ඉතින් හෝමග මහල්බරාව මගේ විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කරනවා. ඉතින් පින් සිතින් ආරාධනා කරනවා. කුටි ටිකක් අපි හදනවා. තවත් කටයුතු ගණනාවක් කරගෙන යනවා. ඉතින් බොහොම අමාරුව පහසුතාවයන් මැද අපි ඒව කරගෙන යනවා. ඉතින් ඔබේ දායකත්වයන් ලබා දෙන්න කියන පින්බර ආරාධනාව 071-2105-03 අපිට කතා කරන්න. 071-2105-03 අපිට කතා කරන්න. ඔබේ පින්බර දායකත්වය අපිට ලබා දෙන්න කියන පින්බර ආරාධනාව කරමින් අදත් මේ විදියට ප්‍රාර්ථනා කරනවා.

0: ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దిక පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ලබන සතියේ වඩිනතුරු හැමට තෙරුවන් සරණයි.
1: සාදු සාදු සාදු. නෙතෙෆම් ධර්ම දක්ෂිනාවයි ඒ අවසන් වූයේ. අපි ඔබට මතක් කරන්නට ඕනේ මෙවැනි චිරප්‍රකටම ධර්මදේශකයන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකම දිනයකදී ඔබේ විහාරස්ථානයට වැඩම කරවා නෙතෙෆම් ශ්වේත පූජා පොහෝදා සජීවී පින්කම් මාලාව ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයේ පවත්වන්නට ඔබ කැමති නම් ඔබ කතා කරන්න අපේ දර්ශනට 077 41 52 272 අංකයෙන් පිළිබඳ වැඩිදුර තොරතුරු කියන්න දර්ශන සූදානමෙන් ඉන්නවා. ඒ අතරේ ඔබට මේ උතුම් වූ ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ඔබේ පින්බර දායකත්වය ලබා දෙන්නට පුළුවන්. සතියේ දිනවල 077 77 25 214 අංකයෙන් අපේ කෞෂයට කතා කරලා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඒ වගේම උතුම් වූ බුද්ධ දේශය, උතුම් වූ දඹදිව පහසුවෙන් අර්ථාන්විතව වන්දනා කරන්නට යන්නට ඔබට මඟ සලසන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. ඔබට පුළුවන් ට්‍රැවල් නෙත් ආයතනයේ ඉදිරි වන්දනා සමග ඒකාබද්ධ වන්නට, ඒ සඳහා එකතු වෙන්නට 076 716 3872 වඩාත් අර්ථ සම්පන්න මේ ගමන සමග එකතු වෙන්න 076 716 3872 අංකයෙන් ට්‍රැවල් නෙත් ආයතනයට ඔබ ඇමතුමක් ලබා දෙන්න. එසේනම් දිගින් දිගටම නෙතෙෆම් රේඩියෝව ඇසුරේ ඔබේ දහම් පවස නිවා ගන්න රැඳී ඉන්න කියලා අපි ආරාධනා කරනවා. ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
2: අද නෙතෙෆම් ධර්ම දක්ෂිනාවට වැඩමවා වදාළ පාදුක්ක හල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජනීය වන්දනීය වරායායේ සමිත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි.

Net FM. Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM Spirit Mandebeeld. බුද්ධ ධම්ම සංගයන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ.

Nyt FM. Pirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශීර්ෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිත.